0: FM 93.7 Lakhana Radio ITN ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්
1: අයිබෝවන් සුබ දවසක්. ඈත ගමක වාසය කළා එක්තරා තරුණයෙක්. ඔහුට හැමතිස්සම ලොකු කලකිරීමක් තිබුණා. මොකද ඔහුට ඕන වුණා සාර්ථක ආත්ම විශ්වාසයෙන් පිරුණු තමන් කැමතිම පුද්ගලයා බවට පත් වෙන්න. ඒ වුණාට ඔහු කොයිතරම් උත්සාහ කළත් ඔහුට අවශ්‍යම විදිහට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඔහු නිතරම කල්පනා කළා මම හැමදාම එකම තැනක හිර වෙලා ඉන්නේ ඇයි කියලා. දවසක් තමන්ගේ මේ අසාර්ථකත්වයෙන් ගැලවෙන මාර්ගයක් හොයාගත්ත මේ තරුණයා නුවණැති වැඩිහිටියෙක්ව හමු වෙන්න ගියා. මට ඕනේ සාර්ථක මනුස්සෙක් වෙන්න. ඒත් මගේ උත්සාහයන් හැම එකක්ම වගේ අසාර්ථක වෙනවා. මම කොහොමද මාවම හොයාගන්නේ? තරුණයා දුකෙන් ප්‍රශ්න කරනවා. වැඩිහිටියා මේ තරුණයාව ගඟක් අසලට කැඳවගෙන යනවා. එතන තිබුණා බර ගල් වැටිලා තියෙන පුංචි බෝට්ටුවක්. පොතේ ඔයාට අර බෝට්ටුවෙන් එහා ඉවුරට යන්න ඕන නම් ඔයා බෝට්ටුවට තව බර වැඩි කර කර බඩු පටවන්න ඕන නැහැ. ඒ වෙනුවට බෝට්ටුව ගිල්ලවන්න හදන ගමනට බාධා කරන බර ගල් ටික මුලින්ම බෝට්ටුවෙන් ඉවත් කරන්න ඕනි කියලා වැඩිහිටියා පහදලා දුන්නා. තවදුරටත් මේ කාරණාව පැහැදිලි කරලා මෙහෙම කිව්වා. ඔයාගේ ජීවිතයත් හරියට අන්නේ බෝට්ටුව වගේම තමයි. ඔයාට වෙන්න ඕන කරන සාර්ථක පුද්ගලයා බවට පත් වෙන්න නම් අලුත් දේවල් එකතු කරගන්න කලින් ඔබේ දියුණුව වළක්වන නරක පුරුදු පහක් සම්පූර්ණයෙන්ම අත්හරින්න වෙනවා. මොනවද ඒ පුරුදු පහ? පළවෙනි දේ, අනිත් අයත් එක්ක හැමතිස්සම තමන් සංසන්දනය කරලා බලන එක. අනුන්ගේ ජීවිතයත් එක්ක ඔබේ ජීවිතය සංසන්දනය කිරීමෙන් ඔබේ ආත්ම විශ්වාසය විනාශ වෙලා යනවා. ඔබේ ගමන වෙනස් කියන එක මුලින්ම තේරුම් ගන්න. දෙවෙනි කාරණාව, අතීත වැරදි සහ පසුතැවීම් හිතේ තද කරගෙන ඉන්න එක. මතක තියාගන්න, අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. ඒත් ඒ ගැනම හිතේ දුක්වීමෙන් ඔබ වර්තමානයත් විනාශ කර ගන්නවා. තුන්වෙනි කාරණාව, හැමදේම හෙටට කල් දැමීමේ නරක පුරුද්ද. අපි සාමාන්‍යයෙන් පස්සේ කරන්නම් කියන ආකල්පය නිසා අපිට අපේ ජීවිතයේ හොඳම අවස්ථා මගහැරලා යනවා කියන එක අමතක වෙනවා. හතරවෙනි කාරණාව, අනුන්ගේ අනුමැතිය සහ ප්‍රශංසාව පස්සෙම යන එක. අනිත් අය ඔයා ගැන මොනවා කියයිද කියලා හිත හිතා ජීවත් වෙන එක හින්දා ඔයාට කිසිම දවසක ඔබේ සැබෑ ස්වභාවයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. පස්වෙනි කාරණාව, ස්වයං විවේචනය සහ තමන්ටම දොස් කියාගන්න එක. මට මේක කරන්න බෑ, මම අසාර්ථකයි කියලා නිතරම තමන්ටම කියාගන්නකෙන් ඔබව තවත් පහළටම ඇදවැටෙනවා. එහෙමනම් ඔන්න ඔය කියන බර ගල් පහ මුලින්ම ඔබේ ජීවිතෙන් අත්හැරලා දාන්න. ඊට පස්සේ බලන්න ඔයාගේ ජීවිතේ කොයිතරම් සැහැල්ලු වෙයිද කියලා. වැඩිහිටි පුද්ගලයා අවසන් වශයෙන් කිව්වා. මේ තරුණයාට හොඳටම තේරුම් ගියා. තමන්ව පහළට ඇදලා දැමුවේ බාහිර ලෝකයා විසින් නෙවෙයි, තමන්ගෙම මේ නරක පුරුදු පහ නිසා කියලා. ඔහු එදා ඉඳලා ඒ පුරුදු එකින් එක අත්හැරලා දාන්න පටන් ගත්තා. ටික දවසකින් ඔහුට අවශ්‍ය වෙච්ච ආත්ම විශ්වාසයෙන් පිරුණු සැබෑ සාර්ථක මිනිසා බවට පත් වෙන්න පුළුවන්කමක් ලැබුණා. ඒක නිසා ජීවිතේ ඉදිරියට යන්න ඔබට උමනාවක් තියෙනවා නම් අලුත් දේවල් එකතු කර ගැනීමට වඩා ඔබව පසුපසට අදින නරක පුරුදු සහ සිතුවිලි ඉවත් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා කියන කාරණාව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmi.
0: Lakhanda Radio ITN.
3: Velau dehai vinadi kai.
4: Mei pei monma mata kirima surekhi mumagatota.
5: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
4: සුපකමලක් පරිස්සමින් කිහිලෙන්න.
6: දෙත්තා දෙත්තා

අයිබෝන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහි දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. අද සැප්තැම්බර් මාසේ 29 වෙනිදා අඟහරුවාදා දවස. සැප්තැම්බර් මාසේ ඉවර වෙන්න තව එක දවසයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි ලක්කන මෝර්නින් නිවුස් සැලට් වලින් ඔයාලට මතක් කරනවා කාලය ඉක්මනින් ගෙවිලා යනවා. ඒ නිසා ඔබගේ අදිෂ්ඨානය කැපවීම අංක එකේ තබාගෙන ඔබේ කටයුතු සියල්ල හැකි ඉක්මනින් කල් නොදමා කරගෙන යන්න ඔබට ජයග්‍රහණයේ දොරටු අනිවාර්යෙන්ම විවර වේවි කියලා. අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් සහ නිල වෙබ් අඩවි වගේම ලකන ප්‍රත්‍යංශ ගෙනෙන තොරතුරු ලකන මෝර්නින් නිවුස් සැලට් වලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වැරදි කළොත් ලකුණු කැපෙයි. රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක්. නියම ව්‍යාපෘතිය ඔක්තෝබරයේ මන්තීරු නීතියත් හෙට සිට ක්‍රියා

0: 50 people die annually in road accidents in Sri Lanka, causing severe economic damage equivalent to 3% to 5% of the country's gross domestic product. Transport, Highways and Urban Development Minister Bimal Ratnayake stated. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරමු. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත කොයි විදිහටද තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. වැරදි කරන රියඳුරන්ට නරක ලකුණු දෙන්න යයි කියලා දිනමින පුවත්පත රැද සුභාෂිනී සේනානායක සන්නිමල් රාජපක්ෂේ වාර්තාව අරගෙන ඉන්නේ. රතවාහන වැරදි අවම කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවරගෙන ඇති බවත්, ඊට අදාළ සයමස් නියම ව්‍යාපෘතිය ඔක්තෝබරයේ සිට ආරම්භ කරන බවත් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා. එමෙන්ම කොළඹ සහ තෝරාගත් තදාසන්න ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය අද සිට තදින්ම ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ප්‍රවාහන අමාත්‍යංශයේ ඊයේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 31 වෙනිදා දක්වා එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි. මෙරට මාර්ගවල සිදුවන රියානතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යංශය රියඳුරන් විසින් සිදු කරනු ලබන වැරදි අනුව ඔවුන්ගේ ලකුණු අඩු කිරීමේ මේ ක්‍රමවේදය හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. වසර දෙකක කාලයක් සඳහා රියඳුරන් සඳහා නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහමග සිදු කරන රථවාහන නීති උල්ලංඝනය කිරීමලට අදාළව ලකුණු අඩු කිරීමට එයින් අපේක්ෂිතයි කියලයි සඳහන් වෙන්නේ. රථවාහන වැරදිවලට අදාළව දඩ ගෙවීමට මේ වන විට හඳුන්වා දී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් ලක්ෂණ ප්‍රවෘත්ති අංශය තොරතුරු වාර්තා කරලා තියෙන අපේ අවධානය යොමු කරමු. ඒ සම්බන්ධයෙන් තොරතුරු වලට ඔක්තෝබර් මාසයේ සිට රියදුරු කුසලතා ක්‍රමය ක්‍රියාත්මක වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ලබන වසරේ මාර්තු 31 වෙනිදා සිට එය නීතියක් බවට පත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලදී ඔක්තෝබර් පළමු වෙනිදා සිට ගෞපේ ක්‍රමයන්ගෙන් දඩ මුදල් ගෙවීමට හැකියාව ඇති බව රථවාහන පාලන සහ මහාමාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළා.
1: මේ අවුරුද්දේ ජනවාරි පළවෙනි දිනකට ලංකාවේ පළාත් 9ම ආවරණයේ විදිහට පොලිසිය 607ටම මේ ගෞපේ ව්‍යාපෘති හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපේ රථවාහනධාරීන් වුහුණු කරලා සහ ඔවුන්ට අපේ ලංකාවේ ආයතනය මගින් මේ ගෞපේ ව්‍යාපෘතියම ක්‍රියාත්මක කරන්න දුරගතන 5000කට අධික සංඛ්‍යාවක් සපයලා තියෙනවා. මේ වෙනකොට අත්තර වශයෙන්ම විශාල දියුණුවක් තියෙනවා. දැනට දඩපත්‍රිකා ගන්න ප්‍රමාණයෙන් 120ක ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් දැනට ගෞපේ හරහා ගෙවනවා. ඒක මම හිතන්නේ හොඳ තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. දැන් කෙනෙකුට ඔන්ලයින් හරහා ගෙවන්න අපහසු නම් කෙලින්ම පොලිසියට එන්න පුළුවන්. එහෙම යන්න අවශ්‍ය නැහැ. රස්තියවල ඉන්න අවශ්‍ය නැහැ. පොලිස් ස්ථාන 608ම පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඕන කෙනෙකුට මධ්‍යම රාත්‍රියවත් පාන්දරවත් ඒ තමන්ට ඒ ගේම් කරලා තමන්ගේ ඍතු පරවතර ලබා ගන්න අවස්ථාව තියෙනවා.
0: මෙරට පොදු ප්‍රවාහන සේවාවේ තවත් දැවැන්ත පියවරක් තබමින් මෙට්‍රෝ බස් රථ 121ක් කොළඹ මාර්ග 7ක ධාවනය සඳහා එක්කිරීම අද සිදුවනවා. තදබදයකින් තොරව සුවපහසු ලෙස පොදු ප්‍රවාහන සේවාව ඔස්සේ ගමනාන්තය කරා ජනතාවට ළඟාවීමට ඉඩ සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි සඳහන් වෙන්නේ. නව බස් රථ සේවාව ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අදින් ආරම්භ වන මෙට්‍රෝ බස් රථ නව සේවාව පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.
2: ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මෙට්‍රෝ බස් සේවාව කොළඹ නගරය පුරාම ව්‍යාප්ත කරනවා බස් රථ 121ක්. ඒකත් එක්ක අපි මේ ඔක්කොගම ආරම්භන පොදු ප්‍රවාහනය දියුණු කරන්නේ පුද්ගලික වාහන වල යන්නේක අඩු කරලා පොදු බස් එකේ යන්නේ එක පුරුදු කරන එක තමයි අපේ ආරමුණ. ඔබ දන්නවා අපි මෙට්‍රෝ සර්විස් එක කියලා කියන්නේ නරක දෙයක් වුණත් අපි හොඳ දෙයක් දීලා තියෙන. ඕනම කෙනෙක්ට විනයගරුක රියදුරු මහතුරු කොන්දොස්තර මහතුරු එක්ක වෙලාවට එන බස් එකක්, ඒක හැමතරම නතර කරන්නේ කියන තැන අනිවාර්යෙන් නතර කරන බස් එකක්. අපි වැඩිහිටියෝද ආබාධිතද ලෙඩ රෝග තියෙනවද සාමාන්‍යද ගැහැණුද පිළිබඳ කිසිම අදාළත්වයක් නැ රෝද පුටුවෙන් උනත් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් එහෙම සර්විස් එකක් හඳුන්වා දීලා තියෙනවා.

0: අද දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ශ්‍රී ලංකා මාතාවට ආඩම්බරයක් රැගෙන ආ රන් පුතෙක් පිළිබඳවයි අද සඳහන් කරලා තියෙන්නේ. ආසියානු ක්‍රීඩාවලියේ අභිමානය රැකදුන් රුමේෂ් තරංග ඔබට අපේ උත්තමාචාර්ය කියලායි දෙවයින පුවත්පත සඳහන් කරන්නේ. රුමේෂ් ඔබ උපන් බිමට රන් පුතෙක් කියලා අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයේ තුලින් රැගෙන එන සෝදානම්. රැඳි සිටින්නේ FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් එක. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කතානායක බංගලාවේ බඩු පොත අතුරුදන් බංගලා කළමනාකරුගෙන් අල්ලස් කොමිසමට පැය පහක ප්‍රකාශයක් අද සුජිත් හේවාජුලිගේ වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. මේ සම්බන්ධයෙන් කතානායක බංගලාවේ බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි එහි කළමනාකාර පසන් අතුකෝරල මහතා අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ දැනුම් දී තිබෙනවා. බඩු වට්ටෝරු පොත භාරව සිටි කතානායක පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියා ළඟ එම පොත නැතැයි තමාට දැනුම් දුන් බව අතුකෝරල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යයි කොමිෂන් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තිබුණා, අපි අවධානය යොමු කරමු. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට නිල නිවෙස නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කතානායක නිල නිවසේ කළමනාකාරවරයාගෙන් අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුව කළමනාකාරවරයා ඊයේ උදේ එහි පෙනී සිටියා කියලායි සඳහන් වෙන්නේ. කතානායක බංගලා කළමනාකරු අදාළ ලියකියවිලිද සමග කොමිසමේ විශේෂ විමර්ශන අංශයට යොමු කරන ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ නියෝජකාධ්‍යක්ෂ චින්තා බුලත් සිංහල මහත්මියට පසුගියදා දැනුම් දුන්නා. කතානායක නිල නිවස සම්බන්ධයෙන් පවත්වාගෙන යන සේවකයන් සම්බන්ධ ලේඛන ඇතුළු සියලුම ලේඛන විදුලිය සහ ජලය අනිකුත් ගෙවීම් වලට අදාළ ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙසටද මගින් වැඩිදුරටත් දන්වා තිබුණා කියලායි සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත් මහතා කළ පැමිණිල්ලක් අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ කතානායකවරයාට එරෙහිව එම විමර්ශනය පැවැත්වුවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ අතර කතානායකවරයාට ලබා දී ඇති පහසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තා බුලත් සිංහල මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් 30 අලස් කොමිසමට මීට පෙර කැඳවා ප්‍රශ්න කරනු ලැබුවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. කතානායකවරයාට එරෙහිව දූෂණ සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේ කම්වරයාගෙන්ද පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගත්තා කියලත් අද ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව. ගල්ලඟුරු ගනුදෙනු හිටපු ඇමතිලා එක්ක ලොක්කෝ 10ක් අද ගල්ලඟුරු කොමිසමේ චෝදනා කියවීම ආරම්භයි. ලක්විජය ගිනුම් ලොක්කාගෙනුත් ප්‍රකාශයක් කියලා අද ලංකාදීප පුවත්පතයි අතුරු සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් තද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. සුජිතේවා ජොලිගේ වාර්තාව අරගෙන ඉනවා. ගල්ලඟුරු ගනුදෙනු පිළිබඳව බලශක්ති හිටපු ඇමතිවරුන්ගෙන් සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් 10 චෝදනා කියවා දීම ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේදී අද කෙරෙන බව ඒ උසස් නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කළා. මේ අතර ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ගණකාධිකාරීවරයා ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවට අද කැඳවා තිබෙනවා. ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ බොහෝ විමර්ශන අවසන් වැති අතර හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමද අවසන්ව ඇති බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ. ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල 204කින් ප්‍රකාශ 370ක් සටහන් කරගෙන ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. එතෙකම අද සඳහන් කළ තියෙන සියලුම පුවත්පත්වල මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු. නාමල් අද කෘෂ්ණඩුවට බන්ධනාගාරයෙන් උසාවියට කියලා සඳහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පතේ රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතෙකම ලංකාදීප පුවත්පතේම තවත් සටහනකටයි මේ අවධානය. මාස 10ට ඩෙංගු රෝගීන් ලක්ෂය පැනලා. නිමල කොඩිතුවක් කොයි වාර්තාව අරගෙනනේ වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. ඒ අනුව වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,127ක් බවයි මේ ඒකකය සඳහන් කරන්නේ. සැප්තැම්බර් මාසයේ පමණක් රෝගීන් 4,637 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණන්ගර මහතා සඳහන් කළා කියලත් අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා.
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. Morning News Alert.
0: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:15යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB ධනරේ තහනේ ලොතරැයිෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: බලව 2 විනාඩි 20යි.
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සංවිධානය MMC ITN Campus, JJL Overseas Education,
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: වෙලාවදහය විනාඩි විසේකව නැවතත් ලක්හට මෝනිින් නිය සල්ත් සමගින් අපේ විරාමයට ප්‍රථමව සඳහන් කලාමේ. නාමල් අද ක්‍රිෂ්ණ අඩුවට බන්ධනාගාරය නුසාවේට කියන ප්‍රෘතිය සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පතත් අද සඳහන් කරනවා මේ සම්බන්ධයෙන්. නාමල් ක්‍රිෂ්ණ අඩුවේ හතරවැනි සැකකරු අල්ලස් කොමිසම උසාවියට කියයි අද අධිකරණයට රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි අද වාර්තාව අරගෙනෙන්නේ. ඩෙල් නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Namal named fourth suspect in Krish case. For the moon details, Sri Lanka Pothjana Perumuna parliamentarian Namal Rajapaksha has been named as the fourth suspect in a case filed by the Commission to Investigate Allegations of Bribery or Corruption before the Colombo Chief Magistrate's Court over the controversial Krish transaction. In connection with the proceeding, Colombo Chief Magistrate Asanges Bodrigam yesterday ordered the superintendent of prison to produce Rajapaksha before court today. ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතයි මේ විදිහට තොරතුරු සටහන් කරන්නේ. ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අල්ලස් කොමිසම විසින් මෝසමක් මාර්ගයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා හමුවේ එම කොමිසම සඳහන් කළා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. ප්‍රකට ඉන්දියානු දේපල සංවර්ධන සමාගමක් වන ක්‍රිෂ් සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොමිසම මෙම නඩුව ගොනු කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සහ අධිකරණ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින අතර බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් අධිකරණ අවසරයක් ප්‍රකාරව මීට පෙර මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද සටහන් කරගත් බව කොමිසම මහේස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කළා. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයද මීට පෙර නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ෂානිට රවීට සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනුයි මොවුන්ට මේ විදිහට පෙත්සම් ගොනු කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අද AJ අබේනායක වාර්තාව අරගෙනෙනවා. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ෂානි අබේසේකර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න ඥාන මහත්වරුන්ට සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම් දෙක ගොනු කර තිබුණා කියලයි සඳහන් වෙන්නේ. ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු කොයි විදිහටද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. ෂානි අබේසේකර සහ රවි සෙනවිරත්න යන මහත්වරුන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ දියුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු ඇති බවට චෝදනා කරමින් එක් පෙත්සමක් ගොනු කර තිබෙනවා. සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු මගින්ද අධිකරණයට අපහාසයක් සිදු ඇති බවට චෝදනා කරමින් අනෙක් පෙත්සම ගොනු කර තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Lalit Ratnayake is reversed and heads for the Oscars. For the moon details, Sri Lanka has officially selected Riverston, directed by Lalit Ratnayake, as its entry for the 99th Academy Awards, making it the first Sinhala language film to be officially submitted by the country for Oscar consideration. National Film Corporation Chairman Sudhat Mahadevulu announced yesterday. റിവേഴ്സ്റ്റൺ ഒസ്കായായി. ചമിന്ദ സിൽവായി അത് ദിവൈനട്ട വാർത്താ വരകിനെ അത് സിയലുമ പുവാത്പാത് മേ സംബന്ധം തുറത്തുറു സട്ടഹാൻ കരണവ. ശ്രീലങ്കാവ് നിയോജനക്കരമിൻ ദെദഹാസ് വിസിഹത്ത് അക്കാഡമി സമ്മാന ഉള്ളിലെ അന്തർജാതിക വൃത്താന്ത ചിത്രപട കാണ്ടേട്ട് ഇതിരിപ്പാത് കരണ സിനിമാ നിർമ്മാണ ലിസ് റിവേഴ്സ്റ്റൺ ചിത്രപട്ടയെ തോറാകിന തിബിനവാക്കിയാൽ അത് സന്ദഹാൻ കരള തീയനവ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිත වැතුල් පිටුවලත් තොරතුරු සටහන් කළ තියෙනවා. නිලන්ත පෙරේරාගේ සහ ලලිත් රත්නායකගේ තිර රචනයකට අනුව ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂණ විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර්, රන්දික ගුණතිලක සහ ආනන්ද කුමාර ඇතුළු පිරිසක් ඊට රංගනයෙන් දායක වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීමෙන් පිහිටුවා ඇති අමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා සහ විද්‍යා අකඩමිය අනුමැතිය හිමි ශ්‍රී ලංකා ජාතික ඔස්කා තේරීම් කමිටුව විසින් 99 වැනි අකඩමි සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා මෙම චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා. වසර 100කට ආසන්න ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසය තුළ රාජ්‍ය මට්ටමින් ඔස්කා සම්මාන උළෙල සඳහා මේ දක්වා නිල වශයෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කර නොමැති බවත් මෙම ලැබෙන අවස්ථාව ලාංකික සිනමා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවත් චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදේවුල්වැව මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. එතෙක්ම අද සඳහන් කළ තියෙනවා දිවයින පුවත්පත මණ්ඩලය පොරොන්දු කඩ කරලා වී දුන්නු ගොවියොයි වී ගත්ත ව්‍යාපාරිකයෙකුයි දැන් හැමෝම අසරණයි. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතට තොරතුරු අරගෙන ඉන්නේ පි රණතුංග. වැලිකන්ද මහවැලි බී කලාපේ අඩුමිලට ලබා දුන් වී සඳහා මුදල් ලබා ගැනීමට මාසයක් ගත වුවත් මෙතෙක් නොහැකි වී ඇතැයි ගොවියෝ චෝදනා කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්න. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. නයතුරුස් ගෙවීම ඇතුළු එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා මාසයකට පෙර ලබා දුන් සිය වී අස්වනුවල මුදල් ලබා ගැනීමට උදේම වී ව්‍යාපාරිකයින් හමුවීමට පැමිණෙන ගොවියෝ බලාපොරොත්තු අත්හැර හිස් අතින් නිවෙස් බලා යෑම තම දිනචරියාවේ ප්‍රධානතම කරුණ වී ඇතැයි ඔවුන් සඳහන් කරනවා. වී මිලදීගත් ව්‍යාපාරිකයින්ද ගොවීන්ට මුදල් ලබා දීමට වැලිකන්ද රාජබැංකුවකට හැම දිනකම පැමිණියද කඩවුණු පොරොන්දු මත අසරණ වීමට ඔවුන්ට සිදු වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. වී මිලදී ගැනීමට ලබා දෙන බව පැවසූ රුපියල් 150,000ක මුදල කීප දෙනෙකු පමණක් ලබාගෙන ඇති බවට ව්‍යාපාරිකයින් චෝදනා කරනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. ලීසින් සහ ෆිනෑන්ස් සමාගම්වලට ගෙවීමට ඇති ණය වාරිකවල පොලී මුදල් වැඩි කර ඇතැයි පවසන ගොවියන් වී ඇටයක් ලබා දී කිසි දිනක මෙවැනි අසරණ තත්ත්වයකට පත්ව නැතැයි රජයට චෝදනා කරමින් කියා සිටිනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු විදිහට. එතකම අපි අවධානය යොමු කරනවා අද ලක්හඬ ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට. ප්‍රමිතියෙන් තොර අලිවැඩි භාවිතා කිරීම නිසා අලිපැටවුන් විශාල සංඛ්‍යාවක් බිහිරි භාවයට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරනවා. මෙරට වෙසෙන අලි ඇතුන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ ශරීරවල තුවාල මෙන්ම උණ්ඩ කොටස්ද පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සඳහා යතුරු පැදි ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: අලිවිරිදානවල පුංචි අලි පැටවුන් ඉන්නවා. අලි පැටියගේ කන් අරි පොබරම ඔලොත්තු දෙන්නේ. කන් අරි පොබුලවන පස්සට කන් ඇහින්නේ. කන් ඇහින්නේ නැති අලියට අලිවිරි නෙමේ මොන වෙඩි ගැහුවත් හෙන ගැහුවත් ඌට ඇහින්. ඊළඟ අපේ රටේ අලින්ගේ ගත්තොත් එීම අති විශාල ප්‍රමාණයක තියෙනවා ඇඟ තුල මෝනි සම්පති. තුවාල වෙච්ච අලි කොච්චරක් තියෙනවා. එහෙම සත්තු විශාල වශයෙන් හිංසනයට පත් වෙලා තියෙනවා. එතකොට මේ සත්තු කැලේ ඉන්න ඕන සත්තු ඇයි ගමට ආවේ? ආහාර සහ ජලය කියන මූලික අවශ්‍යතා දෙක කැලෑ තුළ තිබුණා නම් මේ මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙඩි කන්න අන්නේ සත්තුන්ගේ අයිතිය වෙනුවෙන් තමයි කැලෑ ඇතුලේ වැව් හදන්නේ. කැලෑ ඇතුලේ සත්තුන්ට උචිත කෑම වර්ග වවන්නේ. ඒ කට උත්තර අපි අත ගහලා තියෙන යන්නේකට තමුන්නාංශක පැත්තෙන් මීට අදාළ සැලැස්ම ඉදිරිපත් කරන්න මෙන්න අපි සැලැස්ම මේ සැලැස්ම ක්‍රියාත්මක කරමු. මුදල් දෙන්න පුළුවන්, මුදල් තියෙනවා. සතුන්ගේ අයිතිවාසිකම් එහෙම ආරක්ෂා කරලා පස්සේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ඔටෝ රැකිනවා.
2: News Alert.
0: වෙලාව 6 විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාවදේ 6යි විනාඩි 31 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනු මදිලනද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසයේ 28 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6324 වන ජයග්‍රහී දිනුම් වරයි දවසේදී ක්‍රියාත්මක වුණේ. V ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 4, අංක 6, අංක 5, නැවතත් අංක 6, අංක 3 සහ අවසානයේ අංක බිඳුව විදිහට. ගොවිසෙත 4566 වන ජයග්‍රහී දිනුම් වරයේ F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 4, අංක 36, අංක 73 සහ අවසානයේ අංක 80 විදිහට. මෙගා පව 2672 වන ජයග්‍රහී දිනුම් වරයේ V ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහී සුපිරි අංකයේ අංක 13, අනිකුත් ජයග්‍රහී අංක අංක 2, අංක 6, අංක 22 සහ අවසානයේ අංක 24 විදිහටයි සටහන් වෙන්නේ. දනනිධානයේ 2354 වන ජයග්‍රහී දිනුම් වාරයේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 32, අංක 63, අංක 70 සහ අවසානයේ අංක 76 විදිහට සටහන් වෙනවා. හඳහන 1633 වන ජයග්‍රහී දිනුම් වාරයේ කටක ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 9, අංක 46, අංක 51 සහ අවසානයේ අංක 56 විදිහට සටහන් වෙනවා. අද සම්පත 899 වන ජයග්‍රහී දිනුම් වාරයේ V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 5, අංක 6, අංක 3 සහ අවසානයේ අංක බිඳුව විදිහටයි සටහන් වෙන්නේ. NLB ජය 592 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 6, අංක 5, නැවතත් අංක 5 සහ අවසානයේ අංක 8 විදිහට සටහන් වෙනවා. සුබ දවසක් 440 වන ජයග්‍රහී දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලෙදීගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතයේ වෘශ්චික ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක අංක 1, අංක 3 සහ අවසානයේ අංක 12 විදිහට සටහන් වෙනකොට සුබ දවසක් 440 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8192 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:33යි.

0: ලකන මෝනිං නිවුස් අලට අහගෙන ඉන්න වෙලාව 2:37.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති.
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන.
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන සාධන අභිමානයයි රයිනෝ.
4: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලිම් ෂීට්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice.
8: අපි සොයන්නේ
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
7: ලක්හඬ Golden

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.වි. දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: වෙලාව 2:00 විනාඩි 46 අපි සූදානම් නැවතත් පුවත්පත්වල සඳහන් කරලා තියෙන ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන්න. අද දිනමෙන පුවත්පතේ අතුරු සිරස්තලයක් විදිහට සටහන් කරලා තියෙන ප්‍රවෘත්තියක් සම්බන්ධෙනුයි මේ අවධානය. කෝච්චිය අල්ලන්න පිම්මේ ගිය යතුරු පැදිය ලයිට් කණුවේ ගැටෙයි. පුතුන් දෙදෙනා මරුට මවට බරපතලයි. අද මිහිර විජේසේකරයි වාර්තාව අරගෙන එන්නේ. කොලියාපිටිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ කරුක්කුව මන්සන්දියේදී එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුතුන් දෙදෙනා මිය ගොස් මව බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. අද ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවලත් සඳහන් කරලා තියෙනවා තොරතුරු. එතකම අපේ දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි අවධානය. බද්දේගම වෙඩි තැබීමේ සැකකරුවන් තුන්දෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට. ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් අපි තොරතුරු අරගෙන ආවා. මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අද දවසේ වාර්තා කළා තියෙනවා. සැකකරුවන් තුන්දෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා. රක්ෂණ ශ්‍රයන්තයි වාර්තාව අරගෙන ඉන්නේ. බද්දේගම හල්පොත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් සහ මෝටර් රථයක් සමග ඊයේ ඇල්පිටිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. පෙරේද දිනේදී සිදු වූ මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන කණ්ඩායම විසින් එදිනම සමස බාදේගම පොලිස් වසමේ පොඩ්ඩා වත්තට හැරෙන හන්දිය සහ හල්පාතොට ප්‍රදේශයේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි සඳහන් කළ තියෙන්නේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 170ක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇති බව සහ ඔවුන් වැඩිදුර කටයුතු සඳහා බද්දේගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කළා තියෙනවා දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන්. දිට්වා කුණාටුවෙන් පසු කොළඹින් ගම්පොලට දුම්රිය ධාවනය දෙවෙනිදා ඇරඹෙයි. අසේල කුරුළුවංශ සහ සුභාෂිනී සේනානායක එද වාර්තාව අරගෙන ඉන්නේ. දිට්වා සොලිකුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගයට හානි වීමෙන් පසු පළමු වරට කොළඹ කොටුව සිට ගම්පොල දක්වා මගේ ප්‍රවාහන දුම්රියක් ඔක්තෝබර් මාස 2 සිට ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් උතද වැඩිදුර තොරතුරු සටහන් වෙන ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්න කියලා. කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා දුම්රිය ධාවනය කෙරුණද පෙරාදෙනිය දක්වා දුම්රියක් ධාවනය කෙරෙන්නේ දිට්වා සුලිකුණාටුවෙන් මාස 10කට පසුවයි. රඹුක්කන සිට පෙරාදෙනිය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 97කට හානි සිදුව තිබූ බවත් ඉන් 92ක වැඩ මෙයට මාස ගණනාවකට පෙර අවසන් කළ බවත් බරපතල මට්ටමේ හානි සිදුව තිබූ ස්ථාන 5ක වැඩ නිමා කිරීමට මාස කිහිපයක් ගත වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ඉංජිනේරු දංශක දිසානායක මහතා සඳහන් කළා. මේ අනුව ඔක්තෝබර් 2 සිට කොළඹ කොටුවෙන් පෙරවරු 5:55 ගමන් ආරම්භ කරන පොඩිමෙනිකේ දුම්රිය පෙරාදෙනිය ඔස්සේ ගම්පොල දක්වා ගමන් කිරීමට නියමිත බවයි මේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්න. සැප්තැම්බරයේ සංචාරකයෝ ලක්ෂයක් ඇවිත් මහින්ද අලුත්ගෙදර අද වාර්තාව අරගෙන එනවා දිනමින පුවත්පතට. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාස 20 සිට මෙරටට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,70,093යි. එය පෙරවසරට සාපේක්ෂව වර්ධනයක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ කියලා තද සඳහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ. මෝදර දේවාලයේ පෙරහැරට උසාවියෙන් අවසර. AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. අඹලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර පැවැත්වීම සඳහා අභ්‍යාචනාධිකරණයේ අවසර ලබා දී තිබෙනවා. අඹලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වාර්ෂික මහ පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව පවසමින් අඹලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගොනු කර තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. වැඩිදුර තොරතුරු විදිහට අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළ තියෙන්නේ කොහොමද කියලා බලන්න. අභියෝගයට ලක් කරමින් දේවාලයේ පෙරහැර කමිටුව විසින් අභියාචනා අධිකරණයේ හමුවේ ගොනු කර තිබූ රිට්පෙත්සම ඊයේ සලකා බැලුවා. එහිදී පෙරහැර කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉෂාන් අලවතුරගේ මහතා සහ රජයේ වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සිදු කර දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ විසින් ඇති කරගත් එකඟතාව මත පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා දීමට අභියාචනා අධිකරණය විසින් තීරණය කර තිබෙනවා. ආදිත්‍ය පටබැඳිගේ සහ බී ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභ්‍යාසනාධිකරණ වෙනිසුරු මණ්ඩල හමුවේ නඩුව කැඳවනු ලැබුවා කියලා තමයි මේ සම්බන්ධයෙන් අද දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතෙක්ම අද දිනමින පුවත්පතේ සටහනකට අවධානය යොමු කරන්න සූදානම්. යොද හමුදා 77 වන සන්වත්සරයේ වාර්ෂික දද පූජාව දළදා මාලිගාවේදී කළද ඡායාරූප සමගින් සටහන් කළ දෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 77 වැනි සංවත්සරයට සමගාමීව වාර්ෂික දජ පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී යුද හමුදාපති ලුතනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවැත්වුණ යුද හමුදා දජ රෙජිමේන්තු දජ සහ ඒකක දජ ශ්‍රී දළදා මාලිගාවේ මහමලු අභියසට රැගෙන ගොස් දළදා වහන්සේට පූජා කිරීම මෙහිදී සිදු කරනවා කියලා අද ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ තමයි අද දවසේදී පුවත්පත්වල සටහන් වෙලා තියෙන ප්‍රධාන සිරස්තල බවට පත්වන්නේ. අපි මේ විරාමයෙන් අනතුරු ක්‍රීඩා පුවත් ඒ වගේම විදෙස් පුවත් සහ කාටුන් සම්බන්ධව ගෙනෙන බලාපොරොත්තු වෙන ඇදසිරින් FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
1: Lakhanda Radio ITN.
0: Pelaw de hay vinadi 47 den.

0: ලකන මෝර්නින් න්ියුස් සලට හගෙනින්න වෙලාව 2:52.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
1: ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
1: ලක්හඬ Golden Voice.

0: වෙලාව 2:00 විනාඩි 53 අපි සූදානම් විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. අද විදේශ තොරතුරු සටහන් වෙලා තියෙනවා. එංගලන්තයේ ගුවන් හමුදා කඳවුරක් අසල පුපුරන ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට. එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි රාජකීය ගුවන් හමුදාවට අයත් ෆෙයාර්ෆෝඩ් හමුදා කඳවුරේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පුපුරන ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ සැකය මත පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය පියවරගෙන තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඊ දවසේදීත් අපි ඔබ වෙත තොරතුරු අරගෙන ආවා. ඒත් එක්කම අද සඳහන් කළ තිනවා විදේශ ඇමති ඇමරිකාවට අනතුරු අඟවයි. සාමයට මෙන්ම දැවැන්ත යුද්ධයකටත් ඉරානය සූදානම්. මේ සම්බන්ධිනුත් අද සීලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිනවා. රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා තවදුරටත් විවෘතවද ඇමරිකාව යළි ප්‍රහාර එල්ල කරන්නේ නම් විනාශකාරී දැවැන්ත යුද්ධයකට වත් ඉරානය සූදානම් බව විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්චි ප්‍රකාශ කර තිබෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ඉරාන ජනාධිපති මසූඩ් පෙෂස්කියන් සමග නිව්යෝක් නුවරට පැමිණියේ යුද්ධයකට නොව සාමය වෙනුවෙන් පෙනී සිටීමට බවයි. යුද්ධය අවසන් කර හෝමුස් සන්ධිය නැවතත් විවෘත කිරීමට ඉරානය ඉදිරිපත් කළ දින 7ක සැලසුම අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු මේ ප්‍රකාශය සිදු කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදියට සඳහන් කරන්නේ. ඒත් එක්කම ඉම්රාන්ගේ විරෝධතා පාගමන ඔක්තෝබර් 4 දාට කල්යයි කියලාත් අද සඳහන් කරලා තියෙනවා. ඊසාන දිග ඇමරිකාවේ සුලිකුණාටුවෙන් ප්‍රාන්ත රැසකට ගන්වතුර කියලාත් අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරනවා. ඒත් එක්කම නේපාලයේ හිම නායාමකින් අතුරුදන් වූවන්ගේ මලසිරුරු දෙකක් සොයාගැනී කියලාත් අද සඳහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතේ විදේශ තොරතුරු විදියට මේව තමයි අද විදේශ තොරතුරු විදියට සටහන් වෙලා තිබුණේ. අපි ඊළඟට යන සූදානම් වෙනවා ක්‍රීඩා තොරතුරු වලට.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: හොඳයි, අපි සඳහන් කළා රුමේෂ් තරංග පිළිබඳව. රුමේෂ්, ඔබ උපන් බිමට රන් පුතෙක් කියලායි අද සියලුම පුවත්පත්වල අභිමානයෙන් සටහන් කළා තියෙන පුතුනි ඔබ අභිමානනීයයි. රුමේෂ්ගේ දක්ෂතාවය 88.55 කියලාද සඳහන් කළා තියෙනවා. අනුරුද්ධ හේරත් බණ්ඩාර අද වාර්තා වරගෙන යනවා දිවයින පුවත්පතට. අද දිනමින පුවත්පතත් තොරතුරු මේ සම්බන්ධයෙන් සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. වැස්සේ බාධා මැද අලුත් හෙල්ලෙන් රුමේෂ් ආසියානු රන් පදක්කම දිනා ගනී. මේ විදිහටයි අද සඳහන් කළ තින. අපි වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරනවා. ඊයේ පසුරු 4:45 ජපානයේ මිසුහෝ උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවති 20 වන ආසියාතික ක්‍රීඩාවලියේ පිරිමිහෙල්ල විසිකිරීම සමගින් රන් පදක්කම දිනා ගනිමින් මෞබිමේ කීර්ති නාමයෙන් ඉහළින්ම ඔසවා තබන්නට රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. මෙම තරගයේ සව් ආරම්භක අවස්ථාවේ සිට අවසානයේ දක්වාම කායික යෝග්‍යතාව සහ මානසික ඒකාග්‍රතාවයේ මැනවින් පවත්වා ගැනීමට සමත් වූ රුමේෂ් තරංග පතිරගේ තමිලක්කය සපුරා ගැනීමට ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර 88.55 කියලායි සඳහන් කළා තියෙන්නේ. මේ විදිහටයි අද ක්‍රීඩා තොරතුරු සටහන් වෙන්නේ. අපි යන සූදානම් පත්‍රවල කාටූන්ස් මොනවද කියලා බලන්න.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනෙටයි අවධානය යොමු කරන්නේ. සජබ කතානායකට එරෙහිව චෝදනා 46ක විශ්වාසභංගයක් ගේන්න යනවලු. විශ්වාසභංග ගෙනත් පෙරදීම කලාවක් නම් සජබ ඒකේ පිකාසෝ කියලා තමයි අද සඳහන් කරන්නේ. දිනමිනෙන් අපි යනවා දිවයිනට. දිවයින අද කොහොමද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් සටහන කියලා බලන්න. අගමැතිනි හරිනි, JVP 1 අතර මත ගැටුම් කියලා විපක්ෂේ ආතල් ගත්තට 22 ඡන්දෙදි එහෙම එකක් පෙනුනේ නෑනි බං. ඒකනේ යාලට උඩබිම බල්ලා කතා කරන ටියුෂන් දෙන්නේ වෙයි කියලා තමයි අද සඳහන් කරන්නේ. එතකම අපි සූදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. ලංකාදීප අද පංකජ රුවින්දගේ සරදම් සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්නයි අපි සූදානම් වෙන්නේ. අද සඳහන් කළා තියෙනවා 22 අහෝසි කරන්න නම් ජනමත විචාරණයක් ඕනේ කියලා නලින්ද කියනවා. විපක්ෂයේ ජනමත විචාරණයක් බලාපොරොත්තු වුණා නේද කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් කරන්නේ අද. පංකජරුවින්දගේ සරදම් කාටුනේ. අපි ලක්කන මොනිින් නිියසලට් නිමා කරන්න තෝරගන්නවා අද දිවයින පුවත් පතේ ශ්‍රී සමයන් කොහොමද වාර්තා කරලා තියෙන කියලා බලලා. ජනතාව බලාපොරොත්තු වන තරමට සහන දෙන්න බැරි වුණා කියලා දේවානන්ද සුරවීර කියනවා. තුන් හිතකවත් නොතබුණ තරමට බදු ගහන්න නම් පුළුවන් වුණා කිව්වේ නැද්ද කියලා සමහර අය ප්‍රශ්නාර්ථයක් එක සටහන් කරන්නේ. මේ විදිහට තමයි අද කාටුන් සඳහන් වෙලා තියෙන්නේ පුවත්පත්වල. අපි සූදානම් හෙටත් උදෑසන 6ට ඔබ හමුවට එන්න. අදට අපි ලක්කර මෝනින් නිවුස් ඇලට් මේ විදිහට නිමා කරන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
2: AWB Rollerdose වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rollerdose. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB Rollerdose 0777 32 11 400.
3: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය.
3: ගොවි

0: සියලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: සුබදාසනක්
3: Good morning.
2: කවුද මයිකේ උඩ දාලදී?
3: මම. මොකද කලින් හිටියේ මම උතන. මගේ උසට තමයි දාගත්තේ.
2: දන ගහන් දිටි.
3: ප්‍රසිද්ධිය එහෙම එපානේ.
2: Visual radio කියන concept එක ලෝකෙට ආවත් අපි තාම apply කරගත්තේ නැති එකේ නේද?
3: හොඳයි apply කරේ නැති එක.
2: සුබෝදයසන කද 29යි සැප්තැම්බර්. අද මේ මට හිතුණා මෙන්න මෙහෙම තැනකින් කතා කරන්න. ඔයාගේ පවුලේ ඔයා හම්බ කරන කෙනෙක්ද? ඔයාගේ පවුලේ ඔයා හම්බ කරන කෙනෙක්ද?
3: හරි.
2: හස්බන්ඩ් නම් තාත්තා නම් හම්බ කරනවා. බිරිඳ නම් අම්මා නම් හම්බ කරනවා. දරුවෝ දැන් හම්බ කරනවා. සමහර විට ඔයා දන්නේ නැතුව ඔයා ඔයාගේ පවුලේ හම්බ කරන මේ
3: එකම කෙනා
2: වෙන්නේ. නෑ හම්බ කරන පුතෙක් ඉන්න පවුලක ඔයා අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන් හැබැයි ඔයා දන්නේ නෑ. මොකද ඒකට කියන්නේ ඔන්ලයින් හම්බ කරනවා වෙන්න පුළුවන් ඩොලර් රුපියන් Facebook වල උදේ හවස ඉන්නයි නිකන් නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට බයිනවනේ අපි නිකරුණේ නෑ නෑ නෑ ඒගොල්ලෝ ඩොලර් හොයනවා. එහෙම පරම්පරාවක් තියෙනවා. රීල්ස් දානවා. පෝස්ට් දානවා. වෛරල් වෙන වැඩ කරනවා. ඒගොල්ලෝ රටට ඩොලර් ගේනවා. මෙටා එකෙන් ඩොලර් ලංකාවට පම්ප් කරනවා. හරි. එතකොට එහෙම අයත් ඉන්නවා. ඒඳ බයිනකොට මොකද කරන්නේ Facebook එකේ හැමදෙස්සෙම?
3: ෆෝන් එකේ බැලුවොත් ෆෝන් එකේ.
2: අම්මේ. මම ඩොලර් කියනවා.
3: දෙයිතන කනට ටෝ.
2: හදාගන්න එහෙම උත්තරයක්.
3: බොරු කියන්න ගන්නන උදේ පාන්දර.
2: දැන් ඉන්න පරම්පරාව ඔය උත්තරේ ඔయిత වැඩිය වෙන විදිහකට දෙනවා. Binance මනම් ක්‍රිප්ටෝනේ. ඒවැය ඉන්නවා මේ මං දන්න පොඩි ළමයි ඉන්නවා ඉස්කෝලේ 10 වසරේ. ක්‍රිප්ටෝ ලින්. හරි. රයිට් මම මේ කියන්න ආවේ ඔබේ පරම්පරාවේ වෙනස්ම විදිය කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. ඔබේ පරම්පරාවට ඉන්න ඔබේ පරම්පරාවම ගොඩ දාන ඔබේ පරම්පරාවටම අභිමානයක් එකතු කරපු චරිතය ඔබ වෙන්න පුළුවන්. එහෙම ඉන්නවා පවුල් වලට සනුහරේටම එකෙක් ඉන්නවා. එහෙම ඉන්නවා.
3: ඔව්.
2: ඒ කියන්නේ හත්මුතු පරම්පරාවම සමහර විට නේද? මහා ලොකු අධ්‍යාපනයක් නැහැ. මහා ලොකු විදියට සමාජයේ ඉස්මතු වෙලා නැහැ. හැබැයි එක්කෙනෙක් ඉන්න පුළුවන්. එයා නිසා මේ පවුලට ලැබෙන ආලෝකයේ ධනය බලය කියන එක වැඩි වෙනවා. ඕකෙම අනිත් පැත්තත් වෙනවා. මුළු පවුලම පරම්පරාවම මස්තබාල්දු කරලා දාන
3: කාලම දාන
2: එහෙම කෙනෙකුත් ඉන්න. ඔය අතරේ වඩාත්ම යහපත් කෙනා අර පළවෙනියට කතා කරපු කෙනානේ. ඔබ ඔබේ අභිමානය ගැන පොඩ්ඩක් සතුටු වෙන්න ඉඳලා හිටලා හරි. හැබැයි ඔබ මතක තියාගන්න ඔබ හම්බ කරනවා නම් මුළු පවුලක් වෙනුවෙන් ඔබට ඔය හම්බ කරන්න බැරි වෙච්ච දවසට නේද ඔබ වටා ඉන්න සෑහෙන පිරිසක් අසරණ වෙනවා. ඒ නිසා ඒ අයට යම්කිසි රැකවරණයක් හදලා තියාගන්න. හරියට මේක ඉන්ෂුරන්ස් ඇඩ් එකක් වගේ. මම මේ කිව්වේ ඉන්ෂුරන්ස් කම්පැනි වල ඇවිල්ලා
3: කියන්නේ.
2: ඔබ යම් දවසක එක්තැන් වුණොත් ඔබේ අසරණයන්ට මොකද වෙන්නේ?
3: බය කරනවා බය කෙනෙල්ලක්.
2: ඔව් හරි. නෑ මම මේ කියන්නා ඇත්තටම මේ හම්බ කරන කෙනා කොච්චර වටිනවද මේ පවුලට?
3: අනිවාර්යයෙන්.
2: මුළු පවුලක් දුවන්නේ කෙනෙක් නම් කොයි තරම් වටින චරිතයක්ද?
3: පවුලේ අත්තිවාරම කියලා කියනවනේ එහෙම අය.
2: එහෙම කෙනෙක් වාගේ පවුලේ ඉන්නවා නම් එයාව ඉඳ හිට හෝ සනසන්න. ප්‍රශංසා කරන්න. ඔහු හෝ ඇය ගැන නිතර හොයලා බලන්න. නිතර බැරි වුණත් ඉඳ හිටව. එයා සතුටින්ද? එයා තෘප්තිමත්ද? එයා කණ්ඩ ආස කරන දේවල්, එයා අඳින්න ආස විදිහ ගොඩාක් වෙලාවට එයා කැප කරලා තමයි ඔබේ පවුලට ඔබ අවට ඉන්න එයා අවට ඉන්න එයා වටා ඉන්න අයගේ සතුට ගැන හිතලා බොහෝ දේවල් කරන්නේ. මේව කියනකොටම අපේ ඔළුවට එකපාරට වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි තාත්තා. නේ තාත්තා තමයි ඔළුවට එන්නේ. තාත්තා නැත්තම් ඊළඟට ඔළුවට එන්නේ අම්මා. ඔය දෙන්න තමයි අපිට ඉන්න ලොකුම ඔය මාදිලියේ ඔය කියපු ධාරාවේ මේ චරිත දෙක. හරි. එහෙම නැත්නම් පවුලක අක්කෙක් ඉන්නවා. ඒ අක්කා තමයි මුළු පවුලම සමහර විට දැන් තාත්තා අම්මා වයසයි. ඒගොල්ලන්ට ලොකු දේවල් කරන්න බෑ. අක්කෙක් ඉන්නවා. තමන්ගේ ජීවිතේම කැප කරලා තමන්ගේ ආදරණීයන්

0: වෙන්නේ හැමදේම කරන. සමහරට අයියෙක් ඉන්නවා, සමහරට පවුලේ බාලයෙක් ඉන්නවා. අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාව අගෙමු කියන යෝජනාව.
1: දැන් හිටලා පොඩ්ඩක් නිකන් සර්ප්‍රයිස් එකක් පොඩි හරි නේද?
0: එහෙම එහෙම ආදරයක් තියාගමු. හා මොකද මේ පවුලක් ඇතුලේ නේ එහෙම දෙයක් දකින්න කියන එක අද කාලෙක.
1: හරි අඩුයි.
0: හරිම අඩුයි. තියනවා හරිම අඩුයි. ඉස්මතු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හයිලයිට් වෙන්නේ නැහැ කොහොම. මොකද ඒගොල්ලන්ව වැලියු කරන්න පුළුවන් අපිටම තමයි. 7:10

0: උදේහතයි විනාඩි 17යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මේ පැයේ මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
4: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
5: 7:19 වෙලාව. මාකටිං කියන්නේ අපි කියන්නේ මාකටිං වල තියෙන විද්‍යාත්මක කරුණු සමහරලාවට නේද? ගැන අපිට එහෙම කිසි අවබෝධයක් නැහෙනි.
6: නැහෙනි.
5: ලෝ ප්‍රකට අලවිකරණ මනෝවිද්‍යා පර්යේෂණ වලින් තහවුරු කරලා තියෙනවා. මෙන්න මෙහෙම
6: කතාවක්.
5: කොහොමද ඔයාලා සුපර් මාකට් එකට යනවා. ඔය පොලිමේ ඉන්නකොට තමයි මේ අමුතු දේ වාගේ හැට ගැටෙන්නේ.
6: හරි.
5: ඔයාලා පේනවා කැෂියර් එක ළඟ ලොකු පෙට්ටි. ලස්සන චොක්ලට්. අපි මේ කලින් කතා කරලා තියෙනවා. මේක ඇවිල්ලා ට්‍රික් එකක් කියලා අපි කියලා දිනවනේ.
6: ඔව්.
5: මේක මෙහෙම එකක් තියෙනවා. තව අනාවරණයක් කරනවා. සාමාන්‍යයෙන් සුපර් මාකට් එකකට යන පාරිභෝගිකයෝ ගන්න බඩු වලින් 60% කලින් සැලසුම් කරලා එන්නේ නැහැ කියලා.
6: ඔව්.
5: මේකට කියනවා ඉම්පල්ස් බයින් කියලා. අලෙවිකරණයේදී කියන්නේ ඉම්පල්ස් බයින්.
6: බයි.
5: එහෙම නැත්නම් ෂණිකව සිතා බලන්නේ නැතුව මිලදී ගන්න බාණ්ඩ. ඔන්න දැන් මම යනවා කඩේට.
6: හරි.
5: සුපර් මාකට් එකට කියලා හිතුවා. ගියාට පස්සේ මං බලලා මුලින්ම පොඩි එනවා, පොඩි අන්කොන්ෂස් ගතියක් එනවා. මොකද කරන්නේ? වගේ එකක් එනවා. ආ, එකපාරට මතක් වෙනවා. මෙව්ව එක. මොකක්ද අර මේ මොකක් හරි අර බාස්කට් එක වගේ එකක්.
6: ඔව්.
5: නේද?
6: ඔව්.
5: ඒකක් බලනවා, වටපිට බලනවා. ලොකු එකක් තියෙනවා, පොඩි එකක් තියෙනවා. රයිට්. දැල් පොඩියක් ගත්තා. ඕක අරගෙන ඊට පස්සේ මම කල්පනා කරනවා, දැන් මම මොනව ගන්නද?
6: ඉස්සලාම කොතනට යන්නේ?
5: ඔව්, බඩකින්න මම මොනව ගන්නද මේකට ආවේ කියලා මුලින්ම කල්පනා
6: කළා.
5: හරි. අපි අර ෂෝට් ටයිම් මෙමරි ලොස් එකක් තියෙනවා. ඊට පස්සේ යනවා අපි හාල් ගන්න තැනට. හාල් කිලෝ 10යි. ආ, ඒක අර මේක දාගන්න බෑ.
6: ආ යනවා ඒක මාරු කරන්න.
5: ආ යනවා අරගත්ත දැල් බකට් එක වගේ එක තියලා අර
6: ට්‍රොලි
5: එක අරගෙන. ඔන්න දැන් ඇවිල්ලා හාල් කිලෝ 10යි ගත්තා. හරි. දාගත්තා. එතකොට ඊට පස්සේ හාල් කන්න දැන් නිකන් කන්න බෑනේ.
6: එලවලු.
5: ඔව්, පරිප්පු හරි එලවලු ඒ මොන හරි
6: ටිකක්. ගන්න.
5: ඊට පස්සේ හරි තව මොනවද ගන්න තියෙන්නේ? සීන කිලෝ එකක් ගන්න. ඊට පස්සේ පොඩි උන් දෙන්නත් තියෙනවා. පොඩි උන්ටත් මොන හරි ගන්න ඕන.
6: හරි.
5: ඔහොමම අපි ක්ෂණිකව මෙහෙම තියෙනවා. සමහරු ඉන්නවා විශේෂයෙන් කාන්තාව. ඒගොල්ලෝ ලිස්ට් එක ලියාගෙන යනවා. මිරිස් කුඩු 100යි.
6: ඔව්.
5: 100 පැකට් එක මෙන්න මෙහෙම. විජය ප්‍රොඩක්ට්ස්. ඊට පස්සේ නූඩල්ස් එකයි.
6: විජය
5: නූඩල්ස් එකයි. හරි. ඊට පස්සේ කිරිපිටි පැකට් එකයි. පැල්වත් එකයි. ඔක්කොම අපේ ස්පොන්සර්ස්ලා ඉන්නවා සුපර්මාර්කට්. හරි.
6: බටර් එකක් ගන්නවා
5: නම්? බටර් එකක් ගන්නවා නම් පැල්වත්ත බටර් එකයි. රයිනෝ ෂීට් දෙකයි. මෙතනින් ගන්න බෑ.
6: එතන කොහෙද?
5: හරි. රයිට්. අපිට කලින් සැලසුම් කරන අයත් ඉන්නවා. හැබැයි 60% ඉන්නේ කලින් සැලසුම් කරලා නෙවෙයි කියලා කියන.
6: සමහර කිට අර නිකන් ඇවිදගෙන යද්දින මතකේ නා මේකත් ගන්න ඕනේ හැම කෙනෙක්.
5: ගෙදර ලුණු ඉවරයි. ලුණු පැට් එකක් ගමු කියලා ගියා. ගත්තා. ඉතින් ඔය මේ කුළුබඩු ගන්න ගියාම ඔය බලන ගොඩාක් කලාවට නේද? ස්වභාවික රස හොයනවා. ඒ නිසා තමයි අපි ඔබට විජේ නිෂ්පාදකයාට මතක් කරේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ඊට පස්සේ කිරිපිටි ගන්න කොට ආයි කිරිපිටි රාක්කේ ළඟින් යනකොට හදන්නවා පිරෙන්න තියෙනවා පිට රටින් ගෙනාවා.
6: ඔව්.
5: පැල්ලත්ත කිරිපිටි පැකට්
6: 1 2 3 4
5: තියෙනවා. හැම වෙලේම ගියාම 1 2 3.
6: මට මේ ළඟදිත් එහෙම දෙයක් වුණා.
5: ඇයි දන්නවද? ඉක්මනට ස්ටොක් එක යනවා. හරි. ආයි ෆිල් කරනවා ආයි යනවා. ආයි ෆිල් කරනවා ආයි යනවා. ඉතින් එහෙම එකකුත් තියෙනවා. ඉල්ලුම වැඩි. රයිට්. එතකොට අර අපි රයිනෝ රූෆින් මේ කතාවට දාගත්තට රයිනෝ රූෆින් ෂීට් එක කියලා කියන්නේ ප්‍රීමියර් එක මේ දවස්වල ගෙවල් හදන අයගේ බාසුන්නහලගේ ඩ්‍රීම් ෂීට් එක.
6: ඔව්.
5: බාසුන්නල් හරි කැමති මේ ෂීට් එක දාන්න. මොකද එයාගේ වැඩේට ආලෝකයක්.
6: අනිවාර්යයෙන්.
5: එයා වහල ඉවර කරාට පස්සේ ගෙදර ගිහිමියා. කියනවා වාව් බාසුන් නැහැ.
6: වැඩේ නියමයි අය.
5: වැඩේ නියමයි. මොකද්ද මේ ෂීට් එක? ඇයි මහත්තයෝ මේක රයිනෝ රූෆින් ප්‍රීමියර් එකනේ. හා කොහොමද දන්නේ? අර රේඩියෝ එකේ ටීවී එකේ යන්නේ. ආ මේක තමයි දැන් මේ තාක්ෂණයට හදලා තියෙන්නේ.
6: දැන් හැමෝම ගන්නේ මේකනේ.
5: ඔව් බලන්න මහත්තයෝ මේකේ මේ යටි පැත්තේ තියෙනවා මැටි ලේයර්
6: එක.
5: එතකොට අරය සම්ප්‍රස් මොකක් මැටි? ඔව්. ඒක ලස්සනයි මහත්තයෝ.
6: බලන්නක මේ ඇතුළට ඇවිල්ලා දෙන පෙනුම.
5: ඉතින් ලස්සන මැටි එකක් නම් මේ මේ බවසුන් නැහැ උළු දාන්න තිබ්බේ. නෑ නෑ මේක ලස්සන විතරක් නෙවෙයි. මේකෙන් ඔය උළු වලින් ගන්න නේද? ඒ පහසුකමත් මේකෙන් හම්බෙනවා. මොකද්ද? ගේ ඇතුළට රස්නේ දැනෙන එක කන්ට්‍රෝල් කරලා
6: තියෙනවා. ඔව් ඊට පස්සේ කියනවා ඒ විතරක් නෙවෙයි මහත්තයෝ බලන්න මේ එළිය පැත්තෙන් තියෙන ජල විකර්ෂක කියලා ආලේපණයක්. මෙන්න මේ ආලේපණයට පුළුවන් කොච්චර වැස්සත් වතුර බින්දක්වත් රැඳෙන්නේ නැතුව ඉක්මනටම අයින් කළා දාන්න. එතකොට ඉතින් ඔලිව සනසීමේ මහත්තයාට ගේ ඇතුළටලා ඉන්න පුළුවන් කොච්චර වැස්සත් ආයේ තෙමෙයි කියලා බයක් සැකක් එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මම මහත්තයාගේ වහලට යෝජනා කරලා දැම්මේ කියලා කියනවා.
5: රයිට් රයිනෝ රූෆින් වසර 60ක විශ්වාසයත් එක්ක අද උදේ පාන්දරම මතක් කරේ නේද? මේ දවස්වල ටිකක් කන්ස්ට්‍රක්ෂන්ස් පැත්තේ වැඩ කරන අයගේ වැඩ වැඩි ඇත්තට. ඕගලන්න තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඕගලන්න මේව මගහැරෙන්න පුළුවන් මේ කාවහරි ගෝලෙක් වෙහෙම යවනවනම් ගෝලු යවන්න එපා. ඈ ගෝලු යවන්න එපා ඒ වගේ වැඩ. ගෙදරක බඩු ගෙදරට ඕනේ ගුළු බඩු ටික ගෙදරට ඕනේ හාල් ටික එළවලු ටික ගේන්න උනත් ගෝලෙක් කියලා අපි සමාජලට ගෝලෙක් වගේ මට්ටමට වැටෙනවා වින්න පුළුවන්. නමුත් මේ අවුරුදු ගාණක් තිස්සේ වාගේ ඉන්න වහලේ චට වාගේ නිදහස මේ හැමදේම ගැන හිතලා හදනවා ගී හදනකොට එමගේ තනකදී වගකීමක් තියෙන නේද? තීන්දුව తీරන ගන්න ඕනේ. ගාවට ගියාට ඔය කන්ස්ට්‍රක්ෂන් කරන අය එහෙම ඒගොල්ලෝ කියයි මේම කරමු අරම කරමු කියලා.
6: අඩුවට තියෙන බාල එකක් දානවා ඊට පස්සේ ඉතින් ඉවරයි.
5: 7:25

0: හතයි විනාඩි 29යි ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න එන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දිනුම් ඇද්ද ලොතරැයි ඉවල ප්‍රතිඵල ටික අපි කියන්නම්. ඊයේ බලන්න හොයාගත්ත ටිකට් අතර තියෙනවා. සුබ දවසක් ලොතරැයි එතනින් පටන් ගමු. සුබ දවසක් ලොතරැයි වශික ලග්නයේ ජයග්‍රහ අංක 1 3 12. ජය ලොතරැයි ගත්තනම් වයි අක්ෂරය අංක 6 අංක 5 අංක 5 අංක 8. අද සම්පත ගත්තනම් අංක 3 අංක 0 අංක 6 අංක 3 අංක 0 අංක 5 අංක 6 අංක 3 අංක 0 සහ වී අක්ෂරය. හදාන් ලොතරැයි කටක ලග්නය ජයග්‍රහ අංක 9 46 51 සහ 56. ධන නිදානය පී අක්ෂරයත් එක්ක අංක 32 අංක 63 අංක 70 සහ අංක 76. මෙගා පව වී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 13 ජයග්‍රහ අංක 2 අංක 6 අංක 22 අංක 24. ගොවිසත ලොතරැයි F අක්ෂරයත් එක්ක අංක 4 අංක 36 අංක 73 සහ අංක 80. ඊට පස්සේ අවසාන වශයෙන් බලන්න මහජන සම්පත V අක්ෂරයත් එක්ක අංක 4 අංක 6 අංක 5 අංක 6 අංක 3 සහ අංක 0. අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙ බොහෝ දිනෝන ගමන් රටේ සංවර්ධනයටත් ජාතික ලොතරැයි මණ්ඩලෙ හරහා ඔයාලට දායක වෙන්න පුළුවන්.
1: මෙන්න මේ සංවර්ධන කාර්යයන් සඳහා තමයි ඔයාගේ පුංචි රුපියල් 40 දායකත්වය ලබා දෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශ, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල, ජාතික වකුගඩු අරමුදල, එතකොට සමාජ සේවා අරමුදල, සෞඛ්‍ය අමාත්‍යාංශ, මෙන්න මේ වගේ සංවර්ධන කාර්යයන් රැසකට ඔයා වියදම් කරන මේ පුංචි රුපියල් 40න් ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම ඔබට කියන්නේ ටිකට් එකක් ගන්න. ඔබ අනිවාර්යයෙන්ම මේ පුංචි රුපියල් 40 හින්දා වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙනවා.

0: හතයි විනාඩි 35යි වෙලාව. ඊයේ රාත්‍රියේත් කොහේ හරි රත්ගම හෝ කොහේ හරි වෙඩි ප්‍රහාරයක් කියලා වුණානි. ඊට කලින් දවසේ බද්දේගම.
1: බද්දේගම.
0: මේ කතාවද දිවයින පත්තරේ කතුවැකියත් එක්ක ගලපගන්නේ. දැන් අපිට පේන ඔය පාතාලය අයව එහෙම කුදලගෙන එනවා පිට රටවල ඉඳලා. අර සුද්දා මේ සුද්දා අර අයියා මේ අයියා
1: අර කටා
0: මේකේකව තියෙනවා. හරි, කොහොම වුණත් මේ එහෙම ගෙනාවත් මේ පාතාල සිදුවීම් එක්ක බැඳුණු කුඩු ජාවාරම් මේ ඝාතන මේ සියල්ල ඉවර වෙන පාටක් පේන්න නැහැ. මේ අවුරුද්ද මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීම් 37ක් සිද්ධ වෙලා
1: තියෙනවා.
0: හරි, එතකොට මාසෙට සාමාන්‍යයෙන් 3ක් වගේ නේද?
1: ඔව්,
0: 3ටත් වැඩියි මම හිතන්නේ. හරි, එතකොට පුද්ගලයෝ 24 දෙනෙක් ඝාතනය කරලා
1: තියෙනවා.
0: 15කට තුවාල සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පොලිසිය රෑ දවල් නැතුව කොච්චර මහන්සියලා මේවා වළක්වන්න ක්‍රියාත්මක වුණත් නේද? ඔය ගිනි අවි සහ ගිනි කෙලි වල අඩුවක් නැහැ.
1: නැහැ.
0: ඉතින් මේවා ටීවී එකෙන් දැකලා එහෙම නැත්නම් CCTV වලින් බලලා අනේ දෙයියනේ මෙහෙම දේවල් කියලා අපි එවිලට පුදුම වෙලා දුක් වෙලා එතනින් එහාට අපිට මේවා
1: කරන්න දෙයක් නැහැ. ඉතින්
0: මහා ජනතාව විදිහට අපිට මොකද කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඉතින් නේද?
1: ඔව්. අර දුක් වෙන එක තමයි.
0: දුක් වෙන එක තමයි. ඉතින් මේවා කවදාද ඉවර වෙන්නේ? හා? කියන ප්‍රශ්නාර්ථය අපි ඉස්සරහා තියෙනවා. දැන් අර බද්දේගම සිතුවීම. එළවෙළව වෙඩි තියෙනවා.
1: ඔව්. මේ මහදවල්.
0: ෆිල්ම් එකක් වගේ.
1: මහදවල්?
0: ඔව්. හරි. බිම වැටෙන කෙනාටත් වෙඩි තියෙනවා. දුවන කෙනාටත්
1: වෙඩි තියෙනවා. දුවන යන කෙනාට පස්සෙන් ගිහිල්ලා වෙඩි තියෙනවා.
0: මේ ඇය අර එතන සිතුවීම ඇතුලේ නේද? ගැබිනි කාන්තාවක් හිටියා කියලා කියනවා. ඒක සිදුවීමක් විතරක් නෙමෙයි සියල්ල ඇතුලේ තියෙන්නේ. ආයි පිටිපස්සට හොයාගෙන ගියාම මේවා ඇතුලේ තියෙන්නේ මත් ද්‍රව්‍ය, මත් කුඩු, මේවා ජාවාරම්බල කොටස්කාරයෝ. ඉස්සර යාළුවෝ සමහර විට දැන් තරහයි.
1: ඔව්.
0: එක්කෝ Tamanට අභියෝගයක් වෙන ව්‍යාපාරිකයෝ.
1: ඔව් අනිවාර්යයෙන්.
0: එක්කෝ පරණ කෝන්තරයක කොටසක් නෙමෙයි.
1: අවුරුදු ගානකට කලින් ඇච්චි.
0: ඒ නිසා මේ මත් ද්‍රව්‍ය කියන එක තුරන් කිරීම කියන එක ඉතාම වැදගත්. ඉතින් සා මේ දවස්වල රටේ ක්‍රියාත්මකයි රටම එකට ජාතික වැඩසටහන්. එතනදී ජාවාරම් කරුවන් සා මේවා පාවිච්චි කරන අය සම්බන්ධ විවෘත ආරාධනාවක් කරලා තියෙනවා. ඕකෙ මිදෙන්න මෙන්න අවස්ථාවක් දෙනවා එන්න. නේ?
1: ඔව්.
0: ඇවිල්ලා ඔබට ඔය මේකෙ මිදෙන්න තියෙන වුමනාවට මේ පැත්තෙන් දෙන්න සපෝට් එකක් අපි ඔබව පුනරුත්ථාපනය කරන්නම්. ඔබට අවශ්‍ය කරන උපදෙස් දෙන්නම්. ඔබ ඔතනින් ගලව ගන්නම් කියලා.
1: ඔව්. එතකොට දැන් ඔයාට තියෙන වගකීම ඔයා හරියට ඉටු කරා නම් එහෙම ඔය වගේ නිවුස් අහනකොට දුක් වෙලා විතරක් ඉන්න ඕනේ නැහැ. එතකොට අපිට පුළුවන් අපේ යුතුයකමක් වගකීමක් හැටියට ලංකාවේ ජීවත් වෙන පුරවැසියෙක් හැටියට 19/24 කතා කරලා එහෙම ජාවාරම් කරන පුද්ගලයෙක් මත නැත්තම් බෙදා හරින මේ වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගැන දන්නව නම් තොරතුරු ටග් ගාලා දෙන්න. මොකද ඒ කරන්නේ ඒගොල්ලන්ට නරකක් නෙවෙයි, ඒ ජීවිත බේරගන්න තමයි ඔබ මේ යුතුයකම වගකීම හරියට ඉෂ්ට කරන්නේ. ඉතින් ඒ හින්දා 19/24 කතා කරන්න. එහෙමත් නැත්නම් ඔයා මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඔයාටම හිතනවා නම් ඔයාටත් පුළුවන් 19/24 කතා කරලා ඔයාගේම විස්තර දෙන්න.
0: හරි, රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරේ. ඉතින් පුරවැසියෙක් විදියට යම් වකීමක් තියෙන නිසා අපි උදේ පාන්දරේ ගැන මතක් කරේ. ඔබ යාළුවෙක් මිත්‍රයෙක් ඉන්නවා නම් එයාව හෙතනින් ගලව ගන්න. ඔය අදම ඒකේ පළවෙනි පියවර තියන් පොඩක් යතේ කතා කරන්. එයාට සුවපහසු වටපිටාවක් හදන්න එයා වෙනත් තැනකට අවධානය යොමු කරන්න.

0: 97.7 Lock Honda Radio ITN Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටරසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටරසයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටරසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය තේරේකයා සුරේකිමු මගතොට කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොමනින්
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
5: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක් ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
8: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
10: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
11: එහෙමයි
12: ලකාණ්ඩ
0: රේඩියෝ ITN

0: හතයි විනාඩි 49යි වෙලාව. ලස්සන සින්දුවක් නේ ඕන වෙලාවක හාන්න පුළුවන් සින්දුවක්. අර අපි කිව්වනේ ඔය මේ කතරුභාග ගැන.
1: ඔව්.
0: කතරුභාග ගැන මම ලස්සන පෝස්ටර් දැක්කා.
1: මොකද්ද? ආය අලුත් කරලා දෙයක.
0: ඔව් අලුත් එකක්.
1: මොකද්ද?
0: පුළුවන් නම් ඔය කතරුභාග ගැන කතා වෙද්දී පුළුවන් නම් අපිටත් ශ්‍රවණ භාගයක් වෙන් කරන්න.
1: ඇයි?
0: ඔය සමහර සින්දුව හංග ඉන්නවට අපිට ගෙවන්න
1: ඕනේ. අත අත අත අත.
0: අපි එකට කමෙන්ට් නොකර.
1: සමහර සින්දුව.
0: ඔව්. අපි එක කමෙන්ට් නොකර කෙනෙක් ලියපු එක. අහගෙනේවා අරන් පිල්ලි දාගන්න එපා. හරිද? මම ඕකට ඉතිහාසයේ හොඳ
1: හොඳට කාලා දින්න.
0: මේ ඕවා මේ මාත්‍රුකා කරගන්න ඕනේ නැහැ. ඒව ඔහේ යන්න දෙමු.
1: සමහර අපි පෝස්ට් එකක් ගන්න කිව්වේ.
0: අර ක්‍රිකට් වල තියෙනවා සමහර බෝල තියෙනවා ඒවට බැට් කරන්නේ නැහැ. ඒවට බැට් එක දාන්නේ නැහැ. ඒව කෙලින්ම කීපගේ අතට. කීප ඕනයක් කරගත්තා. මිස්සුනොත් අපි එකක් දුවන එක වෙන කතාවක්. හරි. රේඩියෝ කියලා කිව්වම පදන්නාද ලෝකේ වටේම ඉන්න මිනිස්සු රේඩියෝ එකට පුළුවන් එකට ඒක රාශී කරගන්න. දැන් රූපවාහිනිය TikTok වීඩියෝ YouTube එහෙම තිබුණාට
1: ඔව්
0: ඉස්සර රේඩියෝ අහපු විදිහේ එහෙම මිනිස්සුන්ගේ සවන් දීම හරිම අපූර්වයි.
1: අනිවාර්යයෙන්.
0: AM/FM රේඩියෝ අහන එක අඩු කළා තියෙන උතුරු ඇමරිකාව සහ යුරෝපය වගේ දියුණු කලාපවලින් මිනිස්සු දැන් ඔයා දන්නවද ඔය සාම්ප්‍රදායික රේඩියෝ එක සම්බන්ධ කරපු අලුත් සමීක්ෂණයකින් හොයාගන්නෝ 35යි 40කින් තමයි රේඩියෝ අහන එක ඔය ඇමරිකාව වගේ රටවල අඩු වෙලා ඉන්නේ.
1: අහහ
0: එහි ඉන්න ශ්‍රාවකීන්ගෙන් 60%කට වඩා දැන් අහන්නේ පොඩ්කාස්ට්.
1: හා
0: 70%ක් ඔය Spotify
1: හරි
0: Apple Music වගේ ඩිජිටල් සේවා වලට මාරු වෙලා. යුරෝපයේ බටහිර සහ උතුරු කලාප වලත් 25-35%ට අඩු වෙලා. නෝර්වේ වගේ රටවල FM විකාශය නොමිලේම කරනවා. ඒ කියන්නේ කමර්ෂල් කියන concept එකේ නෑ දැන්.
1: නෑ.
0: හරි. දැන් මම මේක කියන්න හේතුව Gen Z ලා එක්ක රේඩියෝ අහන પરම්පරාව ටිකක් නේද ගලප ගන්න ලේසි නෑනේ.
1: ඔව්
0: ලෝකේ කොහේ හිටියත් රේඩියෝ එකෙන් වැඩියෙන් ඈත් වෙලා තියෙන්නේ Gen Z ලා.
1: අහහ
0: වයස 12-27 තරුණ પરම්පරාව රේඩියෝ එකේ නෑ. 60%කින් මේගොල්ලෝ දැන් පහළ ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට බහුතරයක් මේගොල්ලෝ පාවිච්චි කරන්නේ TikTok, YouTube, Spotify මේ වගේ ඒවා.
1: හරි.
0: 28-43 අතර අන්න ඒගොල්ලෝ තමයි අපි කියන්නේ මිලේනියල්ස් ලා කියලා.
1: ඔව්.
0: ඒගොල්ලෝ තමයි මේ වැඩිපුර රේඩියෝ අහන. ආසියාව සහ අප්‍රිකාව වගේ සංවර්ධනයේ වෙමින් පවතින කලාපවල තත්ත්වය කිව්වොත් සාම්ප්‍රදායික රේඩියෝ භාවිතය 10%-20% අතර අඩු වෙලා තියෙනවා. ඒක ලොකු ගාණක් නෙවෙයි. අපේ රටේ තාමත් FM ටික FM නාලිකා ටික පෞද්ගලික සහ නේද?
1: ඔව්.
0: අපි වගේ channels කොහොම හරි මිනිස්සුත් එක්ක ඉන්නවා.
1: ඉන්නවා.
0: ලෝකයේ පැරණිතම ජාතික විකාශන ගුවන්විදුලිය තමයි BBC එක. ඕකේ 1992 දී මේක ආරම්භ කළා තියෙනවා. අඛණ්ඩව දිනපතා වාණිජමය වශයෙන් වැඩසටහන් විකාශය කරපු තවත් නාලිකාවක් තමයි 1920 දී ආරම්භ කරපු KDKA එක. KDKA.
1: හරි.
0: එතකොට ඔය හාඩින් කොක්ස් ජනාධිපතිවරණ ප්‍රතිපලත් එක්ක 1920 නොවැම්බර් 2 වෙනිදා ඒක පටන් ගත්තා කියලා කියනවා. ලෝකෙ පරණම රේඩියෝ ස්ටේෂන් දෙක තාම වැඩ. ඒ නිසා මේ ඔයා මේ වෙලාවේ ලක්කඩ අහගෙන හිටියට Gen Z එක රේඩියෝ එකෙන් ඈත් වුණාට ඔයා ඔය ඓතිහාසික මිනිසුන්ගෙන් කෙනෙක්.
1: අනිවාර්යයෙන්ම.
0: රේඩියෝ අහන මිනිස්සු හරිම ඓතිහාසිකයි. ඒකට හේතුව සද්දයකට ඔයගොල්ලෝ ආදරය කරන. ඔය ගීතය කියන එක තමයි ඒකේ ප්‍රධාන ප්‍රබල මාධ්‍ය. කටහඬ.
1: ඔව්.
0: සජීවී මිනිසුන් නේද?
1: ඔව්.
0: සහ සංගීතය. ඉතින් බලන්න මේ ලංකාවෙත් අපේ සියලු නාලිකාවලට අපි ගරු කරන්න ඕනේ. මොනවා හරි කරලා මිනිස්සු අතර ඉන්නවා.
1: මිනිස්සුත් ඒ ලෙන්ගත්කමට හරි ආසයිනේ. ඒකන රැඳිලා ඉන්නේ.
0: සමහර කෙනෙකුට කියන්න පුළුවන් මොනවා කළාද? සල්ලි බෙදලා. මොනවා කළාද? තෑගි දීලා. මොනවා කළාද? ගෙවල් වල රෙදි හොදලා. ඉස්සරහට වෙන්න පුළුවන්. හැබැයි දෙයනේ තාම මේ රේඩියෝ ගල්ලන් ඉන්නවා.
1: ඉන්නවනේ.
0: ලොතරැයි කූඩු ඇහෙනවා.
1: කඩේ
0: බස් එකේ ඇහෙනවා. කඩේ ඇහෙනවා. ඔය සුපිරිපන්නේ වාහනවලත් හොඳ සෙටප් වල ඇහෙනවා. තමන් කැමති නාලිකාවක් අහනවා.
1: ඔව්.
0: ඒක කවුරු හෝ අහනවා. කාව හරි අහනවා.
1: ඔය ෂොප්ස් වල දාලා තියෙනවනේ.
0: ඔව්. ඉතින් බලන්නකෝ හොඳයි නේ. ගාමන් ෆැක්ටරි වල අහනවා. ඔය ඇඳුම් කඩවල අහනවා. හැම තැනම අහන. ත්‍රීවිල්ලගේ තිබුණා නම් සෙට් එකක් ඒත් අහන. එහෙම නැත්නම් හෙඩ්සෙට් එක දාගෙන ඔය පාකේ ඉන්න උදේට හවසට මොනවා හරි පොඩි දෙයක් අහගෙන ඉන්නවා. ඉතින් මේ එහෙම රේඩියෝ කියන එහෙම මේ වල දාන්න බෑ. දැන් නොවැම්බර් 2ට ඔය පරණම රේඩියෝ එක පටන් අරන් නේද? අවුරුදු කීයද 2020 ඉඳන් ගත්තා.
1: බරගානක්.
0: 7:55 වෙලාව අපි ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල් ගැන මතක් කරමු.
1: ඔයාට පුළුවන් ඔයාගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඔයාගේ ළඟම ඉන්න අයගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනුමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටග් කාලෙ මෙන්න මෙතනට එක්කන් යන කලින් මෙන්න මේ නම්බර්ස් දෙකට කෝල් එකක් දීලා ඉන්න. 0706 478 478 0112 785 858 මෙතනට ගියාම ඔයාට පුළුවන් ඔයාගේ ඇහි තියෙන ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන් එක්ක කතා බහ කරන්න. ඊට අමතරව ඇසේ සුදිවත් කරගන්න පුළුවන් දියවැඩියා සායන තියෙනවා, ග්ලූකෝම සායන තියෙනවා, ළමාක්ෂි සායන තියෙනවා, ඇස් කන්නඩි සේවා තියෙනවා, බාහිර රෝගී අංශ තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එකම තැනින් ලබා ගන්න පුළුවන් වගේම ඉතාමත් සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා, සුහදශීලී සේවාවක් තියෙනවා. ඉතින් ඔය එතනට ගිය වෙලාවේ ඉඳන් එකලඟ ප්‍රතිකාර අරගෙන ඉවරුණාට පස්සෙත් ඔයාගේ ඇහැගෙන හරියටම වද වෙන ඇහැගෙන හරියටම හොයලා බලන ඔයාට පරිස්සම් වෙන්න විදිය ඒ ටු ඉසෙට් හැමදේම කියලා දෙන එකම තැනක් තමයි මේ ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. යනවන රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තරමුල කියන ඇඩ්‍රස් එකට තමයි ඔයා යන්න ඕනේ.
0: සින් කියලා කියන්නේ මලකඩ කන්නේ නැති එකක්.
1: හා
0: ඇලුමිනියම් උත් එහෙමයි.
1: හරි.
0: ඊට පස්සේ තියෙනවා පවර් කෝඩඩ් තහඩු කියලා එකක්. ඇයි මම මේව ගැන කතා කරන්නේ? මේවෙන් තමයි ABW රෝලර් ඩෝස් හදන්නේ.
1: ආ.
0: ඒ හින්දා කාලයක් මේව පවතිනවා. එතකොට මේක වදන්නවා මොබයිල් ඇප් වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. රිමෝට් කන්ට්‍රෝල් එකෙන් එහෙම ක්‍රියාත්මක කරන්න පුළුවන්.
1: ඔව්.
0: අවුරුදු 12කින් සහ වසර 10ක වගකීම. අවුරුදු 12කින් එහෙම නැත්නම් වසර 10ක වගකීම. හරි. අවුරුදු 12කින් නේ වර්ණ 12කින් ඈ
1: මම මේ අහන්න හද මොකද අවුරුදු 12යි කතාව කියලා
0: මගේ ඇස් දෙකේ වෙනස්
1: ලෙන්ස් ටෙක් එකට යන
0: වර්ණ 12කින් එතකොට AWB රෝලර් ඩෝස් අපි ඔබේ විශ්වාසය සමග තෝරන්න කියලා මතක් කරනවා. දැන් වසර 25ක් මේගොල්ලෝ මේ ශේස්ත්‍රි හරි AWB රෝලර් ඩෝස් ට්‍රයි කරලා බලන්න. කෝල් කරන්න 0773211400 0773211400 කියන නම්බර එකට ප්‍රධාන කාර්යාලයේ පරණපාර කොට්ටාව ශාඛා තියෙන හෝමගම මාතර කුරුණෑගල. මේගොල්ලෝ ගෙනමන් ටික හොයලා බැලුවා කාත් එක්කද මේගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ කියලා. මේ රෝලර් ඩෝස් කාටකටද දාලා තියෙන්නේ කියලා. ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු ප්‍රමුඛ පෙළේ ඉන්න ව්‍යාපාරික සන්නාම ඒගොල්ලොත් එක්ක ගොඩක් වැඩ කරලා
1: තියෙනවා.
0: හරි. දැන් ඔකත් එක්ක මට මතකගෙන අපේ ඩීප් ටෙක් එක ඩීප් ටෙක් එක ලංකාවේ වැඩිම සෝලා පද්ධති කරනාවක් නේද ස්ථාපනය කරා පහුගිය කාලේ. ඒ ගැන මම තව ඊළඟ පැයේදී කතා කරන්න.
1: ඕකේ.
0: ක්‍රිමිනාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසය කවදත් අපි කියන ඔබේ ගෙදර ඖෂධ කීපයක් තියෙන අනිවාර්යම තියෙන්න මොනේවා.
1: ඒව තමයි ක්‍රිමිරාජ පේයාව. එතකොට වැල්මේ පැණිය උගුරේ අපස්ථාවයක් තියෙනවා නම් වැල්මේ පැණිය ගන්න පුළුවන්. පේයාව ගන්න මොකටද කියලා දැන්ටමත් ඔයාදන්නෝ. හෙම්රිසාව උණ උණ ඔය වගේ දේවල් තියෙනවා නම් ගන්න පුළුවන්. එතකොට ක්‍රිමිරාජ කරල් ගොලි එතකොට පණු ලදරුවන්ගේ පණු අමාරුවට එතකොට බඩේ කැක්කුම් වලට ඔන්න ඕක ගන්න පුළුවන්. එතකොට කුරුලෑ වල වලටත් ඔන්න කුරුලෑ සුවය කියලා එකකුත් තියෙනවා. හන්දි තෛලයේ තියෙනවා. එතකොට සර්ව විෂාදී තෛල තියෙනවා. සෙංගෙඩි ඔන්න ඔය වගේ දේවල් වලට නාගරාජ තෛලය කියලා දෙයක් තියෙනවා. එක දෙයක් නෙවෙයි නාගරාජ තෛලය කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාට විස සතෙක් එහෙම කෑවොත් ඔන්න ඒක පාවිච්චි කරන්න. ඉතින් මේ හැම නිෂ්පාදනයක්ම අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදර තියෙන්න ඕනේ. මොකද එදිනෙදා අපිට වෙන දේවල් වලට අපිට වෙන අසනීප වලට වෙන කරදර වලට මේ හැම දෙයක් ඔප්ෂන් තියෙනවා මේ ක්‍රිමිරාජ නිවසේ 0712 789 889 වලට කෝල් එකක් දෙන්න.

0: උදෑසන 8:03
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 8:07 ගුඩ් මෝර්නින් සුබෝදාසනක් අපි අලුත් පැයක ඉන්නේ.
1: මට නම් හිතෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් යමක් තමන්ගෙන් ඈතට විසි කරනවා නම් ඒ තමන්ට අනවශ්‍ය දෙයක්.
2: ජීවිතෙන් ඈත් වෙන දේවල් ගැන නේද මේ කියන්නේ? අපිට නිකන් නැති වෙන දේවල්.
1: ඔයාලඟ ෆෝන් එකක් තියෙනවා.
2: ඔව්.
1: ඒක ඔයා ඈතට විසි කරනවා. පුළුවන් තරම් ඈතට.
2: ඒ අපිට ඕනේ නැති හින්දා.
1: ඕනේ නැති හින්දා. ඔයාලඟ තියෙන සපත්තු දෙකක් පරණ විසි කරනවා. ඔයාට අලුතෙන් යමක් දුන්නමත් ඔයා විසි කරනවා. රුමේෂ් වගේ. රුමේෂ්ට අලුතෙන් හෙල්ලක් ගෑල් දුන්නා.
2: ඒකත් විසි කළද?
1: මෑන්ස් ඒක විසි කරා මීටර 88 ගානකට.
2: දැන් මෙයා හදෙන්නම නැදයි මේ විසි කරන්නේ.
1: මම කියන්නේ රුමේෂ්ට දැන් මේ හෙල්ල එපා වෙලා තියෙන්නේ.
2: ඒක විසි කරන්නේ.
1: ඒ කාලේ ඉඳන් අතර දෙන හැම වෙල් හෙල්ලම
2: විසි කරනවා.
1: එයා පුළුවන් තරම් ඈතට විසි කරනවා. අනිත් අයටත් වැඩි ඈතට විසි කරනවා.
2: රුමේෂ් කියන්නේ කාට එපාද මේවා?
1: දැන් ඉන්දියාවේ අය තරගෙට විසි කරනවා. රුමේෂ් නිකන් ඔහේ විසි කළා.
2: කිසි ගාණක් නැතු.
1: ඔව්. ඊයේත් නේද? මේ රුමේෂ් 88:33. හරි?
2: ඔව්.
1: රුමේෂ් එක්ක ආයේ හෙල්ල විසි කරන්න පුළුවන් జగතෙක් මේ මිහිපිට මේ වෙලාවේ නැහැ.
2: නැහැ. පුළුවන් නම් ගිහිල්ලා විසි කරලා පෙන්නන්න.
1: ඉතින් මේක ලේසි පාසු ජයග්‍රහණයක් නෙවෙයි. මේ වෙලාවේ ලාංකිකයන් විදිහට අපිට සතුරු වෙන්න තියෙන එකම කාරණාව.
2: ඔව්.
1: මොකද ක්‍රිකට් වලින් ඒ සැනසීම නැහැ. හරි. අපිට සැනසෙන්න තියෙන එකම පොසිටිව් තැනක් තමයි මේක.
2: රුමේෂ්.
1: 75 වසරක සාපේ නෙවෙයි. 75 වසරක වාර්තාව බිඳලා
2: බය වුණා.
1: ආසියානු ලෙලේ රන් පදක්කම රුමේෂ් තරංග දෙන්න. හරි. ජපානයේ නගෝයා නුවර පැවති ආසියානු 20 ආසියානු ක්‍රීඩා උළෙලේ. තමයි අවුරුදු 23 රුමේෂ්ට 1951 තමයි මේ තරගාවලිය ආරම්භ වුණේ. ඉතින් බලන්න එතා ඉඳන් අවුරුදු 75ක් තිස්සේ එහා පැත්තේ තිබ්බ වார்த்தාවක් මේ තමයි රුමේෂ් අතින් බිඳ දමන්නේ.
2: ඔන්න වෙ සික් කරනවා නම්
1: ඉතින් බලන්න ක්‍රීඩා උල්ලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වාර්තා 89
2: අපිට ඇහෙන්නේ කියන්නේ
1: පත්‍රය දැන් අදාලා තියෙනවා මේක විස්තර ලොකු විස්තර මේවා මුකුත් නැ ගන්න තියෙන ඉච්චරයි මෙයා විසිකරා සුපිරි විසිකිරිල්ලක් ඉතින් මේක ලෝක මේ ශූරතා තරගාවලියට එහෙමනේ සෑහෙන හොඳ ස්ටෙප් එකක් වෙයි අපේ රට විදියට අපි ගත්තම ඇත්තට මේ වගේ දෙයකින් ඉතාම සතුටටපත් වෙනවා ඉතින් ඒ රාත්‍රිය අපිට තිබ්බ ලොකුම මෙව්ව එක මේක තමයි
2: විසි කරනවා නම් අන්න ඒ ගානටවත් විසි කරන්න ඕනේ නැද්ද
1: ඔව් එතකොට මේ ලෝක ශ්‍රීණිගත කිරීම වල මේ වෙනකොට අංක එකේ ක්‍රීඩකයා වෙලා ඉන්නේ කවුද
2: රුමේෂ්
1: එයා එදා දැම්ම 92:62 එයා ලෝකේ අංක එකේ ක්‍රීඩකයා වෙලා ඉන්න ගමන් තමයි ගිහිල්ලා මේ පොඩි තරගයකට ගිහිල්ලා ආසියානු එක කියන්නේ අරකට එක ගත්තම නේද මෙයාට ලොකු එකක් ගේම් එකක් නැහැ.
2: ඔව්.
1: හැබැයි මෙහෙම එකක් තියෙනවා.
2: මොකද?
1: අදිතක්සේරුවකුත් නැහැ රුමේෂ්ට.
2: නෑ නෑ නෑ එහෙම එකක්.
1: රුමේෂ් ඇවිල්ලා වොයිස් කඩ් දීලා එහෙම නේද?
2: හරි නිහතමානී සාමාන්‍ය විදිහට ඉන්න මිනිසෙක්.
1: ඔයා කිව්වා මම මෙන්න මේ කාල වෙනකන් තමයි සෙල්ලම් කරන්නේ, ක්‍රීඩා කරන්නේ කියලා තයා කියලා තියෙනවා.

0: රයාව කිසියම් මාෆියාවකට හසු නොවුනොත්
1: අනේ හොඳයි.
0: එයාට දිගු ගමනක් යන්න පුළුවන් වෙයි. අද මේ තව පත්‍රයක මම දැක්කා අපේ ක්‍රිකට් වලට මොකද වුනේ කියලා ආටිකල් එකක් තියෙනවා.
1: අපෙන් ගන්න. ඈ අපෙන් ගන්න වැඩක් නැහැ ඉතින්.
0: ඒවා ඉතින් අපි කතා කරමු වෙන දවසක. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් උත් හොඳ තැනක තිබුණා. තිබිලා තමයි මෙතනට ආවේ.
1: Yes.
0: මේ එහෙම තමයි ඉතින් එක එක කාල තියෙනවා නරක කාල.
1: අතීතයේ සිහිනයක් පමනයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
0: හරි. කොහොමනම් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන අපි කතා කළා. රුමේෂ් තායි කවුරුත් හෙල්ලක්ේ මතර දෙන්න එපා.
1: කොල්ලන් සික් කරනවා.
0: විසිකරන එක ගෑනලා ආයි දෙනවා. අර උත්සාහ තියෙන ඇටෙම්ප්ට් එක කියන්නේ ෆස්ට් ඇටෙම්ප්ට් එකේ මෙච්චරයි. ආයි හෙල්ල ගෑනලා දෙනවා. ආයි විසිකරනවා. අන්තිමේදී ඔක්කොම වැඩිය දුරට තියෙනවා.

0: මේ පැයි මුල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
0: සුභකමනක් පරිස්සමින් කිහින්නෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
4: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සත්වෝද්‍යානය.
3: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
4: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
7: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උදෑසන 8:22
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් කාඩ් සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: අටයි විසී හතයි වෙලාව අපි මතක් කරන්න ඕනේ දැන් අපේ අනුග්‍රහකය අතර ඉන්න නේද? මේ පැයදිත් අපිත් එක්ක ඉන්නවා. මේ වෙලාවත් මතක් කරන්නේ දැන්නම් කියන්න යන්නේ අපි රටමේකට වැඩසටහන ගැන. ඔය මේ මද්‍රව්‍ය ජාවාරම් කියන එක ගැන ආයි අමුතුවෙන් පැහැදිලි කිරීම නේද? ලොකු කතා වුණේ ඔබට තේරෙනවා මේ වෙලාවේ.
2: මද්‍රව්‍ය කිව්වම මොනවද කියලා?
1: හෙරොයින්, ගංජා, කුඩු, ඇයිස්, කුෂා
2: සහය කි. වෙන දේවලුත් දැන් හොඳටම දන්නවා.
1: ඔව් දැන් එතෙන්දි ඔයාට ඔයාව කිසිම දෙයකට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙනවා සමාජ වගකීම කියලා එකක්. අන්න එතෙන්දි තමයි අපි ඔබව සම්බන්ධ කරගන්නේ. 19:27 තමයි නම්බර් එක.
2: සම්බන්ධකමක් නැති වුණත් වෙන දේවල් ඔක්කොම දැනගෙන තහක බලාගෙන සද්ද නැතුව ඉන්න එකත් ඒකට නිකන් සහයෝගය දෙනවා වගේ වැඩක්. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට කියන්නේ අපේ රටේ පුරවැසියෙක් විදිහට අපේ තියෙන ලොකුම වගකීම තමයි අපේ රටේ අනාගතය හදන එක. ඉතින් ඒකට තියන්න ඕනි පුංචි පියවර තමයි 19:27 කියන නම්බරයකට කෝල් එකක් දෙන එක. එහෙම කෙනෙක් ගැන දන්නවා නම්.
1: හරි. අපේ මතක් කරේ 19:27 රටමේකට වැඩසටහන ගැන. අපි ඔබට මතක් කරන විචිත නිෂ්පාදන ගැන කැමරස් එකේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහේ ගියත් ඔයාලට පුළුවන් කමක් ලැබෙන ඔයාගේ අපේ ලංකාවේ ටේස්ට් එක නේද? අත්විඳින්න තියෙන අවස්ථාව දෙන විචිත නිෂ්පාදන වසර ගණනාවක් තිස්සේ මේ පළපුරුද්දව දන්නෝ. ඉතින් කුළුබඩු කියලා කියපු ගාම් මිරිස් කුළු කහ ටික, ඊට පස්සේ ගම්මිරිස් ටික, තුන පහ ටික, මේ හැමදේම ගෙදර ඔයාට ස්වභාවිකවම හදාගන්න නේද? ඉස්සර වගේ එහෙම වටපිටාවක් නැහැ. අන්න එහෙම තැනකදී තමයි අපි ඔයාලට කියන්නේ විචිත නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. ගෙදර වගේම රසට මේ කුළුබඩු ටික ඔයාට සූදානම් කරලා තිනවා මාකට් එකේ. විචිත නිෂ්පාදන දැන් ජාත්‍යන්තරවත් පිළිගන්න ලෝකේ ඉස්තරම්ම නිෂ්පාදනයක් අතර මේ වෙනකොට තියෙනවා. පැලොත් නිෂ්පාදන අතර තියෙන පැලොත් යෝගට් ගැන මතක් කරමු.
2: පැල්වත් යෝගට් ගැන මතක් කරනවා නම් රස, ගුණ, සෞඛ්‍ය ආරක්ෂිත බව, නැවුම් බව, මේ හැමදේම පිරිච්ච යෝගට් එකක් තමයි පැල්වත් යෝගට් කියලා කියන්නේ. පොඩි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බය නැතුව යෝගට් එකක් කනවා නම් පැල්වත්. මොකද තියෙන්න ඕනේ පෝෂණ ගුණයන් හැමදේම ඒකේ අඩංගු වෙලා තියෙනවා. ළඟම තියෙන ෆාමසිකට යන්න, සුපර් මාකට් එකට යන්න, නම කියලාම ඉල්ලන්න බලන් කඩේකට යන්න, එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගිහලා නම බලලම ගන්න පැල්වත් යෝගට්.

0: මට සමහරලාට හිතලා තියෙනවා හෝටලයක වැඩ කරන්න කියන හොඳයි කියලා.
1: ඇයි?
0: ඒ කියන්නේ දැන් හෝටල් වල වැඩ කරන අයට ඕන තරම් කෑම බීම තියෙනවනේ අඩුවක් නැහෙනි.
1: ඔව්.
0: දැන් ඔයාගේ හස්බන්ඩ් චෙෆ් කෙනෙක් නම් යාරයට ගෙදර එනකොට ඉතුරු වෙච්ච කොහොම දේවල් අරන් එන්නේ?
1: ඉතුරු වෙච්ච.
0: ඉතුරු වෙච්ච කියන්නේ දැන් ඒ කියන්නේ පරිභෝජනේ නොකර ඉතුරු වෙච්ච ටිකක්.
1: ඔව් ඔව් ඔව්.
0: අද වෙඩින් එකක් තිබ්බ කියලාද? වෙඩින් එක ලෑස්ති කරපු ප්ලේට් ගන්න තරම් ගිහිල්ලා නැහැ. කෑම ඉතුරුයි. ඉතින් ඔය ටික ගෙදර ගේන්න පුළුවන්.
1: ඔව්.
0: ඕන කෙනෙකුට නේ. එහෙම ගේනවා අපි දැකලා තියෙනවා. ඔය ආහාර විද්‍යාව කියලා එකක් තියෙනවා. ඔය ආහාර විද්‍යාවද කියනවා එහෙම ගේන කෑම කන්න එපා කියලා.
1: ඇයි?
0: හෝටලයක ඉතුරු වෙන කෑම ඇත්තටම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි මුළු තැන්ගේ ඇතුළේ මිතිරි වෙන කෑම.
1: හරි.
0: හරි. ඒ කියන්නේ උයලා හැබැයි එළිය බුෆේ මේසර ගෑනලා නැහැ.
1: ගෑනලා නැහැ. හරි.
0: ඒවා නියමිත ශීතකරණවල හෝ උණුසුම් මුදුන්වල නිසි ප්‍රමිතියෙන් තියෙනවා. මේ කොටස හෝටලේ කාර්ය මණ්ඩලය ඊළඟ වේල සඳහා ප්‍රයෝජනෙට ගන්නවා කියලා කියනවා.
1: හරි.
0: දෙවනි කොටස තමයි අර බුෆේ මත පැය ගණන් තියලා තිබ්බ කෑම ටික. මිනිස්සු බුෆේ වලට අර බුෆේකට දාලා තිබ්බට කාලා නැහැ.
1: කාලා නැහැ.
0: මෙතන විද්‍යාත්මක සහ සෞඛ්‍යමය ගැටලුවක් තියෙනවා.
1: මොනවාද?
0: ගොඩක් අය හිතනවා දැන් කවුරුත් අල්ලලා නැහැ, හැඳි දාලා නැහැ, හැඳින්න යන්නේ.
1: ඔව්.
0: කමන්නේ. එහෙම කියලා. ආහාර විද්‍යාවදී මේකට කියනවා ටෙම්පරේචර් ඩේන්ජර් සෝන් කියලා.
1: හා.
0: උෂ්ණත්ව අනතුරු කලාපේ.
1: හරි.
0: සෙල්සියස් අංශක 5යි 60යි අතර. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ කෑමක් පැය දෙකකට වඩා තියෙද්දි ඒ කෑම ඇතුලේ බැක්ටීරියා විනාඩි 20න් විස්තර දෙගුණ වෙනවා. ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා ප්‍රමිතිය FDA රෙගුලාසි අනුව පැය 4කට වඩා මේ විදියට තියෙන ඕනම පිසු ආහාරයක් වහාම විනාශ කළ යුතුයි.
1: හරි හරි හරි.
0: දැන් මිනිස්සු මේසලක කතා කරද්දි කිව්සුම් යවද්දි පිට වෙන කෙළ බිඳිති කෙලිම මේ විවෘත කෑම වලට වැටෙනවා.
1: වැටෙනවා.
0: වාතයේ තියෙන විස බීජ එකතු වෙනවා. බැලු බැලමට කැම්පිගාන් ලස්සන තිබුණාට ඒක ඇත්තටම ඉතාම භයානක බැක්ටීරියා බෝම්බයක්. මේ කතාවේ අපි නොදකින පැත්තක් තියෙනවා. මුලින්ම ඇහුවම මටත් අපිටත් විශ්වාස කරන්න බෑ. ලෝකේ තියෙන ඕනම තරුපහේ හෝටල් ජාලයක් පාලනය වෙන්නේ HACCP Hazard Analysis Critical Control Point. ඔය අපි විජේ නිෂ්පාදන ගැන කතා කරනකොට කියනවා HACCP සහතිකය ගැන, ISO 22000 ගැන, මේ ජාත්‍යන්තර තත්ත්ව සහතික ආහාර සුරක්ෂිතතා පිළිබඳ. හරි.
1: හරි.
0: ඔය ISO 22000 වගේ ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා නීතිමාලාවන් යටතේ තමයි ඔය අපි කියන්නේ විජේ නිෂ්පාදන පාවිච්චි නිෂ්පාදනය
1: කළ තියෙන්නේ.
0: ඔව්, අපි කලින් කියලා තියෙනවා මේ කතාවත් එක්ක ගැළපුණ නිසා මම මතක් කරේ. එතකොට මේ නීතිවලට අනුව ප්‍රදර්ශනය කළ කිසිම ආහාරයක් නැවත කිසිම මිනිස්සෙකුට පරිභෝජනයට දෙන්න බෑ. හෝටලෙන් පිටතට ගෙනියන්න බෑ. අමරිකාවේ, යුරෝපයේ නම් මේකට හොඳ විසඳුමක් තියෙනවා. කෑම පරිත්‍යාග කරදි හෝටල් නීතියෙන් ආරක්ෂා කරන්න මේ ලෝ එකක්
1: තියෙනවා.
0: හරි. ඒ කියන්නේ නීති පද්ධතිය. හැබැයි ලංකාවේ හෝටල් වලට එහෙම කිසිම නීතිමය ආවරණයක් නැහැ. ඔයා හිතන්නකෝ හෝටලයකින් මේ ඉතිරි කෑම එකතු කරලා ළමා නිවාසයකට හරි පාරින්න පිටිසකට බෙදුවා කියලා.
1: වහන දීලා තියන්නේ.
0: ඔව්, ඒ ටික කාලා දරුණුවෙකුට හරි නේද? සාමාන්‍ය දරුණු විදිහට ආහාර විසමීමක් වුණොත් මොකද වෙන්නේ?
1: ඒකනේ.
0: සම්පූර්ණ නීතිමය වගකීම විතරක් නෙවෙයි මිලියන ගණන් වන්දි ගෙවන්න ඒ හෝටලෙට සිද්ධ
1: වෙනවා. මේක නොදැන කරා නම් දැන් දැනුවත් වෙන්න නේද?
0: තව හෝටල් මෙහෙම කරනවා. ඔය හෝටල් පරිශ්‍රයේම තියෙනවා ජෛව වායු බයෝගෑස්. ඒවට දාලා බලශක්තිය විදියට මේ යොදා ගන්නවා.
1: හරි.
0: දැන් ලෝකයේ ප්‍රසිද්ධ හෝටල් මේ නාස්තිය නවත්තන්න විනෝ විෂන් කියලා AI තාක්ෂණය පාවිච්චි කරලා අලුත් වැඩ ටිකක් කරනවා. කුණු බක්කියට වැටෙන හැම කෑමක්ම කැමරාවකින් ස්කෑන් කරලා දත් එකතු කරනවා. ඒ අනුව ඊළඟ දවසේ උයන්න ඕනේ හරියටම කොච්චරද කියලා හරියට කවුන්ට් එක ගන්නවා.
1: හා.
0: මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මේක එහෙම කරන්න පුළුවන්ද කියලා. මොකද කාගේ හරි බඩගින්නක් කොහමද AI වලින් තීරණය
1: කරන්නේ? කරන්නේ.
0: හැබැයි මේක කරමු. හරි. ඒ නිසා මේ හෝටල් සම්බන්ධ එහෙම නැත්නම් කොහේ හරි ඉතුරු වෙන කෑම ටිකක් කියලා කියන්නේ ඔයාට බඩගින්න නිවා ගන්න වේලක් නෙවෙයි. මෙච්චර කල් එහෙම වුණා නම් ඒක අදින් පස්සේ නවත්තන්න.
1: නවත්තන්න ඕ.
0: හා. ගොඩාක් දුරට ඔය කෑම මේ ඇරලා දාලා කුස්සිය උනත් තිබ්බම ඔක හෝටලේක ඕන්නේ.
1: ඔව්.
0: ඔයි කියන තත්ත්වෙටපත් වෙනවා.
1: සබීජ පැතිරෙන්න පුළුවන්.
0: නිසා මේ කනබොන එක අපි කොහොමද next level හිතනවනේ. අදීනම් මේ පුංචි දේ මතක් කරගන්න ඔබට හිම අවස්ථාවක් ආවොත්.

0: උදෑසන 8:41
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
5: අපේ අම්මගේ දරාවද

0: වසර 25ක විශ්වාසය. AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාතුල මාතර කුරුණෑගල දුරකථන අංක 077221400
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
5: එහෙමයි.
4: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
5: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනේ.
4: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
5: වාසිනා මිනු කොහින්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්න.
1: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011767679
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමිය
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමිය
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන ප්‍රදාන අභිමානයයි
6: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: අටයි විනාඩි 52 වෙලාව ටේකයා වැඩසටහන අද දවසෙත් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන්නේ මාවනැල්ල ඉඳලා අපි ගීත් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු දැනගන්න සූදානම් වෙන්නේ. සුබ උදෑසනක් ගීත්
1: අයිබන් සුබදේශන කසංක අනු දෙන්නට ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ දින පිළිමතලාව නගරයේ දිඛන්ද උඩරට රාජධානී සෙන්කඩගල පුරවරයේදී පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය තමයි අපි අද දවසේ දියසංක සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන තිබෙන්නේ. දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසලක් විදිහට අපි අද දවසේදී පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් හසංකට මතක ඇති අපි අද දවසේදී නුවර ධර්මරාජ විද්‍යාලයට ගියා. දැන් අද දවසේදී පිළිමතලාව මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. දැන් අපි හෙට දවසේදී බලගොල්ල ජාතික පාසලට යන්න සූදානම්. ඉතින් මේ විදිහට අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප ශ්‍රීය කාවරණ පරිදි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. අපේ රටේ අනාගතය බාර ගන්නා වූ මේ ආදරණීය දූ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. ඉතින් දැන් අද උදෑසන වැඩසටහන අසංක අති සාර්ථකව ආරම්භ වුණා. මේ වන විට පැවැත්වෙන්නේ රථවාහන මාර්ගන්තර සංදර්ශනය. ඉතින් මේ අද විශේෂත්වය වන්නේ පිළිමතලාව මධ්‍ය මහාවිද්‍යාලයේ සියලුම දූ දරුවන් අද මේ වැඩසටහන නැරඹීම සඳහා අද විද්‍යාලයේ ක්‍රීඩාංගණයට අපි කැඳවාගෙන ආවා. ඉතින් ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරනවා දැන් පිළිමතලාව නගරයේ ගැතරපස් කඩු ගන්නා පොලිස් ස්ථානයේට අයත් නගරයක් තමයි පිළිමතලාව නගරය කියලා කියන්නේ. ඉතින් මේ වැඩසටහන අපිත් එක්ක සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කඩු ගන්නා පොලිස් ස්ථානයෙන් ලැබුණේ ඉතාමත් කියන්න බෑයි වචන වලින් කියන්න බෑ අපිට ලැබුණේ සහයෝගය. ඉතින් අපි මේ වෙලාවේ එකතු කරගන්නවා පිළිමතලාව නගරයේ කේන්ද්‍ර කරගෙන මේ පිළිමතලාව නගරයේ ආයතන කඩු ගන්නා පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමන් පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න මහතා. මොකද ඉතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලක්ෂණ ගුවන් දිලේ මේ සිළු දිනත් එක්කම එකට යන ගමන තින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ දූ දරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මේ පැවැත්වෙන වැඩසටහන සම්බන්ධයෙන් මොනවාගේ අදහසක් ඔබතුමාට තියෙනවා?
2: විශේෂයෙන්ම මේ වැනි වැඩසටහන් ශ්‍රී ලංකා තුළ ප්‍රතිවේදයෙන් ක්‍රියාත්මක කරොත් අපේ අනාගතයේ ඇති වෙන්න තියෙන රියාමතුරු අවම කරගෙන අපගේ අනාගතයේ පාරගන්න දූ දරුවන්ගේ ශක්තිමත් ආර්ථික ගොඩනැගීමට මේ ධර්ණ වෑයම ITN ආයතනයේ කියලා ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය ධර්ණ මහඟු උත්සාහය ප්‍රතිඵලයක් ඉදිරියට ලැබේ.
1: ස්තුතියි ඔබතුමන්ට. ඉතින් මේ විදිහට අපි සමස්ත දිවයිනේ මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා සංකා. අපි දැන් අත්වස්ස දින පිළිමතලාව මධ්‍ය මහාවිද්‍යාලයේ වටිනාකම අද මේ දූ දරුවන්ට වටිනා සාධක පත්‍රයක් අපි ලබා දීමට සූදානම් කළ දෙනවා. මේ වැඩසටහන් සහභාගී වෙන ඒ වගේම තමයි රිය නියාමක ශිෂ්‍යෙක් විදිහට මහා මාර්ගයට ගියාට පස්සේ කොහොමද නිවැරදි ආකාරයෙන් රිය හසුරවන්නේ කියන කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව පුහුණු ලබා දීමත් අත්වස්සදී සිදු කරන ලබනවා. ඉතින් අපි වැඩසටහන අද මේ විදිහට සාර්ථක උදෑසන ආරම්භ කරා. අපි තවත් අවස්ථාවක සූදානම් මේ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්න.
0: මාර්ග ආරක්ෂාව සම්බන්ධව නිරන්තරයෙන් අපි දැනුවත් කරන ඔබව යතරවාරය තමයි අද මාවනැල්ලේදී අපේ පිරිස මේ විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ටේක අතරතුරෙන් අපි මෙතනින් එනවා මේ කෙලින්ම අපි ඊළඟ පැයට යන්න ඕන විනාඩි 5යි තියෙන්නේ. රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරමු.
3: රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරොත් ඔයාලට පුළුවන් මේ දවස්වල ඔයා වහල මාරු කරන්න ඉන්න කෙනෙක් නම් නැත්නම් අලුතින් ගයක් හදන කෙනෙක් නම් වහලට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තෝරගන්න. අපි මෙහෙම කියන්නේ වාසි දෙකක් තියෙනවා. එක වාසියක් තමයි ඇතුල් පැත්තේ තියෙන මැටි ලේයර් එක. මේ මැටි ලේයර් එකෙන් ඔයාට පුළුවන් ඇතුලේ කූල් එකේ ඉන්නේ කියන්නේ එළියේ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි ගේ ඇතුළට දැනෙන්නේ. ඒ වගේම ඇතුලේ පෙනුමත් හරි ලස්සනට තියෙනවා මේ මැටි ලේයර් එකින්. ඒ වගේම තමයි පිටතින් තියෙන ජල විකර්ෂකාලය පෙනෙනින්ද කොච්චර වැස්සත් ඔයාට බය හිතෙන්න දෙයක් බය වෙන දෙයක් නැහැ. ගෙදර තෙමෙන්නේ නැහැ, පරණ පෙනුමක් එන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ. මේ හැමදේම නැතුව හැමදාම අලුත් විදිහට පෙනුම තියාගන්න පුළුවන් ශක්තියෙන් උසස් විදිහට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මාරු කරගත්තා.

0: Lakhanda Radio ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව.
3: සම්මන්ත්‍රණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්කියා සුරකිමු මගතොට.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොළඹ සහ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව දෑසන 6 සිට පෙරවරු 9 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා මෙම නීතිය ක්‍රියාත්මකයි. ඒ නියම ව්‍යාපෘතියක් ලෙසයි අද ආරම්භ වන්නේ. එහි සාර්ථකත්වය අනුව බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක වීම පිළිබඳව සලකා බැලනවා. මෙම නීතිය කඩකන පුද්ගලින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර තවත් මාර්ග පහක අද සිට මෙට්‍රෝ බස් දහවෙන්ට එක්කරන බව ප්‍රවාහන අමාත්‍යංශය ප්‍රකාශ කළා. මාකුමර පිටකොටුව මිලිනියම් සිටි සිට කොළඹ කොටුව කඩවත මාකුමර දෙඹටකොට පානදුර බතරමුල්ල ඒකල කොල්ලුපිටිය වඩරවුම මාර්ගය කැස්පෑව පිටකොටුව දක්වා මෙට්‍රෝ බස් දහවනේ කෙරෙනවා. අමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් අවසන් කිරීමේ නව උත්සාහයක් ලෙස දෙට නිලධාරීන් මැදිහත්කරුවන් සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ සඳහන් කළේ මාස 7ක් පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඉරානය ජගත් මහමණ්ඩල සැසිවාරයට සමගාමීව පසුකීදා ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සංශෝධනය කර ඉදිරි සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමටද නියමිතයි. එම යෝජනාව යටතේ ඉරානයේ සාලිබන්දී සියලු සතුරු ක්‍රියාකාරකම් නතර කිරීම, ඉරානයේ අතිටවා ඇති වත්කම් මුදාහැරීම් සහ ඉරාන තෙල් සඳහා පනවා ඇති සම්භාධක ඉවත් කිරීම ඇතුළු කරුණු යෝජනා කර තිබෙනවා. එමෙන්ම අමරිකාව ඉරාන වරායන්ට පනවා ඇති අභිරතා ඉවත් කිරීම සහ ඉන්ධන ප්‍රවාහන්ට අත්‍යවශ්‍ය හෝමු සමුද සන්ද්‍රිය යළි විවෘත කිරීමද යෝජනාවලියට ඇතුළත්. ඉරානයේ සියනැස්ටික් වැඩසටහන සහ යුරේනියම් සංචිත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්වි ප්‍රකාශ කළේ අමරිකාවේ නිල ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටින බවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මේ සතියේ සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බව සඳහන් කර තිබෙනවා. ලක්නි බීලක ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
5: Lakhanda Radio ITN.

0: සුබෝදෑසනක් අපේ අපේ ඊළඟ පැයට ඇවිල්ල ඉන්නේ. ඊළඟ සින්දුව හිමීට දාගන්නේ ඩෙක් එකට.
1: දාලා තියෙන්නේ.
0: රයිට් එක ෆේඩරේම් පාත් කරලා තියාගෙන අපි කතා කරන්න පටන් ගන්නකොට මේ කතාලි කරනවා සින්දුව දාන්න. දැන් ඔතන මේ මගේ ඉෆෙක්ට් එක ඉෆෙක්ට් ඕනේ නැහැ. ඉෆෙක්ට් එක අඩු කරන්න. ඔය ඔව් අන්න එක එක පාත් කරන්න. හරි ඕකේ. මේ ට්‍රේනින්. හරිනේ?
1: හරි.
0: එහෙනම් හරි. සින්දුවක් දාන්න.
1: නෑ අපිට කතා කරන්න දේවල් තියෙනවා
0: මේ ලෝක හදවත් දිනය.
1: අද
0: හිතප්පපුවන් නැති මිනිස්සුන්ට
1: නෙවෙයි මේ කතා කරන්නේ.
0: මේ කතාව අදාළ නැහැ. හැම වසරකම සැප්තැම්බර් මාස 29 කියලා කියන්නේ ලෝක හදවත් දින. ඉතින් ලෝකයේම එකම ස්පන්දනයකට නතර වෙලා හිතන්න පොළඹවන අතිශය විශේෂ ඒ වගේම මානව සෞඛ්‍ය හමුවේ අතිශයම වැදගත් දවසක් කියලා තමයි අද දවස නම් කරන්නේ. අපේ ශාරීරික අඛණ්ඩ රිද්මය පවත්ව ගන්න අපි නොගන්න හැම හුස්මක්ම නේ. ඉතින් අපි try කරලා ගන්නවා කියන එක නෙමෙයි මේ. හුස්ම අපි ගන්නේ ආයාසයෙන් තොරව.
1: ඔව්. ඒක නිතරම වෙන දෙයක් නේ.
0: හුස්ම වැටෙනවා කියලා නේ කියන්නේ. හුස්ම ඔහේ වැටෙනවා. ඉතින් අපිත් ඔහේ ඉන්නවා.
1: නොනවත්වාම වැඩ කරන එකම දේ.
0: ලෝක හෘදය කියන්නේ හදවත් දිනය කියලා කියන්නේ හුදෙක් දින දර්ශනීය සටහන් වෙච්ච තව එකක් නෙවෙයි. මොකද විශාලතම ගෝලීය මහජන සෞඛ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය කරන්නේත් හදවත මූලික කරගෙන. හරි? ලෝක සෞඛ්‍ය සංවිධානයේ 1999 වසර තමයි මේ විශේෂ දිනය ප්‍රකාශයට පත් කරන්නේ. පළවෙනි වතාවට 2000 මේක සැමරුවා.
1: හරි.
0: 2011 වසරේ ඉඳලා හැම මාසෙම හැම අවුරුද්දෙම සැප්තැම්බර් 29 මේක ස්ථිර දිනේ නමට පත් කරලා තියෙනවා. ඉතින් දැන් බලන්න සමස්ත ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ හෘද වාහිනී රෝගය සම්බන්ධව.
1: ඔව්.
0: වසරකට ලෝකෙ පුරා මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් හෘදයාබාධ නිසා මැරෙනවා. ආඝාතය වගේ දේවල්. හાર્ට් ඇටැක් වගේවා. හරි?
1: හරි.
0: හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් එක රැයකින් පහළ වෙන එකක් නෙවෙයි කියලා කියනවා. අද වගේ දවසක අපි මේ ගැන ඔබට මතක් කරන්න. වසර ගණනාවක් තිස්සේ අපි සිදු කරන අහිතකර ජීවන රටාවේ ප්‍රතිඵලයක් තමයි හાર્ට් ඇටැක් එකක් කියලා කියන්නේ. හරි? එතකොට දැන් ඔය පාරිභෝගිකයාට දැන් අපි දන්න දැන් සාම්ප්‍රදායික ජනසන්නිවේදනය එහෙම නැත්නම් අපි කියන සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතේ නිතරම මතක් කරනවා ඩිජිටල් සන්නිවේදනය කියන කාරණාවේදී. හරිද? මෑත කාලයේ වැඩිම සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර්. හරි?
1: හරි.
0: ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඒගොල්ලෝ වැඩිපුරම හෘදයාබාධ සම්බන්ධව එහෙම ගොඩාක් අවයනස් වීඩියෝස් එහෙම නැත්නම් දැනුවත් කිරීම එහෙම කරලා තියෙනවා කියලා. AI වලත් ගොඩාක් ඒවා. හරි. AI කියන්නේ මේ දැන් මෙතනදී AI භාවිත කරලා මේ heart attack සම්බන්ධ විසඳුම් මෙහෙම හොයන එහෙම කතාවකුත් තියෙනවා. අද මේ මම මේ පත්‍රයේ තිබ්බා. අද මොකද පත්‍රයේ දිවයින පත්‍රයේ තිබ්බා ලිපියක් ආශ්‍රය මේ කතාව කිව්වේ. ඉතින් හදවතට මූලිකත්වයේ දෙන්න ඕන තැන එක දෙන්න ඕනි. හදවතේ සෞඛ්‍ය ගැන තීන්දුව తీරන ගන්නකොට අපි පොඩ්ඩක් හදවත පැත්තකින් තියලා මොලේට ප්‍රයෝරිටි දෙමු.
1: හරි. එහෙනම් තාමකට වැඩ කියන්න තියෙනවද?
0: නෑ නෑ මං කිව්වා. ඔයා මොනවද කියන්නේ
1: නැහැ. නෑ එහෙනම් ඉතින් අද ඉඳන් හදවත් ටික

0: පරිස්සම් කරගන්න අදවත් ඉඳන් නේද? කෑම බීම හරියට හදවතට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ගන්න නේ. ඒවත් වැදගත් නේද? කන බොන දේවලුත්.
1: ඔව් අපේ හැසිරීම අවසානයේ නේද? හાર્ට් එකෙන් විසඳන්න තියන්න එපා.

0: උදනවයයි විනාඩි 19යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: 9:19 සුබදාස්රක් ඔයා මේ වෙලාවේ පාරේ ඉන්නවා නම් ඩ්‍රයිවර් මහත්තයෙක් නම් වාගේ ලයිසන් එකේ ලකුණු කපා ගන්න එපා. කියලා මතක් කරනවා 0 වුණොත් එහෙම ලයිසන් එක කැන්සල් වෙනවා. නේ? ඒ කියන්නේ මේ වෙනකොට දැනුවා. ඔව්. අදවා මොකද උදේ තව කිව්වම කරේ.
0: ඔව් ලයිසන් එක පොලිසියටම ඇවිල්ලා මේ දඩයක් ගහුවොත් එහෙම පොලිසියටම ඇවිල්ලා ගෙවලා ඕනම නිවාඩු දවසක ඕනම රැයක ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්.
3: ඉස්සර දඩයක් ගියාම පොලිසියට ගිහිල්ලා තැපල් කන්තෝරුවට ගිහිල්ලා ආයි පොලිසියට ගිහිල්ලා එහෙමනේ.
0: දැන් එහෙම රස්තේ අද වෙන්න ඕනේ නැහැ කියලා මේ නියෝජ්‍ය පොලිස්පති කියලා තියෙනවා.
3: ඒක හොඳ වැඩක්. අර ඕනම වෙලාවක් ගන්න පුළුවන් කියන එකත් හොඳ වැඩක්.
0: මේ වාරු දවස් එහෙම අදාල නැහැ කියලා තමයි කියන්නේ.
3: අපේ රාලහාමිල මේලාවේ පොලිසිය නැහනේ පාරට ගිහිල්ලානේ ට්‍රැෆික් එකට වගේ කියලා එහෙම හරවලෙවක් නැද්ද? තමාර පොලිසියෝ එහෙමයි. හරි. මේ වෙලාව කවුරුත් නැහනේ.
0: නෑ එහෙම මුකුත් වෙන්නේ නැහැ කියලා එයක් කියනවා.
3: ලොකු දෙයක්. එහෙම අත්දැකීම් තියෙනවා අපිට ඒකයි. ඒගොල්ලන්ට ඕන වෙලාවට අපිට එන්න කියනවා වගේ කුත් තියෙනවා. සමහර රජයේ ආයතනවල ස්වභාවයනේ.
0: දැන් කියනවා හැම මිනිසුන් අපස්ථාවයට පත් කරන්නේ නැහැ කියලා මින් ඉදිරියට.
3: හරි. අපි මතක් කරමු ABW නෑ. AWB.
0: හා.
3: AWB.
0: හරි.
3: රෝලර්ඩෝ වසර 25කට වැඩි කාලයක ඉඳලා ලංකාවේ ආරක්ෂිත රෝලර් ගේට්ටු. හරි. ඒ කියන්නේ ස්වයංක්‍රීයව මැනුවල් නේද? සා මොබයිල් ඇප් එක මගින් ගේට්ටුව හසුරවන්න පුළුවන්. මේ ගේට්ටුව හදනවා මේගොල්ලෝ. වසර 10ක වගකීමක් සහිතව හදන්නේ. අවුවට වැස්සට ඔරොත්තු දෙනවා. මේක විශේෂත්වය වෙන්නේ ඔය සින්ක් ඇලුමිනියම්. ඊට පස්සේ පවුඩර් කෝටඩ් තහඩු වලින් තමයි මේක හදන්නේ. නිකාම තහඩුවක් ගත්ත නැවුවා මෙන්න හැදුවා මෙන්න හයි කරා නෙවෙයි.
0: එහෙම නෙවෙයි. ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තියෙනවා මේකේ.
3: වසර 25ක කාලයක් ශේෂ්ත්‍රයේ ඉන්න ලේසිපාසු නේද? ජගතිකුට බෑනේ. තරංකරුවන් ඉන්නවා. ආ විවිධ ආර්ථික කඩාවැටීම් තියෙනවා. ඕනනම් ඒ කාලවල බාල බඩු ටිකක් දාලා රෝලර්ඩෝ එකක් හදලා මැච් එකක් ගහලා ඒ කාලේ ගොඩ දා ගන්න පුළුවන්.
0: පුළුවන්.
3: අවුරුදු 25ක් තිස්සේ එකම මට්ටමින් Tamanගේ විශ්වාසය දවසින් දවස වර්ධනය කරගෙන උඩට එනවා කියන එක ලේසි නෑ. ඉතින් මේ ABW රෝලර්ඩෝස් ඔබේ විශ්වාසය තේරීම ප්‍රධාන කාර්යාලයේ තියෙන පර්ණපාර කොට්ටාව ශාකා හෝමගම මාතර කුරුණෑගල. කෝල් කරන්න 0773211400. හරි. ඉතින් අදම ඔයාගේ ඔය ලස්සන හදන ගෙදර රෝලර් ඩෝ එක සම්බන්ධ වගකීම බාර දෙන්න ABW රෝලර් ඩෝස්.
0: හා හරි.
3: නිවසට ව්‍යාපාරයට ශක්තිමත් ආරක්ෂිත රෝලර් ඩෝ එකක්. ඒ වෙනුවෙන් තමයි මතක් කිරීම කරේ. ක්‍රිමිරාජ් නිෂ්පාදන වසර 77යි. අපි කරල් ගුලි ගැන කතා කරන්නේ බඩ සම්බන්ධව නේද? අපහසුතාවයක් දැනෙන ඕනම තැනකදී අපිට ක්‍රිමිරාජ් කරල් ගුලි නිරන්තරයෙන්ම මතක් වෙනවා.
0: ඔව්. ඒ වගේම තමයි වැල්මේ පැණිය ක්‍රිමිරාජ් පෙයාව සඳුන් පැණිය. දැන් ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය කියලා කියන්නේ නියම බෙහෙතක්. හැම වෙලෙම ළඟ තියාගත්තත් කමක් නැහැ. මොකද ගෑස්ට්‍රයිටිස් කියන ඒවා කලින් දැනුම් දීලා ඉන්න නැහැ නේද? ඒ සඳුන් පැණිය ළඟ තියාගන්න. කුරුලෑසුවේ තියෙනවා. එතකොට හන්දි තෛලයේ තියෙනවා. මෙන්න මේ හැම නිෂ්පාදනයක්ම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කිසිම බයක් සැකක් නැතුව. මොකද 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැහැ. 0112 753 889 කෝල් එකක් දෙන්න.
3: පැල්වත්ත යෝගට්. ආදන්නවා යෝගට් කියලා කිව්වම යෝගට් එකක් ප්‍රෝටීන් අවශ්‍යතාවයක් වෙනුවෙන්. එහෙම නැත්නම් හදිස්සියට පොඩි බඩගින්නක් වගේ එකට. එහෙම නැත්නම් අතුරු පසක් විදියට. යෝගට් කියලා කියන්නේ හැම වෙලේම අතුරු පසක්ම නෙවෙයි. නේ යෝගට් එකක් කන පොඩි දරුවෙක් කියලා ඉතින්.
0: ඔව්.
3: දකුණ තැනකදී ආ යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් ඉල්ලන්න පුළුවන්. ඉතින් පැල්වත්ත අයිස්ක්‍රීම් වර්ග ගණනාවකින් තියෙන නිසා අන්න එතනදී වාර තෝරා ගැනීම වලට යන්නත් පුළුවන්.
0: ඔව්.
3: බට් මොනවාද බටර් ස්කොච්, බ්ලූබෙරි, ඊට පස්සේ
0: බනානා, මැංගෝ.
3: මැංගෝ වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි,
0: ෆෘට්
3: සහ නට් නේද? ඔය කොහොම ගන්න පුළුවන් පැල්ලොත්ත කියන්නේ.

0: ලකන රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: මේපේ මොනව මතක් කිරීම සුරේකිමු මග තුඩ
1: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
3: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: හරි මේ දැම් බලන්න ඔය මෙට්‍රෝබස්
1: ඔව්
0: මෙට්‍රෝබස් කරනාවක් දැන් අදින්දන් තවර නේද
1: ප්‍රදේශ
0: කීපයකට දාලා තියෙනවා ඔය පරිස්සම් කරගන්න ඕනේ CTP බස් එකට කරපු දේ දන්නවනේ
1: සීට් කපලා ඒකේ වලියලා
0: මූරලා නම කොටලා ටිපෙක්ස් එකකින් නම ලියලා ඉටි කොළ ටික ගලවලා
1: ආදරේ අකුරු සටහන් කරලා
0: ඒ ධන ඒ කියලා ගහලා ඒ ධන බී කියලා ගහලා සමහරවුන් ගණන් හදලා
1: සමීකරණ විසඳලා
0: පොදු දීපලත් පේන්න බෑනේ මම මේ ළඟදී ගියා සාමාන්‍යයෙන් ඔය කොළඹ තියෙන සුපර් මාකට් එකේ shopping mall එකේ මේ lift එකේ ඒ lift එකෙත් ලියලා අකුරු දෙකක්
1: ඉන්නේ ගොලංගිත දන්නේ නැකනේ
0: මේ මොකක් හරි කටුවකින් හරි මං කියන්නේ මොකකින් ඒක කරනවද දන්නේ හූරලා එහෙම තියනවනේ
1: ඔව් ඔව්
0: ඉතින් ඓතිහාසික මිනිසුන් අප අපි හැමෝම මේක වගේ කියන්න ඕනේ මොකද ඒ වගේ දැක්ක තාක බලාගෙන යනවා හරි මේ නිසා මේ අර ප්‍රවාහන ශාස්ත්‍රය අද තාම විශේෂ දවසක් මෙට්‍රෝ බස් කියන සංස්කෘතිය නේ ඉතින් හොඳ දේවල් සම්බන්ධව අපි බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා වගේ මේ රැකගන්න අපිට වැඩ මොකක් හරි අපි මුකුත් නොකර ඉන්න එකත් මරු
1: දායකත්වයක් දෙනවා නේද
0: මුකුත්ම කරන්නේ
1: නැහැ ඔව් පාඩුවේ ගිහිල්ලා එන්න
0: ඒව රැකගන්න ආයේ අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ ඒව ඔහි තියෙන්න දෙන්න
1: කියන
0: යෝජනාව ඔව් ජාතික ලොතරැයි මණ්ඩලය ඊය දවසේ දිනුම් මැද ලොතරැයි ප්‍රතිඵල ටික සුබ දවසක් ලොතරැයි වෘශ්චික ලග්නය ජයග්‍රහණක 1312 ජය ලොතරැයි වයි අක්ෂරය 6558 අද සම්පත අංක 3 අංක 0 අංක 6 අංක 3 අංක 0 අංක 5 අංක 6 අංක 3 අංක 0 V අක්ෂරයත් එක්ක හඳහන ලොතරැයිය කටක ලග්නයත් එක්ක අංක 9 46 52 56 ධන නිධානයේ P අක්ෂරය අංක 32 අංක 63 අංක 70 සහ අංක 76 මෙගා පවර් ගත්තනම් V අක්ෂරය අංක 13 තමයි ප්‍රසාද අංකය අංක 2 6 22 24 ගොවිසත F අක්ෂරය අංක 4 අංක 36 අංක 73 සහ අංක 80 එවැගේම මහජන සම්පත ගත්තනම් V අක්ෂරය අංක 4 අංක 6 අංක 5 අංක 6 අංක 3 අංක 0 අද ටිකට් එකක් ගන්න සුපිරි ජයග්‍රාහකයෙක් වෙන්න කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න.
1: ඉතින් ඔබ මේ රුපියල් 40 වියදම් කරලා ගන්න ටිකට් එකෙන් ඔයා වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙනවා කියලා අපි හැම වෙලෙම කියනවා. මොකද එහෙම කියන්නේ ඔබ දිනුම් ඇදිලා ඔබ සුපිරි ජයග්‍රාහකයෙක් බවට පත් වෙනවා වගේම රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ඔයා වියදම් කරන පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ හින්දා තමයි අපිට කියන්නේ ඔබ කොහොමත් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් කියලා.
0: හරි තව සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ සින්දුවට යමු. සින්දුවට යන කලින් මතක් කරනවා පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත කිරි වීදුරුවක රසබල්ලකට වඩා අභිමානයක් දැනෙනවා. ඒක ලංකාවේ කිරි නිෂ්පාදනයක්, කිරිපිටි නිෂ්පාදනය. අපේ රටේ කරන්නේ පැය 48යි පොඩි කාලයක් ගන්න කිරි ටික දොවාගත්ත තැන ඉඳලා.

0: Wakanda Radio ITN.
1: වසර 25ක විශ්වාසයේ AWB roll dose මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් coated තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roll dose manual සහ remote control මගින් ක්‍රියාත්මක කළ හැකි අතර mobile app මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roll dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාකල මාතර කුරුණෑගල දුරකථන අංක 077221
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111
3: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිරි ෆ්‍රයි.

0: තෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
8: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: දෙකියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
9: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව
10: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
11: පූර්ණ මාධ්‍යම තිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට
12: 9:45 වෙලාව අපි ටේක්යා වැඩසටහන වගේම අප ඔබ දන්නවා රට මේකට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ රටේ විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ගලවා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එකරාශී කරගෙන වැඩසටහන තමයි රට මේකට ජාතික වැඩසටහන 19:27 මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් ගැන තොරතුරක් කියනුණත් ජාවාරම් කරන කෙනෙක් ගැන තොරතුරක් කියනුණත් නේ මේ දෙන්නවම අපි මෙතනින් වළක්ව ගන්න ගලව ගන්න ඕනි. අනේ වෙනුවෙන් තමයි ඔබට මේ ෆෝන් නම්බර එක මතක් කරේ. ඒ වගේම ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙනවා නම් වාගේ සෝලා පද්ධතිය එහෙම නැත්නම් වෝටර් පම්ප් එක සම්බන්ධව කතා කරන්න මෙන්න මේක තමයි නම්බර එක.
10: 0777 73 77
12: ඩීප් ටෙක් සෝලා රට පුරාම ව්‍යාපෘති ගණනාවක් කරපු ලංකාවේ කවුරුත් විශ්වාස කරනවා මේ මෑත කාලේ නේද ව්‍යාපෘති රැසක් රජයේ පෞද්ගලික විශේෂම කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්. මේ හැමතැනකම සෝලා අවශ්‍යතාවය වෙනුවෙන් සෝලා සම්බන්ධ සියලු අවශ්‍යතාවයන් සඳහා අපි කියන ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකේ සෑහෙන දෙයක් මේගොල්ලෝ කරනවා. ඉතින් අන්න ඒ නිසා තමයි කිව්වේ නම්බර් එකට කතා කළාම තොරතුරක් දැනගන්න පුළුවන් කොච්චර දේවල් ඒගොල්ලෝ කරනවද කියලා. ඉතින් Facebook එකට ගියත් ඩීප් ටෙක් කියන page එක පොඩ්ඩක් follow කළා බලන්න ඒගොල්ලන්ට තියෙන කමෙන්ට්ස් රිවියුස් බලන්න කොහොමද කියලා. මොකද ඒ හැම තැනකම ඒගොල්ලන්ට තියෙන්නේ ඉතාම හොඳ ඉහළ ප්‍රතිචාර. ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. එමනම් යන්න කලින් මතක් කරනවා විජය නිෂ්පාදන අතරින් තියෙන කුළුබඩු නිෂ්පාදන ගැන. මොකද අපි කියනවා 3-5 ටික වුණත් රසට හදාගන්න ගෙදර ඔයාට මේ වෙලාවේ තියෙන කාර්යබහුලත්වයත් එක බෑ. එහෙනම් කඩේට ගිහිල්ලා සුපර් මාකට් එකට ගිහිල්ලා ගන්න කුළුබඩු පැකට් එක ප්‍රමිතිය නිතුව එකක් වෙන්න ඕනි. ඒක ජාත්‍යන්තර ප්‍රමිතියට හදපු එකක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. පළවත් කිරිපිටි පැකට් එක ගැන කියද්දි මාකට් එකේ එක එක කිරිපිටි වර්ග තියෙනවා. හැබැයි ඒවා ගුණාත්මක පැත්ත හිතනවා, මිල ගැන හිතනවා නේ. ඉතින් හැම
10: කිරි රසය
12: හොඳ කිරි තේ එකක් බොනවා කියන නේද? සාමාන්‍ය හැඳි දෙකකින් විතර හොඳ ටී එකක් රස ටී එකක් හදාගන්න
10: පුළුවන්.
12: ඉතින් වෙනුවෙන් තමයි අපි කියන්නේ පැල්වත්ත නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. එමනම් අපි යන්නම්. අපි ආයේ හම්බෙනවා හෙට උදේ 7ට.
10: ගෙහෙනනම් සතරින් ඉන්නා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: AWB Rollerdose වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rollerdose. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB Rollerdose 0772211400.
3: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය.
3: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0271711711.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සංගීත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
1: අයියා දවස් පොඩි ගමනක් ගිහින් යාවි පැටියෝ.
2: ඌවා කිමන් දන්නවා? අයියාද මීෂා කිව්ව ගෙදර එක්කන් ගියානේ.
1: ආ, ඌය දන්නේ. මට එහෙනම් කියන්න ඕනේ නෑනේ.
2: ඌවා කිමන් දන්නවනේ අයියට ෆෝන් එක චුට්ටක් දෙන්නකෝ. අයියා මොකද්දලා තියෙන්නේ?
3: මම තමයි කෙල්ල මීෂා.
1: හරි හරි, මම වෙනපා. මං තමයි වගේ සුදු ඇය ළඟ ඉන්නේ. මං එයා පරිස්සමින් බලා ගන්න.
2: හරි අකි. ආ අකි, මම අකිට Facebook එකේ મેસેජ් එකක් දාන්න. මට ලොකේෂන් එක වල දියන්න.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. අසන් අසන්
4: දාත් ඇයි කියන්නේ? නංගි කතා කරන්නේ නැත්තේ. එයා මැරිලාද?
2: සත කරන්නේ බබුදේ. පොඩක් අට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
5: තුන් කමුද කොහමද අලු අවුරුදු ගානක් නෙවුවා මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක් එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
6: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයු දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
7: අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.
0: ලකන්ද රේඩියෝ ITN.

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabah Sri Lankaya Handa
1: Vela Udeh Dahayai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්න ප්‍රවෘතිය සමගින් මම වෙනුර ගිනලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුදීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය.

0: NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: සහයෝගීතා අනුග්‍රහය.

0: messy. DNA.
1: අපි 10 වංගුවේ ඉන්නේ right ඔබට පුළුවන්කම තියෙනවා Facebook log වෙලා ඉන්නවා නම් යන්න අපේ page එක පැත්තට official ලක්කන page එක පැත්තට
2: අපු දෙන්නා ඉන්නවා එතන ඉතින් post එකක් දාලා දිනවා ඔන්න පුළුවන් comment කරන්න like කරන්න ඒ වගේම ඔය කැමති සින්දුවක් තියෙනවා නම් එතනින් ඉල්ල ගන්නත් පුළුවන් ඔයාට අපි ආව මතක් කරනවා WhatsApp එක පැත්තෙන් ඉන්නත් පුළුවන් ආ දන්නවා මේ phone number එක 0703 93 5 93 7
1: අද ලෝක හදවත් දිනය right
2: හරි
1: අද ලෝක හදවත් දිනය සුවිශේෂී තේමාවක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ
2: right
1: මොකක්ද දන්නවද
2: මොකද්ද
1: මොන වුණත් heart එකේ beat එක අපි තියාගන්න ඕන ගැළපෙන විදිහ
2: ඔව්
1: හරිද don't miss a beat
2: හා
1: හරිද
2: හරි
1: එනිසා ඔබේ හදවතේ රිද්මය ඔබ නැති කරගන්න එපා
2: එපා
1: හරිද
2: හරි
1: ඔබේ රිද්මය ඔබ හරියට තියාගන්න පුංචි වෙනසක් හරි දැනුනොත් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රතිකාර
2: ගන්නනේ හුස්මකට දැන් අපේ මේ ජීවේ දෙන පුංචි මාංශ පේශි තියෙනවානේ අපේ මේ හදවත ක්‍රියාත්මක වෙන නේද මාංශ පේශි තියෙනවා ඒ වගේම පේශි ඒ වගේම මේ හැමදේම එකට එකතු වෙලා තමයි අපිට මේ වගේ හදවතක් ගැහෙන්න පටන් ගන්නෙ නේද ඉතින් මොන හරි වට වෙනසක් දැනුනොත් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න යන්න ඕ
1: ඒ වගේම චෙක් කරගෙන ප්‍රතිකාර ගන්න
2: ඔව්
1: හදවත වැඩ කරුත් තමයි ඔබ ජීවත් වෙන්නේ
2: ඔව්
1: වදන්නද ලෝකෙ වැඩිම මරණ සිද්ධ වෙන්නේ මොනාගෙන්ද කියලා
2: heart attack
1: හදවත් රෝගේ හින්දා හරිද එනිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පපුව පරිස්සම්
2: කරගන්න
1: උදේ ඉඳන් වැඩ කරලා මහන්සි වගේ දැනෙනවා නම්
2: හරි
1: ඉක්මනට කිරිතේ එකක් බොන්න
2: අපේ කිරිතේ එකක් බොන්න පුළුවන් කිරිතේ එකක් බොනකොට ඔය දන්නව පැල්වත් කිරිපිටි එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා පොඩකොඩ රස්නේ වගේ දැනෙනවා නම් ආද පුළුවන් පැල්වත් යෝගට් ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරන්න චොක්ලට් රසට ඒ වගේම වැනිලා රසට ස්ට්‍රෝබෙරි රසට මේ ඕන දෙයක් කරලා පැල්වත් දෙකිනම් මෙලදී අරගෙන රස බලන්න

0: 10:15.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: ලකාඩ රඩියෝ ITN.

0: මොකද කරන්නේ?
1: මොකද කරන්නේ?
0: සින්දු අහනවද? ටේක් යා යනවද? අපි සින්දුව කොයි වෙලේ අහන්න බැරිද?
1: ඒක තමයි. අයි
0: බලමු ඉස්සලා පරිස්සම් වෙලා ඉන්න බෑනේ.
1: මේ මාර්ග අනතුරු ගැන දැනුවත් කරන අපේ ගීත් සූදානම් වෙලා ඉන්නවා. දෙන්නේ පිළිමතලව මධ්‍යම විද්‍යාලයේ.
0: ගීත අයබන්.
2: අයබන් සුබෝදයසනක් අපේ යශෝ දසුන් දෙන්නටම. ඉතින් අපි හදවිල්ල ඉන්නේ මේ පිළිමතලාව නගරයට. ඔබ දන්නවා කන්ද උඩරට සෙන්කඩගල රාජධානියට අපි ඊයේ දවසේ ආව මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් තේක්කයා සුරකිඹ මගතට වැඩසටහන් මාලාව අපි මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙනමින් මහනුවර දිස්ත්‍රික්කයේදී ආරම්භ කළා. දැන් අද දවසේදී අපි අවිල්ල ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේම දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් පිළිමතලාව මධ්‍යම විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරාගත්ත දසුන්. දැන් මේ අදුදාසන රතවාහන මාර්ගන්තුරු සම්දර්ශනය අපි ක්‍රියාත්මක කරා. ඉන්නතුරුව අද මේ දූදරුවන් අපි පිළිමතලාව මධ්‍යම විද්‍යාලයේ ශ්‍රවණාගාරයට දැන් කැඳවාගෙන ආවා. සුවිශේෂීත්වය වන්නේ අද දවසේදී මේ විද්‍යාලයේ සියලුම දූදරුවන් අද මේ මාර්ගන්තුරු සම්දර්ශනයේට සහභාගී වුණා. ඒ වගේම තමයි අපේ පාසල් දූදරුවන් අද දවසේදී මේ විද්‍යාලීය ක්‍රීඩාංගණයට පැමිණිය මාර්ගන්තුරු සම්දර්ශනයේ නැරඹීම සඳහා. ඉතින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් දිනකට අපේ රටේ අපිට වටිනා ජීවිත 8-10 අතර ප්‍රමාණයක් මේ මාර්ගනතුරු හේතුවෙන් අපිට අහිමි වෙලා යනවා. මේ තත්ත්වය තේරුම් අරගෙන තමයි ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වය කියන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක ටේක්කයා සුරකිපු මගතට වැඩසටහන් මාලාව අපි මේ අධ්‍යාපන කලාප ශ්‍රියක් ආවරණ පරිදි ආරම්භ කරන්නේ. ඉතින් දැන් වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාත් එක්ක එකතුල ඉන්නවා මේ දසුන් මේ රතවාහන මූලස්ථානයේ මේ මාර්ග සම්දර්ශනය එහෙම නැත්නම් මේ රතවාහන අනතුරු සම්දර්ශනය ඉදිරිපත් කරන අපිත් සමගින් හැමදාම නිරන්තරයෙන් එකතු වෙන සරයන් විජේසිරි බණ්ඩාර මොකද හිතන්නේ දැන් අපි දැන් අතිසාර්ථක දෙවනදියරේ වැඩසටහන් මේ වන විට අපි වැඩසටහන් 26ක් ක්‍රියාත්මක කළ තින් දැන් අද 27 වන වැඩසටහන අපි මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙනමින් මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලා මධ්‍යම විද්‍යාලයට ඇවිල්ලා තියෙනවා. මොකද හිතන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන්?
3: ඇත්තටම ජීත් අපි මේ වගේ වැඩසටහනක් ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනි සේවයේ ඒක ලක්කන ගුවන්විදුලි සේවයේ රසද්දම් එෆ්එම් ක්‍රීන් ශ්‍රී ලංකා ප්‍රයාපස්ට් ආයතනයේ තව ඒ වගේ ආයතන අපි ගණනාවක්ම සම්බන්ධ කරගෙන මේ වැඩේ යනකොට මේ දෙවන අතිරේ අද පිළිමතලාව මධ්‍ය විද්‍යාලයේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඕගොල්ලොත් අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ දිනෙන් දින වැඩේ වෙන ප්‍රයත්න අඩු කරගන්න මේ පාසල් දරුවෝ දැනුවත් කරන්න අවස්ථාව ලැබිච්ච එක ඇත්තටම භාගයක් කර දරගා. මේ වගේ වැඩසටහන් ඕගොල්ලොත් එක්ක එකතු වෙච්ච හින්දා මේ මාධ්‍ය හරහා සමාජගත වීම ඇත්තටම වටිනවා. මොකද හැම කෙනෙක්ම මේ පැත්ත දිහා දැනුවත් වෙනවා. ඒ මම හරි නේද?
2: මේ දිනක සාමාන්‍යයෙන් වර්ෂයකට අපි දැක්ක පසුගිය වර්ෂය ගත්තට පස්සේ මේ රියනතුරු හේතුවෙන් මේ පාසල් දූ දරුවන් 10-15 අතර ප්‍රමාණයක් වාර්තාවල තිබුණා. මේ රියනතුරු වලට ලක් වෙලා මිය ගිහින් තියෙන සංඛ්‍යාව දැන් මේ තත්ත්වය අඩු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මොනවා ගැදහසක් තියෙන්නේ?
3: ඇත්තරම ගීත රද වෙනකොට අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය අපි සංඛ්‍යාලේඛන වශයෙන් රතවන මුරස්ථානෙට නිරන්තරයෙන් සංඛ්‍යාලේඛන ගලාගෙන එනවා. ඉතින් ඒව අපි පරීක්ෂා කරලා බලනකොට දැන් විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔබතුමාගේ ප්‍රාර්ථනයත් මගේ ප්‍රාර්ථනයත් ඒක බිඳුවයි කියන තැනට එන එක තමයි අදහස මගේ.
2: හොඳයි බෙහෙන් ස්තුතියි. අපිත් එක්ක එකතු වුණේ මේ රතවාහන මාර්ග සම්දර්ශනය ඉදිරිපත් කරන සම්දර්ශන කණ්ඩායමේ සරයන් විජේසිරි බණ්ඩාර.
0: ඉතින්
2: මේ විදිහට දසුන් අපි සමස්ත දිවයිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. අපි ක්ලේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රී ලංකා පොලිසිය මෙසියල් දෙනාමත් එක්ක තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. බෙහෙන් ස්තුතියි. අපි තවත් අවස්ථාවක සූදානම් තොරතුරු කියන්න අපිව සම්බන්ධ කරගත්තට වැඩක් ස්තුතියි.
4: It's official. Free the label. Celebrate the DNA family alongside brand new linkage one time.
0: අපි ගියේ මේ ගීත මුණ ගැහෙන්න. හරිද?
1: හරි.
0: ටේකියා කණ්ඩායම අද පිළිමතලා වෙන්නේ.
1: ඔව්.
0: හොඳයි. අද දැනුවත් කිරීම සිද්ධ වෙනවා. හරි වටිනවා.
1: හරිද? අනිවාර්යයෙන්.
0: අතට මේ ඇතුලේ අපි අනාගත පරපුර දැනුවත් කිරීම හරහා ගොඩක් මාර්ග අනතුරු
1: අමම කරගන්න පුළුවන් අපිට.
0: Right. Family alongside brand new linkage one time. මේ අපිට મેસેજ කරපු අය ඉන්නව නේද?
1: ඔව් මේ වෙලාවේ අපි දෙන්නම හගෙන ඉන්නවා. බොයෙකුට සුමනා බොහොම ස්තුතියි සුමනා මැසේජ් එකක් දැම්මට. ආව අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ලස්සන සින්දුවක් අපි ඔයාලට දෙන්නම් ওই විදිහට මහගෙන ඉන්න. ගුඩ් මෝර්නින් කියලා දින ඔයාලා දෙන්නට සරච්චන ඩයිස් තමයි ගලේ කඩේ ඉඳලා අපිට මැසේජ් එකක් දෙන්නේ. එකතු කරගන්නවා මේ හැනු සින්දුවට.
0: රයිට්. තා මැසේජ් එක දෙන්න තික්මන මැසේජ් කරන්න.
1: 0403 93 57

0: උදේදාය විනාඩි 24යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: 18 වංගුව
3: දසම විද්‍යා ෂෝ දසම විද්‍යා ෂෝ.
0: සමහර දරුවෝ ඉන්නවා,
4: දේව දරුවෝ
0: සමහර දරුවෝ, යක්ෂ පුත්තු සමහර දරුවෝ ඉන්නවා.
4: කවුද?
0: මං වගේ රත්තරන් දරුවෝ.
4: රත්තරන් දරුවෝද?
0: ඔව්. රුමේෂ් කියන්නේ මං වගේ එහෙම රත්තරන් දරුවෙක්.
4: රත්තරන් දරුවෙක් නේද?
0: ඔව්. ලංකාවට අභිමානය කරගෙන ආවයි රුමේෂ්. ඇත්තටම හරි සතුටුයි.
4: හරිද?
0: ඊයේ පස්වරු 4:45 තමයි
4: ජපානයේ
0: මිසුකෝ උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වුණා 20 ආසියානු ක්‍රීඩා උළෙල.
4: පිරිමිහෙල්ල විසිකිරීමේ
0: සෞර. මේ උළෙල 4:45 තිබ්බේ පිරිමිහෙල්ල විසිකිරීමේ තරඟේ.
4: ඔව්.
0: ඒ තරඟේ ඉන්දියානු ක්‍රීඩකයන් දෙදෙනෙක් පරාජය කරමින් 88.55 දුරකට තම හෙල්ලේ විසි කරමින් රුමේෂ් ශ්‍රී ලංකාවට පළවෙනි රන් පදක්කම මේ ක්‍රීඩා උළෙලේ අත්පත් කරලා දුන්නා.
4: සතුටුයි.
0: සතුටුයි. හරිද?
4: හරි.
0: ඇත්තටම රුමේෂ්ලා වගේ අය තමයි තව තවත් 15
4: අනිවාර්යයෙන්මනේ. කලින් අර හෙල්ල හැම කැඩු, හැබැයි කොල්ලන් අතර වෙන්නේ නැහැ. මොන දේ වුණත් නේද?
0: හෙල්ල නෙවෙයි, මෙල්ල කැඩුනත්
4: කොල්ලන් අතර වෙන්නේ
0: නැහැ. හරිද? හෙල්ලයක් දුන්නොත් විසි කරනවා
4: අය.
0: ලෝයෙත් නැති වෙන්න. මම දැක්ක ඉන්දියා කණ්ඩායම ඉන්දියා ක්‍රීඩකයන් දෙදෙනා 83.85 දුරකට තම විසි කරලා තිබුණේ හෙල්ලේ. රුමේෂ් 88.55 දුරකට විසි කරලා තිබුණා. ඉතින් හරි ආඩම්බරයි. මං කියන්නේ රුමේෂ්ගෙන් ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවානේ.
4: ඒක තමයි නේද?
0: එකක් තමන්ගේ ඉලක්කය ඈතින් දැකලා ඒ ඉලක්කය ළඟ හැනවත්තගෙන තමන්ගේ ඉලක්කයට පුළුවන් වේගෙන් යන්න.
4: ඔව්. අර මානසික ඒකාග්‍රතාවයේ හිත එකම අරමුණක තියාගෙන ඉන්නවනේ නේද?
0: ඒ වගේම තමයි ඔෆිස් එකේ අංචි අදින අය.
4: ඔව්.
0: කකුලෙන් අදින
4: අය.
0: හරිද? බිස්නස් එකේදී වෙට්ටු දාන අය.
4: වෙට්ටු දාන අය, හිනා වෙන අය.
0: ඔව්. හිතනකොට දෙයක් කරනකොට ඕක හරියන්නේ නැහැ මචං කියලා කියන අය.
4: නෙගටිව් දේවල්ම කියන අය, වාගේ හිතට දාන අය.
0: ඒ අය ඔක්කොම මඟ අරගෙන ඔයා ඔයාගේ ඉලක්කයට යන්න අදිෂ්ඨානය තියනවා නම්
4: වාගේ
0: ජය ගන්න බැරි කමක්
4: නැහැ.
0: නැහැ. දැක්කනේ රොමේෂ්ගේ හෙල්ල ටික ඔක්කොම කැඩුවා.
4: කැඩුවා. කොල්ල නතර වුණේ.
0: අන්න ඒකයි කොල්ලගේ දක්ෂතාවය. මං කියන්නේ ඔබත් එහෙම වෙන්න. හෙල්ලයක් නෙවෙයි.
4: ඔව්.
0: කරන වැඩේ හරියට කරන්න මොන බාධකයක් ආවත්.
4: වඩ පුළුවන්.
0: අනිවාර්යයෙන්ම.

0: සමහර තැන් තියෙනවා.
1: මොන වගේ තැන්ද?
0: ඒ කියන්නේ ජීවිතේ අපි ගමනක් යනකොට.
1: හරි.
0: හරිද? අපි ඉලක්කයකට යන්න හදනකොට.
1: ඔව්.
0: අපිට සෑහෙන දුක හිතෙන දේ.
1: දුක හිතෙනා නේද?
0: ඒතුළ සතුටක් තියෙනවා.
1: තියෙනවා.
0: මම එකක් කියන්නද?
1: මොන වගේද?
0: දැන් අද 29 වෙනේ.
1: ඔව්.
0: 25 වෙනිදා පඩිය ගත්තා.
1: හරි මම දන්නවා මොකට දෙන්න කියන්න හදන්නේ කියලා.
0: අයියෝ.
1: දුකයි.
0: පඩිය. අපි ළඟ නවතින්නේ.
1: ආව ගියා.
0: අපි ළඟ නවතින්නේ පඩි. ඒවා සිමෙන්තියෙන් හැදුවොත් විතරයි.
1: ඔව්. නවතින්න හිත දෙන්නෙම නැහැ.
0: හරිද?
1: හරි.
0: නැත්තම් මේ ගන්නවා. මේ යනවා. මේ ගන්නවා.
1: මේ යනවා.
0: අපි පඩි ගන්නකොට අපේ පඩියට
1: හේතු හැදිලා තියෙනවා නේද ගොඩක්?
0: ඔව්. අපි පඩි ගන්නකොට අපේ පඩියට අපිට වැඩියෙන් උනන්දුවෙන් බලන් ඉන්න අය
1: ඉන්නවා.
0: හරි.
1: ගෙදර ඉන්නවනේ ඉතින්.
0: ගෙදර ඉන්න අය ඉන්නවා.
1: ඔව්. වටේ පිටේ අය ඉන්නවා.
0: බැංකුවේ ඉන්න අයත් ඉන්නවා.
1: බැංකුවත් ඉන්නවා. හා.
0: බලාගෙන ඉන්නවා.
1: පඩිය වැඩිච්ච ගමන් ඔන්න බැංකුවෙන් කෝල් එකක් එනවා. ආන මේ ටික කවර් කරන්නත්ද මේ ටික දාන්න බැලන්ස් කරගන්න. හ්ම්.
0: අය එහෙම කියලවන්නේ.
1: අපිට නම් කියනවා.
0: අපිට කියන්නේ බැලන්ස් එක තමයි වන්නේ.
1: දුන්න නැත්නම් මතක් කරලා කියනවනේ කෝල් එකක් දීලා.
0: රස්සාව අලංකාරයි.
1: හරි.
0: S2 නිලංකාරයි.
1: ඔකේ.
0: සැලරිය විකාරයි. වියදම පුදුමාකාරයි.
1: පුදුමාකාරයි.
0: ඔයාටත් එහෙමනේ.
1: මටත් ඒ හා සමානයි.
0: මම ඕක තමයි හැටි.
1: ජීවිතේ හැටි.
0: සත්‍ය බොහෝම කටුකයි.
1: කටුකයි.

0: ප්‍රියදින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩීටුව කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අද වලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනද පුළේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳ පොලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: ප්‍රේමණීය බදාදා
8: 18 වංගුව
9: දසුන් විත් යෂෝ
10: දාම් වෙනවා රූම් වෙනවා.
11: මොකද දසුන්? ඒ තරම් සතුටෙන් ඉන්නේ මං හිතන්නේ මේ අද.
10: නෑ, ප්‍රේමණීය බදාදා හෙට.
11: හෙට මතක් කිරීමක් අපි කරේ.
10: කරේ. හරිද?
11: හරි.
10: ප්‍රේමණීය බදාදාවේ ඔබ අහන්න කැමති සින්දුවක් තියෙනවා නේද?
11: කියන්න අපිට ඉක්මනට අපි හෙට ප්ලේලිස්ට් එකට ඇඩ් කරන්න.
10: අනිවාර්යයෙන්ම අපි WhatsApp එකට දාන්න. අපි අනිවාර්යයෙන්ම හෙට ඒක එකතු කරගන්නවා.
11: අපි දෙන්නත් හෙට පරණ විදිහට තමයි එන්නේ, ඒ කාලේ විදිහට.
10: ඔව්, මං ඒකත් බැලුවා ඇයි මේ මිඩ් එක ගහන්නේ නැවත්තේ කියලා.
11: හරි. ඒ වාර මතක් කරා එහෙම එකක්.
10: රයිට් මේ.
11: ඔකේ, මොකද්ද?
10: මැලේසියාවේ.
11: හරි. යමුද?
10: හිටපු අගමැතිවරයා.
11: හරි.
10: මහතිර් මොහොමඩ් මැතුවා.
11: මහතිර් මොහොමඩ්. ඔකේ.
10: මහතිර් මොහොමඩ්. සතු මැලේසියාවක් වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම කරපු රාජනායකයෙක්.
11: හරි.
10: හරිද? ওই මැලේසියාව අද තියෙන තත්ත්වයට
11: ගොඩ ගන්න.
10: එතුම සෑහෙන්න කැපකිරීම කළා. ඒ නිසාම එතුමට ලෝකේ හැම තැනකින්ම ගෞරවය ලැබුණා.
11: ඔව්, පිළිගැනීම ලැබුණා.
10: පිළිගැනීම ලැබුණා. හරිද? ලෝක නායකයන් අතර සෑහෙන ප්‍රසාදයට පත්
11: වුණා.
10: හරිද?
11: හරි.
10: ඒ වගේම තමයි ඒ නිසාම මැලේසියාව වැඩිම කාලයක් අගමැති ධූරයේ දරන්නත්
11: හැකියාව ලැබුණා නේද?
10: මහතිර් මොහොමඩ් මැතිතුමන්ට හැකියාව ලැබුණා.
11: ඔකේ.
10: කියන්න ගියේ
11: මොකද්ද?
10: එතුමගේ බිරිඳ අවුරුදු 100ක් ජීවත් වුණා.
11: හා.
10: ජීවත් වෙලා පසුගියද 28 වෙනිදා ඇය ලෝකෙන් සමු ගන්නවා.
11: ඔකේ.
10: බොහෝ රාජ්‍ය නායකයන් ශෝකේ පළ කරලා තිබුණා. හරිද?
11: හරි.
10: කොහොම නමුත් මහතිර් මොහොමඩ් මැතිතුමා ලෝකෙට අලුත් මැලේසියාවක්, සතු මැලේසියාවක් හදන්න කරපු කැපකිරීම
11: අපිට ආදර්ශයක් නේද?
10: ඇත්තටම අපිට ආදර්ශයක්. සමහර තැන්වල ඔය සිංගප්පූරුව එහෙම ගැන කතා කරනකොට, ලෝකේ සමහර රටවල් ගැන එහෙම කතා කරනකොට, ඒ රාජනායකයන් ලංකාවට ඇවිල්ලා ඒ රටවල් වලට ගිහිල්ලා කියනවලු අපි කවදාහරි දවසක ලංකාවක්
11: කරනවා. මම අහලා තියෙනවා එක.
10: දැන් අපි ඒ රටවල් වලට ගිහිල්ලා ආවිල්ලා කියනවා
11: අපි කවදාහරි ලංකාව මේ වගේ
10: කරනවා කියලා. සිංගප්පූරුව කරනවා කියලා.
11: කාලය පහු කරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඉස්සරහටම ගිහිල්ලා තියෙනනේ. අපි දිහා බලාගෙන ඉගෙනගෙන අලුත් දේවල් නේද?
10: අනිවාර්යයෙන්ම. සමහර වෙලාවට මේ මිනිස්සු ඒ රටවල් දිනු කරන් අපේ රටෙන් පස්සරන් ගිහිල්ලා.
11: අනිවාර්යෙන්.
10: අපේ රටෙන් ඔය සමහර ගල්, සමහර පාෂාණ වර්ග අරගෙන ගිහිල්ලා.
11: ඔව්, ලස්සන කරගන්න.
10: ඒ වගේම තමයි සීගිරිය බලන්න එනවා වගේ, පොළොන්නරුව බලන්න එනවා වගේ, ඒ වගේම අනුරාධපුරේ බලන්න එනවා වගේ අපේ තාක්ෂණය අරගෙන ගිහිල්ලා තිනවා බලන්න ඇවිල්ලා.
11: ඔව්, බලන්න ඇවිල්ලා නේ.
10: අපි හරි අභිමාණයෙන් කියනවා සීගිරිය ගල මුදලටත් අපි වතුර අරන් ගිහපු ජාතියක්
11: කියලා.
10: හැබැයි අපිට සමහර වෙලාවට අපි වාරි කර්මාන්තයේ අලුත් තාක්ෂණයෙන් බලගන්න ගන්න බැරි වෙලා.
11: ඔව්, එහෙම වෙලා තියෙනවා.
10: හරිද? මම එකක් හිතන්නකෝ නේද? ඒ නිසා අපි ආපහු හැරලා බලන්න
11: ඕනේ.
10: අතීතේ මුතුන් මිත්තෝ.
11: ඔව්.
10: අපේ රටේ සමහර තැන් හරි සස්ත්‍රීක කළා.
11: ඔව්.
10: හරි අපූර්වවට ගොඩ නැගුවා.
11: ඒවා
10: විශ්වකර්ම වැඩ.
11: ඔව්.
10: අපි ඒ විශ්වකර්ම වැඩ කියලා
11: කී කී ඉන්නවා. ඒක නේ එහාට යන්නේ.
10: සවල්ලා කල්ලල්ලා වොල්ලල්ලා වෙලේ වෙලලා කියලා
11: කියනවා.
10: හරිද? එහෙම කරන්න එපා. අර සීගිරිය දිහා දැක්කම අනුරාධපුර පොළොන්නරුව පැත්ත දැක්කම හරි ආඩම්බරයක් එනවනේ.
11: ඔව්.
10: ඒ නිසා ඒ ආඩම්බරෙත් හිතේ තියාගෙන අලුතෙන් හිතන්න.
11: අලුත් දේවල් කරන්න නේද?
10: අලුත් දේවල් කරන්න.
11: අර කරපු දේවල් ගැන කී කී ඉන්නද අලුත් දේවල් හිතන්න පටන් ගන්න.
10: සීගිරි ගලට වගේ ගලක් මුදුනට වතුර අරයන් ඕනේ නැහැ. ඔව්. හැබැයි ලෝකේ අලුත් තාක්ෂණ වේගෙන් දියුණු වෙනවා.
11: ඔව්.
10: හරි සමහර වෙලාවට නාසා ආයතන එහෙම සමහර තැන්වල අපේ ලාංකිකයෝ ගිහිල්ලා වැඩ පෙන්නන
11: වැඩ කරනවා නේද අපිට ආඩම්බරයි
10: ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයට ලංකාව ඇතුලේ ඒ වැඩ පෙන්නන්න
11: විදිහක් නැහැ
10: අන්න ඒව තමයි අපි හදන්න
11: ඕනේ ඔව් ගොඩක් වෙලට බුද්ධිගලනේ බුද්ධිමතුන් ලංකාවෙන් පිට යන්නත් ඔය වගේ හේතු නිසා වෙන්න පුළුවන් නේද
10: අපි රට යන්ද
11: යමු ඒක විතර පරිසරේ කූල්නේ
10: ඒකනේ ඔබ හිතන්න හරිද හැමදාම අපේ ආච්චි මෙහෙම හම්බ කළා අපේ මුත්තා මෙහෙමයි
11: අපේ තාත්තා මෙහෙමයි
10: එහෙම කි කිය ඉන්න එපා අලුත් પરම්පරාවෙන් අලුත් නැම්මක් අලුත් ජවයක් කරගෙන අලුත් දෙයක් කරන්න රයිට්
11: හරි
10: අම්මගේ තාත්තගේ නම කැත කරන්න නෙවෙයි
11: ඉස්සරහට අරයි යන්න
10: රමේෂ් වගේ බබලන්න
11: නේද රත්තරන් පුතෙක් දුවෙක් වෙන්න
10: ඔව් ඔයාට ඒක කරන්න
11: පුළුවන්
10: රයිට් එහෙම කරන්න අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා එහෙම රත්තරන් යාළුවෝ
11: අම්මෝ කියලා දිනවා යශෝදාසුන් අද ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා දෙන very very very thank you
10: කියලා දෙන
11: thank you ලස්සන සින්දා කියලා දෙන අපි වැඩි ලස්සන සින්දා දෙන කොහොම වහගෙන ඉන්නෝ රමුකන පැත්තර යන්න හිතුන යටි කමින් මා වහගේ අපි දෙන වහගෙන ඉන්නෝ සර ප්‍රියංකර පුතා සහන් ධනපාල කමන්න අපි නමත් දාමු වයිෆ් චාන්දනීනා පුෂ්පා කුමාරී චතුරංග වීරසූරිය තරුණ් ලසිත් හැමෝම එකතු කරගෙන සරත් අයවත් එකතු කරගෙන ලක්කන කෞර්‍ය මණ්ඩලයත් එකතු කරගෙන අපිට මේ සින්දුව හමු
10: මේ හෙන්රි කල්දේරා

0: මගේ දෝනෙ තුෂාරි
1: මගේ පුංචි කුමාරි
0: රයිට දහරවන්ගේ ඔබ ඉන්නේ
1: හෙන්රි කල්දේරගේ සිංදුව සයයි වෙලා ඔබ නේද
0: හෙන්රි කල්දේරගේ සිංදුව කාලෙකට පස්සේ අපි ඇහුවේ හරි Facebook එකේ පැත්ත ගියපුවාම
1: යද හොරෙන්
0: ගියාම
1: හරිද කවුද ඉන්නේ හොරෙන්
0: අපිට ලයික් කරලා තියෙනවා කමෙන්ට් කරලා තියෙනවා මේ අයට thank you ඒ වගේම ඇඩ්මින් අද දාලා දෙනවා පොඩ්ඩක් අදත් ඔයාලට හිතන දෙයක් කියන්න කියලා පොඩි කතාවක්
1: ඔයාට
0: හිතන කතාවක් කියන්න හරිද ඒ කතාව කියලා ඔබ කමෙන්ට් එකක් දාගෙන යන්න හරිද අපිටත් එහෙම හිතන ගමන් කමෙන්ට් එකක් එහෙම දා යන්න හෙට ප්‍රේමණීය බදාදානේ හෙට ප්‍රේමණීය බදාදාවේ ඔය අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න අපි ලෑස්ති ඔයා වෙනුවෙන් හෙට ප්ලේලිස්ට් එක
1: හැමෝම එකතු කරගන්න කියලා තිනව සින්දුවක් අහන්න සුබදවසක් අපි තහගෙන ඉන්නේ බොරලස් ගමුව දිනිත විමුක්ති හර්ෂ ඉන්නවා හේමචන්ද්‍ර එවැගේම මල්කාන්ති කමල් සන්ධ්‍යා සරචන්ද ඉන්නවා ඒ හැමෝම එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන ගුඩ් මෝර්නින් කියලා තින දෙන්නටම හැමදාම අහනවා අදමයි මැසේජ් එකක් දැම්මේ අපි ආදරයෙන් එකතු කරගන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට 18 වංගුවට ආදරෙන් ඔයාලව අහනවා කියලා තින බොහොම ස්තුතියි
0: අපිත් ආදරෙයි
1: එකතු කරගන්නවා තුසිත් මැසේජ් එකක් දාලා තිනවා අද යා ගෙදර බරටම වැඩ කියලා තිනවා ඊට පස්සේ ගෙදර ඉන්න අම්මයි අප්පච්චි එකතු කරගන්න කියලා තින සින්දුවක් අහන හෙලෝ ගුඩ් මෝර්නින් යෂ්මණික දෝසන් කොහොමද කියලා අහලා තින අපි ගොඩක් හොඳින් ඉන්නා දිලිනි ඔට දෙන්න ලස්සන සින්දුවක් කොහොම මහගෙන ඉන්නවා
0: බලන්න මේ සින්දුව ලස්සන නැද්ද කියලා දිලිනි වාට

0: 10:52 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: 18 වංගුව.
3: දසවිත්‍යෂෝ.
0: Right. පාට දැන් වැඩ කළ මහන්සිද?
4: මහන්සි
0: මට නම් ටිකක් මහන්සි මේ සින්දු සර්ච් කරලා.
5: හරිද?
0: මහන්සි නම්
4: මොකද කරන්නේ? රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන් නේ.
0: සීතල වතුර එකක් බොමුද?
4: සීතල වතුර එකක් බොන ගමන් යෝගට් ඩ්‍රින්ක් එකක් එහෙම තිබ්බොත් කොහොමද?
0: නියමයි.
4: නියමයි. පංකාදුයි. ඔයා දන්නවනේ මේ තින රස්නත් එක්ක ආඩ පොඩ කූල් වෙන්න ඕනි කියලා හිතනොත් ඔයා යන්න පළවත නිෂ්පාදනය එක්ක එන යෝගට් ඩ්‍රින්ක් එකක් බොන්න. ආඩ පුළුවන් වැනිලා රසයට චොක්ලට් රසයට වගේම ස්ට්‍රෝබෙරි රසයට රසමයස යෝගට් ඩ්‍රින්ක් එකක් බොන විතරක් නෙමේ රස ගොඩාක් එක අයිස්ක්‍රීම් ඇවිල්ලා තියෙන. ඉතින් මේ හැමදේම රස බලත් දිවා ගන්න ඕනි. පැල්වත්ත කියන නමින්ම විතරයි.
0: මොකද පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක්. බය නැතුව නිෂ්පාදනයක් පාවිච්චි කරන්න පුළුවන් ඔබට. රයිට්?
4: ඒ
0: අතරතුර අතේ සල්ලි නැත්තම් රට බිවි ඉන්න එපා.
4: ඔව්.
0: රුපියල් 40ක් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.
4: නෙවෙයි කඩචූරු කන්න ටික එකතු කරගන්න නේද?
0: එහෙම නැතත් ඔය ගේ මේසෙ හිමේ අතපත ගෑන 10,400ක් හොයාගන්න පුළුවන්.
4: හොයාගන්න පුළුවන්. ඔකේ.
0: ඉස්සර තමයි රුපියල් 10 රුපියල් වටනාකම.
4: වටිනාකම දැන් කොහෙද නේද ඒක?
0: ඔව්. එහෙම හරි කමක් නැහැ 10,400ක් හරි කමක් නැහැ එකතු කරගෙන ගිහිල්ලා බලෙන් දානේ ටිකට් පතක් ගන්න.
4: ඔයා දන්නව නේද ඒකේ වටිනාකම කොහොමද කියලා?
0: කෝටිපතියෙක් වෙන්න පුළුවන් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන් වගේ හීනට යන්න අනිවාර්යම ඔබට පුළුවන්.
4: ආගේ ජීවිතේ හීන හැබෑ කරන ජල්තික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවා. ඒක නිසා පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ හීන කෝටිපති සීන 20 ලක්ෂපති හීන වගේම සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියනත් ඔයාට අවස්ථාවක් තියෙනවා. ඉතින් පරක් කර නැතුව ලංකුම තින ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න.
0: අපේ ඇඩ්මින් අහලා තියෙනවා Facebook එකේ හැරෙන්න.
4: මොකද අහලා තියෙන්නේ?
0: ඔයාට ලෝකේ ඕනෑම තැනකට නොමිලේ යන්න ලැබුණොත් මුලින්ම යන්නේ කොහෙටද?
4: කොහෙටද?
0: ඇත්තටම කොහෙටද යන්නේ වා?
4: නොමිලේ යන්න හම්බුනොත් මං යනවා ජපන් වලට. මං ආසයි. ඔයා කොහෙටද යන්නේ?
0: මං බැලුවා මේක හරිද? දඹදිව. ස්විට්සර්ලන්ඩ්.
4: ඕකේ.
0: හරිද? ජපානේ. සමහරු මොරොක්කෝ. හරිද? තව සමහරු කියනවා කොහෙ ගියක් වැඩක් නැහැ. හරිද? යහපත් ගුණ ධර්ම නැත්තම් කියලා.
4: නැත්තම් මේකත් ඇත්ත තමයි තින්නේ.
0: වැලිකඩත් යනවා කියලාද?
4: ලේසි නෑ හේව ලේසි පොරක් නෙවෙයි. ජපානෙට ගියව කෙනෙකුත් ඉන්නවා.
0: වැලිකඩ යනවා.
4: වැලිකඩ. ඇයි. සිංගප්පූරුවට තින්න ඔය ගම යන්න කැමතියි. ඒ කමක් නෑ කොහේ හරි යන්නකො කැමති තැනක් නේ නේද?
0: මම යන්නේ. මෙච්චර හොඳ ජීවිතයක් අම්බල වැලිකඩ යන්න.
4: මෙහෙමන දසුන් ඔතන යන්න පුළුවන් ඒ අයගේ ජීවිත රටාව කොහොමද කියලා බලලා ඉන්න වගේ ආසාවක් තියෙන කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන් නේද?
0: නවා කොහෙද යන්න කැමති?
4: මං කැමති ජපානෙට යන්න.
0: ඇත්තටම මං කැමති නිවන් යන්න.
4: යමු.
0: ඈ?
4: යමු.
0: හොඳ නැද්ද?
4: හොඳයි.
0: ඈ?
4: මොනවා නොමිලේ යන්න පුළුවන් තැනක් නේ?
0: යමු. ඔව් මම මේ බැලුවේ.
4: ඈ.
0: දැන් අපි මේ හැමදේම කරලා හම්බ කරගෙන
4: නිවන් තමයි බලාපොරොත්තු වෙන්නේ අන්තිමට නේද?
0: ඔව් අන්තිමට ගිහිල්ලා.
4: හරිද?
0: හරි. බලන්නේ නිවන් යන්නනේ.
4: ඔව්.
0: ඉතින් ඕක නොමිලේ මේ යන්න හම්බෙන්න නම් ගිහින් આવුත් මොකෝ. ගිහින් આવුත් නේ ආයේ එන්නේ.
4: එන්නේ ෆයින්ඩ් පා. අපර නිදහසේ ඉන්න ඕනේ.
0: ඇයි නිවන් ගියොත් ආයෙන්න බෑනේ.
4: ඔව් එන්න බෑ.
0: හරිද? ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න එහෙම chance එකක් හම්බුනොත් නිවන් යන්න.
4: හරි.
0: මං ඇත්තටම නිවන් යන්න කලින් එක වෙන්නේ කීයද කියලා ඉන්න බීම් එකේ. හරි. ආයෙම නේද?
4: අපි හමු සින්න යන්.
0: 10:54

0: ජීවිතේ
1: කඳුලක් වෙච්ච කෙනෙක් ඉන්න
0: එහෙම කියලා මේ
1: කවුද
0: කියන අය ඉන්නවා. හරිද?
1: ඔකේ.
0: සමහර වෙලාවට ජීවිතේ ඔබේ මගේ කියලා ළඟට එන අය අම්මෝ පණේපා කියලා දුවන වෙලාවලොත් තියෙනවා. හරිද?
1: කඳුලක් ඉතුරු කළා නැත්
0: ඉන්නවා. රයිට්. අපි ප්‍රවෘත්ති හනන් ලැසි ඊට කලින් අපිට එක සින්දුවක් අහන්න පුළුවන්. කවුද ඉන්නේ එහෙම අහන්න?
1: නිලවේ නිලා නිරෝෂින්න අපි වහගෙන ඉන්න මර්වින් පෙරේරාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා දෙනවා. අපි බලමු. සුන්දර වූ අඟහරුවාද දවසක් කියලා දෙනවා. අද අපි තේඳ වාදවල දෙනවා මෙත්සදී අමන්දි මහත්තයා හෙම්මත්ද සිල්වා අයියා ඉන්නවා. නිමල් තිලක සිරි සුදු අක්කා ඉන්නවා. මැණික තමයි දඩම් ගස්ලන් දිනලා මට මැසේජ් එක දැම්මේ. ගුඩ් මෝර්නින් යෂ් දසන් කියලා දෙනවා. දැරණේගල මහතෙන් ඉඳලා කෙතල් මහින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
0: අපි මේ ගීතය අහලා ප්‍රවෘත්ති අහලා හම්බෙමු.
1: අපි අපු හම්බෙන්නේ දෙවෙනි පැයේදී.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: 11 විනාඩියකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත්

0: ලක්න ප්‍රවෘති සමගෙන් මම වෙනුර ගින්නලිය ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුදීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: යක්කල දාමල් නැමැති මධ්‍යවේ ජාවාරම්කරුගේ මත්කුණු නාවලපිටිය අතුරු ප්‍රදේශ කීපයක අලිවෙකල පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. නාවලපිටිය ගිනිගත් හේන සහ ගම්පල අතුරු ප්‍රදේශවලට ඔවුන් මද්‍රව්‍ය බෙදාහැර ඇති බවටයි අනාවැන්නේ වුණේ. නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිරයාට ලැබුණු පෞද්ගලික බුද්ධි තුරතුරකට අනුව නාවලපිටිය ජයසුන්දර පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී මිලිග්‍රෑම් 2450ක හෙරොයින් සමග 38 හැවිරිදි සැකකරු අත්අඩංගුවට තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී ඔහු අනාවැන්නේ කර ඇත්තේ ලොකේෂන් ක්‍රමයට මද්‍රව්‍ය බෙදාහැර ඇති බවයි. ඊට සම්බන්ධ වෙනසලක සහායකයෙකු ලෙස කටයුතු කළ 27 හැවිරිදි පුද්ගලයෙකුට නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට තිබෙනවා. නේපාලයට බලපෑ ඇති අධික වර්ෂාවත් සමග ඇතු ගංවතුර සහ දායම් වලින් මේගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලින් 14 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. නේපාල කාලගුණාංශය සඳහන් කර ඇත්තේ යළි ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානම පවතින බවයි. එම අනතුරු ඇඟවීම නේපාලයේ දිස්ත්‍රික් 77න් 49කටම නිකුත් කර තිබෙනවා. ප්‍රධාන ගංගාවල ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි නේපාල බලධාරීන් සඳහන් කළේ. ලක්න ප්‍රධාන ප්‍රවති ප්‍රකාශය 10:12ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන
1: පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 5යි
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ
2: නිශ්ශබ්දතාවය
1: මොකද්ද කියනවා මොකද්ද කියනවා
2: මොකද්ද කියන්නේ
1: නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ මොකද්ද
2: මම පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා කියන්න හිතේ මෙන්න මෙහෙම කතාවක් හරිද
1: හරි
2: සමහර කතා තියෙනවා
1: මොන වගේද
2: සද්ද ඇහෙනකොට කියන්න හොඳ නැති කතා
1: හරි
2: සමහර කතා තියෙනවා කලබලී කියන්න හොඳ නැති කතා සමහර කතා තියෙනවා සතර කම්මන්ත්‍රණයෙන් එහාට යන්න හොඳ නැති කතා මේක ටිකක් නිශ්ශබ්ද වෙලා කියන්න ඕන කතාවක්
1: හා කියලා බලන්න
2: ඔයා දුකින් ඉන්නකොට
1: හරි
2: තීරණ ගන්න
1: එපා
2: එපා රයිට්
1: හරි
2: ඒ වගේම තමයි ඔබ ඔයා සතුටින් ඉන්නකොට පොරොන්දු දෙන්න
1: එපා
2: එපා ඒ වගේම තමයි ඔයා බීලා ඉන්නකොට ෆෝන් එක අතර ගන්න එපා
1: එපා
2: මොකද අපිට නිදා ගන්න ඕනේ
1: කාට කතා කරන්නේ කියලා අපි දන්නේ
2: හරිද හරිද
1: රාජමාලිගේ
3: පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා
2: ඔන්නෝම හිතන අය තමයි හරිද සමහර වෙලාවට යාළු මිත්‍රයොත් එක්ක ප්‍රිය සම්භාසනේ ඉන්නකොට හරිද එක වෙලාවක් එනවා හරිද යාළුවොත් එක්ක හොඳින් කතා කරනවා ටික වෙලාවක් යනකොට එනවා සමහර වෙලාවට ඉංග්‍රීසි කතා කරන වෙලාවක්
1: හරි මම මොන රටේද කියලා අමතක වෙනවා
2: අමතක ඒ සියල්ල ඉවර වෙලා එනවා එක වෙලාවක් ෆෝන් එක අතර ගන්නවා
1: කෝල් කරනවා හිතේ වැඩිපුරම ළඟින්ම ඉන්න කෙනාට යාළුවාට
2: ඕ ඒ කරලා වෙලා රයි 11 මාට විතර කතා කරලා
1: හා එකයි යන්නේ වරින් මචං
2: නෑ
1: එහෙනම්
2: එහෙම කියනවා නම කමකුත්
1: නෑ එහෙම මොකද කියන්නේ
2: කතා කරලා රින්කලා දැන් බැරිවද නාන්ස කරනවනේ
1: ඔව්
2: මචං නිදිද කියලා නෑ
1: ඒ වෙලාවට
2: ගඩොල් කපනවා කියන්නේ ඇත්තටම මේ වහල නැද්ද
1: ඒක තමයි නේ
2: අදකින්
1: තියනවා නේද
2: ඔව් ඔය ඔයාගේ සතුට විඳින්න

0: උඹලට එහෙම හිත තියන ඉන්නෝ?
1: ඒක තමයි නේද?
0: ඔය අපලක් එහෙම කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. හරිද?
1: හරි.
0: කොහොම හරි ගමන්න අපි ඩික්කට මැසේජ් එකක් කියවන්න.
1: ඔව් මැසේජ් එකක් කියවන්න පුදේ නැ ඉන්නෝ මේ පැත්තේ 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් කියවන්න.
0: එහෙම මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා අපි කියාගෙන යමු.
1: ඔව් මේ වෙලාවේ හයි කියලා තිනු හයි කොහොමද 10ට වංගු අපි තහගෙන ඉන්නේ බණ්ඩාරගම ගමන්ට කින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ බොහොම ස්තුතියි. මෙහිර ගීතයක් අහන්න ඕන කියලා තිනු මාපලකම පියන්ජි තර්ෂිබස් නායකස් තිනු අපි වහගෙන බොහොම ස්තුතියි. සුබ දවසක් ඔයාලට හරිම ලස්සනයි යන්නේ 10ට වංගු ලස්සනට සින්දු යනවා කියලා තිනු කොම්මැලිකමක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ මාවත් එකතු කරගන්න සින්දුවකට සකුත්තලා තමයි මහරගම ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවා ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න හොරණ මාලොස් එකෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කපිල චරිඳු චමෝතිනෝ පවිඳු ශිරාණි වගේම දලංචරි ඉන්න අපි වහගෙන අයබෝවන් කියලා තියෙන මඩපාත ලක්ෂ්මන් තමරා නිෂානි චේතනා පුන්ති පුතා තේජාවෝර ඉන්නවා භාග්‍ය අවිෂ්ප මේ හැමෝම එකතු කරගන්න ඕනේ. කෙසේරු අවල කෙඩි සමර සිංහත් ඉන්න අපි වහගෙන
0: රයිට් ඒ සිල්ද එකතු කරගෙන අපි යමු මේ ගීතේට.
1: හරි
0: යෂ් සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ හරිම කෙනා ආවද කියලා දැනගන්න කොහොමද?
1: කොහොමද?
0: වාටේම හිතිලා නැද්ද කොහොමද කියලා?
1: එහෙම තමයි. හිතාගන්න ටිකක් අමාරුයි නේ. හරිම කෙනා කොහොමද ආවේ කියලා දැනගන්නේ කොහොමද ඇත්තට?
0: ඉන්නේ කෙනා අමතක වෙනවා. අන්න බලාගෙන ඉන්නේ කෙනා ටිකක් අමතක වෙනවා
1: කියලා. අඩුපාඩු දැනෙන්න පටන් ගන්නවා. මෙතන හරියන මියා මට ගැළපෙන්නේ. මියා දවස හරියන්නේ නැහැ.
0: ඉන්නේ කෙනා එපා වෙනවා වගේ නම්.
1: ඔව් හරිම කෙනා ඇවිල්ලා.
0: හරිම කෙනා ඇවිල්ලා. මේ පවුල් කඩන්න නෙමෙයි කිව්වේ.
1: එහෙම.
0: හරිද?
1: බඩ හිනාවෙන්නේද?
0: නෑ නෑ නෑ.
1: එහෙනම් මොකටද?
0: දැනුවත් වෙන්න.
1: ඕකේ.

0: දහටවංගොත් එක වෙන්නේ සුජාත අත්නායක තමයි ගීතය ගායනා කළේ. දැන් වෙලාව
1: 11 විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ක්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ක්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකේ
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077-777-7374
7: 18 වංගුව
0: යාළුවනේ
1: ලස්සන සින්දුවක් ඇහෙනවා.
0: කාලයක් නේද? අතිශය ජනප්‍රිය වුණු සින්දුවක්
1: කොහොමද? කළා තිබ්බ සින්දුවක්.
0: ඔව් මම ඒක තෝරලා ගත්තා හොයාගෙන වාගෙන ගත්තා. හරිද? මේ මම වැඩට එනකොට පොඩක් ඔය පිටිපස්සෙන් වාහනේ තියාගෙන ඉනකොට ඉස්සරහ යන වාහනවල මොනවද ලියලා තියෙන්නේ කියලා දැන් බලනවා.
1: මම දන්නවා ඔබ දූප එහෙම බලනවා හරි දක්ෂයි කියලා.
0: මොකද ඒව ඇවිල්ලා මේක කියන්න ඕනේ.
1: ඒක තමයි. කමන්නේ කමන්නේ ඉගෙන ගන්නනි හා කියන්න බලන්න.
0: රත්තරන් දෝනි කියලා තියෙනවා. සුරිඳු සමග කරිඳු කියලා තියෙනවා. හරිද?
1: හරි.
0: ලෝකෙම මගේ අම්මා. ඊට පස්සේ ආශිර්වාදේ අම්මගෙන් අතහිත බැංකුවේ.
1: හා
0: හරිද?
1: මගේ දෙවියන් තාත්තා ආයෙව තියෙනවා ඉතින් මගේ ලෝකී තාත්තා.
0: ඔව්. ඊට පස්සේ තියෙනවා මේ
1: මොනද?
0: අම්මා නැ අහසම අම්මා වූ අහසම තාත්තා තමයි මගේ සඳගිය.
1: හා
0: හරිද? එහෙම තියෙනවා.
1: ඔව් තියෙනවා.
0: ඔය අතරේ තව එකක් තිබුණා වට දැන් අද මම එනකොට හොයාගෙන ආවා.
1: මොකද්ද? හා
0: මේක ඇත්තටම අපේ ජීවිතේට හරි සමීපයි.
1: හරි කියලා බලන්න.
0: මන් දගිනා මෙලින්න වගේ අඬන වෙලාවල් තියනා නේද?
1: ඔව්.
0: ඈ
1: හරි.
0: හරි ලස්සන කතාවක් එකේ තිබුණා.
1: හා කියවන බලන්න.
0: හරිද? හා. අපි නැහීගෙන දුක් වෙන හේතු gedara මිනිස්සු දන්නවනම්.
1: හා හා.
0: කියලා උඩින් ගහලා තිබුණා.
1: හ්ම්.
0: අපි නැහීගෙන දුක් වෙන හේතු
1: gedara මිනිස්සු දන්නවනම්.
0: gedara මිනිස්සු දන්නවනම්.
1: හ්ම්.
0: හරිද?
1: හරි.
0: කන්න තනකොළ දීලා අතුරු පසට පුණක් උද්දෙනවා කියලා යටින් තිබුණා.
1: අරක උඩට යනවා මේක පල්ලෙහාට වෙනව අදහසනේ.
0: හරිද? ඇත්තනේ අපි නැහිගෙන දුක් වෙන හේතු ඇත්තටම ගෙදර මිනිස්සු දන්නවා.
1: තනකොළයි පුන්නක්.
0: කන්න තනකොළ දීලා අතුරු පාසට පුන්නක්
1: උද්දෙනවා.
0: මම නිකම දහන්නේ. දැන් මේ වගේ ඇත්තටම පොඩි කතාවකුත් තියෙනවා.
1: තියෙනවා තියෙනවා තියෙනවා.
0: හ්ම්. දැන් ඔබ දුක් වෙන හේතුවක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියොත්
1: හා
0: ඔබට වැඩකුත් නැහැ.
1: වැඩකුත් නැහැ. රටට වැඩකුත් නැහැ.
0: නැහැ.
1: කාටවත් වැඩක් නැහැ.
0: කොටින්ම ඔබේ අනාගතයට වැඩකුත් නැහැ.
1: නැහැ.
0: අපරාධය ඇස් දෙකේ දින
1: කඳුළු ටිකනේ. ඔය හොටු පෙරාගෙන අන්නනවා ඉතින්.
0: අනේ මන්දා. දැන් දුකින් ඉන්නයි හිතන ඉන්නවා නะ
1: ඔව් ඔව් ඔව්
0: පොඩ්ඩක් නිකන් හිතලා බලන්න
1: හේතුව මේක ඇත්තටම සාධාරණයිද කියලා වහන්නනේ හේතුව
0: නැත්නම් මම මේ දුක් වෙලා ඉන්න ඕන හේතුවක්ද මම මේ කරේ තියාගෙන ඉන්නේ කියලා හිතන්නේ
1: ඒක තමයි නේ
0: නෑ
1: නෑ අවශ්‍ය වුණ නැති දෙයක් ඒක
0: බලන්නකෝ බුරුදු කියන්නේ
1: නේද බලන්න හා
0: මේ සින්දුවත් අහන්න මෙසේජ් එකක් කියවමුද අපිට ගන්න
1: කියවමුනේ ගුඩ් මෝර්නින් ඔයාලට අපි දෙන්නගේ ෆොටෝ එකක් දැකලා දැක්ක කියලා දිනවා විජිත මාමතේ දර්ශනී ඉතින් හරිම ලස්සනයි කියලා දිනවා බොහොම ස්තුතියි හයි ගුඩ් මෝර්නින් දෙන්නටම දෙන්නත් වගේම අදත් ඔය දෙන්න වහගෙන ඉන්න ඔෆිස් සෙට් එකම ප්‍රෝග්‍රෑම් එක ලස්සනට පිරිනවා කියලා දිනවා තැන්ක් යූ සෝ මච් ගොඩක් බිසි වුණාට ඔය දෙන්නගේ කතා ටික අපේ ස්ට්‍රෙස් නැති කරනවා කියලා තියෙනවා තැන්ක් යූ ලස්සන ගීතයකට අපේ බ්‍රාන්ච් එක හැමෝම එකතු කරගන්න වත්තර මුලින් තමයි අපේ මෙසේජ් එක ආවේ
0: ඔයාගේ ස්ට්‍රෙස් නැති කරන්න අපි ස්ට්‍රෙස් ගන්න තරම් ඔයා දන්නවා
1: නන්නව නන් අඬනවා
0: ඔයා මෙතෙන් ඇවිල්ලා අපි ඔතෙන්ද වැඩ තියෙනවා.
1: ඒක තමයිනේ. අපි යම් පත්‍ර මුල ශාඛාවට.
0: අපි සිංහලෙම.
1: අහලෙම.

0: එකොළහයි 24යි කියලා කියන්නේ මේ වෙලාවේ මේ අපේ ගෘහණියෝ දවල්ට යන්න
1: එළවලු
0: කපන. එතකොට අඩු මුකුඩුමි ටික රැස් කරගන්න මාත්‍යන්නරෙන් මාළු වෙනවද කොයිද
1: කියලා කියන වෙලාව
0: මාළු ටිකක් ගමුනේද මාත්‍යා කියලා නෝනා කුස්සී නම් කියන මේ අනේ බඩ ගඩේට ගිලෙන පොල් 200යි. හරිද?
1: මේ කැම ටික රස කරගෙන මොන හරි බල අරන් එන්නකෝ.
0: එහෙම කියන්නේ
1: නෑ. කියනවා කියනවා.
0: නෑ නෑ එහෙම කියන්නේ
1: නෑ. කියනවා.
0: කැම රස කරලා බලන්න මොන හරි අරන් එන්න කියලා කිව්වොත්
1: කියනවා.
0: සීනිපස්සියක් විතරයි.
1: කැම එක පැණි රස කරගන්න.
0: නෑ ඔයාලා ගෙදර අම්මා කියන්නේ තාත්තට. ඔව්. මේ කැම රස කරගන්න ගිහලා කඩේට ගිහලා මොන හරි අරන් එන්න කියනවා.
1: කියනවා. මගේ එක පස්සේ කියන්නම්.
0: සමහරවල්ලාට කියනවා ඇති නැත්තම් ඔයා වගේ දුවෙක් ඉන්න විදියක්
1: නෑ. ඒක තමයි මම රස කැම හොයන කෙනෙක් මම.
0: ඇත්තද?
1: හොයනවා. මම රසට කන්නේ කැමති කෙනෙක්. හා.
0: ඒ අතුරු පසනේ දැන් මම කියාගෙන ආව කතා ඒක නෙමෙයි
1: නා කියන බලන වාගේ කතාව මොකද්ද කියලා
0: මං කිව්වේ දැන් ගෙදර මාත්‍යාට කියන නෝනා
1: ඔව්
0: අයි මේ මාත්‍යා කියන්නේ නෑ
1: නෝනා කියන්නේ ඔක්කොම ටික ලිස්ට් එක දෙන්නේ නෝනා
0: ඒ ලිස්ට් අන්න එක තමයි මං කිව්වේ ලිස්ට් එක දෙන්නේ
1: ඔව් ලිස්ට් එක දෙනවා
0: නෑ තාම කසාද බැඳලා නෑ
1: නෑ නෑ නෑ නෑ නෑ
0: බැඳපු අයගෙන් අහගෙන යන්න ඕන
1: ඔව් මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ මේ දවස්වල ඔෆිස් එකේ
0: ඕ ඇයි කියනවා හරිද
1: ගිහිල්ලා
0: මේ අරන් ගෙන අඩුම කුඩුම ටික කියනයි ලුණු 500 සුදු ලුණු 250 පොල් තෙල් ඔව් බෝතලයයි නැත්තම් බාගය
1: හරිද
0: මාත් කැරට් එහෙම ටිකක් අරන් ගෙන අමුමිරිස් කරලක් ගේ පැත්තේ නැහැ
1: කොච්චි ටිකකුත් තිබ්බනම් මරු
0: අය අමුමිරිස් ගේන්න කියලා කොච්චි ගේන්න කියලා කියන්නේ
1: කොච්චි වල වෙන රසක් තියෙන අමුමිරිස් වල වෙන රසක් උයන් ඉගෙන ගන්න ඔක්කොටම කලින්
0: අයියෝ මන්දන්
1: ඔය වැඩි වයිෆ්ට කියන්න මේ කොච්චි දාලා කෑමක් හදන්න කියලා වෙනම
0: කතාව කියන්න ඕනේ
1: කියන්න හරි හරි කියන්න මම සද්ද නැතුව ඉඳන් මෙතනට
0: නෑ කියන්නෙම නෑ
1: කියන්නකෝ
0: නෑ නෑ කියන්නෙම නෑ කතාව ඕනේ හරිද අපිට මේ අපිට කියන්න කියලා අපි ළඟ ඉන්නවා මේ දන නිදානේ ටිකට් පත
1: හරිද
0: රුපියල් 40ක් තියෙනවා නම් ගිහිලා දන නිදානේ ටිකට් පතක් ගන්න කෝටිපතියෙක් වෙන්න පුළුවන්
1: ඔව් යාට
0: ඕ නැත්තම් මේ ඕක කියන්න වෙන්නේ නැහැ කතා කියන්න ගිහලා. දරණදානේ ටිකට් පතක් ගන්න අද කෝටිපතියෙක් වෙන්න පුළුවන්. 40යි වා වියදම් කරන්න ඕනේ.
1: හරි වා දනුව ජීවිතයේ සෙහිනෙන වාසනාව ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නව කෝටිපතියෙක් 20 ලක්ෂ උපතියෙක් කරන්න. ඉතින් පරක් වෙන්න නැතුව ළඟම තැන ලොතරැයි කුඩු ගාවට ගිහිල්ලා දන නිධානය කියලාම ලොතරැයි අරගෙන බලන්න.
0: ඒ වගේම තමයි. ගයක් හැදුවනම්.
1: හරි.
0: හරිද?
1: හැදුවා
0: ආරක්ෂාව. තමන් අංකයකට සලකනවා නම්
1: ඕකේ
0: හරිද ගේ ලස්සන තව ටිකක් කැපිලා පේන විදිහට ගේ ලස්සන බැඩි වෙන්න රෝලඩෝ එකක් දාගන්න සූදානමක් තියෙනවා
1: එහෙනම් මොකද කරන්න ඕන හොඳම දේ
0: තමයි වා ගන්න ඕන අනම්මනම් රෝලඩෝස් නෙවෙයි
1: අනම්මනම් වානා නෙමෙයි AWB රෝලඩෝ එකක්ම තමයි වා ගන්න ඕනේ වාගේ ගෙදර ලස්සන කරගන්න එමණත් වාගේ නිවස ව්‍යාපාරික ස්ථානය මේ හැම තැනම ලස්සන කරගන්න ආරක්ෂා කරගන්න හොඳම දේ තමයි AWB රෝලඩෝ එක
0: මල නොකන සිංක් ඇලුමිනියම්.
1: ඔව්.
0: ඒ වගේම තමයි
1: පවර් කෝටඩ් තහඩු තියෙනවා.
0: පවර් කෝටඩ් තහඩු තියෙනවා. ඒ වගේම තමයි මේ රෝලඩෝ එක දැම්මට පස්සේ ඔයාට ගෙදර ළඟ ඉඳන්ම රෝලඩෝ එක අරින්න ඕනේ නැහැ.
1: ඔව්.
0: ඇප් එකක් දාගත්තා.
1: ඔව්, මොබයිල් ඇප් එකකින්.
0: පොළොන්නරුවේ හිටියත් හෝමාගම තියෙන ගෙදර රෝලඩෝ එක ඔයාට අරින්න
1: පුළුවන්.
0: පුළුවන්. හරිද?
1: හරි.
0: රෝලඩෝ නම් අන්න රෝලඩෝ.
1: රෝලඩෝනේ.
0: හරිද? ඒ
1: රෝලඩෝ වෙනකොට ලස්සන පාටක් තිබ්බොත් කොහොමද දසුන් ගෙදරට ගැලපෙන පාටක් එක්ක ගන්න තිබ්බොත්?
0: ඒ නිසා පාට 12කින් වාට තෝරගන්න පුළුවන්.
1: වසර 10ක වගේ කීමක් තියෙන. ඉතින් බය නැතුව ගන්න AWB රෝලඩෝ ඔබේ විශ්වාසයේ තේරිම.
0: ඒ වගේම තමයි පළවත නිෂ්පාදන.
1: හහ්.
0: හරිද? ජනවනම් කඩේට.
1: ඔව්.
0: බොනවනම් තේ එක උයනවනම් රස
1: කෑමක්
0: හරිද
1: හරි
0: යාළුවෙක්ට අතුරු පසක් දෙන්න හිතනවා නම් වා කරන්න ඕනේ අපේ රටේ අපේ දෙයක් අපේ සුවඳ අපේ නිෂ්පාදනයක් අපේ රසක් තියෙන දෙයක් ගන්න ඕනේ
1: ඔව් ඔයාද ගන්නව නම් ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනයම තමයි කිරියාක්ෂිත නිෂ්පාදනයක් ගන්නකොට යෝගට් කිරිපිටි අයිස්ක්‍රීම් බටර් මේ ඕන දෙයක් වලට පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම මෙලදී ගන්න පුළුවන් ඉතින් කඩේට ගිහිලා ගන්න පැල්වත්ත නිෂ්පාදනම අර ඔයා ඉස්සෙල්ලා මගදී නතර කරපු කතාව කියනවද
0: කියන්න
1: කියන්නකෝ අනේ
0: කියන්නෙම නැ
1: කියන්න
0: මම එකපාරක් කිව්වනේ
1: මම සද්ද නැතුව ඉන්න මම මෙතන නෑ කියලා හිතාගෙන කියන්න මම මෙතන නෑ කියලා හිතාගෙන කියන්න
0: කසාද බදපු දවසක අත්දැකීමක් එන්න එතකොට කියන්න

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරි දහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: 18 වංගුව
0: දස්සන විත් යෂෝ දස්සන විත් යෂෝ
3: යාලෝ බොහෝ දෙනෙක් අපිට මෙසේජ් කරලා තියෙනවා වැඩ කරන ගමන්.
4: ඔව් අහගෙන ඉන්න අපි දෙන්නව.
3: ඔව් අපි කියමුද?
4: කියමුනේ. හයි මම මහේරු පළමි කාංචනා. කාංචනා අයබෝ වඳුරටුව. මම ඉන්නව හස්බන්ඩ් දැන් ඔදෙන්නව අහගෙන ඉන්නේ පේජ් එකට ෆොටෝ එකක් ගන්න කියලා තියෙන. අපි දෙන්න බැබලි බැබලි ඉන්න පේජ් එක ඉක්මනට යන පේජ් එක පැත්තට කමෙන්ට්ස් ගොඩක් තාලා තියෙන අපි ඒවත් මතක් කරන්නම්. ඔන්න යන ලක්කන ඔෆිෂියල් Facebook පේජ් එකට ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න පුළුවන් අපි දෙන්න ඉන්නව. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙන බොහොම ස්තුතියි. ඔයාට ඒජී අන්ර පුසල්ලා අපි ආවත් හරිම ආදරෙන් මතක් කරන මේ ඇහෙන සින්දුවට අපිවත් සින්දුවකට එකතු කරගන්න යමේ ප්‍රොඩක්ට් එකෙන් තමයි පොතු පිටින් ඉඳලා අපිට මැසේජ් එක දැම්මේ රසිකා. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා රසිකා. අයිබෝවන් කියලා තිනු අපිට ලස්සන සින්දුවක් දෙන්න. ප්‍රියන්ත තමයි කුවෙට්වල ඉඳලා අපිට මැසේජ් එක දැම්මේ. ලක්කන් රේඩියෝ ගුඩ් මෝර්නින් කියලා තිනවා. ගුඩ් මෝර්නින් ඔයාට. 18 වංගුව අහගෙන ඉන්න ගමන් හලාවත පැට්‍රික් ඇන් සහන් රශ්මී ඉන්නවා, ෂෙවෝන් ඉන්නවා, ෂානෙල් ඉන්නවා. ඒ වගේම රශ්මී දුව ලිලි මොනිස්ට දුවත් ඉන්න අපි දෙන්න වහගෙන ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි.
3: රයිට්
4: කොහොමද කියලා හදන ගොඩක් කාලෙකින් ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් මේ පැත්තට ආපු කෙනෙක් ඉන්න 18 වංගුව පැත්තේ රවුමක් ගහන අපි ගොඩක් වැඩහනේ දෙන්නව ලස්සන සින්දුවක් අපි එකතු කරගන්න කියලා දෙන දම්මී ශාමන්ත් සමන්ති කුමුදු ප්‍රීතිකා ඉන්නවා ශිරෝමි අපේ තාත්තාත් එක්කම ඔයත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ හමු ලස්සන සින්දුවක් මහරිකමින් තමයි මේ මැසේජ් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. විනීතෝ මැසේජ් එකක් දාලා තින හරි ආදරෙන් අපි එකතු කරගන්නවා විනීතා ගොඩක් ආදරෙයි කියලා තින අපිත් ගොඩාක් ආදරෙයි.
3: රයිට් අපි සින්දු අහමු.
4: අහමු
3: මේ පහුගිය පහුගිය දවස්වල ගම් වතුර අඳුර ඇඟවීම නිකුත් කරලා තිබුණානේ.
4: ඔව් තිබුණා.
3: සතුටුයි.
4: සතුටුයි. ඔහලා ගියා නේද ඒක.
3: ඔව් අඳුර ඇඟවීම සියල්ල ඉවත් කරලා තියෙනවා.
4: ඔව් ගංගාවල ජල මට්ටම් ටිකත් යථාර්ථයට පත් වෙලා තියලා තියෙන කියලා තියෙනවා සාමාන්‍ය තත්ත්වෙට. ඒක සතුටුයි අපිට.
3: වැසි දෙයියෝ නිවාඩු ගිහිල්ලා ඉර දෙයියෝ ඔන්න වැඩ පටන් ගන්න
4: තියෙනවා.
3: ඊට පස්සේ ඉතින් අහසට බයින්න එපා.
4: එපා වහින්න නැහැ කියලා.
3: ඔව් හොඳේ.
4: හා
3: හා මේ වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් රවුමක් එහෙම යන්න දාගන්න.
4: හරි.
3: නේද? හා හැබැයි ගියර කමක් නැහැ ගංගොතුර නැහැ කියලා නාන්න ලෑස්ති වෙන්න
4: එපා. ඔව් නේද?
3: අවදානම් තැන්. හ්ම්
4: හ්ම්.

0: ශෂිකා නිසංසලාගේ ගායනකල 11:41 දැන්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පතට ආගෝ.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
5: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: එදින් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: ඉන්දියාවට හිනා වෙවි සිංදුවහන්න ඊවිල් ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: 11:43
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
0: 18 වංගුව
4: දසම විත් යෂෝ දසම විත් යෂෝ
5: right දවල්ට කෑම හදනවා නම් ඔයා මේ වෙලාවේ හරිද රස කෑමක් හදන්න ගුණදායක කෑමක් හදන්න හරිද ගොඩාක් කාලවලට කියන කතාවක් තමයි අද මේ ලෝක හදවත් දිනේනේ ඒ නිසා මට මේ කතාව කියන්න ඕන
1: කියන්න බලන්න
5: බොහෝ පිරිසකට මේ වෙලාවේ ඔබ දන්නවද හදවත් රෝග ඇති වෙන්න හේතුව මොකක්ද කියලා
1: කෑම
5: තමන් පාවිච්චි කරන ආහාර රටාවේ තියෙන ගැටලුව අනෙක් පැත්තෙන් ව්‍යායාම නැතිකම අනවශ්‍ය විදිහට නිදිමැරීම
1: ඒකාකාරී ජීවන රටාවක් තියෙනවා නේද? එකම විදිහට ජීවිතේ ජීවත් වෙනවනි කට්ටිය.
5: ඔව් අනිත් එක තමයි ස්ට්‍රෙස් එක. හරිද?
1: හරි.
5: ඒ නිසා ඔබ සතුටින් ඉන්න. ප්‍රශ්න ඔළුවට ගන්න
1: එපා.
5: එපා. හරිද? ජීවිතේ ගඟක් වගේ ඔය ගලාගෙන යන්න දෙන්න.
1: ඔව්.
5: හරිද? ඔය ගඟේ කට්ටියවිලා නානෝ. පිනුම් ගහනෝ. හරිද? සතුට එහෙම යනවා.
1: යනවා.
5: මොනව කරන්නේද?
1: ඔව් ඉතින් එහෙම තමයි නේ ස්වභාවය.
5: ඔ අපි ජීවිතේටත් එහෙම ප්‍රශ්න එනවා.
1: ඔව්.
5: හරි. එහෙම ආවයි කියලා. ඔබ ගලාගෙන යන ජීවිතේ වෙනස් කරගන්න හැදි කරගන්න
1: එපා.
5: හරිද? මං කියන්න ආවේ. දවල්ට කෑම යනකොට සෞඛ්‍ය ආරක්ෂිත කෑම වේලක් හදලා දෙන්න.
1: ඔව්.
5: ඉස්සර නම් අපේ වැව් ගම්මානවල ඇත්තෝ. හරිද?
1: හරි.
5: කෑම යනකොට අපේ දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. ප්‍රතිම රසකාරක දේවල් පාවිච්චි කළේ
1: නැහැ.
5: ස්වභාවික දේවල්. ඒ වගේම තමයි බොහෝ වෙලාවට ඕකට තිබුණා මැල්ලුමක්.
1: ඔව්.
5: ඒ මැල්ලුමට ගත්ත ගොඩක් වෙලාවට ගොටුකොළ
1: නැත්තම්
5: අගුණකොළ.
1: කතරමුරුංගා.
5: කතුරු මුරුංගා ඔය ගහක් තිබුණා
1: අනිවාර්යෙන් ගෙදරක ගහක් තියෙනවා නේද ගොඩකල පාත්තියක් තියෙනවා
5: ඔව් ඒ වගේම තමයි ගොඩාක් කාලවලට ඒ කාලේ නම් ඔය කියන්නේ කෑම වේලට සමහර ලාට මස් මාංශ බොනවා හරි එකතු කරගන්න
1: ඔව් කියනවා
5: ඒ තිබුණා අපි අර වැව් සංස්කෘතියත් එක්ක ඒ අයිට එහෙම තිබුණා හරිද වැවට ගිහලා මල් ටිකක් හරි
1: අරගෙන එනවා නේද
5: අරගෙන එනවා හරිද ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය කෑම වේලට තිබුණ අල జాතිය
1: ඔව්
5: හරිද ගොඩාක් කාලවලට දැන් අපි කන්නේ අර්ථාප
1: විතරයි
5: නැත්තම් ඕවට තිබුණා දේශාල කියනවා හරිද
1: ගින්නල
5: ගින්නල කියනවා කිරියල
1: කියනවා
5: රතුවල
1: කියනවා
5: කටුවල කියනවා හරිද
1: ඔව තිබ්බා නේද ඉතින්
5: ඊට පස්සේ හිඟුරල
1: කියනවා
5: ඔය වගේ අල දෙයක් එකතු කරගෙන
1: හරිද
5: එහෙම එකතු කරගෙන තමයි අපේ වැත්තෝ ඒ කාලේ සෞඛ්‍ය සම්පන්නව කෑවේ
1: කෑමද රස කරගත්තේ නේද
5: දැන් අපි එහෙම කරන්නේ නැහැ හරිද
1: හරි
5: අපිට ඉතින් එහෙට මෙහෙට කරකොලා ලිපේ ගින්දරට පුච්චලා ගන්න මොනවද තියෙන්නේ අපි
1: ඒ කෑම ටික තමයි කාලා බඩ පුරෝ ගන්නේ අපි
5: ඉක්මනට අපි කනවා හරිද
1: හරි
5: සමහර වෙලාවට ඒ කාලේ ඔය රසකාරකව මේව දේවල් තිබුණ නැහැ
1: ඔව්
5: අම්මලාගේ අත්ගුණේ අර ආදරෙන් උයන එකයි මේ සියල්ල එක එකතු වෙලා හරි රසට කෑම ටික හැදුනා
1: ඔව් දර ලිපි හරි රසට උයනවා ඉතින් නේද
5: මිරිස් ගලේ මිරිස් ටික
1: අඹරලනවා
5: ඔබ එහෙම කරන්නේ
1: ඔව්
5: කෘතිම දේවල් එකතු කරගන්න
1: එපා
5: එතකොට ඔබේ ආයු කාලය
1: වැඩි කරගන්න පුළුවන්
5: අර සතු මැලේසියාවේ මහතිර මොහොමඩ් මහත්මයාගේ බිරිඳ අවුරුදු 100ක් ජීවත් වුණා කියවේ
1: අම්මා නේද
5: බිරිඳ
1: අවුරුදු 100ක්
5: හා 100ක් ජීවත් වුණා ඒ වගේ ආයු උපරිම විඳින්න පුළුවන් හොඳ
1: කෑම ටික කෑවොත් එයාට
5: රසය හොයාගෙන යනට වැඩි ඔබ ගුණේ හොයාගෙන
1: යන්න
5: රයිට් එස අද ඉඳන් පටන් ගන්න කෑම රටාව වෙනස් කරගන්න සමහර වෙලාවට කෑම කන වෙලාවට
1: ඔව්
5: අපි ඇස් දැලක් බැඳිලා වගේ තියෙනවා සුදු ඇවිල්ලා තියෙනවා ළඟ පේන්නේ
1: නැත්තම්
5: මේ මොනවද තියෙන්නේ කියලා නෝනට කතා කරලා අහන්න වෙන්නේ
1: කන්නඩියක් ගන්න ඕනකමක් තිබුණා නේද
5: දැන් එහෙම තත්ත්වයක් තියෙන අනිවාර්යෙන් කන්නඩියක් දාන්න
1: වෙනවා ගන්න වෙනවා ඔව් අනිවාර්යෙන්
5: කන්නඩිය දාන කලින් ගිහිල්ලා ඉක්මනට ඇස් පෙන්න ගන්න
1: ආ යන්න ඕනේ ලේස්ට් එක ඇයි හොස්පිටල් එකට ආදාන නම්බර 77 එක රොබට් ගුණවර්ධන මවද කසවත වතුර බල තුපයි තියෙන්නේ යන කලින් කෝල් එකක් දෙන 070-64-78-478 070-64-78-478 මේ තමයි ලේස්ට් එක ඇයි හොස්පිටල් එක
5: 11:48 ඈ

0: යශ් මං කිවන අර රහට කෑම්වෙටිකක් අපි හදාගන්න ඕන දේශීය දෙයක්
1: අපේ දෙයක්
0: කෘතිම රසකාරක දේවල් ඇඩංගු
1: නැති දෙයක්
0: හරි කරගන්න ඕන කියලා ඒකෙන් තමයි ඔබට පුළුවන් මේ වෙලාව කැමරික හදනවා ආදරණීය ගෘහණීනි අම්මේ
1: ආදරණීය කැම ටිකක් හදන ආදරේ පොඩ්ඩක් උදලා කැම ටික රස කරගන්නත් පුළුවන්
0: ඔව් හරි ඔබ ගන්න ඕන පළවත නිෂ්පාදන
1: පළවත නිෂ්පාදන කිව්වම පළවත ගී දෙනනේ පොල්තල් ටිකක් දානකොට සමහරක් වෙලාවට ගී ටිකක් දාලා කැම ටික ටෙම්පරාදු කරලා ගන්න උන රස කරගද්දි ඉතින් හරිම රසයි සුවඳයි ඉතින් ඔයාගේ ඇඟට ඉතින් පැල්ගී කියලා කියන්නේ පොංචි පොඩ්ඩොන්ගේ මොලේ වර්ධනයට හේතු වෙන දෙයක් ඉතින් පොංචි පොඩ්ඩු කන්නේ කියලා හැම ඉන්නවනම් ඔන්න ගී ටිකක් එකතු කරගන්න පුළුවන් ඒ වගේම තමයි පළවත බටර් කියලා කියන්නේ අපේම දෙයක් ඉතින් අපේ දෙයක් ගන්න බය වෙන්න එපා ඔයාට පුළුවන් පළවත බටර් ගන්න ලුණු සහිත ලුණු රහිත ඒ වගේම සුදු ලුණු රසට මේ වගේ දේවල් පාවිච්චි කළ කැම ටික රස කරගෙන ගොන කරගෙන පුංචි පොඩ්ඩුන්ට කැම ටික දෙන්නව.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දින දලින්දාලේ ටිකට් පතක් ගන්න අනිවාර්යයෙන්ම ඔබට ඔබේ වාසනාව උරගා බලන්න අවස්ථාවක් ලැබෙනවා.
1: ඔයාගේ ජීවිත හිණ හැබෑ කරගන්න කෝටිපති සීන ඒ වගේම 20 ලක්ෂ උපති හිණ සන්ඩේ බෝනස් වස්තු මේ හැමදේම එක මීටරට අරගෙන ඇවිල්ලා දෙන ජාතික ලොතරැයි මණ්ඩලෙ. ඉතින් ඔය පරක්කු වෙන්නේ නැතුව ලංගම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා දන්න නිදානේ ලොතරැයි අරගෙන බලන්න.
0: මම තෝරගත්තේ අර ලස්සන ගීතය කාලෙකට පස්සේ. ගීත අහන කලින් අපි පොඩි විරාමයක් ගමුද?
1: ගමුනේ.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: යෂ් මැසේජ් ටිකක් කියමුද?
1: කියමුනේ අපි දෙන්න වහගෙන ඉන්න මේ වෙලාවේ දිශිනී කඩෙන් දැරණී ගලින් සද්දනම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අශෝක ඇන්වක්ස් එකෙත් මේ වෙලාවේ වඩිගවව මැදිරිගිරිය ඉතින් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන. ඉතින් අහගෙන ඉතින් වැඩ කරන ගමන් ඉතින් පහළව මහන්සිය නැති වෙන අපි දෙන්න වහගෙන ඉන්න පුළුවන්. ගුඩ් මෝර්නින් කියලා දිනවා මා මාවයි අම්මායි ලාලනී තාත්තා ඉන්නවා සරත් ඉන්නවා හස්බන්ඩ් මහීල් ඉන්නවා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තින. නතාෂා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන. බොහොම ස්තුතියි නෂෝ නතාෂා. සුබ දවසක් කියලා තින වල දෙන්නටම මමත් ඔය දෙන්න වහගෙන ඉන්නවා සද්දෙටම. මානව ශිරාණි දමයන්ති මහත්ය රොහාන් පුතාලා ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි මේ සින්දුව හමු.

0: රයිට් එහෙනම් අපිට 10:12 ප්‍රධාන පොදු විකාශයේ වෙනුවෙන් මැදිරි ඉඩවෙන් කරන්න වෙලාව ඇවිල්ලා.
1: ඔව් ඒක තමයි නේද?
0: අපි යන්නේ නේද?
1: යමු යමු.
0: හරි. ප්‍රවෘත්ති අහන්න. ඊට පස්සේ අපි ආයෙ මුණ ගහමු.
1: 12:30ට එනවා.
0: ඔව්. ඒ වෙනකනොත් සතුටින් ඉන්න.
1: හරි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහන එළතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලොතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: හෙල්ලියේ ඉලක්කෙන් මෝබිම රන් සැරසූ රුමේෂ්ට ජනපතිගෙන් උණුසුම් සුභ පැතෝ. ගෙවුණු මා සටේදී අයවැශේෂය දන අගේකට බෙලිවිරි 35ක අතිරික්තයක්. තවත් මෙට්‍රෝ බස් 111 අද සිට මාර්ග 5ක ධාවනේ. බස් මන්තීරුව අද සිට දැඩි ලෙසම ක්‍රියාත්මකයි. බසිමියන්ගෙන් පැසසුම්. මහනුවර පදික වේදිකාවක් ගිලා පැසීමෙන් හතරකට තුවාල. ඇමරිකා ඉරාන ගැටුම් නැවැත්වීමට රාජතාන්ත්‍රිකයන් වෙන වෙනම සාකච්ඡා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ආසියානු ක්‍රීඩා උල්ලේක හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පළමුවරට ශ්‍රී ලංකාවට රන් පදක්මක් දිනා දුන් රුමේෂ් තරංගට ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ACX ගිණුමෙහි සටහනක් තිබමින් රුමේෂ් තරංග ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගනිමින් සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බරය පත් කළ බවයි ජනාධිපතිවරයා CX සටහනින් සඳහන් කළේ. සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ක්‍රීඩාවේ ඉහළම ජයග්‍රහණ ලෙස සැලකෙන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ ඉලක්කය කරා යන ඔහුගේ ඉදිරි ගමන සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවද CX පණිවිඩයෙන් ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් මාර්ග 7ක් සඳහා නවීන තාක්ෂණයට මෙට්‍රෝ බස් අත යෙදවීම අද සිදු කරනවා. ඒ නිල වශයෙන් ආරම්භ කරන්නේ ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අද සිට පොදු ප්‍රවාහනයේ සඳහා එක්කෙන මෙට්‍රෝ බස් අත සංඛ්‍යාව 111. අද සිට තවත් මාර්ග 5ක් සඳහා මෙට්‍රෝ බස් සේවාව පුළුල් කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ අනුව දැන්ට ක්‍රියාත්මක කරන මාර්ග 2ද ඇතුළුව මාර්ග 7ක මෙට්‍රෝ බස් ධාවනය කෙරෙනවා. මාකුඹුර සිට පිටකොටුව, මිලෙනියම් සිටි සිට කොළඹ කොටුව, කඩවත සිට මාකුඹුර, දෙමළගොඩ සිට පානදුර, බතරමුල්ලේ සිට ඒකල, කොල්ලුපිටිය වටරවුම මාර්ගයේ සහ කැස්පෑව සිට පිටකොටුව දක්වායි මෙට්‍රෝ බස් ධාවනය කෙරෙන්නේ. මෙම නවීන පොදු ප්‍රවාහන සේවාව කොළඹ සහ ප්‍රධාන නගර ආවරණය කරමින් ක්‍රියාත්මක කරනවා. වායු සමනය කළ පතුල පහළ මට්ටමේ බස් අත මෙන්ම තත්ත්වකාලීනව බස් අත නිරීක්ෂණය කිරීමේ පහසුකම්ද ඊට ඇතුළත්. ඩිජිටල් වේදිකාවක් මගින් සේවා ක්‍රියාත්මක වෙනවා. ඒ මගින්ට බස් අත ධාවනයේ සහ ගමන් මාර්ග පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවද ලබා දෙමින්. මේ අතර කඩවත ඇතුළු ප්‍රදේශවල නව ඩිපෝ මධ්‍යස්ථානද ආරම්භ කරනවා. මෙට්‍රෝ බස් සමාගමේ සභාපති යූපී තිලකරත්න මහතා පවසන්නේ ලබන වසරේ සිට කොළඹින් පිටත ප්‍රදේශවලද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව ගාල්ල, මහනුවර සහ යාපනය අතර ප්‍රදේශවලද මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කරනවා. ඊට අමතරව සතියන්තයේ අඩු ගාස්තුවකට වැඩි දුරක් ගමන් කළ හැකි වන පරිදි මෙට්‍රෝ බස් වීකෙන්ඩ් පාස් නමින් විශේෂ ගමන් බලපත්‍රයක්ද හඳුන්වා දී තිබෙනවා. කොළඹ සහ අවට ප්‍රදේශවලට බස් විමුක්තා මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව උදෑසන 6 සිට පෙරවරු 9 දක්වා සහ පසුරු 4 සිට රාත්‍රී 7 දක්වා මෙම නීතිය ක්‍රියාත්මකයි. ඒ අද සිට නියම ව්‍යාප්තියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. ඒ සාර්ථකත්වය අනුව ඉදිරි වැඩපිළිවෙල සැලසුම් කරනවා. බස් විමුක්තා මන්තිරු නීතිය කඩකන පුද්ගලින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරු නිධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දෝෂිතයන්ට සහ අපරාධකරුවන්ට තරාතිරම නොවලා දඬුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ජගත් මහමණ්ඩල සැසිය අමතමින් ඊයේ ලොවටම හෙළි කළා. එමෙන්න පලස්තීනයේ ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය පළ කරන බවයි ඒ මහතා මහමණ්ඩල සැසිය අමතමින් සඳහන් කළේ.
5: 1980 දශකයේදී පලස්තීනයේ වෙනම රාජ්‍යයක් ලෙස මුල් වරට පිළිගත් රටවල් අතර ශ්‍රී ලංකාවද සිටිනවා. 1967 පෙර පැවති දේශ සීමා තුළ ඊශ්‍රායලි සමග සාමීන් සහජීවනයේ වන ස්වාධීන හා ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් කරන ඉල්ලීමට ශ්‍රී ලංකාවද සහය පළ කරනවා. ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව අපි සාදරයෙන් පිළිගන්න අතර ඒ සියලු පාර්ශ්වයන් විසින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. මානුෂ්‍ය ආධාර කිසිදු බාධාවකින් තොරව සිවිල් ජනතාව වෙත ලබා දිය යුතු අතර ගාසා තීරයේ යථාතත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම හදිසි ප්‍රමුඛතාවක් විය යුතුයි. බෙරට ජනතාව අපට ලබා දුන් තීරණාත්මක ජනවරමේ ප්‍රධාන කුළුණක් වුණේ විනිවිද භාවයෙන් සහ සදාචාරාත්මක මූලධර්මවලින් යුත් ජාතියක් ගොඩනැගීම. මේ ජනවරම ඉටු කිරීමේදී යහපාලනය, දූෂණ විරෝධය සහ ආයතනික විනිවිද භාවය දැඩිව ක්‍රියාත්මක කරමින් පවතින පුළුල් ජාතික අවශ්‍යතා වැඩපිළිවෙලක මූලික අංග බවට පත් කර තිබෙනවා. දූෂණයේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන ආකාරය සහ විශ්වාසය විනාශ කරන ආකාරය අපි ඉතා පැහැදිලිව දැක තිබෙනවා. පුද්ගලයෙකුගේ පසුබිම හෝ සමාජ තත්ත්වයෙන් නොසලකා කිසිදු බියකින් හෝ පක්ෂපාතිත්වයකින් තොරව දූෂණයට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම අපි අකණ්ඩව සිදු කරනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව විමර්ශන සහ නඩු පැවරීම අකණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතිනවා. අල්ල සහ දූෂණයේ සම්බන්ධයෙන් විමර්ශනය සහ නඩු පැවරීම සඳහා වග කිව යුතු ආයතනවල ස්වාධීනත්වයේ ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අප ලබා තිබෙනවා. පසුගිය වසරේ මේ මහා මණ්ඩලයේ ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ රටවල් රැසකට තර්ජනයක් වී ඇති ආකාරය මෙන්ම මෙම තර්ජනයට මුහුණ දීම සඳහා අප රජයේ ගෙන ඇති පුළුල් ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළා. වසරකට පසුවත් ජාතියක් ලෙස එක්සත්ව ක්‍රියාත්මක කරන අපගේ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සැපයුම් දාමේ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමද ඊට ඇතුළත්.
4: 2026 වසරේ පළමු මාස 8 අවසන් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය ශේෂය නැවත ධනතත්වයට හැරී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති සමස්ත අයවැය අතිරික්තය රුපියල් බිලියන 35ක්. මේ වසරේ ගත වූ කාලය ඇතුළත රජයේ සමස්ත ආදායම ලෙස රුපියල් බිලියන 4002ක් රැස් කරගෙන තිබෙනවා. සමස්ත වියදම රුපියල් බිලියන 3967ක්. ඒ අනුව රුපියල් බිලියන 35ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා වුණා. කෙසේ වෙතත් වසරේ අවසන් මාසයේදී රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සමස්ත රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 1610ක් පොලී ගෙවීමේ සඳහා වැය කෙරුණා. ඒ අනුව පොලී වියදම් ඉවත් කරන විට වාර්තා වී ඇති ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1645ක්.

0: ඇස්තමේන්තු කර ඇති සමස්සබදු ආදායමෙන් සිට 75%ක් බවයි වාර්තා වන්නේ. ආදායම් පොදු දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් 71.9%ක් මේ වන විට රැස් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව වාර්ෂික ඇස්තමේන්තුවෙන් 78.3%ක් සම්පූර්ණ කරගෙන අවසන්. සුරාපදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්කයෙන් 74.4%ක් සම්පූර්ණ කරගෙන තිබෙනවා. ඒ අනුව වසරේ අවසන් මාස කිහිපයේදී රාජ්‍ය වේදම් සහ ආදායම් වල සිදුවන වෙනස්කම් මතයි වසරේ සමස්ත අයවැය ප්‍රතිඵලය තීරණය කරන්නේ. මහනුවර නගරයේ පැරණි බන්ධනාගාර ඉදිරිපිට පදික වේදිකාවක් අද උදෑසන ගිලා බැසීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා. මෙම අනතුර සිදු වෙත්තේ අද පෙරළු 8:15 පමණ බවයි පොලිසිය පවසන්නේ. තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනවා. පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවක් ඊට ඇතුළත්. පදික වේදිකාව ආසන්නයේ පිරි වෙන සැලක් ඉදිරිපිට කොටසක් මෙලෙස එකවරම ගිලා බැසීමට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් සැක පල කරන්නේ වෙනසල පිටුපසින් ගලා බසින ඇලමාර්ගයේ ජලපහර හේතුවෙන් පදික වේදිකාවට යටින් වූ පස් තටුව කාද නිවීමෙන් මෙම ගිලා බැසීම සිදුවන්ට ඇති බවයි. ශ්‍රී ලංකාව ප්‍රථම වරට 99 වැනි ඔස්කා චිත්‍රපට සම්මාන උළෙලට නිල වශයෙන් රිවර්ස්රන් චිත්‍රපටය තෝරාගත් බව ශ්‍රී ලංකා ජාතික ඔස්කා තීරීම් කමිටුව නිවේදනය කර තිබෙනවා. ඒ බව ශ්‍රී ලංකා ජාතික ඔස්කා තීරීම් කමිටුවේ සභාපති සුදත් මහදියුල්ව මහතා මෙලෙස අදහස් පළ කළා.
1: මීට කලින් චිත්‍රපටි විවිධ විදිහට පුද්ගලික සම්බන්ධකම් සහිතව ඔස්කාවලට චිත්‍රපටි යවලා තියෙනවා. නමුත් නිල වශයෙන් රටක් නියෝජනය කරමින් යවනවා කිව්වහම දැන් එක කෙරෙන ක්‍රමවේදයක් තියෙනවා. ඔස්කා කමිටුව විසින් නිල වශයෙන් තේරින් කමිටුවේ සමාජිකින්ව අනුමත කරලා ඒ අයගේ වෘත්තීයමය සුදුසුකම් පරීක්ෂාවට ලක් කරලා එකඟතාවයකට ආවට පස්සේ තමයි අපි වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලබන්නේ. ඒ කාරණාවට නිල වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන සිනමා කෘතියක් යැවෙන ප්‍රථම අවස්ථාව කියන එක තමයි අපි මේ මොහොතේ සනිටුහන් කරන්නේ. ඒ හින්දා මේක ඓතිහාසික මොහොතක්, කමිටුවක නිර්දේශ සහිතව සිද්ධ වෙන පළවෙනි අවස්ථාව. සිනමාත්මක ශිල්ප ක්‍රම ඉතා මැනවින් උපයෝගී කර ගැනීම උදෙසා තේරීම් කමිටු සමාජිකයන්ගේ පොදු එකඟතාවයෙන් 99 වන අකඩමි සම්මාන උළෙලේ ශ්‍රී ලංකා නිල නියෝජනය ලෙස ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළ, ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන් චිත්‍රපටිය තෝරා ගන්නා ලද බව මෙයින් දැනුම් දෙමි.
0: ශ්‍රී ලංකා ජාතික ඔස්කා තීරීම් කමිටුවේ ලේකම් ලග්මාල් කහඳවාරච්චි මහතාද අදහස් පළ කළා.
2: අප වෙත ලැබුණු චිත්‍රපටි 6න් චිත්‍රපටි 4ක් පමණයි 16 වෙනි නීති සංග්‍රහයේ සියලුම නීති රෙගුලාසීන් සපුරාලීමට සමත් තිබෙන්නේ. අපි සහ ඔස්කා කමිටුව අතර වෙන ගනුදෙනුවේදී ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා කුමන තත්ත්වයක් යටතේ වුවද නීති රීති සපුරාලිය නොහැකි කිසිදු චිත්‍රපටයක් තරඟය සඳහා ඉදිරිපත් නොකිරීමට වග බලාගත යුතු යන්න.
0: ජාතිවාදී, අගමවාදී හෝ වර්ගවාදී දේශපාලනයෙන් මෙරට තුළ මින් ඉදිරියට කිසිදු ඉඩක් නොමැති බව ඒකපද විපක්ෂයේ කැඳවුම්කරු නිරක්ෂ කුමාර මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
3: පරාජිත විරු වැටිච්ච මේ දේශපාලන කණ්ඩායම වලට මතක් කරලා සිටින්න ඕනේ, ඕගොල්ලෝ නැවත සැරයක් මේ ජාතිවාදී ආගම්වාදී දඩබීමා කරගෙන දේශපාලනය කරන්න එන්න එපා. උතුරේ දකුණේ නැගෙනහිර විවිධ දේශපාලන කණ්ඩායම් ඒගොල්ලෝ කොළඹට වෙලා උතුරේ මිනිස්සු එක පැත්තකින් අවුස්සනවා, දකුණේ මිනිස්සු තව විදිහකින් අවුස්සනවා, නැගෙනහිර පැත්තේ මිනිස්සු තව විදිහකට අවුස්සනවා. ජනාධිපතිවරණයේදී, පහුගිය මහමැතිවරණයේදී මේ රටේ උතුරු දකුණ නැගෙනහිර කඳුකරයේ ඇතුළු සියලුම ජනතාව මෙන්න මේ ජාතිවාදී ආගම්වාදය මේ රටෙන් අතුගාලා දැම්මා. ජාතිවාදයට ආගම්වාදය කියන මේ ගහට මුවා වෙලා මේගොල්ලෝ මේ මහජනතාවට ඉස්සරහට එන්න හදන මෙන්න මේ ගමන වළක්වන්න තමයි අපි ඒකාබද්ධ විපක්ෂයේ විදියට මේ මොහොතේ අපි කටයුතු කරන්නේ.
0: යහපාල ආණ්ඩු සමයේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව පවරාතිබුන් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාසිට එරෙහි පුරවැසි බලය සංවිධානය අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා මෙලෙස අදහස් පළ කළා.
4: ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ මේ වෙනකොට පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ආරං තියෙනවා, ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ආරං තියෙනවා. මේ වෙනකොට මේකට සම්බන්ධ සියලු වැරදිකාරුවන් අත්අඩංගුවට අරන් ඉන්නෝ. එතකොට ක්‍රිෂ් ගන්දෙනුවේ FCID එකේ ප්‍රධානී ක්‍රිෂ් සමාග

0: මේ අධ්‍යක්ෂක තනතුරක් ලබාගෙන රාජකාරි කරනවා. ප්‍රශ්න නොකර ඔව්ව අතාරින්න පුළුවන්ද කියලා අල්ලස් කමිසමයි ප්‍රශ්න කරනවා. එවකට ක්‍රිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වෙනවනම් ඔහුට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක ප්‍රශ්නේ අපිට තියෙනවා.
1: සෞදි අරාබියේ මරණ දඬුවම නියම කර ඇති අනුජන් සිවරාසාට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සෞදි රජුට විශේෂ ලිපියක් යොමු කිරීමට මහබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය බානකල උපතිස්ස ස්වාමීන් වහන්සේ කටයුතු කළා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
2: මෙහෙම සාකච්ඡාවකට සම්බන්ධයෙන් මට හිතුනේ මම තමයි සෞදි අරාබි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ රටට වැඩම කළ ලෝකයේම පළවෙනි බෞද්ධ භික්ෂුව. යම්කිසි හිතවත්කමක් මොනවා විශේෂත්වයක් තියෙන්නේ නැති ඒ ආරාධනාව ගැන එහෙම ගිය කෙනෙක් හැටියට තමයි මම මේ ඉල්ලීම සෞදි අරාබි රජයෙන් රජතුමාගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම කරන්න පුළුවන් නම් බෞද්ධයෙක් හැටියට ලාංකිකයෙක් හැටියට මම ඉල්ලීම කරන්නේ ලෝකෙතන පැරණිම බෞද්ධ සංවිධානයක් වන ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති හැටියටත්, ජපානයේ ලංකාජී විහාරයේ විහාරාධිපති හැටියටත්, ඉන්දියාවේ සාංචි විහාරයේ විහාරාධිපති හැටියටත් මම රජයෙන් බලපත්තුල්ලා දුන්නා. මම හිතනවා මේ ගැන රජතුමාගේ අවධානය යොමු වේවායි කියලා. ඒ වගේම අපි මේ ගැන ලිඛිත ඉල්ලීමකුත් කරනවා. ඒ ලිඛිත ඉල්ලීම අද ලංකාවේ තියෙන සෞදි අරාබි තානාපති කාර්යාලය මගින් සෞදි අරාබි රජතුමා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරමින් ඒ ලිපි අද අපි සෞදි තානාපති කාර්යාලයට බාර දීමට බලාපොරොත්තු වෙනවා.
1: විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකමෙන්ම ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇති බව වැඩපළ අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළා. හේමචන්ද්‍ර මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ILO ක්‍රමවේදය හඳුන්වා දීමේ පොහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන්. විදේශගත වන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවෙන්ම සමාජ ආරක්ෂණයේ තහවුරු කිරීම සඳහා සහයෝගීතාවේද ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රමිකයන් පිටත්වන රටවල් මෙන්ම ගමනාන්තර රටවල් නියෝජිතයන්ද මෙම වැඩසටහනට එක්ව සිටියා. විදේශ රැකියා සඳහා යාම අවධානමකට යොමු නොව අවස්ථාවකට මඟ පෙන්වන ක්‍රියාවලියක් බවයි අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඒෂ්‍යා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත 369 දිනකට අධික පිරිසකට ගුවන් ටිකට් පත් ලබා දීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදු කරනවා. මේ වසර ඇතුළත ඒෂ්‍යා රැකියා සඳහා එකවරම පිටත්ව යන වැඩිම පිරිස මෙයයි. ඔවුන් ඊශ්‍රාලයේ විවිධ අංශවල රැකියාවල නිරත වීමට නියමිතව තිබෙනවා. හෝටල් ආශ්‍රිත රැකියා 164ක්, අවන්හල් ආශ්‍රිත රැකියා 175ක් සහ නිෂ්පාදන අංශයේ රැකියා 35ක් සඳහා ඔවුන් පිටත් යන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. මේ පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම සිදු කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
3: ඊශ්‍රායල් රාජ්‍යයට ලංකාවෙන් මෙච්චරක් යනවාද කියලා බැලුවාම මම හිතන්නේ මේ මෑත දවසක තියෙන ලොකුම කණ්ඩායම් මම හිතන්නේ මේ යන්නේ. විශේෂයෙන් ගත්තොත් ලංකාවේ ආර්ථිකය මේ මොහොතේ අපි රඳාපවතින ප්‍රධාන කරුණ අතර විදේශගත වීම, විදේශගත ශ්‍රමිකයන් හරහා උපයන විගමනික ප්‍රේෂණ තමයි එක්තරා දුරිතකට විශාලම ආර්ථිකයේ දායකයට බලාපොරොත්තු වන ඒකාංශයක් වෙන්නේ අංශ හතරක් වගේ ප්‍රධාන වශයෙන් තියෙනවා ලංකාවට. ඒකදී ඔබ දන්නවා මම හිතන්නේ පසුගිය 2024 වසරේ සිට ක්‍රමිකව විගමනික ප්‍රේෂණ වැඩි වෙමින් එනවා. 24 විගමනික ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් වගේ වෙච්ච අගය, 25 ඩොලර් බිලියන 8ක් වගේ වාර්තා වුණා. 26 වෙනකොට 25 ඩොලර් බිලියන 8ක් වෙච්ච අගය 26 වෙනකොට අපි විශ්වාස කරනවා අපිට තියෙන දත්තනෝ ඩොලර් බිලියන 9 වගේ සීමාව පසු කරන්න ඉඩ තියෙනවා බොහෝ වෙලාවට.
1: අමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් අවසන් කිරීමේ නව උත්සාහයක් ලෙස දෙරටින් නිලධාරීන් මැදිහත්කරුවන් සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ සඳහන් කළේ මාස 7ක් පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඉරානය ජගත් මහමණ්ඩල සැසිවාරයට සමගාමීව පසුගියදා ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සංශෝධනය කර ඉදිරි සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමටද නියමිතයි. එම යෝජනාව යටතේ ඉරානයේ සහ ලෙබනනයේ සියලු සතුරු ක්‍රියාකාරකම් නතර කිරීම, ඉරානයේ අතිටුව ඇති වත්ක මුදාහැරීම් සහ ඉරාන තෙල් සඳහා පනම ඇති සම්බාධක ඉවත් කිරීම ඇතුළු කරුණු යෝජනා කර තිබෙනවා. එමෙන්ම අමරිකාව ඉරාන වරායන්ට පනව ඇති අවිරතා ඉවත් කිරීම සහ ඉන්ධන ප්‍රවාහන්ට අත්‍යවශ්‍ය හෝමු සමුද සන්ධිය ජලිවිවෘත කිරීමද යෝජනාවලියට ඇතුළත්. ඉරානය සේනෂ්ටික වැඩසටහන සහ යුරේනියම් සංචිත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ වනු ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉරාන විදේශ මාධ්‍ය අබ්බාස් ආර්වි ප්‍රකාශ කළේ අමරිකාවේ නිල ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටින බවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මේ සතියේ සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බව සඳහන් කර තිබෙනවා. ආසියානු ක්‍රීඩාවලියේ ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි අර්ධ අවසන් තරගය අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි. ශ්‍රී ලංකා පෙළ මෙහෙවන්නේ සහන් ආරච්චිගේ විසින්. දීපේන්දර් සිං අරියා නේපාල කණ්ඩායම මෙහෙවනවා. ආසියානු ක්‍රීඩාවලියේ ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටේට මෙවැනි විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සුසුකම් ලබා අවසන්. එම තරගයේ ඉන්දියා කණ්ඩායම සමගින් අනිද්දා පැවැත්වෙනවා. හෙල්ලේ ඉලක්කෙන් මෞබිම රන්නින් සැරසූ රුමේෂ්ට ජනපතිගෙන් උණුසුම සුබ පැතෝ. ගෙවුණු මාසටේදී අයවැය ශේෂයේ ධන අගේකට බිලියන 35ක අතිරික්තයක්. තවත් මෙට්‍රෝ බස් 111ක් අද සිට මාර්ග 5ක ධාවනේ. බස් මන්තිරු අද සිට දැඩි ලෙසම ක්‍රියාත්මකයි. බසිමියන්ගෙන් පැසසු. මහනුවර පදික වේදිකාවක් ගිලා බැසීමෙන් හතරකට තුවාල. අමෙරිකා ඉරාන ගැටුම් නැවැත්වීමට රාජතාන්ත්‍රිකයන් වෙන වෙනම සාකච්ඡා. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
4: පෙරපාසල් වයස පසුවන දරුවන්ගේ අනාගත සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක ජාතික සන්නිවේදන වැඩසටහන පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමු වන්නේ. මේ වැඩපිළිවෙල ගැන පැහැදිලි කරන්නේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය.
5: ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු කර තිබූ විද්‍යාත්මක පර්යේෂණ දත්තවලට අනුව පෙනීයේ පෙරපාසල් වයසේ දරුවන් අතර අහිතකර සෞඛ්‍ය පුරුදු දකින්නට ලැබෙන බවයි. මේ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මුල්ලමාවිය ඌරලමාවිය අංශවල පාර්ශ්වකරුවන්ද එක්ව දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහනක් දියත් කළා. මෙම ජාතික සන්නිවේදන වැඩසටහනෙන් දරුවන්ගේ සෞඛ්‍ය පුරුදු ඒ වගේම දෙමව්පියන් රැකබලා ගන්නන් සහ සමාජයේ චර්යාත්මක වෙනසක් 2030 වර්ෂයේ වෙනකොට බලාපොරොත්තු වෙනවා.
4: හරි ඩොක්ටර්, මේ චර්යාත්මක වෙනස කොහොමද ඇති කරන්නේ? මොකක්ද ඒකට තියෙන වැඩපිළිවෙල?
5: මෙම ජාතික සන්නිවේදන වැඩසටහනේදී අපි සෞඛ්‍ය පුරුදු 8ක් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා. මේ 8 තමයි: පළවෙනි එක පුද්ගලික ස්වස්ථතාවය වර්ධනය කිරීම දරුවන් සහ රැකබලා ගන්නන් අතරේ. මෙහිදී මුඛ සෞඛ්‍ය පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. දෙවෙනි සෞඛ්‍ය පුරුද්ද තමයි තමා පරිසරයට ආදරය කරන කසල නිසි ලෙස කළමනාකරණය කිරීමට පුරුදු කිරීම දරුවන් අතර. තුන්වැනි සෞඛ්‍ය පුරුද්ද සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ගන්නා අතරතුර දිනකට එළවලු දෙකක්, පළතුරු දෙකක් සහ කොළපලාවක් ආහාරයට ගැනීමත්, තිබහට වතුර බීමේ පුරුද්ද පුරුදු කිරීම. හතරවෙනි පුරුද්ද දිනක් තුල නිර්දේශිත ක්‍රියාශීලී බව සහ ක්‍රියාකාරීත්වය දරුවන් තුල පුරුදු පුහුණු කිරීම. පෙරපාසල් වයසේ සිටින දරුවෙකු දිනකට විනාඩි 180ක් ක්‍රියාශීලී විය යුතුයි. එම විනාඩි 180 වෙනුත් විනාඩි 60ක් තීව්‍ර ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍ය වෙනවා. එතකොට අපේ හතරවෙනි සෞඛ්‍ය පුරුද්ද ද දිනකට නිර්දේශිත ක්‍රියාශීලීත්වය දරුවන් තුළ ඇතිකිරීම. ඉන් පසු දරුවන් තිරසමග ගත කරන කාලය අවම කිරීම සහ පාලනයකින් යුතුව පමණක් තිරසමග ගත කිරීම. ඉන් පසුව බලාපොරොත්තුව නිර්දේශිත කාල සීමාවක් දරුවාගේ වයසට අනුව දිනකට නිදා ගැනීමට පුරුදුවීම. ඒකට අපි නිදි ස්වස්ථතාවය කියලා කියනවා. දරුවන් අතර හොඳ නිදි පුරුද්ද ඇති කිරීම අපගේ 6 වෙනි සෞඛ්‍ය සම්පන්න පුරුද්ද. 7 වෙනි සහ 8 වෙනි පුරුදු දෙක ඍජුවම රැක බලා ගන්නන් දෙමව්පියන් වෙත බලපාන කරුණු දෙකක්. ඒක පළවෙනි එක තමයි දරුවන්ට බැනවැදීමකින් තොරව කරුණාවෙන් සැලකීම. ඒ වගේම දෙමව්පියන් සහ රැක බලා ගන්නන් දරුවාට ස්වාධීනව සිටීමටත් විචාරාත්මක චින්තනයකයක් පුරුදු කර ගැනීමටත් අවශ්‍ය කරන වටපිටාවක් හදලා දෙන එක.
4: දිවින පුරාම සියලුම පෙරපාසල් වල මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවද?
5: මෙහි නියම ව්‍යාපෘතිය පෙරපාසල් 900ක සිදු කර ඉන්පසු රජයෙන් මෙම වැඩසටහන දිවයින පුරා සියලුම පෙරපාසල් වලට ව්‍යාප්ත කිරීමට තීරණය කර කැබිනට් අනුමැතිය ලබාගෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මූල්‍යදායකත්වයෙන් දැන් අපි මෙය දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ අවුරුද්දේ පෙරපාසල් 1860කුත් ඊළඟ වසර දෙක ඇතුළත ලංකාවේ තියෙන සියලුම පෙරපාසල් වල මෙම ජාතික සංනිවේදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වගේම ප්‍රජාව දැනුවත් කිරීම තුළින් දෙමව්පියන් රැක බලා ගන්නන් සහ සමාජයේද මෙම චර්යාත්මක වෙනස්කම් අපි දැකීමට බලාපොරොත්තු වෙනවා.
4: මේ වැඩසටහනින් අපේක්ෂිත ඉලක්ක මොනවද?
5: දරුවාගේ ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය වගේම සමාජ සෞඛ්‍ය දියුණු වෙනවා. වගේම ඉදිරි අනාගතයේදී ඒ දරුවන්ට බොන ඕන රෝග ඇතිවීම, මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීම, විවිධ වූ අහිතකර බැහැවීම් වලට භාජනය වීම වැළකෙනවා. වගේම දරුවන්ව ශාරීරිකව, මානසිකව සහ ලිංගික සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මේ සංනිවේදන වැඩසටහන තුළින් අනිවාර්යයෙන්ම රුකුලක් වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්.
4: නිරෝගී ළමා පරපුරක් උදෙසා ක්‍රියාත්මක කරන මෙම යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධන වැඩසටහන සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් නිර්මාණය කිරීමට මහඟු රුකුලක් වනු නොඅනුමානයි. ඒ නිසා ඊට සහයෝගය ලබා දීම දෙමව්පියන්, ගුරුවරුන් සහ සමාජයේ සියලුම දෙනාගේ වගකීමක් බවයි අපි සිහිපත් කරන්නේ.
6: Health Watch. ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර 5 අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1 011 286 1 11 ශනිගමතුම් 19:16.

0: අපිත් කොළඹ කොල්ලු හරිය
1: හරිහරි අපි ආවෝ ඔන්න.
0: දැන් වෙලාව දහවල් 12:30
1: වෙලාව
2: ඔබ වෙත ගෙනාවා.

0: අට වංගුව
1: දසම විත් යශෝ දසම විත් යශෝ
2: අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා.
3: ඉන්නවා ඉන්නවා ඉවසගෙන හිටියා. ඔව් ඉවසගෙන හිටියා අපු දෙන්නා එනකම්ම. කියනවද?
2: කියමු කියමු.
3: කියමුනේ දහයට වංගු අපි එක දිගට වහගෙන ඉන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. කතා ටික නම් සුපිරි. මට තනියම තිනා යනවා කියලා දිනා. කුරණෑගලින් ඕලු තමයි මැසේජ් එක දාලා තිනේ. බොහොම ස්තුතියි ඕලු. සුබ දවසක් යශ් දසුන් දෙන්නටම. දහයට වංගු ආගෙන අපි වැඩ කරන ගමන් ඉන්නේ. සින්දක ඉදුව කොරියා වල ඉඳලා. ලස්සන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අද උදේ ඉඳලම අවසාන මොහොත වෙනකම් මොන් අපි දෙන වහගෙන ඉන්න කෙනෙක් කින මමත් 18 වංගුවේ යන්න ගොඩ වුණා වන්න කියලා තියෙන බොහොම ස්තුතියි. ලස්සනට වැඩසටහන කරගෙන යනවා හරිත හුරුරිම හුරතල් කඩහඬවල් දෙකක් ආදරේ කියලා තියෙන බොහොම ස්තුතියි. ලස්සන ඔයාලා දෙන්නට කියලා තියෙන මට ලස්සන සින්දුවක් දෙන සින්දුවකට එකතු කරගෙන තීක්ෂණ පුතා උදිත මහත්තයා පවුල හැමෝම එකතු කරගෙන ගලතරේ ගමේ සිරු දිනම්මත් එකතු කරගෙන අපි මේ අහමු ලස්සන සින්දුව.
2: Facebook-ේ වැදගත් යාළුවෝ බොහොමයක් ඉන්නවා.
3: ඔව් නේ අපි ඊළඟ සින්දුවට එකතු කරමු.

0: දවල් 12:39.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ටේකයා සුරැකෙනු මග තොට.
3: රයිට, අපි දහවලේ 18 වංගුවේ ඉන්නේ.
0: අහ, රවුම යන ගම.
3: ඔව්, අනිවාර්යයෙන්ම මේ මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා.
0: මොකක්ද?
3: අපිත් එක්ක ඉන්නවා අපිට අනුග්‍රහය එකතු කරමින්
0: AWB roller gate ඉන්න roller door එක ඉතින් ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳම roller door එකක් තමයි AWB roller door එක කියලා කියන්නේ. ඉතින් වසර 10ක විශ්වාසයක් එක්කම තමයි එන්නේ. ඔයා මෙලදී ගන්නකොට ඔයා දන්නවනේ පාට 12කින් ගන්න පුළුවන්. ඔයා ළඟම ගෙදර ලස්සන කරගන්න ඔයාට පුළුවන්. ඔයාගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට ශක්තිමත් වගේම ආරක්ෂිත roller door එකක් තාගන්නවා නම් ඒ AWB roller door එකම තමයි.
3: වට් පර්ණ කියන්නේ පාට 12කින්
0: තියෙනවා.
3: රයිට්. ඒ වගේම තමයි මල නොබැඳෙන තාක්ෂණය පාවිච්චි කරලා
0: තියෙනවා. කොයි හිටියත් මොබයිල් ඇප් එකකින් ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන්.
3: පුළුවන්. ඒ වගේම තමයි ගෙදර ලස්සන තව තවත් වැඩි කරගන්න පාවිච්චි කරන ඔබ පාවිච්චි කරන්න ඕන
0: AWB roller door එකම තමයි. ෆෝන් නම්බර් එක මතක් කරන්න 077-32-11-400. කෝල් එකක් දෙන්න පුළුවන්, වැඩි විස්තර දැනගන්න පුළුවන් ශාකාදීන හෝමාගම මාතර කුරුණෑගල ප්‍රධාන කාර්යාලය පරණපාර කොට්ටාවේ තමයි තියෙන්නේ.
3: right 12:37 දැන් බලව Facebook එකේ වැතර යනවාද?
0: යමුනේ, හැම වෙලාවෙම අපු දෙන්න වහගෙන ඉන්නවා. තුසර ෆොන්සේකා ඉන්නවා, මාත් අහගෙන ඉන්න ඔය දෙන්නව බොහොම ස්තුතියි. මාපලගම පියල්ජේ ඉන්නවා, ආදරෙන් අපි එකතු කරගන්නවා. ජයග්‍රහ ඉදිනියක් දෙන්නට මදත් අපි ඔය දෙන්න වහගෙන ඉන්නවා. වැඩසටහන සුපරී කියලා තියෙනවා. බොහොම ස්තුතියි කුමාර ඉන් කුමාරි ඉන්නවා, කැලෝම ඉන්නවා, අපි වහගෙන මැනික ඉන්නවා. එවාගෙම තමයි තුසෙත් ඉන්නවා, මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ උදයන්ගනේ ඉන්නවා, මහේෂ් රණවීර හරිමා අපි එකතු කරගෙන උපුල්ල ඉන්නවා, රවි ඉන්නවා, මේ හැමෝම එකතු කරගෙන අපි පුලුවන් සින්දු අහන්න.
3: කුමාර්ලා, බණ්ඩාර්ලා, මැණිකලා ඔක්කොම වෙන්න.
0: හරි,
3: හමුවත් එකේ සින්දුවක්.

0: දහඅට වංගුව
1: දසුන් විත් යෂෝ ඔල්ටන් ෆෙනාන්ඩෝගේ ලස්සන සින්දුවක් තමයි තියෙන්නේ. ඔයාට අහන්න දෙන්න, ඔයාට අහන්න පුළුවන් මාත් එක්ක. මේ සින්දු අහන්න ඉන්නවා කළුතරින් අපි වහගෙන. දර්ශනී ඔන්න මට කෝල් එකක් දීලා මිකුව මාව එකතු කරගන්න කියලා. ආවා අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට.

0: නෑ නෑ දෙන්නේ ඔව් මෙහේ නෑ. ඒ වෝල්ටන් ෆෙනාන්ඩෝගේ ලස්සනම ලස්සන සින්දුවක් අපි ඇහුවේ දවල් 12:44 වෙලාව.
1: 18 වංගුව.
2: දස්සන විද්‍යාෂෝ. දස්සන විද්‍යාෂෝ.
0: මෙලෝකීන පුළුවන් අපි දන්නේ තිලඳුන් ඉන්න පුළුවන්ද? පුළුවන් නේද? ලස්සන සින්දුවක් තියෙන්නේ. නලින් පෙරේරාගේ මම රෙඩි කරගෙන ආට අහන්න දෙන්නම. සින්දුව අහන්න කලින් කට්ටිය ඉන්නවම එකතු කරගන්න මහරුකම පැත්තට යන්න හිතුණා. රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා කියලා තේරුවා. විම්මල සේන සඳුමාලා නේ ඔයාගේ බර්ත්ඩේ එකද? ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ 48 වෙනි උපන්දිනය. ඉතින් ඔන්න කේක් එකක් දෙන්න කාර්ය මණ්ඩලය හැමෝටම. ඒක බලාපොරොත්තුෙන් තමයි මම කිව්වේ. මටත් කේක් කෑල්ලක් කියවන්නේ මේ පැත්තට. 18 වංගුව පැත්තට අපි ඉන්නවා. ඉතින් ආර සතුටින්ම ඉන්න. ඉතින් හිතන පතන හැමදේම මේ විදිහටම සාර්ථක කරගන්න ඔයාලට පුළුවන් වෙනවා නේ. සමහ උදැහසනක් නෙවෙයි දැන් දහවලක් වෙලා තියෙන්නේ. ජපානයේ ඉඳලා ජානකී මොනිස්ටා ප්‍රියන්ත ඉඳමා බිනෙල්ක ආරුවී කියෝ සටුම ඉන්න අපි වහගෙන. ඉතින් ආදරේ ඉලක්කන්න කියලා තියෙන අපිත් ගොඩාක් ආදරෙයි. ලලිත් කුමාර ඉඳමා අපි වහගෙන හොරන හොරනින් තමයි මේ මැසේජ් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. ටියුඩ ගුණසේකර ඉන්නවා මාලනී ඉඳමා මේ වෙලාවේ සද්දරම ලක්කන අහගෙන මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට. සුබම සුබ දහවලක් කියලා දින කවුද මේ දස්සෝන් යෂෝ අපිට මැසේජ් එකක් දාන පරක් වුණා කියලා දින කමක් නෑ යන්න කලින් හරි ආවොනේ. ඒක තමයි ඒ වටිනේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නේතු වාට මම ලස්සන සින්දුවක් දෙන්නම්. අපි තහගෙන ඉන්නේ අපිට එකතු කරගන්න හොරන මාලස්සකින් තමයි ශ්‍රියානි මැසේජ් එක දාලා තියෙන්නේ. දොමික පියලාලේ ඉන්න වාලාලනී පෙරේරා ඉන්න අපි දෙන්න වහගෙනෝ. අපි දවසම 18 වංගු අහනවා කියලා තිනවා. ඉතින් දවසම රේඩියෝ එක අහන 18 වංගු වෙලාවට සද්ද වැඩි කරගෙන අහනවා නේද? එහෙමද? යටි අන්තර කලවැල්ලෙනිය ෂොප් එකෙන් තම මැසේජ් එක දාලා දෙන්නේ. කට්ටිය එකතු කරගන්න කියලා තිනවා. ට්‍රැවල් බර්ක් එකේ කට්ටියම ඉන්නවා. ඔයාලා දෙන ලස්සනට වැඩසටහන කරනවා කියලා තිනවා. බොහොම ස්තුතියි කලුතරින් දර්ශනී. ඔබත් අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Daha ata vangua.
1: Dasan with Yasho. Dasan with Yasho. ලඳුන් ගැන සින්දුවක් අහලා ඇවිල්ලා අපි මේ පැත්තට ඇවිල්ලා ඉන්නව නේද? ඔයාට ඇස් ගැන ප්‍රශ්නයක් තිබුණොත් මොකක් හරි මට හිතෙනවා චුට්ටක් චුට්ටක් විතර ඔයාගේ ඇස් දෙක පේන්නේ නැතුව ඇති කියලා. මං හරිද? පොතක් බලන්න ගියාම පොඩක් බොඳ වෙලා වගේ පේනවනම් දැලක් දාලා වගේ පේනවනම් පොඩක් දුර පේන්නේ නැත්නම් ඔයාට අර පුළුවන් ඇස් දෙක පරිස්සම් කරගන්න ඇහක් විදිහට. ඇහක් විදිහට ඇහක් පරිස්සම් කරගන්න හොඳම තරතුමයි ලෙස්ටෙක් ඇයි හොස්පිටල් එක ආදන්නුම ඇසේ සුදු ඉවත් කරගන්න එවගේම දිය වැඩි ආසායනය, ග්ලූකෝමා සායනය, ලමාක්ෂි සායනය, එවගේම තමයි ඇස් කණ්ණාඩි සේවා, මේ හැමදේම කරන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් ඇයි හොස්පිටල් එක. ඉතින් ඔබරක් වෙන්න නැතුව යන්න මේ හොස්පිටල් එකට. ආදන්න නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. මං ඔයාලට යන්න කලින් පරිස්සම් කරගන්න, ඇස් දෙක පරිස්සම් කරගන්න හොඳම තැන ෆෝන් නම්බර් එක මතක් කරගන්න. අයගෙන ඉන්නවා. ලියාගන්න ඉක්මනට. 070-64-78-478 070-64-78-478 මේ තමයි ලෙස්ටෙක් ඇයි හොස්පිටල් එක තියෙන ෆෝන් නම්බර් එක. සින්දුවට යන්න කලින් මං අහගෙන ඉන්නේ කවුද කියලා මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ 18 වංගු පැත්තට ඇවිල්ලා ඉන්නවා වසන්ත කුමාරියා ගම්පලේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. හරි මාදරෙන් ඕව එකතු කරගන්නවා. ඊට පස්සේ ඉඳව අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හලව්වෙන් ගලතරෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මගේ මහත්තයා ඉන්නවා පුතා ගයානාත් ඉන්නවා දුව මින්දෝදි. ඒ හැමෝම එකතු කරගන්න ගුඩ් මෝර්නින් දෙන්නටම ගුඩ් මෝර්නින් නෙවෙයි දැන් සින්දුවක් දෙන්න කියලා තියෙන නව්‍යා ඉන්නවා අපි වහගෙන නව්‍යා ෂොප් එකේ සෙට් එකම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට ලස්සන සින්දුවක් දෙන හලව්වෙන් මැසේජ් එක දාලා තියෙනවා. සුනිලා ඉන්නවා ජයකලනි සවර්ණි සවර්ණි නා බුදුසරණයි මේ සින්දුව කියලා දෙන්න කියලා තියෙන තමර කුමාරි ඔබ අපි ආදරෙන් එකතු කරගන්න මෙහෙම ආදරෙන් මැසේජ් කරන්නේ හදවතේ නවනස් වෙන හරිම සෙනෙහසින් ආදරෙන් කියලා තියෙන බොහොම ස්තුතියි. ඉක්මනට කියන්නම් වෙලාවමදි එකයි 18 වංගුව අහගෙන ඉන්නවා දෙන්න ඉන්දසන් යෂෝ වාද්දුවේ ඉඳලා රූපසෙනස සුනන්දනී තමයි අපිට මැසේජ් එක දැම්මේ. ආඩ පොළුවන් ඉදින් මාව අහන්න ලස්සන සින්දුවක් ගන්න මේ කාගෙද දන්නවද? මරියසෙල් ගුණතිලක මහත්මියගේ ලස්සන සින්දුවක් කාල බලන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0871 711 711 1
3: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
4: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය
3: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
4: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ලකාණ්ඩ රේඩියෝ ITN 18 වංගුව
7: දසම විද්‍යා ශෝ යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ආගාවින් අපි ගියාට හෙට උදෙන්ම එනවා 10 වෙනකොට කන තියාගෙන ඉන්න රේඩියෝ එකේ සද්ද වැඩි කරගෙන අහගෙන ඉන්න යන්න කලින්ම එක්කෙනෙක් ඉන්නවා එකතු කරගෙන අන්තිමට කොහොමද කියලා අහලා තිනවා වැඩි කරන ගමන් අපි වහගෙන ඉන්නේ ආගාමන්ටගෙන් තමයි මාව නැල්ලේ මැසේජ් එක දාලා තිනේ ඉතින් ඔහොම අහගෙන ඉන්න සත්‍යයෙන් වැඩි කරන්න පරිස්සමට ඉන්න මං ගිහින් එන්න මම යෂෝ

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ
0: දසම් විත් යශෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනට තහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: දියවැඩියාව ග්ලූකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vila Pasurekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී ධන නිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්න ප්‍රවෘත්ති සමගින් බම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය බහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අමරිකා යුද හමුදා පැසිපික් කලාපයේ නියෝජ්‍ය ආඥාපති රුදුනන් ජෙනරාල් ජොයල් බී වොබෙල් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වනවා. මෙම සංචාරයේ ශ්‍රී ලංකාව සහ අමරිකාව අතර ආරක්ෂක සහවීතාවේ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. ලුතරන් ජෙනරාල් ජොයල් බී වොවෙල් පැසිෆික් කලාපයේ අමරිකා යුද හමුදා ක්‍රියාකාරකම් සහ හවුල්කර රටවල් සමග පවත්වන සම්බන්ධතා සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන නිලධාරියෙක්. ශ්‍රී ලංකා යුද හමුදාව සහ අමරිකා යුද හමුදාව පැසිපික් කලාපයේ අන්දින මූලස්ථානය අතර මීට පෙරද ආරක්ෂක සහභාගිතාවයේ පොහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙම සංචාරයේදී දෙරටේ ආරක්ෂාව පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි. පොළොව සුලකුණාටුව මෙක්සිකෝවේ උතුරු පැසිෆික් වෙරළ තීරයට ළඟා වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ පැයට කිලෝමීටර 185ක පමණ වේගයෙන් සහිත සුළං සමග වෙරළට ළඟා වෙමින් පවතිනවා. තුන්වන අදිරේ සුලකුණාටුවක් වන මෙය අද සවස් වන විට මෙක්සිකෝට ඇතුළු විය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ. ඒ සමග දැඩි සුළං හදිසි ගං වතුර ඇති විය හැකි බවටද එක්සත් ජනපද ජාතික සුලකුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කමනක් පරිස්සමින් කිහිපෙන්න.
3: ලකන රේඩියෝ ITN

පසරෝ එක පහු වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබදා වලක්. අපි මුණගැහන්නේ සැප්තැම්බර් මාසයේ 29 වෙනිදා. ඒ කියන්නේ අදාගහරුවාද දවස. ඒක නිසා අද අපි chat එකක් දාගෙන ඉන්න හදන්නේ නේද? හවස 4 වෙනකම්. මේ වෙලාවේ ඔය කවුරු හරි ඉස්සර කියපු දෙයක් හිත රිදවන වචනයක් ගැන හිත හිත තාමත් රහසින් දුක් වෙනවද? මට නිකන් එහෙම දෙයක් හැඟුණා. ඒක නිසා මම මේවට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතාගෙන මාවේ. එයා මට එහෙම කිව්වේ ඇයි කියලා අතීතේ වාගේ හිත රිද්දපු දෙයක් ගැන ආපහු කල්පනා කරලා අද දවසේ ලැබෙන සෝදායේ නිදහස අහිමි කරගන්නවා කියලා පොඩ්ඩක්වත් හිතුවේ නෑනේ. මනස ඇතුලේ කිදා බැහැලා තියෙන මේ රිදුම් සහගත මතකයන් ක්‍රියාත්මක වෙන්නේ හරියට හීසර විදියට. පහිර ලෝකයේ මේ සිද්ධවීම සිදු වෙලා ඉවර වෙලා තිබුණත් මේ මතකය දැඩිව බදාගෙන ඉන්න හින්දා අපේ හිත ඇතුළාන්තයෙන් නිරන්තරයෙන්ම දැඩි වෙහසකින් යුක්ත වෙනවානේ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මතක තියාගන්න මේ වචන දැන් බාහිර ලෝකයේ නැති හුදෙක මතක සවනල්ලක් විතරයි. එහෙම වුණාම මේ පරණ කතන්දරත් එක්ක නොගැටි වට මේ වර්තමාන මොහොත ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවානේ. මොකද ඒ දේවල් අතීතයේ සතුයිනේ. ඔබ සතු නැහැ. හරිද? ඒක නිසා ඔයා මේ මොහොත ඇතුලේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට රිදිලා තියෙන හිතට පොඩ්ඩක් නිදහසක් වගේම සෝයක් ලබා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. එහෙම වුණාම තමයි මිනිස්සු සතුටින් ජීවත් වෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි සතුට හැමෝටම බෝ වෙන්න පටන් ගන්න. අපි සතුටින් නිදහසේ ඉන්නකොට හරි කැමතිනේ මිමින සින්දුවක් යාගෙන අනිත් අයත් එක්ක ලස්සට කතා බහක් හදාගෙන නේද? හෙමින් හෙමින් ලස්සට යන ගමන ජීවිතයේ සුන්දරත්වය අපිට කියලා දෙනවා. එතකොට ඒ සුන්දරත්වය වැඩි දියුණු කරලා දෙන මාවතක් මේ වෙනකොට ලක්කඩ ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අපි ඒ රන් හඳුවාගෙන යන ගමනේදී සඳුද බදා දකින දවස් දෙකේදී තරංකරුවන් 24 දිනකට අවස්ථාව දෙනවා ඉස්සරහටම යන්න කියලා. එබලන මොකද්ද වෙන්නේ කියලා මම සිකුරාද කියලා ලෑස්තියෙන් ඉන්නේ. අද අපි පොඩ්ඩක් යාලගෙන කතා කර කර ඉස්සරහට යන් එහෙනම්. හරිද? හවස 4 වෙනකම් මම ඉන්න නිසා 07 03 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලකඬ Facebook page එකට ගිහම ඔයාට අපේ post එකක් බලා කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා අනිත් අයට පේන්න share කරලා එහෙමනේ යන්නේ. FM 93.5 93.7 මාව අහගෙන ඉන්නත් පුළුවන්. ලකඬ golden voice chat with Chami. පටන් ගත්තායි බෝ. දවල් 1:00 විනාඩි 13යි.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: එකයි වෙනද දහසයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත්ය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක් පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථනාංක 0111 286 1 0111 286 11 ශනි ගැමතුම් 19,600
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
5: සුපිලිපන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
9: සැප්තැම්බර් 30 මන්දාරනායක ජාතික පාසල පළගොල්ල.
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
10: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරකිමු මගතොට.
11: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 98.7 ලකන රේඩියෝ ITN
1: දවල් 1යි වෙනාඩි 22යි
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයින් ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ඇසේ සුද ඇවිල්ලාද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: Lakhanda Golden Voice Heta Golden Voice Vedikavata Eranga Bandara Matale Casper Ranwalage Maravila Duminda Udayasiri Piliyandala Sumit Rajapaksha Karaputugala Gampolin Netra Devrandi Geet Kasun Mavanella Bandaravila Hansika Tatsarani Netmi Irosha Madivela රංගන වික්‍රමසිංහ දෙහියෝ විට අයිෂා ජයවර්ධන මහව කළුතරින් සුමේදා ලක්මාලි මාවනැල්ලෙන් ජනනි නිරෝෂිකා ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස 1:00 to 4:00 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ආන්න Golden Voice.

දවල් එකයේ වෙනාටේ විසි හතරයි වෙලාව. දැන් ඊයේ එකේ දන් හතර වෙනකං අහන් හිටියනේ. මතකද තරගකරුවන් දොළොස්සනේ කරට කර ඒක ලස්සනට සින්දු කිව්වා. ඒ දොළොස්සනා කවුද කියලා මම පොඩ්ඩක් මතක් කරන් යන්නද හානේ? කලකෙඩි හෙනේ කේෂානේ, පොළොනරුවේ දේශන්, බෙමුල්ලේ නදේකා, කඩුගන්නාවේ චාමක, අත්තිලියේ අචිනි, මහනුවරේ නියෝෂිත, වතුරකමින් චතු, මස්කලියෙන් සත්‍යමූර්ති, තමිල් සෝගිකුත් කිව්වා. දැක්කද මතකද? බද්දරගම චතුදා, නොගෙකුරින් වැනුක, පූගුඩින් යශෝදරා, විජිතපුරින් දිනුෂ තමයි ඊයේ ගේතවත් තුනේ. එතකොට හෙට දවස හෙට බදාදා නිසා තවත 12 දෙනෙක් මග බලාගෙන ඉන්නවා. තමන්ගේ හඩ FM 93.5 93.7 රැවු පිළිරැවු දෙනකන් ඒ 12 දෙනා කවුද කියලාත් කියාගෙන යන්නද ටක් ගාලා. මාතලේ එරංග බණ්ඩාර, මාරවෙලින් කැස්පර් රන්වලගේ, පෙලියන්දලින් දුමින්ද උදේසිරි, කරපුටුකලින් සුමිත් රාජපක්ෂ, ගම්පොලින් නේත්‍රා දේවුරන්දි, මාමනැල්ල ගීත් කසුන්වත් ලෑස්සින් ඉන්න හොඳේ. එතකොට බණ්ඩාරවෙලින් හංසිකා තත්සරණි, මාතිවෙලින් නැත්මි ඉරෝෂා, දෙහිඔ වෙටින් රංගන වික්‍රමසිංහ, මහවෙන් අයේෂා ජයවර්ධන, කළුතර පැත්තනුත් දෙන්නෝ ඒ සුමේධා ලග්මාලි, මාවනාලෙන් චන්නේ නිරෝෂිකා. ඔයාලා 12 දෙනා තමයි හෙට ගීතවත් වෙන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් වේදිකාවේ. ඔන්න එතකොට 24 දෙනා කම්ප්ලීට් මේ මාසෙ නෙමෙයි මේ සතියේ. එතකොට හරියටම මේ සතියේ සිකුරාද අපි කියනවා මේ 24 දෙනාගෙන් කවුද ඊළඟ වටය සඳහා සසකම් ලබන්නේ කියලා. ඒකට ඉතින් කන තියාගෙන ඉන්න ඕනේ හරියද? දැන් අද මාත් එක්ක කතාවක් නේ තියෙන්නේ. අපි දෙන්න කතා කරන දවස 0.7.3.93.5.93.4 මැසේජ් එකක් එවන්න පුළුවන් වාද? ඒ වගේම ලක්කන Facebook page එකේ ගියාම අපේ post එකක් තියෙනවා කියලා මං කලින්ම කිව්වා. දැන් මම වහන් ඉන්න කෙනෙක් නම් ඔයාලට මම මතක් කරන්න පැගිල්ලෙන් යන්න හරි නේද අනේ? ඔන්න ඔයාලට මතක් කරා ගිහලා post එක බලලා like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම 3:00 එක නම් මතක් කරන්න ලෑස්තියි හරි? අයිබෝන් සුබතව ලක්ෂා මේ සිද්ධාක හමුදු කියලා තෙරුණි මට message එකක් එවලා තිනාද මුලින්ම. මාතලෙන් ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මං. ඊට පස්සේ යන්නේ බරුදැල් පොලට මිරොන්, ෂෙනාල්, සයුරි, දුමින්ද, ෂෙනාරා, නතාලි, ෂෙහානි ඔයාලවත් එකතු කරගන්න. ඊළඟ සින්දු අහන්න SL ප්‍රනාන්දු ස්තුතිය මැසේජ් එකක් එව්වට චෝමි අක්කි කොහොමද? මාත් අහගෙන ඉන්නේ අක්කි. ධර්ණිය කළ තරු බස්නායක ඔයාවත් ආතරෙන්ම මතක් කරනවා. සුබදවසක් චෝමි. වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ කොරියාවෙන් චින්තක. ප්‍රෝග්‍රෑම් එක සුපිරේ කියලා තියෙනවා. අහන්න දෙයක් තියෙනවා ඇයිතින් අනේ අපි ඉන්නවනේ මං මේ හුණ. හරි, මිහිරි ගියක් අහන්න ඕනේ කියලා තියෙන්නේ ඊළඟ මැසේජ් එකේ. මාපලකම පියාජේ ඔයා කියලා දෙනවා තරුෂි බස්නායක එකතු කරගන්න කියලා. ඔයාලේ ආලෝද? එයා වෙනම මට මැසේජ් එකක් කියලා තිබ්බා. ඔයා යව මතක් කරනවා. කමන්නේ දෙන්නම එක.

ඔයා වැරට යව්වද? එයා හොඳට ගෙදෙට්ට වෙලා කකා බිබී ඉඳලා නේද? මෙහෙමත් ගැහනු. මස්සේ නාටම හැන්ඩෝනේ. නේ නේ නේ. දැන් නම් මම හතරෙන් එකතු කරගන්නවා. සුබ දහව ලක්සුදුවක් කියෝ කියලා තියනවා. අපි තින්න ඔයාව අහගෙන දෙමට හත පාලම ළඟ කඩේ ඉඳන් අම්මයි නෝකා තාත්තා සංජීව අක්කා සෙනුරේ අයියා සෙහාන් හයි සහස්නා. ඔයාට සින්දුවක් ලෑස්ති කරලායි දෙන්නේ. ඊළඟට හන්න දෙන්නම්ම. චෝමි අපිවත් සින්දුවකට එකතු කරගන්න අපි යමි. හයි යමි. කොහමද? පොදු පිටියෙන් වාතු වෙන එකතු කරගන්න ඔයාලා මං සමන්ත ටීම් එක හැමෝමත් එකතු කරගන්න. චෝමි ඔයා ආවද? ආවා. වෙරංගි ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට හොඳ ස්තුතියි මැසේජ් එකට. සුබම සුබතාවලා කේවා චාමිනංගී. අතනම් සත්‍යෙටම ලක්කඩ හකට ඉන්නේ කොහොමද ඇට කියලා අහලා තියෙනවා. කටේ සද්දෙන් තේරෙන්නේ නැහැ. මට කොහොමද කියලා? මං හොඳින්. හෙට මගේ බර්ත්ඩේ එක හෙට ගෝල්ඩන් වොයිස් නිසාද මතක් කළා කියලා තියෙනවා. ඔයාට කරන්න නැති විශ්මල් ළඟ නෑ පද්මා. හරිද? ඔබ දුවා තමයි මට මැසේජ් කරන පොහොසත්ම කෙනා. අක්කට 40 පද්මා. කොහොමදනේ? ඔයාට මම ප්‍රාර්ථනා කරනවා හෙට ලබන්නා වූ උපන්දිනය නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුම් උපන්දිනයක් වේවා. වාගේ හිතෙතන හැම යහපත් බලාපොරොත්තුක්ම ඉෂ්ට වේවා කියලා. හරිද? හැමදාම සතුටින් ඉඳ ලැබේවා කියලා අපි වටහතරින් wish කරනවා. මහත්තයා වසන්ත පුතාල දෙන්න පන්ට පොල් පිහස්රත් එකතු කරගෙන මාත් ඉන්නවාත් එක්ක හොඳේ. හැමදාම සතුටින් ඉන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ මං. චාමියක්ගේ සින්දුවක් දෙනවද? දෙන්නම්. බයි හිතන සින්දුවක් අහන්නයි දෙන්නේ. නිෂා සිද්ධාවුද? ඔයාව ජායලෙන් එකතු කරගන්නෙම.

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව.
3: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව.
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
10: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස 4ට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Lakhana Golden Voice

වනාටේ හතලෙස් හයයි වෙලාව. දැන් ලංචක හැම ගත්තද? කල වෙලා එන්න ඕනේ. කොච්චර වැඩ කරත් සමහර ඉන්නවා කැම පසුවට. එහෙම පසුවට කල් දාලා ලෙඩ වෙච්ච අය ඕන තරම් ඉන්නවා හොස්පිටල් වල. හරිද? ඒක නිසා කොච්චර වැඩ තිබුණත් පොඩ්ඩක් වෙලාව බැලන්ස් කරගෙන ඔයාගේ කැම වෙනුනොත් අවධානය යොමු කරන්න ඕනේ. හරි. ජය වේවා කොහොමද කියලා තියෙන මැසේජ් එක බලන්න ආවේ මම. හොඳින් ඉතින් මං උත්තරයක් දෙන්නත් වෙයි නේ. රයිගමින් සරාචන්ද්‍ර ඩයසාව එකතු කරගන්නවා මං සිද්ධාක් අහන්න. දෙලන් නිරෝෂ් හංවැල්ලෙන් ආසිද්ධ කියලා තියෙන අපි බලමු සිද්ධ අහන්න. දිශ්‍රී ලහප කටය ධර්ණය ගලින් සද්දට ලක් අදහක් ගන්නවා. ධර්ණය කළ හැමෝම එකතු කරගන්න කියලා ඒ මැසේජ් එක තිබුණේ. හයියක්කේ අපි හැමෝම ඉන්නවා කොස්පත්තේ මයික් බයෝටෙක් කම්පැනි එකේ යාලෝ ටික. හරි සිද්ධක් අහන්න දෙන්නම්. හයි චාමි, ගුඩ් ඉවනින්. මං ගම්පහින් සදී. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙන රවීන්ගේ. රවීන්ගේ සින්දුවක් දැන් දමල් ලස්සකට ගත්තේ ශ්‍රියන්ගේ සින්දුවක්නේ. හරි නෑනේ, අපි හමු රවීන්ගේ සින්දුවකුත් ඉදිරියේදී. තව පෑ දෙකක්ම තියෙනවානේ. සුබදහවලක් චාමි. මම බුලත් සිංහලෙන් දහර නම පැටලුණා. දහර අදත් අපි අහගෙන ඉන්නේ ඔයාව කියලා තමයි තියෙන්නේ. අම්මා තාතා ඉඳුනිල් ප්‍රණීත මදු රංග ඉනුකි බබා තුහින බබා ආදිති බබා තරුෂි චාමිකා. ඒ කියන්නේ මන්නේ. හරි, thank you. අද සින්දුවක් අහමු. තව එක මැසේජ් එකක් විතරක් බලාගෙන සින්දුවක් අහන්න දෙන්නම්. හයි චාමි අක්කියෝ, කොහොමද සොසමල කියලා තියෙන්නේ? මාතලේ දිලිනේ ඔයාගේ ආදරේ පිරුණු මැසේජ් එක තමයි මං ඒ දැක්කේ. ඔයාව තාතරෙන් එකතු කරගන්නවා මම. 0.7 0.3 93.5 93.7 ඔය හතරට කිට්ටු වෙලා වෙන මැසේජස් මං එච්චර ගණන් ගන්න නෑනේ. වෙලාව මදි වෙනවනේ ඒකයි. ඒක නිසා කලින් මැසේජ්

0: 7 Lakhana Radio ITN
1: Ekai Venade Panastakai
2: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedimaluthraya NLP Hadhana Obath Adama NLP Hadhana Bala Ganna
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාකල මාතර කුරුමෑකල දුරකථන අංක 077-32-11-400
0: Lakhana Radio ITN.

0: Anna Radio ITN.
1: දවල් එකයි විනාඩි 57යි කියන්නේ චා මේ දැඟවා ඊළඟ පැයට යන්න ඕනේ කියන එකනේ නේද? මම තනියම යන්නේ. යන තැනක ඔයාලාත් එක්කතු කරගෙනව තමයි යන්නේ. අපි එහෙනම් දෙවෙනි පැයදී

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Pasra dekhai vinari khai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබුණු කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම විනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොළඹ රථවාහන තදබදය අවම කරමින් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපීම වෙනුවෙන් නව මෙට්‍රෝ බස් අත 112ක් අද දහවෙනිට එක්ර තිබෙනවා. මෙට්‍රෝ බස් අත සේවය ස්ථාපිත කිරීමට රජය වැය කළ මුදල රුපියල් බිලියන 7.5ක්. බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් අත 112ක් දහවෙනිට එක්රුණේ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීන මෙට්‍රෝ බස් අත සේවාව හඳුන්වා දීමේ වැඩපිළිවෙල 2025 අයවැය යෝජනාවක් ලෙසයි ආරම්භ කෙරුණේ. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීන බස් අත එක්කිරීම සඳහා පතුල පහත් බස් අත 100ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කෙරුණා. ඒ අනුව මෙට්‍රෝ ලැබුණු බස් අත 104ක් සහ ජපාන් රජය ලබා දුන් බස් අත 8ක් අද සිට ධාවනයට එක් කර තිබෙනවා. වසර 23කට පසු ඉරාකයේ රැඳී සිටි අවසන් ඇමරිකානු හමුදා කණ්ඩායමද ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. 2003 වසරේ ආරම්භ වූ ඇමරිකානු හමුදා මෙහෙයුම් ඒ අනුව අවසන් කිරීමට නියමිතයි. ඉරාකයේ අවසන් ඇමරිකානු හමුදා කඳවුර හෙට වන විට හිස් කිරීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ඇමරිකා හමුදා ඉවත් කිරීමත් සමග ඉරාකයේ ඉරානයට සම්බන්ධ දේශපාලන සහ සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම් තවදුරටත් ඉහළ යා හැකි බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දුන්නා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් කවලක් පරිස්සමෙන් කිහිලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: 95 FM 93.7 Lakhana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: හවස දෙකයි වෙනට 11යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හවස දෙකයි වෙනට 11යිනේ. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අද මාත් එක්ක කතා කර කර තව පැයක් විතර වගේ ගත කරන්න පුළුවන් පැය දෙකක් කියලා කියමුකෝ. 0.7, 0.3, 0.95, 0.97 අපේ මැසේජ් නම්බර් එක. එවලා තියෙන මැසේජස් ටික ඉතින් මම බලබල ඉන්නේ. කියන්න තමයි තියෙන්නේ. බලබල ඉඳලා මොනවා කරන්නද කියන්නකෝ කියලා හිත කිව්වනේ ටක් ගාලා. හරි හරි කියන්නම්. හයි අක්කි, පිටිපන මල්ටි ඔයාව අහන ගමන් ඉන්නේ. Thank you. අම්ම අපේක්ෂා, තාතා උපුල්, ලස්සන සිද්ධාක අහන දෙන්නම් ආතම. ඔපෙල් එකේ විමල සේනවා මට මැසේජ් එකක් එවලා තියෙනවා. සඳ මාල්ද කියලා ඉස්සෙල්ලා මට ක්ලියර් කරගන්න ඕනේ. සඳ මාල් කියලා තමයි තියෙන්නේ. ඔයාගේ බර්ත්ඩේ එක කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසේ උපන්දිනයක් වේවා කියලා අපි හැමෝම එකතුලාට ආතරේ ආශිර්වාද කරමු. හැමදාම සතුටින් ඉඳලා බේවා කියලා. හරිද? ඊට පස්සේ අයිබෝවන් සබදාව ලක්ෂාමි මම ඔයාව අහගෙන ඉන්නෝ. ටීනා බාඳුරා ගොටින් අසනීපෙන් හිටියක් කියලා දිනෝනේ. පහකේ දවස් ටිකේ දැන් හොඳින් නේද? සුව වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ලැබේවා. හින්දි සිද්ධාක් ඕනේ කියලා තියෙන්නේ. මම මේ පැය පටන් ගන්නකොටම හින්දි සිද්ධාක් අහන්න දුන්න නිසා තව ටිකකින් ආයි හින්දි සිද්ධාක් අහන්න දෙන්නම්. දැම්මනේ මේ හොඳේ. මොකද මේ කියන්නේ, හිනාව උතුර ගන්න මිනිස්සු පිරුණු ලෝකෙක මොන ප්‍රශ්නේ ආවත් හිනා වෙන්න කියා දෙන මිනිස්සු මුණ ගැහෙන එක වාසනාවක්. කනේනම් තේරුණාද? චමි කොට කාලකින් අනේ කියලා තියන වරකා පොළ රන්මිණී විලාසිතා එක්කින් බොස් පුෂ්ප කුමාර, ඉසරු මල්ලි කුමාරියක්ක, සන්ධ්‍යානන්ගේ, අවන්තිනන්ගේ, සුජීවනන්ගේ, චමිද පුතා, චලන පුතාවත් එකතු කරගන්න කියලායි තියෙන්නේ. අපි සින්දු අක්කාමු හොඳේ. මම බැලුවා මේ ලස්සන ගෑනු ළමයගේ ෆොටෝ එකක් කියලා තියෙන්නේ කවුද කියලා. හරි, තැන්කියු. අපි ඊළඟ මැසේජ් එක කියන්න කලින් සින්දු අක්කා ලැබුද? හස දෙකයි වෙනාදී 13යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩේ 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: ශක්ති සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්සප් 0666-793-9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
4: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
5: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
7: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN Lakhanda Golden Voice Heta Golden Voice Vedikavata Eranga Bandara Matale Kasper Ranwalage Maravila Duminda Udayasiri Piliyandala Sumit Rajapaksha Karaputugala Gampolin Netra Devrandi Geet Kasun Mavanella Bandaravila Hansika Tatsarani Netni Irosha Madivela Rangana Vikramasinghe Dehiyovita Aisha Jayawardena Mahava Kalutari Sumedha Lakmali Mavanellin Janani Nirushika Obe Tarangakaruwange Dakshata Gana Danaganna Savasa Eke Sita Hatara Dakwa Lakhanda Golden Voice Ahanna Golden Voice FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩ දෙයි
2: වෙලාව ඔබ වෙත ගෙනා
3: හැංගි හැංගි බඳගෙන වෙස නැත මුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලු

හවස දෙකයි වෙනාඩි 30යි කියලා දැන් ටිකකට කලින් කිව්වනේ. තාම 30යි. හරි 0.7යි 0.3යි 93.5යි 93.7 අපි මැසේජ් නම්බර් එක. දැන් ඊයේ තරංකරුවන් 12 දෙනෙක් තරංග වැදුනා. හෙට තවත් තරංකරුවන් 12 දෙනෙක් තරංග වදින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ අය කවුද කියලා මම චුට්ට මතක් කරන්නද? හෙට තරඟ වදින්නේ මාතලෙන් එරංග බණ්ඩාර, මාරවිලෙන් කැස්පර් රංවලගේ, පිළියන්දලෙන් දුමින්ද උදයසිරී, කරපුටු කරින් සුමිත රාජපක්ෂ, ගම්පොලින් නේත්‍රා දෙවුරන්දි, මාවනැරෙන් ගීත් කසුන්, බණ්ඩාරවලින් හංසිකා තත්සරණි, මාදිවලින් නැත්මි ඉරෝෂා, දෙයෝබෙට රංගන වික්‍රමසිංහ, මහවින් අයශා ජයවර්ධන, කළුතරින් සුමේධා ලක්මාලි, මාවනැල්ලෙන් ජනනි නිරෝෂිකා. ලෑස්තියෙන් ඉන්න හෙට දවල් 1:04 වෙනකන් ඔයාලා එදා කොහොමද සිද්ධු කිව්වේ කියලා අහන්න පුළුවන්. ඔයාලට දා ලැබිච්ච විනිශ්චය කොයි වගේද කියලා දැන කියා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් සමහර මගෙන් අහනවා අද මගේ එක නැහැනේ. ඒ කියන්නේ හෙට ප්‍රචාරය වෙනවා කියලා අද මගේ නම ගියේ නැහැනේ කියලා. ඒ කියන්නේ මේ ගිය ඉරිදා රෙකෝඩින් වලට ආපු අයනේ නේද? ඉවසලා ඉන්න. අපි කලින් කියනවා ඔයාලගේ ගීත ප්‍රචාර වෙන්නේ මෙන්න මේ දවස්වල. අද කියන්නේ ඔයාගේ නම කියවුනේ නැති වුණාට ඉතිරි සතියේ ඔයාගේ නම අනිවාර්යෙන් කියවෙනවා. ඔයා සින්දුවක් කියවන්නේ නේ. ඒක නිසා FM 93.5ට 93.7ට කන තියාගෙන ඉන්න. අයිබෝවන් ලක්හඬ සින්දුවකට අපිවත් එකතු කරගන්න. මම මැසේජස් ටික බලන්න ආවේ හොඳේ WhatsApp එක පැත්තට. ජාලි නිරෝෂණී සහ පෞලයව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මම මෙහෙම දෙයක් කියනවා. තමන් නිසා අහිංසක සතෙකුගේ කුසකින්න නිවෙනවා කියලා හිතට කොට දැනෙන සතුට කවදාවත් සල්ලි වලට ගන්න බෑ කියලා තමයි ආ පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙන්නේ. ඒක ඇත්ත නේද? මම දැකලා තියෙනවා මේ පොයේ දවස් වලට කූඹින්ට පවා දාසල් දෙනවා. වෙන දවසකට ඉතින් බලන්න ඕනේ කූඹි කූඹි ටික අර සීනි බෝතල් එම වහලා හිටියොත් මොකද වෙන්නේ කියලා. එහෙම එක දවසකට ත්‍රක් සීමා කරන්න නැතුව ඒ කරුණාව හැමදාම හිතේ තියාගත්තොත් ඉතින් වටිනා නේද? සපතහ වලාකේ වාචාමේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා ගනි මුල්ලේ මේ මැසේජ් එක. අරෙන් ෆැෂන් එකෙන් මංචු අක්කා, හෂිනි, චාමිකා, නිරෝෂා සහ තෙව් බබාවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අයිබෝ වේවා, සුබම සුබ ලස්සන දවසක් අනුරගමානුලාවති. කොහොමද? මහත්තයා සිරිල්, දුව අනුෂිකා, පුතා ප්‍රදීප, දුව පේශලා, පුතා හර්ෂම, අමෙලියා සමරසේකර. අමෙලියා මොන්ටිසෝරි ගිහලා ආවද? ඔයා දැන් ආසාවෙන් මොන්ටිසෝරි යන්නේ කියලා මට කියලා තියෙනවා. නියමයි. චාමි අපිට සින්දුවක් ඕනේ. සුනන්ද සහ සුනන්දනී නේද රූපසේන? මොකක්ද අනිවාර්ය නම වෙලා තියෙන විදිහ සුනා සහ රූපේ කියලා මට මතක තිබුණා. හින්දා හොඳයි. වෙන කෙනෙක් නම් හිතන නමක් කියනවා. ඇහුණද රූපේ? ඊට පස්සේ නම හරියට එවන්න ඕනේ. හවස දෙකයි වෙනාඩි 33යි. පමා වැඩි ඔබ පමා වැඩි කියලා කියන්න තියන්නේ නැතුව මට මැසේජ් එකක් එවන්න හොඳේ. 0.7 0.3 93.5 93.7 ට.

0: බිස්නස් එකේ දියුණුවට ගැලපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැලපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: දෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 30 මන්දාරනායක ජාතික පාසල බලකොල්ල.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.
3: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
4: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
5: හවස 2 වෙනි 46 වෙලාව. 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්නේ.

අයි විනාඩි 45යි වෙලාව. ඒ අතර මට අකර තිබ්බ ගොඩාක් උනාල දන්නේ නැහැ නවල සින්දු අහගෙන හිටියා. හරි හරි. දැන් මං හිතන්නේ ඔක්කොම හරි. 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක කන පොඩ්ඩක් කීං ගැවන සමාව භජනය කරන්න ඕනේ මං. හරිද? දැන් හරිනේ. හරි 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක. පොඩි තාක්ෂණික දෝෂයක් ආවා. හරිද? දැන් හරි. සුබතාවලක් ලකන්න අපිත් එකතු කරගන්න වගේ ප්‍රෝග්‍රෑම් එකට අම්බලන්කුට සොරංකාගේ මැසේජ් එක. සතර ලක්කට අහනවා කියලා දිෂිනී කඩේ යාළුවෝ ටික මට මැසේජයක් එව්වට මං කලින් එපු මැසේජ් එක කිව්වා. අයි කියන්න බෑනේ. හරිද? ඔලව එකතු කරගත්තා. සවන පිනවන මිහිරි හඬ ඔබේ දෙවියෝ දුන් දයාතකි. සිතර දෙන අදහස් ඔබේ උපතින්ම ඔබගේ උරුමකි. රසික ලෝකෙට ඔයා දෙන්නේ සඳක වාගේ එළියකි. චාමි ඔබ මෙන් මමත් මේ රට උපන් සුන්දර කවියකි. ක්‍යා බාත් හේ නියමයියා. අල්බෝම් වල ජගත් රෝහන ගොඩන වයිස් හැදකන ලස්සන කෙල්ල ලස්සන සින්දුවක් දෙන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. ඉරිසියානේ හංගින ඔයාලට. හරි හරි අපි සින්දුවක් අහන්න දෙන්න. ලස්සන දවසක් චාමි නංගේ අද අපි ඉන්නවා. දුවල දෙන්න මෙත්නාදී අමම්දී මහත්තයා හේමාතද සෙල්ල අම්මා ඩිංගිරි වැඩේ.

එකතු කරගන්න කියන එක තමයි මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ. දැන් අර සුදුහ කියලා කියන්නේ ආ කිනවා මම බැලුවා කියන්නේ නැද්ද කියලා. හරි, හයි ශාබිනාගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. දුව අංජලි පොතා හසරල් කැන්ටිවලින් නිරේෂා, ඔයා ටික දවසකට පස්සේ නේද මට මුණ ගැහෙන්නේ. ඔයවම් ලස්සන සින්දුකට එකතු කරගන්න. ආදරණීය සුන්දරු සන්ධ්‍යාවක කියලා තියෙන මේ මැසේජ් එක ඇහැලියගොඩ මියනුකොළ තැන්නේ විනීත අයිරංගනියවාගෙන්නේ. ඔයත් මාවහන් ඉන්නවද? ස්තුතියි. සුදු පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයාට කිව්වද? එයා මතක් කරනවා කියලා. මං නම් ඉතින් කිව්වා මගේ වැඩේ හරි. සින්දුව කහලෙමුද? 2:48

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩුවලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
2: හවස 2 වෙනාදී 50 හයයි වෙලාව. අපි මේ පැයටත් අයිබෝන් කියලා සමුදේලා අයිබෝන් කියලා පිළිගමුද අපේ තුන්වෙනි පැය. මොකද කියන්නේ? හානේ 0.7, 0.3, 0.95, 0.7 මට මැසේජ් එකක් එවන්න. ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගෙහෙලා අද තියෙන අපේ පෝස්ට් එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝම ඊළඟ පැයේ මොන ගැහමු න්ියුස් ටිකක් තහනම්.

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුරේ ගින්නලියේ ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: තේක්ක දෙවතුගයක් කැබ්‍රතයකින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙක් වැල්ලවායේදී අත්අඩංගුවට තිබෙනවා. වැල්ලවාය පොලිසියයි වැටලීම සිදු කළේ. කැබ්‍රතේ ප්‍රවාහණය කළ හැකි ආකාරයට තේක්ක දෙවතුගේ කපා සූක්ෂම ලෙස ඔහු ප්‍රවාහණය කරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. දෙවතුගේ වටිනාකම මෙතෙක් තක් සීරු කර නැහැ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බැංකොක් නගරයට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් තායි එයාර්වේස් ගුවන් කමන් රැසක් අවලංගු කර තිබෙනවා. බැංකොක් සිට අද ක්‍රියාත්මක කිරීම නියමිත තිබූ ගුවන් ගමන් 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි තායි එයාර්වේස් සමාගම නිවේදනය කළේ. ඒ නියමිත ගුවන් ගමන්වලින් 30%ක් පමණ වෙනවා. පසුගිය දින දෙක තුළ ගුවන් ගමන්වලින් 97%ක් පමණ ප්‍රමාද වුණා. මේ අතර බැංකොක්ගේ ස්වර්ණභූමි ගුවන්තුරුපලේ ගමන් බලු හැසිරවීමේ කටයුතුද ගංවතුර හේතුවෙන් අඩාල වී තිබෙනවා. තායි එයාර්වේස් ගුවන් ගමන්වලටද අදාළ ගමන්මලු 5000ක් පමණ තවමත් ගුවන්තුරුපලේ ගොඩ කැසී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒවා පැය 72ක් ඇතුළත හිමිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවද තායි එයාර්වේස් ගුවන් සමාගම ප්‍රකාශ කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

9:09 වෙනාට 9:00යි. 0.7යි 0.3යි 93.5යි 93.7 අපේ මැසේජ් නම්බර් එක. මේ පැය විතරයි ඕන් වෙන්නේ. මැසේජ් එක කරනවා නම් දැන් තමයි වෙලාව. හරිද? බලමු. හයි, සුබ දහවලක් වේවා කිව්වට දැන් ඉතින් හැන්දෑව එකනත් එනවනේ නේද? ඔයාව සත්‍යෙටම අහගෙන ඉන්නේ 15ක් නෑ ඉතින් කියලා තියෙනවා. ඔයාගේ නම මං හිතන්නේ රන්තික හරි රන්තිකා හරි වෙන්න ඕනේ, නම එවලා නෑ. ඊට පස්සේ නම එවන්න. හරිද? අකට 0.90 නම්බර් එක නම එවන්න පුළුවන්. අයිබෝවන් මට පාතින් සබෝධි සමිතිය ඔක්කොමලව එකතු කරගන්න. ආනන්ද හෙමපාල, කරුණාදාස, සෝමදාස, රංජිත්, ඉලේ පෙරුම, නන්දලා, සිරි කුමාර, ජතිස්ස, ලක්ෂ්මන් මත් එකතු කරගන්න කියලා තියෙන්නේ. බොරලස්කමුවේ දිනිත, විමුක්ති, හර්ෂ.

සිංහ, නිමල්, චන්දන සඳරුවන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කියලා දෙනවා. දෙන්නම් ලස්සන සින්දුවක්. Good afternoon. Gwen Davis, Suranga, Jingle, Rukmal, Damien Hay, Noan, Nido, Clement, Ravi, Isuru, Priyant, Uday Kumar එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. සුබතාවලක් ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා, වොයිස් එකත් ලස්සනයි කියලා දෙනවා. සින්දුවකට එකතු කරගන්නම් දිගනින් ලලින්ද ඔයාගේ මැසේජ් එක. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා ලව්වෙන් දර්ශනීය කුමාරතුංග කොහොමද? ටික දවසකින්. හායි, සුබ සන්ධ්‍යාවක් ඔයාට. අපිත් අවහගෙන ඉන්නේ අපේ රේණුවකගේ උපන්දිනයට සුබ උපන්දිනයක් වේවා කියලා. බුලත් කොහොපිටිය පනා පිටියේ මහත්තයා සුමිත්, රූපිකා අක්කා, තනුජා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. රේනෝ රේනෝ මල්මිටේ රේනෝ එයාගෙන දෙන්නේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා කියන්න යන්නේ. මම එයා ඉන්නවද කියලා බැලුවේ. අහගෙන නේද ඉන්නේ? Happy birthday. ඔය වගේම ඉනාවලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. හරිද? සින්දුවක් අහන්න යන්නේ නම් හවස 3 වෙනාට

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: හවස 3යි වෙනාඩි 19යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර 5.8 පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක් පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බල

0: විමසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව.
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව.
4: දසුන් විත් යෂෝ. සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව. 18 වංගුව.
2: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN, Lakhanda Golden Voice. Heta Golden Voice Vedikavata Eranga Bandara Matale Casper Ranwalage Maravila Duminda Udayasiri Piliyandala Sumit Rajapaksha Karaputugala Gampolin Netra Devrandi Geet Kasun Mavanella Bandaravila Hansika Tatsarani Netmi Irosha Madivela රංගන වික්‍රමසිංහ දෙහියෝ විට අයිෂා ජයවර්ධන මහව කළුතරින් සුමේදා ලක්මාලි මාවනැල්ලෙන් ජනනි නිරෝෂිකා. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සවස 1:00 to 4:00 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ආන්න. Golden Voice.
1: Havasa tonai venade visitonai.

0: ETN.
1: හවස 3:26 වෙලාව. කාලේ සෑහෙන වේගෙන්. වේගෙන් වේගෙන් වේගෙන්. කෆීර් එකක් වගේ. ඉක්මනට ගත වෙලා යනවා නේද? 0.7, 0.3, 0.93, 0.7 ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහිල්ලා ලක්කඩ Golden Voice chat with Charmy කියලා අපි post එකක් තියනවා දැක්කද? ඒකට ලැකි කතාල comment එකක් දැම්මද? මං ගිහින් ඒ comment සබ ඔක්කොටම මම reply කරගෙන ගියා. බලන්න ඒ අතුරු වගේ comment එකක් තියනවද කියලා. හරිද? මං ආවා text messages පැත්තට. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මේ දිනේ ගමේ උපනන්ද කොහොමද? සින්දුවක් අහන්න දෙන්නම් ඔයාලට මං. හයියකේ සින්දුවක් ඕනි අපි නව්‍යා ෂූ ෂොප් එකෙන් නිලන්ත අම්බලන්කොඩි නාව එකතු කරගන්න. දෙවි ඇති තුරා සදා වාසනාවන් කියලා තියෙනවා. රත්නපුරේ රත්නේ තමරා කුමාරි කොහොමද? වටම ලස්සන සින්දුවක් ඊළඟට දෙන්න ලෑස්ති කරලා තියෙන හින්දි සින්දුවක් හරිද? අයිබෝවන් වාසනාවන් චාමි සේන අයියා කුරුණෑකලින් ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. Good evening, Sindhuwa Kone, Gampulin Vasanta Kumari, Agira Dinne. Abe Pusse Lakshman Uncle, Watrat Sindhuwa Kone Kela Teno, Sindhuwa Kamu. Chami Mahati Innawa Hindi Sindhuwa Kone, Chamdi Mahawat Passa Lenge Pu Message Eka Niyamai. Belawati Me Message Eka Thank You Hindi Sindhuwa Nila Asse Kela Tibune. ආහා යකේ කොහමද ඔයාට දැරණියගල ඉඳලා අපිත් ආව අහගෙන ඉන්නේ චරණ අයියා චමත් අයියා ලසන්ත අයියා අසංග අයියා අමර මල්ලිවත් එකතු කරගන්න ආකාශ මල්ලි තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ හැමදාම ඉතින් ඔයාව අහගෙන ඉන්න කියලා තියෙනවා thank you දැරණියගල ඉඳලා මොකද කිව්වේ මොකද චාමිය කිව්වේ කියලා මගෙන් අහනවා දැරණියගල ඉඳලා අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඔයා නම්බර්ස් දෙකකින් එවලා තියෙන අයියානේ ඔයාමව පටලවනවා එකම මැසේජ් එකේම නම්බර්ස් දෙකකින් එව්වා උනාට මම සැලකිල්ලෙන්නේ මැසේජස් කියවන්න යන්නේ නේද ඒක නිසා මම ඔවට අහුවෙන්නේ නැහැ හරි ආයි WhatsApp එකේ පැත්තේ මැසේජස් තියෙනු ට්‍රැෆික් වෙලා තියෙන්නේ පැත්ත මම බලන්න වන්ත නැහැ කියන්න බෑ බලනවා මැසේජ් දෙක පස්සේ කියන්න හවස 3:30 වෙලාව හිතන්නේ විනාඩි කීයක් විතර ගත වෙලා කියලාද 3:30 වෙලා විනාඩි 29යි මේ වගේ හිත සනසෙන සින්දුවක් අහන්න ඒක හොඳ වෙලාවක්

0607-93-5-93-7 මැසේජ් නම්බර් එකට මෙච්චරට මැසේජස් එවනවට මාව අහගෙන ඉන්නවට බොහොම ස්තුතියි හොඳේ. එකපට හරීම සතුටක්. තැන්කූ. හයි ශාමී, කොහොමද ඔයාට ලස්සන සින්දුවක් දෙන්න? සුමුතු සඳමාලි ටෙලානේ අඹගහපුරෙන් මාව තාදරෙන් එකතු කරගන්නවා කියලා තිබුණා. හයි චාමී, සුබ සන්ධ්‍යාවක් ඔයාට. සුපුරුදු ආතරෙන් ලැංකතු කමින් අහගෙන ඉන්නවා කියලා නිෂූ මට මැසේජ් එකක් එවලා තිනවා මැලේසියාවේ. එයා පෝස්ට් එකක් එවලා තිනවා, මම ටිකක් එක දිගට තියෙන නිසා කෙටියෙන් තක්කාලා කියන්න. සමහර දවස්වල ඔබට හිතෙන්න පුළුවන් හැම දෙයක්ම මට විරුද්ධව යනවා කියලා. නමුත් සමහර විට ජීවිතය ඔබට විරුද්ධව නෙවෙයි, ජීවිතය ඔබේ සැලසුමට අනුව සිදුවෙන්නේ නැහැ කියන එක විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. කෙනෙක් ඔයාව අතහැරලා යනවා, අවස්ථාවක් ඔයාට අහිමි වෙනවා, ඔබ බලාපොරොත්තු වෙච්ච දෙයක් සිදුවෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ මොහොතේ අපි කියන්නේ මේක වෙන්න තිබුණේ නැහැ කියලා. හැබැයි ජීවිතය සමග සටන් කරනවට වඩා ඒ ගමන පොඩ්ඩක් තේරුම් ගන්න, අතීතය වෙනස් කරන්න අපිට බෑ, අනෙක් මිනිස්සු පාලනය කරන්න බෑ, හැම ප්‍රතිඵලයක්ම ඔබට තෝරලා බේරලා අයිති කරගන්නත් බෑ. නමුත් ඒ දේවල් ඉදිරියේ ඔබ කවුරු වෙන්නද තෝරාගන්න කියන එක තීරණය කරන්න ඔබට නිසි බලය තියෙනවා. හරිද? ඒ නිසා ඇයි මටම කියන ප්‍රශ්නය වෙනුවට ඔබ අහන්න මේ අත්දැකීමෙන් මම ඉගෙන ගන්න මොකක්ද කියලා. ජීවිතේ හැම දොරක්ම ඔබට අවශ්‍ය තැනට ඔබව අරගෙන යන්නේ නැති වෙන්න පුළුවන්. සමහර දොරවල් වැහෙන්නේ ඔබව වෙනත් මාර්ගයකට යවන්න වෙන්නත් පුළුවන්. ජීවිතය සමග සටන් කිරීම අඩු කළාම ඔබට ජීවිතය ඇසෙන්න පටන් ගන්නවා. බලන්න කොච්චර ලස්සනද කියලා, මම මේක කොච්චර ලස්සද ගලපලා කිව්වද කියලා. Thank you Nishu. ඔයා ලස්සන අදහසක් හැමදාම මට එවනවා. ඒ වෙනුවෙන් මගේ ආදරය ගෞරවය ඔයාට හොඳේ. චෝමි, අවසන් හොරාවේදී එක්කුණා කාරි නෑ නේද කියලා අහලා තියෙනවා. කාරි වුණා තිති මොකෝ, එපා කියන්න. ඔයාව එකතු කරගන්නම්. හරිද? බිසි වුණා මොහොම තමයි කියලා කියන බොයකට සුමනා. ඒ කියන්නේ ඔය බිසි කියලාද මේ කියන උත්සාහ කරන්න? මං හිතන්නේ ඔය බිසි කියලා. හරි, කමන්න, මැසේජ් එකක් එවුවනේ. රන්දිකා, තැන්කියූ මැසේජ් එකක් එවුවට ඔයාටත්. ඊට පස්සේ මාත් ඉන්නවා චමි, සින්දුවක් ඕනි කියලා කියන්නේ චමින්ද ධර්මසිරි. එයනේ නමවන් නැත්තේ, ඔයා තාම මේ පුරුද්ද අත්හැරලා නෑ නේද? ගෝල්ඩන් වොයිස් චැට් වෙත් චමි, සින්දුවක් දෙන්න, සින්දුවක් දෙන්න. හලාවතින් පැට්‍රික් ඇන් සහන් ෂෙවන් ෂනෙල් රශ්මිදුව ලිලි මොනෙස්ටා දුව මොරින් වල ඔක්කොමල එකතු කරගත. හරිද? ඊට පස්සේ හයි චාමිනංගී, කොහොමද ඔයාට සෙන්දුවක් ඕනේ කියලා යටි අන්තට ශිවන්ති තමයි මේ මැසේජ් එක මට එවලා තියෙන්නේ. ඔසාකා කිරිපත් කොටින් ලක්ක දහගෙන ඉන්නවා මේ වෙලාවේ. Mr. Udesh, showroom manager, Kumara, Gihan, Gunasiri, Sujitha, Niluka, the Niluka, the Danne. Ashan Ninwa, Shehan, Emaya, Nimesh, Vishwa, LSO, Prema Kanti, Alhamo Megadukaragana, Hadda. ඒ දුමින්ද අමරසූරිය වත් මට මැසේජ් එකක් කියලා දෙනවා. සතුටින් ඉන්න, ජය වේවා කියලා. සේම් ටු යූ. ඔයත් සතුටින් ඉන්න, ජය වේවා. හරි, හවස 3 විනාඩි 41යි. අපි ලක්කඩ Facebook page එක පැත්තට යන්නයි හදන්නේ මේ සිද්දෙන් පස්සේ. හරි, වා කමෙන්ට් එකක් දාලා තිබ්බොතින් මම බලා ගන්නම්.

හවස 9:45 වෙනව. හෙට සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා. හොඳ දවසක් මං කියන්නේ නේ. මොකද දොළොස් දෙනෙකුගේ හදවත ඩික් ඩික් ඩික් ඩික් ගාලා ගහයිලා. එයාලා එදා සින්ද කිව්වේ කොහොමද කියලා අහන්න පුළුවන් වෙනවා හෙට. එරංග බණ්ඩාර මාතලෙන්, මාරවිලින් කැස්පර් රන්වලගේ, පිළියන්තලෙන් දුමින්ද උදයසිරි, කරපුටුගලින් සුමිත් රාජපක්ෂ, ගම්පොල නේත්‍රා දෙවුරන්දි, මවනල්ලගේ කසුන්, බණ්ඩාරවලින් හස්සිකා තත්සරණි, මාධවිලින් නෙත්මී රෝෂා, ලෑස්තිද ලෑස්තිද ගමටම ගියන්න ඕනේ. ඊට පස්සේ දෙහිඔවිටින් රංගන වික්‍රමසිංහ, මහවෙන් අයෂා ජයවර්ධන, කළුතරින් සුමේධා ලක්මාලි, මාවනල්ලෙන් ජනනී නිරෝෂිකා. ඔන්න ඔයාල තමයි හෙට ගීතවත් වෙන්නේ. එකේ ඉඳන් හතර වෙනකන් අපි අහන් ඉන්න අමතක කරන්න එපා. දැන් මේ තරඟයට ආපු නැති මාව මේ වෙලාව අහන් ඉන්න ඔයාටත් කියනවා කාර්යභාරයක් මෙතන. මේ ලක්කන ගෝල්ඩන් වොයිස් සින්දු කියන අපේ තරඟකරුවන් තරඟකාරණියන් අතරින් වාට හිතනවා මෙන්න මේ කෙනා හොඳටම සින්දු කියුවානේ යන්නේ. මෙයාව අපි ඉස්සරහට යවන්න ඕනේ කියලා ලක්කන සහ ලක්කන ගෝල්ඩන් වොයිස් අපි Facebook page follow කරලනම් තියෙන, like කරලනම් තියෙන. ගේම් බලන්න අපි ඒගොල්ලන්ගේ post එක අනිවාර්යයෙන්ම share කරලා තියෙනවා. එතන ගිහිල්ලා ඔය හිතේ තියෙන මනාපේ අනේ අස්සහක් කටහක් නෑ කියලා ඔයා සටහන් කරන්න. හරිද? එතකොට අපි බලනවා ඉදිරියේදී විනිශ්චය මණ්ඩලයේ මනාපයත් එක්ක ඔයාලගේ SMS, ඔයාලගේ කමෙන්ට්ස් වල මනාපත් කොහොමද කියලා එයාට. ඒ අනුව තමයි ඊට පස්සේ ඊළඟ වටෙන් එයාලා ඉස්සරහට යනවාද මගෙන් නවතිනවද කියලා තීරණය වෙන්නේ.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: හැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
3: ඉහින් දාල මෙහින් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයිවේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට

හවස 3:52 වෙලාව අපිටත් සින්දුවක් ඕන කියලා අලව්‍ය දිස්නාවා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සින්දුව ගන්න දෙන්නයි. චෝමියක්ගේ සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. අපිත් සින්දුවකට එකතු කරගන්න තුෂාර මෝටර්ස් එකෙන් කියලා තියෙනවා. තුෂාර, කසුන්, සංජීව අනිත් හැමෝමත් එකතු කරගන්න. හරිද? ඊට පස්සේ පොරොන්දු වෙච්ච විදිහට මට ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තට යන්න බැරි වුණෝතින් අයි මම බ්‍රහස්පතින් දැවිලා හමාරයි නේද? ඩක්කලයන් ඩක්කලයන් ඩක්කලයන් ෆේස්බුක් පේජ් එකද අපි පෝස්ට් එකක් තිබුණානේ ගෝල්ඩන් වොයිස් චැට් විත් චෝමි කියලා. ඒක දැක්කද දැකලව කමෙන්ට් එකක් දැම්මද කියලා බලන්නයි හදන්නේ මම. හොරය අල්ලගන්න යන්නේ. මොකද කියන්නේ දිලානේ රෝෂ්? කටහඬ ලස්සන නිවේදිකාවක් කියලා තියෙනවා. අන්න ඒකයි මුලින්ම දැකේ කමෙන්ට් එක. හරිද? සුමනාගර තිලක චාමි කියලා තියෙනවා. චාමි, yes yes. ශ්‍රී මල් රණතුංග, දර්ශනී කුමාරතුංග, සුබ දවසක් කනදේශෝ දෙංගනි, පියල්ජේ, හයි කුමාරේ, දහනායක සුබ දවසක්. ගංගා බලාගෙන ඉන්නවා ගෝල්ඩන් වොයිස් මොකද වෙන්නේ කියලා. ඔයත් සිංදු කියනවා කියලා තියෙනවනේ. ඔයගේ සිංදු කවද යන්නේ කියලා ඔය සැකෙන්ද ඉන්නේ. ඉදිරියේදී කියලා මම විශ්වාසයෙන් කියන හැබැයි අනිවාර්යෙන් යනවා. හරිද? උදිත කුමාර මනතුංග, පැට්‍රික් කරුණා පළවාට විතරයි යන්නේ. ඇත්ත තේරුනේ ඔයාගේ ආමන්ත්‍රණයට මං කිව්වේ. හරිද? සුමිත රාජපක්ෂ, thank you. යුරෙන් මතුශංක, හයි කොහොමද යුරෙන්? තිසරයේ ටීම් එක හැමෝම එකතු කරගන්නවම දහරා සුබ දවසක් වේවා කියලා තියෙනවා. ප්‍රේමසලේ, හයි සුබ දහවලක් වේටත් කිව්වට දැන් හැන්දත් වෙලා. එසල් ෆනාන්ඩෝ, ආයිෂා තෙන්නකෝ නාදරේ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. මාත් ආදරේ. ශ්‍රීමල් රණතුංග, ගෝල්ඩන් වොයිස් ඊළඟ වටේ පටන් ගන්නකන් නොයිවසිල්ලෙන් අපිත් බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. අපිත් නොයිවසිල්ලෙන් ඉන්නවා එක පටන් ගන්න. එතා ටික දවසක් ඇය කියන්නේ ඔක්තෝබර් මාසේ මැදක් වගේ වෙනකන් තරඟ කරන්න තියෙනවා. පළමු වටේ වෙනකන් තරඟ කරපු තරඟකරුවන්, තරඟකාරණියන් ඔකලන්ට තියෙන්නේ ඒ අය අතරින් වඩාත්ම හොඳ කෙනාව තෝරලා ඉස්සරහට යවන්න. ඒ වෙනකන් මංජල ප්‍රදීප්, හයි චාමිනංගා, සුබ දවසක් කියලා තියෙනවා. ජීවන් සුනංග, ඔයාලගේ කමෙන්ට් එකට thank you කියලා කියන්න ඕනේ. එහෙනම් නම් කී නොකී ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. කමෙන්ට්ස් ගොඩක් තිබුණා, ලයික්ස් දාලා තිබුණා, ෂෙයා කරලා තිබුණා, thank you. තන වෙනස් වුණාට නේද, නම වෙනස් වුණාට ඉතින් තන මාරුනේ නෑ වගේ නේ මං. ඒක නිසා අමතක නොකර මම අහනවා ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අපි ආපහු මේ විදිහට chat එකක් දාමු කවද දන්නවද? ඉතින් පස්සේ හෙට ලක්කන ගෝල්ඩන් වොයිස් තරඟකරුවන්ගේ තරඟ අහන්න බලවන්නේ. chat එකක් දාගන්නව නම් අපි කවද්ද බ්‍රහස්පතිදා එකට එන්න? එහෙනම් ගිහින් එන්නද? පරිස්සමට ඉන්න. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: විලම්ස සවස 4යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොළඹ කොටුව සිට ගම්පොල සහ පේරාදෙණි දක්වා දුම්රිය දහවනේ ලබන දෙවන්දා සිට යළි ආරම්භ කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සබනසිංහ මහතා ප්‍රකාශ කළා. දිට්වාවින් දැඩි ලෙස හානිටපත් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව මෙලෙස දුම්රිය ගමන් ආරම්භ කරන බවයි අසංක සමරසිංහ මහතා සඳහන් කළේ.
5: දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සැලසුම් කළා තියෙනවා දෙවෙනි දැම් සවස් කාලයෙන් පස්සේ කොළඹ ඉඳන් පේරාදෙණිය ගම්පල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට. දිත්වා සුලිකුණාටුව නිසා පේරාදෙණිය රඹුක්කන පේරාදෙණිය ගම්පල අතර ස්ථාන 103ක් හානියට පත් වෙලා තිබ්බා. රඹුක්කන පේරාදෙණිය අතර ස්ථාන 97කුත් පේරාදෙණිය ගම්පල අතර ස්ථාන 6කුත් හානියට පත් වෙලා තිබ්බා. එයින් 36ක් බොහොම බරපතල තත්ත්වයක. මේ කොටස දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම ආනතිය මාර්ගයේ වැඩිම ආනතිය තියෙන කොටස. ඒ කියන්නේ ග්‍රේඩියන් එක වැඩිම කොටස. සැපියුම් මාර්ග නැහැ. ඉතින් මේවා ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනියන්න සිදුුනේ දුම්රිය මාර්ගය ඔස්සේම තමයි. මෙන්න මේ අභියෝග ජය අරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට උඩරට මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය ගම්පල දක්වා මාර්ගය යථාවත් කරලා තියෙනවා. මේකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රුපියල් මිලියන 687කට ආසන්න මුදලක් දරලා තියෙනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 150කට ආසන්න මුදලක් වියදමක් මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දරලා තියෙනවා. දෙවනිද හවස කොළඹින් 3:35ට නගරාන්තර දුම්රියත් 4:35ට සහ 5යි කාලට කාර්යාල දුම්රිය දෙකකුත් ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කළා තියෙනවා. ඒ වගේම මේ දුම්රිය පහුවදා උදෑසන නගරාන්තර දුම්රිය 6:25ට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පැමිණෙනවා. ඒ වගේම ගම්පල දුම්රිය ස්ථානයෙන් කාර්යාල දුම්රිය උදෑසන 4:35ටත් පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් උදෑසන 4:40ටත් කොළඹ බලා ධාවනය ආරම්භ කරනවා. ඒතකොට තුන්වෙනි දින උදෑසන සිට පොඩිමැණිකේ දුම්රිය කොළඹින් 5:55ටත් නැවත ගම්පල දුම්රිය ස්ථානයෙන් කොළඹ දක්වා සවස 4:40ටත් ධාවනය කිරීමට සැලසුම් කළා තියෙනවා.
0: ඊශ්‍රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ උතුරු ගාසා ප්‍රදේශයේ සන්නද්ධ අංශයේ ප්‍රධානි ඉස් අල් දින් අල් බෙයික් මියගොස් තිබෙනවා. ඊශ්‍රායලයේ සහ පලස්තීන බලධරින් ඒ බව තහවුරු කළා. ගාසා නගරයේ නස්රී ප්‍රදේශයේ මහල් නිවාසයකට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක මාත්‍ය ඊශ්‍රායලයේ කැට්ස සඳහන් කර ඇත්තේ අල්බේක් ප්‍රහාර සැලසුම් කිරීම සහ සටන්කරුවන් බඳවා ගැනීම සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි. හමාස් සංවිධානයේද ඔහුගේ මරණය තහවුරු කර තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
9: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
8: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: කමන්න කමන්න.
1: සුභසන්දේව පරක්කුණා අපි ගානට ආවනේ කොහමද
0: කරේ? ආවා. වැඩේට අවිල්ල තියන්නේ අපි.
1: හරි. පොඩක් එහෙම එහෙ වෙනවා ඉතින් වෙලාවත් එක්ක.
0: ඔව් අපි නිවුස් එක ටිකක් ඉදිකට ගියායි කියන්නේ. අපි පරක්කුන් නැහැ. මේ දවස් අවිල්ල බැල බැදගෙන හිටියේ කොයි වෙලාවද මේක දෙන්නේ කොයි වෙලාවද මේක දෙන්නේ කියලා.
1: කොයි වෙලාවද අපිට කියවන්න දෙන්නේ කියලා.
0: අපි බල බල හිටියේ.
1: අහහ.
0: අපිට දුන්නේ නැහැ.
1: රයිට් අපි ඒ නිසා ඉවසගෙන දරාගෙන හිටියා.
0: එතන අසාධාරණයි.
1: ඕකේ. ඊට පස්සේ සින්දුවකුත් අහලා ආවා.
0: රයිට් ඉවින් drive එක හදාතොන් එක දෙන්න පුළුවන්කම දෙනවා. හවස 6 අමාර වෙනකල් ලස්සන සින්දු අහන්න වාඩ පුළුවන්කම තියෙනවා. ඉන්න තැන කොතන උනාත් FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගත්තොත් පාළුවක් දැනෙන එකක් නැහැ.
1: ඉතින් වාඩ පුළුවන්කම තියෙන අද ඉවින් drive එක එකතු වෙන්න හවස 4 ඉඳන් අපි ඉන්න හවස 6 අමාර වෙනකම් ඉවින් drive එක. එහෙම ඉන්නකොට වැඩ කරන තැන ඉන්නවා නම් එහෙම නැත්නම් ගෙදර ඉන්නවා නම් කොයි හිටියත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට එන්න කටයක් එකතු කරගෙන සින්දුවක් අහන්න යන්න. මැසේජ් එකක් දාලා තියන්න WhatsApp එකට 0703939357 0703939357 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න.
0: මන්නම් කියන්නේ පොරොන්දුවක් දෙනවනම්
1: රකින්න ඕනේ.
0: රකින්න ඕන.
1: රයිට්. ඔයා කියන එක මම කිව්වා.
0: හරි. මම කියන්නේ පොරොන්දුවක් දෙනවනම් දෙන්න ඕන.
1: හරි.
0: රුමේෂ් තරංග මට්ටම
1: අන්න හරි. නයි දෙකක් නෑ.
0: ඒක තමයි අලුත්ම මේ මොකද්ද? උපහැරණේ.
1: රයිට්. ඕකේ.
0: පොරොන්දුවක් දෙනවනම් දෙන්න ඕන රුමේෂ් තරංග මට්ටමට. මගේ යෝජනාව.
1: ආයි වෙනස් වෙන්නේ නැහැ.
0: වෙනස් වෙන්නේ
1: නැහැ. රයිට්.
0: කොල්ලා කිව්වොත් කිව්වා.
1: කිව්ව විදිහටම වැඩපෙන්නුවා.
0: ගේනවා කිව්වා.
1: හරි ගේනවා.
0: රයිට්. රන් පදක්කමට උරුමකම් කියනවා කිව්වා.
1: හරි.
0: 88ක් දාලා.
1: රයිට්.
0: එහා දාල්ම. දාලා කොල්ලා ගොඩ ගියා.
1: ඕ.
0: ඉතින් කොල්ලා ගොඩ ගියා නෙවෙයි රට ගොඩ ගියේ.
1: රට ගොඩ ගියේ. යා විතරක් නෙවෙයි නේද? යා රට ගොඩ දැම්මේ.
0: අනිවාර්යෙන්. ඒ නිසා තමයි මම දැක්කා ඒක දාලා තියෙනවා පොරොන්දු රකින්න රත්තරම් පුතෙක්.
1: හරි.
0: ලංකාවට ඉන්නවා කියලා.
1: අහහ.
0: ඉතින් ඇත්තටම ඉතින් රත්තරම් පුතෙක් තමයි.
1: ඔව්.
0: ලක් මාතාවට. රුමේෂ් ගැන ඉතින් සෑහෙන කතා කරානේ. අපිත් ඉතින් ඒ නිසා අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ගොඩක් දුරින් ඉඳලම කතා කරනවා අපි දැක්කා.
1: ඔව්.
0: ඒ නිසා ඉතින් ජය.
1: ඔව්. කොහොමත් වැඩෙක්.
0: ඉතින් ඊළඟ බලාපොරොත්තු ඔලිම්පික් බලාපොරොත්තු. එතනත් පොරොන්දුව දුන්න විදිහටම රකින්න රත්තරම් පුතෙක් වෙයි කියලා.
1: අපි හිතනවා.
0: අපි බලාගෙන ඉන්නවා ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ජය වේවා සුභ වේවා.
0: 4:13 ඉවිනින් drive එක.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1011 ශනිගමතුම් 19:06.

0: හවස 4යි විනාඩි 19යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: හතරයි විනාඩි 25යි වෙලාව. දැන් අපි මේ සමහර වෘත්තීන් සම්බන්ධව
1: හරි
0: ඕකනම් අපිටත් කරන්න පුළුවන්. ඕක මහලුකු දෙයක්ද?
1: හා ඕක ඇති දෙයක් නැහනේ.
0: එහෙම කියලා අපි ඉදන වෙලාවත් තියනවා නේද?
1: ඕකේ.
0: හැබැයි ඒක කරන්න ගියාම තමයි ඒක රංගේ දන්නේ.
1: ඕ ඒකේ අමාරුව තේරෙන්නේ එතකොට.
0: ඔව් දැන් අපි මේ හිතලා බලන්නකො පොඩ්ඩක් ඔය මේ රේදුරු මහත්මේක බස් එකක් දුර ගමන් සේවා බස් එකක් දහවණේ කරන රේදුරු මහත්මයෙක් ගැන හිතලා බලන්නකෝ.
1: ඕකේ.
0: ඒ මිනිස්සයා දැන් හිතන්නකෝ ත්‍රිකුණාමලේ ඉඳලා තංගල්ලට පාතරටත් එහා.
1: හරි.
0: ත්‍රිකුණාමලේ තංගල්ල බස් එකක් යනවා කියන්නකෝ.
1: රයිට්.
0: මේකේ රේදුරු මහත්තයා රොබෝ කෙනෙක් නෙවෙයිනේ.
1: ඔව්.
0: එයාලටත් නිදිමත එනවා.
1: හා.
0: කම්මැලි හිතෙනවා.
1: මහන්සි දැනෙනවා.
0: මහන්සි දැනෙනවා. බඩගිනි එනවා.
1: ඕකේ.
0: ඉතින් ඔය ඔක්කොම මනුස්ස ශරීරයක් නේ අනිත්‍ය ආදි දේවල් ගැන. හැබැයි එයා නිදිමත නැති වෙන්න කොමහරි එක
1: බැලන්ස් කරගෙන
0: වාහනේ ධාවනයේ බස් එක අරගෙන යනවා.
1: ඔව්.
0: ත්‍රිකුණාමලයට යනවා.
1: අදාළ දුරට එක්කගෙන යනවා කට්ටියව.
0: යනවා. ඉතින් පැය ගානක ධාවනයක්. හා
1: හා.
0: හැබැයි ඔක හැමෝටම කරන්න බෑනේ.
1: ඔව්.
0: දැන් මං ගියෝ දෙන්නම්
1: එක දවසයි
0: එක්කෝ බස් එක ආයේ හම්බෙන්නේ
1: නැහැ.
0: මමත් නැහැ.
1: ඔව්. ඔයා ගන්නත් බෑ.
0: ඔයා ගන්නත් නැහැ.
1: එහෙනම් අද චමිත් කියලා කෙනෙක් නැහැ අපිට.
0: නැහැ.
1: රයිට්.
0: එහෙම නැත්තම් කොමාර ගියා කියමුකෝ.
1: ඔව්.
0: යනවා නම් ඒ ගමන දවසෙන් යන්න බෑ.
1: විනාඩි 15ක් ඉඳලා කියලා අයපඩ නතර.
0: හරි හතෙන් යන්න බෑ.
1: ඔව්. දවස් ගානක් යනවා. දවස් 6-7ක් නම් යයි.
0: දවසක අමාරක් විතර දෙකක් විතර යනවා. මොකද කිලෝමීටර් 10ක් 20ක් ගිහිල්ලා ටිකක් නිදාගෙන ආයෙත් තේ ටිකක් බීලා වතුර ටිකක් බීලා
1: මහන්සි පඩක් හැරලා
0: එහෙම තමයි යන්න
1: වෙන්නේ. ඔය වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒකනේ අපි මෙතන වාඩි කරලා තියලා
0: තියෙන්නේ. හරිද? ඒ නිසා මේ දැන් මේක ඇත්තටම මේ යාල දැන් මේ පළපුරුදු වෙලා තියෙනවා.
1: හරි උදේ හවස යන්නත් පුරුදුයිනේ.
0: ඔව්. වාහන ධාවනය කරන්න පුරුදු වෙලා.
1: අහහ.
0: වාහනේ සුක්කානම අතට ගත්තට පස්සේ යාලට නිදිමත එන්නේ
1: නැහැ. එන්නේ නැහැ.
0: ඒක පළපුරුද්දෙන්ම ඇවිල්ලා.
1: ඔව්.
0: ඒ වැඩේ සම්බන්ධව එක්ස්පර්ට්.
1: ඒ කියන්නේ වැඩේට පත්තියන් වෙලා.
0: පත්තියන් වෙලා අන්න වචනේ. හරි. ඒ වගේ ඕනම ජොබ් එකක් සම්බන්ධව ඕනම රැකියාවක් සම්බන්ධව ඕනම ශේත්‍රයක් සම්බන්ධව ඒ ශේත්‍රයන්ට අදාළ පළපුරුද්ද තියෙන සහ ඒ ශේෂයන්ට අදාළව මේ වැඩේ හරියටම කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා.
1: ඔව්.
0: හැමෝටම මේක මටත් පුළුවන් ඒක කරන්න කියලා නිකන් බැලු බැල්මට පෙන්වුනට
1: ඔව්. ඉතින් බලලා කියනවා මටත් පුළුවන් ඕක කාටද බැරි කියලා.
0: ඔව් වැඩේට බැස්සට පස්සේ ඇත්තට මේක කරන්න අමාරුයි. මේෂන් බාස් කෙනෙක්ගේ වැඩක්.
1: හරි.
0: අපි ගාන කිව්වාම අනේ ඔච්චර ගානක් යනවද? ඔය මේ පොඩි ගැට්ටක් හදන්න. ඔතන මේ සිමෙන්ති පොඩ්ඩක් ගාන එකට ඔච්චර ගානක් යනවද? කියලා කියනවා.
1: ඔව් පැය භාගයක්වත් යන්නේ ඔය වැඩේට.
0: කියලා.
1: ඇත්තටම
0: බාස්ට පැය භාගයක් යන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඕක අපි කරන්න බලන්නකෝ. අපි ලෝක කැඩෙනවා, ආලවනවා, ආයි වදාම වැටෙනවා, කඩනවා. ආයි
1: වැඩේ 1-2-3 වෙලා අන්තිමට මොකක්වත් නැති වෙනවනේ අපි ඔක කරන්න ගත්තොත් එහෙම.
0: ඔව් ඊට පස්සේ දැන් හරියට හැදුවා කියන කොමාරි බදාම ටික අලව ගත්ත කියන එක්කෝ ඒක ඇද.
1: ඇදයි.
0: ඕ ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ඉතින් ඒ වැඩේට ඒ පුද්ගලයන් ඉන්නේ.
1: එක්ස්පර්ට් ඉන්නෝනේ.
0: ඒ ශේෂයන් සම්බන්ධව විශේෂඥ.
1: රයිට්.
0: ඉතින් ඒ නිසා කාර්කවත් ජොබ් එකකට මේ නිකන් අනේ ඔක අපිට පුළුවන් ඔක මාළු කුදයක්ද කියලා.
1: හහ් කියන්න එපා.
0: ගරහන්න යන්න එපා. කියන්න යන්න එපා. ඒ වැඩේ සම්බන්ධව එයා තමයි පොර.
1: ඔව්.
0: ඒක නිසා යාට ඒකට ගෞරවය
1: දෙන්න. තමයි වචනේ.
0: අන්න ඒකයි වෙන්න ඕන.
1: රයිට්.
0: ඒ වගේ තමයි දැන් ලංකාවේ සෝලා පද්ධතිය ගත්තට පස්සේ.
1: අහහ්.
0: සෝලා කරනවා නම් ඔන්න ඩීප් ටෙක් තමයි. ඒ වැඩේ සුපර්බ්.
1: සුපර්බ්.
0: හරි. ඉතින් ලංකාවේ පුරාම ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරලා දැන් එයාට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඩීප් ටෙක් සම්බන්ධ කරගත්තොත් ඔයාගේ සෝලා පද්ධතිය සවි කරගන්නවා කියන එක ලොකු ප්‍රෙෂර් එකක් නෙවෙයි, ලොකු කරදරයක් නෙවෙයි. වැඩේත් හරියට වෙනවා, වැඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් පුළුවන් තත්ත්වෙට එයාලා වගකීම් සහගතව කරලා දෙනවා.
1: ඔයාගේ පර්ස් එකේ ගාණත් ඉතුරු වෙනවා.
0: ඉතුරු වෙනවා. ඒ නිසා දැම්මම ඩීප් ටෙක් සම්බන්ධ කරගන්න ඔයාගේ සෝලා පද්ධතිය වෙනුවෙන්.
1: දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න ඔයාගේ කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ නිවසට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට ඔයාට පුළුවන්කම තියෙනවා. අර පිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඩීප් ටෙක් සෝලා ගැන එහෙම කතා කරද්දී අපිට අමතක කරගන්න බෑ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන. දැන් අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, මෙන්න මේ කියන දෙකම එකපාර කරගන්න පුළුවන් අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත්. එහෙම ඒ නිසා තමයි සුවිශේෂී මිලාඩු කිරීම එක්ක මේ දේවල් ඔබට ලැබෙන නිසා තමයි අපි මෙච්චර කියන්නේ. ඩීප් ටෙක් එක්ක එකතු වෙලා ඔයාගේ වගාවේ ප්‍රශ්න වගේම ඔයාගේ සෝලා එකේ මේ දේවලුත් විසඳ ගන්න කියලා ඩීප්ටික් ආයතනය සම්බන්ධ කරගෙන මම නම්බික මතක් කරන්නම්. 071 711 711 1 071 711 711 1 කියන ෆෝන් නම්බරයකට කතා කරලා ඩීප්ටික් ආයතනය සම්බන්ධ කරගන්න.
0: උයනක සම්බන්ධෙනුත් ඔයගෙම තමයි තියෙන කතාව.
1: හරි. එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ.
0: උයනක සම්බන්ධෙනුත් එක්ස්පර්ට්ලා ඉන්නවා. හැමෝටම උයන්න බෑ.
1: ඔව්.
0: හැමෝටම කොමාරි හොද්දායි බතයි හදාගන්න පුළුවන්.
1: හරි ඒක රස නෑනේ.
0: ඔව් ඒක රස නෑ. එහෙම නැත්තම් ඊටවැඩිය ලොකු දෙයක් කරන්න බෑ.
1: මම
0: හැමෝම හැම දෙයක්ම රසට උයන්න පුළුවන්.
1: හරි.
0: කට්ටි ඉන්නවා.
1: ඔව්.
0: එයාලානේ අපි ඔය වැඩකට සම්බන්ධ
1: කරගන්නේ.
0: උයන්න මොන හරි gedara තියෙනවා නම් ඒ වැඩේට එයාලව දන්නේ. මොකද ඒ වැඩේ සම්බන්ධව එයාලා එක්ස්පර්ට්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඒ දේවල් කෑම රස කරගන්න දාන දේවල් ටික
1: හරි
0: වැදගත්. ඉතින් ඕනම එක්ස්පර්ට් කෙනෙක්ට ඒ එක්ස්පර්ට් කම රැකගන්න නම්
1: තත්ත්වේ
0: තියාගන්න නම් හොඳ නිෂ්පාදන පෙළක් තියෙන්න ඕන කෑම වලට එකතු කරන්න. ඕ
1: මේ රසකාරක වර්ණක දාලා එක්ස්පර්ට් වෙන්න බෑ.
0: වැඩක් නෑ.
1: රයිට්.
0: පුළුවන් වැඩක් නෑ.
1: වැඩක් නෑ.
0: මිනිසුන්ට වසකවල මිනිසෙක් දිනු වෙලා වැඩක් නෑනේ.
1: වැඩක් නෑනේ.
0: අනිවාර්යෙන්. ඒ නිසා ඒකට හරි දේ ගන්න ඕන විජේ නිෂ්පාදන කියන්නේ අන්නේ වගේ වසවිස නැති රසකාරක නැති કૃතිම දේවල් නැති හොඳ නිෂ්පාදන පෙළක් තියෙනවා. ඕනම එක්ස්පර්ට් කෙනෙක් භාවිතා කරන්නේ
1: අන්නේ
0: නිෂ්පාදන පෙළ.
1: ඉතින් විජේ කියලා කිව්වහම විජේ ගැන මෙච්චර කියන්නේ විජේ නිෂ්පාදන වලට තියෙන 30 වසරක පරිභෝගික විශ්වාසයක් ඒ විශ්වාසයත් එක්ක අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමට අරගෙන යනත් විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ගෙදරයිට වෙන්න පුළුවන්, ගෙදරට එන කෙනෙක්ට වෙන්න පුළුවන්. වස සංග්‍රහ කරනවා නම් හොඳම දේවල් දෙන්න රසට කැමමක් දෙන්න කෙනෙක් නම් ඔයා අර පුලංකම දිනා විජේ නිෂ්පාදන මෙලදී ගන්න තත්වයෙන් වගේම ගුණාත්මක බව නුසස් නියම රසට නියම් ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන විජේ නම්. එනිසා අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ලැගව වෙලන් සැලෙන් සුපිරි වෙලන් සැලෙන් මෙලදී ගන්න.
0: මේ බඳ ඉස්කෝලේ කතා පවත්වනකොට අතපය හොල්ලලා වාද විවාද වෙදි කරා. ඒ කතා පවත්වන්න ඕනේ.
1: ඒක ඇඟෙන් එන්න ඕනේ. මේක පොඩ්ඩක් ඉතින් අර අත.
0: දැන් එහෙමයි කියලා මෙතන ඇනවුස් කරද්දි මයික් එකට ගහන්න එපා.
1: ඔන්න සින්දුව දෙන්න අපිට.
0: අතපය විසි කරලා විජේ නිෂ්පාදන කියලා මයික් එකට ගහනවා. ඒක ඒතරේ වාද
1: එහෙම නෑ. ඒක අපි කරන වැඩේ ඇඟෙන් මේක දෙන්න. ඇඟේ සපෝට් එක දෙන්න ඕනේ. නැත්තම් බෑනේ.
0: වාඩි වෙන්න
1: මට එකඟ වෙන්න ඔයා
0: වාඩි වෙන්න උගුර 4:32 වෙලාව

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
6: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
7: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
6: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
7: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
6: ඈ?
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: Cool drive Victor.
6: Lakana. Evening drive.
7: අවසහතරයි විනාඩි 39යි.

0: රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. දනට තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න

0: බසලා මුරගා බලන්න පරක්කු කරන්න එපා. එහෙම නොතින් ඔයාට වෙන්නේ මොකද්ද? පසුතැවෙන්න. පසුතැවෙන්න වෙන්නේ අනේ අපරාධේ මටත් ටිකට් එකක් ගන්න තිබුණේ.
1: ඔව් එතකොට ඉතින් මොකද නැව ගිහින් ඉවරයි.
0: ටිකට් එකක්වත් අරගත්ත නම් මේ වැඩේ මට ගොඩ දාගන්න තිබ්බා. එහෙම කියලා හිතන්න.
1: මං ඒකටවත් උනන්දුුනේ නැහනේ.
0: ඔව්. ඒ නිසා මේ පසුතැවෙන දේවල් ජීවිතේ අයින් කරලා දාන්න.
1: හහ.
0: පසුතැවෙන කියන කැලල ජීවිතේ සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න පුළුවන් විදිහට වැඩ කරන්න.
1: ඩිලීට් කරලා ඊළඟට ඩිලීට් ඕල්ම කරලා දාන්න.
0: ඔව්. රිසයිකල් බීන් එකෙන් තමයි.
1: ඔව්.
0: අන්නේකට ඔයාට පුළුවන් වාසනාව රකා බලනවා නම් ඔයාට හද පුළුවන් වාසනාව කොහෙද තියෙන්නේ කියලා බලන්න හදහන ලොතරැයියක් අරගන්න.
1: ඔව්.
0: ජීවිතේම දිනන්න පුළුවන් හදහන ලොතරැයියක් ගත්තොත්
1: පුංචි රුපියල් 40ක් වේදන් කරන එකකින් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ ජයග්‍රහණය ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. එහෙම කියන්නේ දැන් මේ වෙනකොට හදහන ලොතරැයියෙන් ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ අතරට උන ඔයාගේ නම ඇතුළත් කරගන්න පුළුවන්කම තියෙන ඔයාගේ ජයග්‍රහණය ඔයාගෙම කරගන්න. ඒ වගේම ඔයාගේ රුපියල් 40ට වටිනාකම එකතු කරලා අපේ රටේ සංවර්ධනයට විවිධ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ වාර දායක වෙන්නත් ඔන්න පුළුවන්කම තියෙන නිසා ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් හදහන ලොතරැයියව මිලදී ගන්න.
0: අපි ඩිලිවරි කරන ඔය සමහර දේවල් තියෙනනේ සමහරට Facebook එකේ ඉන්නකොට අපිට දැනෙන සමහර දේවල් තියෙනවා. ඒව දැක්ක ගමන් අපිට ක්ලික් කරන්න හිතෙනවා. සමහර වෙලාවට අපි ඉල්ලුම් කරන්නෙත් නෑ ඒක. ඒක ක්ලික් කර ගමන් එයාලට ඕඩරේ ගිහිල්ලා.
1: ඔව්.
0: ඊට පස්සේ කතා කරනවා. හලෝ මම කතා කරන්නේ මේ සමාගමෙන්. ඔය අපිට ඕඩර් එකක් දාලා තියෙනවා මෙන්න මේක ගන්නවද කියලා අහනවා.
1: නැත්තම් ගෙදර ළඟට වෙනකන් දන්නේ නෑ එක්කෝ.
0: ඔව්. අහනවා. ඊට පස්සේ අපිටත් දැන් confuse මොකද්ද මේ කියන්නේ?
1: කොයි වෙලාවෙද මං එහෙම ඕඩර් එකක් දාගත්තේ?
0: ඒ කියන්නේ අපි අත වැදිලා මොකක් හරි ටච් වෙලා ගිහිල්ලා ඕඩර් එකක්
1: දාගත්තා. ඕඩර් එකක් ප්ලේස් අපිට වෙන්නේ ඉතින් ඔය වගේ වැඩනේ.
0: ඔයගේ කර්ම වෙනවනේ ඉතින්. හරි දැන් එතකොට මේ එහෙම වෙන වෙලාවල් තියෙනවා.
1: ඔව්.
0: දැන් එහෙම වුණා කමන්නේ. අපි සමහරවිට එහෙම වුණාට පස්සේ අපි මොකද්ද ප්‍රොඩක්ට් එක කියලා දන්නේ නැහැ. මොකද්ද ප්‍රොඩක්ට් එක කියලා අපි අහනවා.
1: ඔව්.
0: නෑ අර ඔයා කාර් එක ඉස්සරහ තියෙන අර සූර්ය ශක්තියෙන් සූර්යලියෙන් හිරුවෙලියෙන් වැඩ කරන මේ පොඩි ගැජට් එකක් ඕඩර් කරලා තියෙනවා.
1: හරි. දැන් දන්නේ නැහැ අපි.
0: මේ මොකද්ද
1: කියලා. ඔව්.
0: ඊට පස්සේ කල්පනා වෙනවා මමත් මෙහෙම එකක් බැලුවා.
1: ඕඩර්
0: කරේ නෑ.
1: එනට ඕඩර් වෙලා.
0: ඕඩර් වෙලා. කවන්නේ නෑ. හා දෙන්නකෝ කියලා කියනවා.
1: හරි රයිට්.
0: ඊට පස්සේ මේ ගෙන්න ගේනකොට අපි ඇත්තටම ඉල්ලපේක නෙවෙයි. සමහරවිට බොක්ස් එක ඕපන් කරන්නේ නැතුව අපි ගෙදර ගෙනිහිල්ලා බලනකොට ඉතින් අම්මා තාත්තා සහ හත්මුතු පරම්පරාවම මේ සමාගමේ අපිට සීපත් කරන්න වෙන වෙලාවල් තියෙනවා.
1: මතක් වෙනවා කියලාද කියන්නේ?
0: ඔව්. ඒ කියන්නේ හරි අපි ඉල්ලමු දෙය නෙවෙයි එක්කෝ ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙය නෙවෙයි
1: වෙන මොකද්ද වෙන මොකක් හරි එකක් එවලා තියෙන අපිට කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි දෙයක්.
0: ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. ඕන තරම් වෙලා ඇති. අක්ක පෙන්නල නංගි දීව අවස්ථාව. හරිද?
1: ඒ මොකද ඒ කිව්වේ?
0: ඒක වෙන කතාවක් නේ. දන්නේ ඇති මං හිතන්නේ. අක්ක පෙන්නල නංගි දුන්නේ. ඒ වගේ වැඩ වෙනවා.
1: ඔය
0: මේ ඔන්ලයින් මාකටින් වලදී හැමෝම නෙවෙයි. සමහර වෙලාවල්දී එහෙම වෙන වෙලාවල් තියෙනවා.
1: අපි නොදැනුවත් අපි රැවටෙනවා මිත්‍රවරුනි.
0: රැවටෙනවා. පෞගේ දවසේ ඒ වගේ මම එකක් දැක්කා.
1: ඔයා ඉතින් ඒක කොහොමද දවස ගන්න වෙන දෙන්නේ?
0: හරි.
1: ඔයාට කිසිම මං කියන හැමදාම කියන්නේ ලැජ්ජ නැහැ.
0: හරිද? මේ ඇඩ්ඩයක් යනවා. රුපියල් 2500ට ඔබේ තට්ටේට තිත. right
1: kalapena have i oh man oyata hemadama kiyana nokada mukak kari karumui kiyala ne
0: oh eken dakka gawan hita yanawane
1: hari
0: eken oy
1: tattere ditana
0: konde nathi misunta tattere ditada kiwwaha meken
1: oh konde da ganna puluwan konde enawa kiyanaka
0: tamai
1: ne kiyanne
0: enawa kiyanaka ne
1: hari mage tatte adin passe nae kiyala ne hitanne
0: oh e wage den obe boruwata tita tiyana kiyala e wage tiyene එවගේ ඔබේ තට්ටේට තිත තබන
1: හරි
0: නියම ප්‍රොඩක්ට් එක රුපියල් 2500යි.
1: ඕකේ
0: කියලා දැක්කේ. ක්ලික් කරා.
1: ඒක ඕනකමින්ම කරානේ ඉතින්.
0: ඔව් ඕනකමින් කරා.
1: හරි.
0: ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මේ කතා කරා.
1: හරි. දැන් ඔයා ප්‍රොඩක්ට් එක මොකක්වත් දන්නේ නැහැ. තිබ්බ එක ක්ලික් කරා
0: ඉතින්. මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න ඉතින් 2500යි.
1: ඒකවත් try කරලා බලන්න. දැන් මේ වෙනකන් මේ වයස ඔය දැන් තට්ටේ ඇවිල්ලා තියෙන්නේම ඒකට පිළියමක් කොහෙද?
0: හරිද? ඊට පස්සේ බැලුවා.
1: හරිද?
0: මේ දවස් දෙකකට පස්සේ කෝල් එකක් ආවා. ශාපේ ඇවිල්ලා ඉන්නේ.
1: right.
0: මේ සල්ලි තරම් එන්න කියලා කිව්වා. ගේට් එකට.
1: ඒක සැහුවද ඔයා මොකටද කියලා?
0: ඔව් මම කිව්වා ප්‍රොඩක්ට් එක.
1: තාත්තට දෙත කියලා තිබෙ මහත්තයා මේක ගෙනාවේ
0: එහෙමද? කිව්වා. ගේට්ටුව ළඟට එන්න කියලා කිව්වා. මේ මම වැඩගන්න ගම හිටි ගියා. ඊට පස්සේ මේ
1: දැන් ෆුල් හැපි එකේ යන්නේ නැති මට නිකන් මැවිලා පේන නට නටද ගියෝ යා. දැන් හරි මගේ ප්‍රශ්න ඉවරයි කියලා
0: 2500 සල්ලි දෙන්න සර් කියලා ගත්තා.
1: හරි.
0: ඊපස්සේ මම 3000 දුන්නා. 500ක් ඉතුරු දුන්නා.
1: හරි.
0: මම ප්‍රොඩක්ට් එක කොයිද කියලා සවෝඩ පහත් දෙන්න කියලා වෙලා මාක පෙන්නා කරගෙන ඩොට් එකක් තිබ්බා. තත්ටේට තිත.
1: තත්ටේට තිත.
0: මාක පෙන්නකින් ඩොට් එකක් කියලා ගියා.
1: Very good.
0: Very very good. 4:49 වෙලාව.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
5: ලොක ගෑනු බලාගන්නවා මේ දුවෙක් වගේ කෙල්ලෙක් බලාගන්නවා කියන එක දෙකක්.
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
7: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
8: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: අතරයි විනාඩි 56 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව අපි කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරලා තියෙන අය කට්ටියක බලමුද අපි
1: බොයිකට පැතෙන් සුබන මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා තිනා යාළුව හැමෝම මේ වගේ පුස්සලෙවෙන් අඬන වෙනද වගේ ඉන්නවා බරදල් පොලේ ඉඳන් එස්එල් ප්‍රනාන්දු එවත් එකතු කරගන්නවා හම්බන්තොට පැතට යන හදනේ හම්බන්තරින් කුලන් මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ එල්ෙන් ගවර්න්මන්ට් ටිකේ සෙට් එකම මේ වෙලාව විසද්දටම ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න කියලා මැසේජ් එකේ තියෙනවා කුෂානිවාව එකතු කරගන්නවා එල්ෙන් ගවර්න්මන්ට් ටිකේ සෙට් එකම එකතු කරගන්නවා ශේතා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අම්මා තාත්තා අයියා අක්ක මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා කෑගලෙන් තුෂාර ඉන්නවා මේ වෙලාවේ ඒ වගේම දිලෝෂ් අපිට මැසේජ් එකක් දාලා තිනවා කුවේට් ඉඳලා
0: ඒ වගේම සමින්දිකා මැසේජ් කරනවා සින්දුවක් අහන්න එකතු කරගන්න අපිත් වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා ස්ටාෆ් එක හැමෝම එකතු කරගන්න කටුනායක UI කේන්දරය තමයි මැසේජ් කරලා තියෙන්නේ ඒ වගේම මාසලාව නැත්නම් මාතර සැලොන් එකේ ඉඳලා මැසේජ් කරනවා යගේ සැලොන් එකේ ස්ටාෆ් එක හැමෝම එකතු කරගන්න කියලා මේ ගමින් සම්පත් මැසේජ් කරලා තියෙනවා කමියුනිකේෂන් එකේ වැඩ කරන ගමන් අපිත් අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා මාව නැල්ලට යනවා රන්දිම අසංක ඒ වගේම තුෂාර ජීවන ඇතුළු යාළුව කට්ටිය එකතු කරගන්න කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ කැමති කරස රහදා ගන්න වගේම බොනතේක කෝපයේක මේ හැම දෙයක්ම රසට රසවත්ව ඔබ බොනවා නම් අනිවාර්යයෙන්ම විජය නිෂ්පාදන වලින් මේ නිෂ්පාදන පෙළම ගන්න වෙනවා කියන එක අමතක කරන්න එපා.
1: ඉතින් කහට රසට තේකක් බොන්න කැමති ඔයාව වෙනුවෙන්ම තමයි විජය තේ තියෙන්නේ. ඒ වගේම කෝපි රසයට අපි හැමෝම කැමතියි. ඉතින් කෝපි රසය හරි විදිහට දැනෙන කෝපි එකක් ඔයා බොනවා නම් ඒකටත් මිලදී ගන්න බොන නිෂ්පාදනය තමයි විජය කෝපි කියලා කියන්නේ. ඒ වගේම අපිට අමතක කරන්න බෑ විජය කුළුබඩු ටික කොහොමද දන්නව හැම ගෙදරකම කුස්සියේ තියෙනම නිෂ්පාදන පෙළ තමයි විජය කුළුබඩු කියලා කියන්නේ. ඒ ඇතුළුව දැන් විජය ඉන්දියාපවටි විජය තෝසපිටි ඒ වගේ නිෂ්පාදන රසක් ඔයාට මිලදී ගන්න පුළුවන් විජය නමත් එක්ක.
0: හවස 4:58 වෙලාව. හවස 5 වෙනදා විනාඩි 2යි තියෙන්නේ.
1: ඕකේ.

0: හවස 5 විනාඩි 2යි වෙලාව.
1: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මග තුඩ.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හවස 5:07 වෙලාවද ලෝක හදවත් දිනය කියලා මම හිතන්නේ දන්නවා. හැමෝම දන්නවා දුදේ ඉඳලම ඒ ගැන කතා කරන නිසා. ඉතින් අපි කියන්නේ හදවත හොඳ මිනිස්සෙක් වෙන්න
1: කියලා. හැම වෙලාවෙම.
0: ඒක මේ හදවතේ තියෙන වැල් බ්ලොක් වෙලා ස්ටෙන්ට් දාලා හදවත හොඳ කරගන්න කියන එකවත් බයිපාස් කරලා හදවත හොඳ කරගන්න කියන එකවත්
1: නෙවෙයි කියන්නේ.
0: ඔය හදවත හොඳ මිනිස්සෙක් වෙන්න කියලා කියන්නේ හැම පැත්තෙම හැම මිනිස්සෙක්ටම දැක්කම හරි ෂෝක් මිනිස්සෙක්.
1: හොඳ විදිහට සලකන්න පුළුවන් කෙනෙක් වෙන්න.
0: ඔව්. හැමෝම අනේ හරි හොඳ මිනිස්සෙක්. එයාගේ හදවත හරි හොඳයි. කියන්නේ මේ බයිපාස් කරලා ප්‍රශ්න දිහා සුබවාදීව බලන, එතකොට තමන්ගේ ළඟම ඉන්න, එතකොට තමන්ට උදව් කරන්න පුළුවන් හැම මනුස්සය වෙනුවෙන්ම පෙනී ඉන්න පුංචි හැරි උදව්වක් කරන්න බලන. අන්න එහෙම කෙනෙක් වෙනවා නම් යාල හදවත හොඳ මිනිස්සු.
1: හදවත
0: මට මේ පොඩි කතාවක් මතක් වුණා.
1: හරිද?
0: මේ කෝපි පුක්කෝපයක් බොන මිනිස්සෙක් ළඟට එන කෙනෙක් ඇඟේ හැපෙනවා.
1: ඔව්.
0: හැපුණාට පස්සේ කෝපි ඇඟ පුරාම
1: හැලෙනවා.
0: ඊට පස්සේ යා කෑ ගහනවා කෝපි හැලුණා කියලා.
1: හරි.
0: හැබැයි යාගේ ඇඳුම ජරා වුණා, කෝපි හැලුණා කියලා කෑ ගහනවා.
1: මොකද්ද ඔයා මේ කරේ? මගේ ඇඳුමත් ඉවරයිනේ, එහෙම කෑ ගහන්න නැති.
0: කෑ ගහනවා. හැබැයි මේ ඔය කෝපේ වතුර තිබුණා නම් කහට පැල්ලමක් හිටින්නේ
1: නෑනේ.
0: වතුර වෙල්ල ගියාම ඉවරයි.
1: ඒ
0: වගේ මේ දැන් කවුරු හරි තර්ක කරන්න පුළුවන්. මේ ඔයාගේ කෝපේ කෝපි තිබුණ නිසා තමයි
1: ඔයා කෑ ගැහුවේ.
0: ඔයා කෑ ගැහුවේ ඔයාගේ ඇඟේ හැලුනේ. ඔයාගේ ඔයාගේ ඇඳුමේ පැල්ලමක් හිටි
1: මේකේ කෝපි නිසා.
0: ඔයාගේ කෝපි තිබ්බ නිසා.
1: නැතු
0: මම ඇඟේ හැපුණ නිසා නෙවෙයි.
1: හරි
0: කියලා තර්ක කරන්න
1: පුළුවන්.
0: ඔයාගේ ඇඟේ හැලුනේ වතුර නම් පැල්ලමක් හිටි නෑ
1: නෑනේ.
0: මං ඇඟේ හැපුණා කියලා.
1: කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක වේලිලා ගියාම හරි වතුරනේ.
0: ඔව්. ඉතින් තමන්ගේ කියන්නේ අපිට තරහ යන්නේ කේන්ති යන්නේ ඔක්කොම වෙන්නේ තමන්ගේ ඇතුලේ තියෙන දේවල් එක්ක. කෝපි කෝපි වගේ තමයි. අපේ ඇතුලේ තියෙන දේ පිරිසුදු පවිත්‍ර දේවල් නම් හොඳ දේවල් නම්
1: හරි
0: අපිට කවුරුත් අපේ ඇඟේ හැපුණා කියලා අපිව තරලා පොඩි කරලා මිරිකලා දැම්ම කියලා
1: අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
0: අපේ ඇතුලෙන් එන්නේ හොඳ දේවල්. අපි ඒ තත්ත්වයේ කියන්නේ කවුරු හරි තර්ක කරන්න පුළුවන් මේ ඔහොම ඉතින් වෙන්න නම් ඉතින් මාර මිනිස්සෙක් වෙන්න ඕන කියලා. ඉතින් මාර මිනිස්සෙක් වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ නේද? තමන්ගේ තමන්ට එන ඕන තරම් ප්‍රෙෂර්ස් එනවා නේද? රැකියාව දෙන්න පුළුවන්, ගෙදර දෙන්න පුළුවන්, මගතුර දෙන්න පුළුවන්, මේ කොතනදී වුණත් තමන්ගේ ඇඟට එන දේවල් තමන් ඒවා හැම වෙලාවෙම උපේක්ෂාවෙන් බාර ගන්නව නම් තමන්ට එන තෙරපීම් තමන්ට එන ප්‍රෙෂර් එක උපේක්ෂාවෙන් බාර අරගෙන ඒවට කාම් විදියට සාමකාමී විදියට උත්තර සපයන්න උත්සාහ කරනව නම් මේ
1: එක පැත්තකින් ඔයාගේ ප්‍රශ්නත් විසඳිලා.
0: ඔව්. ස්ට්‍රෙස් කියන ඒවා ලෙඩ රෝග වගේ දේවල් ගොඩක් අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
1: ඒ නිසානේ අපි කියන්නේ තරහ ගන්න එපා වුණට වඩා කියලා.
0: කිව්වට අමාරුයෝ අපිටත් කරන්න.
1: අපිට ට්‍රයි කරන්න පුළුවන්නේ.
0: අන්න ඒකයි. ට්‍රයි කරන්න පුළුවන්. කෝපි කෝපේ හලා ගන්න නැතුව.
1: හ්ම් හ්ම් හ්ම්.
0: කර බැන්න බැන්න කෑ ගැහුවා වගේ නැතුව.
1: හරි

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි. එහෙම කියනවා බලන්න.
2: පිටිහැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
3: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
3: වාසිනා මිනිහ කොහින්ද සර්?

0: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
1: වසර 25ක විශ්වාසය. AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාගම මාතර කුරුණෑකල. දුරකථන අංක 077-322-1140.
2: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 30 මන්දාරනායක ජාතික පාසල බලකොල්ල.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
4: හවස 5:18
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: අවස පහයි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් ලෝකල් අමාදින සැමරුම
1: හරි
0: වෙනුවෙන් තව තියෙන්නේ දින කීපයයි. අද 29.
1: රයිට්.
0: 29 ඊට පස්සේ
1: 30.
0: ඊට පස්සේ 1. මං හිතේ 31 ගියයි කියලා.
1: ඊට පස්සේ මම බැලුවයි එහෙම කියලා.
0: මේ මාසේ දින 30යිනේ තියෙන්නේ.
1: හරි.
0: 30 වෙනිදා 10ට ඊට පස්සේ 1, 2, 3.
1: ඔව්. 3 වෙනිදා තමයි අපේ දිනය.
0: ලෝකල අමාදින ලක්හඬ සමරුම තියෙන්නේ.
1: ඔව්.
0: ලෝකල අමාදින සමරුම තියෙන්නේ පළවෙනිදානේ.
1: හහ්.
0: හැබැයි අපි ඒක
1: පළවෙනිදා සමරලා 3 වෙනිදා සමරනවා.
0: ඔව්. ලෝක සමරුමක් විදියට එදාට සමරනවා. නමුත් අපි පුංචි පැංචෝ එකතු කරගෙන මේ වැඩේ ලස්සනට ප්ලෑන් කරලා තියෙන සෙනසුරා දවස. මොකද ඉස්කෝලේ දවස්නේ සතිය දවස්නේ ඉදලා තියෙන පළවෙනිදා. එතකොට පොඩ්ඩොන්ට එන්න අමාරුයි. යාලට රාජකාරි තියෙන පාසල් වල.
1: හරි.
0: ඉතින් යාලා එකතු කරගන්න නැතුව මොන ළමා දිනද?
1: ඒකනේ.
0: අපි ගිහින් ඔතන මේ
1: සමරන්නද? නෑ, අපි සමරනවා. ඒක වෙනම කතාවක්. ඒ දේනාට පොඩ්ඩ වට කරගෙන අපි සමරනවා නේ.
0: අපි ගිහිල්ලා ඔතන නිකන් මේ අලි සෙල්ලම් බලන්න.
1: ආහහ.
0: ඟට අලි සෙල්ලම් නම් මෙහෙත් බලනවානේ. ඒ නිසා ඔතන ගිහිල්ලා අලි සෙල්ලම් අපිට බලනකොට ඉතින් පොඩ්ඩොන්ටනේ බලන්න දෙන්න ඕන.
1: ඒක ලස්සන වෙන්නේ පොඩ්ඩ ටිකක් ආවට පස්සේ. පොඩ්ඩ ටික කොහොම ආවට පස්සේ ගෙදර අයත් එක්ක.
0: දුව ලස්සනක් තියෙන චෑන් චෑන්
1: ගානවා. හරි. අදකි වැඩේනේ ඒකයි.
0: ඉතින් ඒ නිසා තුන්වෙනිදා එන්න දෙහිවල සත්වෝද්‍යානයේට. බොහොම ලස්සනට වැඩේ සංවිධානය කළා තියෙනවා.
1: ඔව්, දවස පුරාම විනෝද වෙන්න පුළුවන්. කෑගෙ දිනා ගන්න පුළුවන්. සෙල්ලම් කරන්න පුළුවන්.
0: චිත්‍ර අඳින්න පුළුවන්. එතකොට අලි සෙල්ලම් බලන්න පුළුවන්.
1: හරි.
0: මේ ඔක්කොම දේවල් ඔබ වෙනුවෙන්
1: සූ එක බලන්න පුළුවන්. නොමිලේ.
0: සත්වත් එක්ක දරුවන්ට.
1: ඔව්.
0: දරුවන්ට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ නිසා ඉතින් මේ දවස වෙනුවෙන් වැඩිහිටියෝ පොඩි හිටියෝ අරගෙන
1: හරි
0: එදාට එන්න.
1: මේ එදාට ආවේ නැත්නම් වැඩක් නැහැ. එදා දවස වෙන් කරගන්න සතුටට වෙන්න.
0: දේවල සත්වෝද්‍යානයේට. රයිට්. ඇවිල්ලා සතුට වෙන්න දවස වෙන් කළ තියාගන්න. දැන් මොන හරි ප්ලෑන් කරගෙන හිටියනම් වීකෙන්ඩ් එකේ
1: කැන්සල් කර.
0: මේ සතියේ විතරක්.
1: හරි.
0: ඒක පොස්ට්පෝන් කරන්න.
1: හා. පොඩ්ඩ වෙනුවෙන් ඒ දවස කැප කරන්න.
0: ඔව්, අවුරුද්ද ටික සැරයනේ.
1: ඔව්, ඒකනේ.
0: එහෙම හිතන්න. හරි. එහෙනම් අපි 3 වෙනිදා ලෝක ලමාදිනයේ දවසේ අපි ලෝකල අමාදින සමරුම එක්ක අපි 3 වෙනිදා දෙවිවල සත්වෝද්‍යානයේදී මුණ ගැසෙමු.
1: අපි දෙන්නත් එනවා. ඒ නිසා ඔයාලා හැමෝම එන්න.
0: අපි දෙන්නත් එනවා. හොඳේ. පුටි බබාලා අපි චිත්‍ර අඳින්න එනෝ.
1: හරි. සමිද්දන් මේ පොඩි බබා වගේ කොට කලිසමක් ඇඳගෙන ටී-ෂර්ට් එකක් ඇඳගෙන වතුර බෝතලයක් බෙල්ලෙල්ලගෙන නැයි කියලා තමයි කතා වුනේ දැන්.
0: චිත්‍ර අඳින්න පුළුවන්. ටැගි දිගන්. ටැගි ගන්න පුළුවන්.
1: ටැගි ටික ගන්න අර චූටි පොඩි පැටවුගේ ටැගි ටික අරන් යන එයා හැම තමයි එනවා කියලා කියවෙයි. මේක පුළුවන් හැබැයි
0: කරන්න බැරි කමක් නැහැ. අතන මට පුළුවන් ඒක.
1: සයිස් එකෙන් ඉති පොඩි නිසා
0: බැරි කමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් එහෙම පුළුවන්.
1: ඔව්, රවට එනව කොහොමද?
0: ඉස්කෝලේ යන්නත් පුළුවන්.
1: හරි. ආව මෙහෙම හිටියද මේ හතේ වගේ.
0: අපි ඒ වැඩක් නැහැ කතා කරන්න.
1: හරි හරි.
0: කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරන්නයි.
1: ආ, මම යනවා විනිතා ඉරාංගනී වෙකජ කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ අශෝක අයන් වර්කර්ස් එකේ වෙනද වගේම අපිව සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. වසන්ත ඇතුළු ෂොප් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා අශෝක මැසේජ් එකක් දාලා තිනවා. කුලියපිටි නිලක්ෂි කොහොමද ඔයාට? ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ඊට පස්සේ මම යනවා ඩේලියා රෙස්ටුරන්ට් එක පැත්තට. දිලුක්ස් අපිට මැසේජ් එක දාලා තිනවා. දිනේෂා ප්‍රමුදිත ලවන්දි එවගේම පියල් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉස්සරහා ඉඩමේ වැඩ කරන කොළ සෙට් එකවත් එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අලුබෝ මුලින් ජගත් රෝහණ ඉන්න වාලස්සනම ලස්සන කතාවක් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ස්තුතියි. ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ. දොරම් ගස්ලන්දේ මැණිකේ ඉන්න මේ වෙලාවේ කටියෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. HKD ගාමන් එක පැත්තට යන හදන ඉමාෂා දිල්හානි කමල් දිශාන්ත ධම්මිකා විනීතා එතකොට චන්ද්‍රලතා ශ්‍රියානි ඉරංගි කාන්ති චාන්දනි එවගේ මා රේණුකා ඉන්න මේ වෙලාව අපි වහගෙන ඔයාවත් එකතු කරගන්නවා. අම්බලංග තොටින් සඳනි මැසේජ් එකක් දාලා තිනවා. මහත්තයා උදාර එවගේම බැලවයින මගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ.
0: හවස 5 විනාඩි 27යි වෙලාව.
2: අඩා ලොන්ලි සොල්ලංග.

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
6: හවස 5:35.

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සංගදීතා සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 0117 679 579
3: කෝල් ඩ්‍රයිව් එකක්

0: අවස පහයි විනාඩි 36 වෙලාව හිවිදින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් මේ මගේ යාළුවෙක් හිටියා.
1: ඔව්.
0: යා තව යාළුවෙක් දෙන්න සෙට් වෙලා.
1: හරිද?
0: මම නෑ. මේක මම නෑ.
1: ඔව්. ඉල්ලා ආස්කර ගන්න පේනවනේ.
0: මම නෑ මේ කතාවේ.
1: අහහ.
0: යාළුවෙක් හිටියා. යාළුවා තව යාළුව දෙන්න සෙට් වෙලා.
1: හරි.
0: හරිද? සෙට් වෙලා මේ යාළුවෙක් කියනවලු.
1: හහ.
0: මචං මට මේ බිව්වම.
1: හා.
0: මොනවද දන්නවනේ?
1: ඔව් ඔව් ඔව්.
0: බිව්වම.
1: රයිට්.
0: මට අපේ වයිෆ්ගේ කෑම එකක රස බලන්න ඕන කිව්වලු.
1: හා හා.
0: වයිෆ් වෙන කෑම එකක රස බලන්න ඕන කිව්වලු.
1: හා. ගෙදර ගිහින් කන්න ඕනේ.
0: කන්න ඕන කියලා කිව්වා.
1: කෑම කන්න ඕනේ.
0: ආ. ඊට පස්සේ අනිත් යාළුවා කිව්වලු.
1: හා.
0: මේ ඔව් මචං.
1: හා හා.
0: මට අපේ වයිෆ්ගේ කෑම කන්න නම්.
1: හරි.
0: බොන්න ඕන කිව්වලු.
1: ඇයියේ. එහෙම කියන්නේ බා දන්න ටික කොහොම හරි කරලා උයලා දෙනව නේද මං අහන්නේ.
0: හරිද? ඒක මං කියුවේ අපි නෑ මේවට.
1: අහහ
0: මේ
1: ඕ නැත්තං ඉතින්
0: යාළුවෝ
1: අද කාලේ ඉවරයි.
0: යාළුවෝ දෙන්නෙක් සෙට් වෙලා ඔහම කතාවක් කිව්වලු.
1: අහහ
0: එහෙම කතාවක් අහන්න ඕනේ නෑ මං කියන්නේ.
1: අපේ බිරින්දෑවරු.
0: බිරින්දෑවරු එහෙම කතාවක් අහන්න ඕනේ නෑ කාගෙන්වත්.
1: මං අහන්නේ මොකද කාගෙන්වත් කතා අහන්නේ අපි.
0: ඔව්. එහෙම කතාවක් අහන්න ඕනේ.
1: හරි.
0: වා ගෙදර ගෙනින් තියාගන්න විජේ නිෂ්පාද.
1: ඔව්.
0: කුළුබඩු ටික තුන පහ ටික මිරිස් කුළු ටික මේ දේවල් ටික ගෙදර ගෙනින් තියාගන්න. ඔය මේ කතාන්දර කියන්නේ නැහැ එතකොට.
1: හරි.
0: රසට කැම ටික වඩ හදාගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ
1: නැහැ. අමතරව දේවල් ඒකට රසකාරක කියලා ඇඩ් කරගන්න ඕනේ නැහැ. නියම රසට හදාගන්න පුළුවන්.
0: එතකොට එයත් කියයි අර විදියට කිපේ ආලුවත් කියයි.
1: හරි.
0: බිව මඩ තමයි ගෙදර වයිෆ් ගේ කැමයක් කන්න ඕනේ කියලා.
1: හා හා. ඒ වහ ගන්න ඕන අර බලංකම තියෙනවා. විජේ නිෂ්පාදනේ ගැන කුළුබඩු ටික පාවිච්චි කරන්න වගේ කැම වෙන රස කරගන්න ගුණට හදාගන්න ප්‍රමිතියට හදාගන්න විජේ කුළුබඩු එකතු කරගන්න මොකද ඕනම කෑමක් කට රසට හදාගන්න ඔය නියම කුළුබඩු ටික අවශ්‍ය කරනවා ඒ වෙනුවෙන් කැලිමිරිස් ලුණුද ගම්බිරිස් මේ කියන කුළුබඩු ටික වාට පුළංකම තියෙනවා විශ්වාසයෙන් විජේ නමත් එක මෙලදී ගන්න ඒ වගේම වෙනස් විදියේ කෑමක් හස්බන්ඩ් හරි කාට වුණත් ගෙදර අයට වෙන්න පුළුවන් දරුවන්ට වෙන්න පුළුවන් ගෙදරට එන කෙනෙක්ට වෙන්න පුළුවන් හදලා දෙන්නවා හිතාගෙන ඉන්නවන නූඩල්ස් ටිකක් වගේ අද ඔන්න වාට පුළංකම තියෙනවා විජේ නූඩල්ස් එකක් මෙලදී අරගන්න ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නියම රසට නියම පදමට නූඩල්ස් එකක් හදාගන්න ඕන ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න විජය නිෂ්පාදන
0: හවස 5 විනාඩි 38යි වෙලාව. අපි හඳහන ලොතරැයි පොඩ්ඩක් බලාගෙන යමුනේ.
1: දමුනේ.
0: හඳහනක් ගන්නවා කියන්නේ ඉතින් ඔයාගේ හඳහනට ධනයෝගයක් ලගා වුණා හා සමානයි.
1: ඒ
0: නිසා හඳහන ලොතරැයි එක දවසම අරගෙන යන්න වාසනාව ඔබේ කරගන්න.
1: ඔයාට බලංකම දිනවල ළඟම ලොතරැයි කෝඩුවෙන් හඳහන ලොතරැයි ගන්න මේ වෙනකොටත් ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් හඳහන ලොතරැයිෙන් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ඔන්න අදම මිලදී ගන්න හඳහන ලොතරැයි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: පොදු ප්‍රවාහනයට නව පරිවර්තනය. මාර්ග පහකට තවත් මෙට්‍රෝ බස් 112. බස්මන් තිරු නීතිය අද සිට දැඩි වෙයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද මෙරට ඩීසල් මිල පාලනයට බිලියන 41ක සහනාධාරයක්. ඉරානයේ සම්බාධක ලිහිල් කරන කතාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාඩම් පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: හවස 5:52.
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: අපේ අම්මා ගෙදර ආවද

0: දැන්යතුකට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
2: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB

0: අවසන් පහේ විනාඩි 54යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක හය වෙන්නත් ලඟ වෙලා දෙයනේ.
1: වෙලාව යන ඉක්මන කියලා වර දැනෙන්නේ නැද්ද?
0: වෙලාව යන ඉක්මන කියලා බලනකොට දවස ගෙවිලා නේද කියලා අයිමත්
1: හිතෙනවා. ඔව්. අපි වයසට ගිහිලා නේද කියලාත් අනිත් පැතෙන් හිතනවා. මට නම්
0: අද අඟහරුවාදා.
1: අහහ හෙට බදාදා.
0: තව දවස් තුනයි මේ සතියත් ඉවරයි.
1: හරි.
0: මේට යනවා.
1: අනිත් එක දැන් අද 29 හෙට 30 තව මාසයක්.
0: මාසයක් ඉවරයි.
1: ඕකේ. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මේ අවුරුද්දත් ඉවරයි කියලා අපිට තව ටික දවසකින් කියන්න පුළුවන්.
0: 9 වෙනි මාසෙත් ඉවරයි.
1: අහහ.
0: එතකොට 10 11 12.
1: හරි.
0: 10 11 ගියර ගමයි දෙසැම්බර් ආව ගමන් අම්මෝ ඉරසේ නත්තල් 31 නත්තල් 31 නත්තල් 31.
1: හරි. එහෙම කිව්වට ඔයා හිතන්න කාලෙ ඉක්මනට යනවා කියලා.
0: ඔව් ඉතින් ඒක තමයි ඉතින් මේ කිව්වේ.
1: ආ එතන නෑ මං එහෙම නෙවෙයි කියන්නේ මම කියන්නේ වගේ වැඩ ටික ඔයා ටක් ටක් ගාලා කරගන්න කියලා.
0: ආ ඒක. ඒක කියන්නේ.
1: ඔලේ තේරෙන්නේ නැහැ නේද?
0: තේරෙන්නේ නැහැ ඇත්තට. පොඩිනේ තාම ඉස්කෝලේ යන වයස.
1: පොඩි කොහෙද දැන් මේ
0: ඉස්කෝලේ යන වයස? 5 විනාඩි 55යි. විජේ නිෂ්පාදන කෑම වේල රස ගන්නව ගන්න ආ එකතු කර ගන්න නිෂ්පාදන පෙළ අපේ මහ පොළවේ හැදෙන දේවල් වලින්.
1: හරි.
0: අරගෙන රසට ගුණට ඕන කරන දේවල් ටික. හරි පිළිවෙලට.
1: ඔව්.
0: තත්ත්ව සාධික ගණනාවකින් පිදුම් ලැබූ වායතනයක් විදිහට විජේ නිෂ්පාදන සමාගම ඔබ අතටම අරගෙන එනවා. අරගෙන ඔයගේ කැම රස කරගන්න තියෙන්නේ.
1: ඒ වගේම දැන් හවස 6ත් වෙන ළඟ නිසා දැන් කට්ටිය ගෙදර යන ගමන් වෙන්න පුළුවන් නැත්නම් වැඩ කරන තැන ඔන් වෙන ගමන් වෙන්න පුළුවන් හවස තේකක් එහෙම බොනවා නම් කහට රසද තේකක් හදාගන්නවට පුළුවන්කම තියෙනවා විජේ තේ මිලදී ගන්න. ඒ වගේම කෝපි එකක් බොන්න ඕනේ කියලා වගේ එකක් හිතෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා කෝපි රසය හොඳටම තියෙන විජේ කෝපි එකක් මිලදී ගන්න. මේ හැමදේම ඔයාලට පුළුවන් ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් විජේ නමත්තික මිලදී ගන්න. හැබැයි අනුකර නිෂ්පාදන වෙළඳපොලේ හැමතැනම තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳම නිෂ්පාදනය හරීම විජේ ප්‍රොඩක්ට් එක ගන්න නම් ඔයා විජේ ලාංඡනය තියනවාද කියලා බලලම ඒ දේවල් මිලදී ගන්න.
0: හරි එමනම් කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරන ත්‍රික්මන්ට බලමුද අපි.
1: අපිත් සද්දට වහගෙන ඉන්නේ කියලා අනෝම මැසේජ් එකක් දාලා තියෙනවා අපේ සර්වයි චන්ද්‍රා. එතකොට මාවයි එකතු කරගන්න කියලා තියෙනවා. ජයමිනි හෝටල් එකෙන් තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ අද උපන්දිනයක් තියෙනවා. තදශියට හැපි බර්ත්ඩේ කියලා අපි විශ් කරනවා. මහත්තයා කවින්ද මම මේනිකා තාත්තා සමන් අක්කගේ බබාන් කියාරා මේ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මැසේජ් එකක් දාලා තියෙනවා විජේරත්න ට්‍රේලර්ස් එක පැත්තෙන්. ඔයාලවත් එකතු කරගන්නවා.

0: මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
0: සුපර් කවලක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6:02.

තැන් අපි ගීතෙන් සනහලනවා. අකුරු වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතේ හරි සීරුවට අපේ හදවත් ස්පර්ශ

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කහලෝ පොන්සේකා ශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් මේ හැඟීම මට නෑ කියලා. යාට මොකක් ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: දර්ශනරුවන් දිසානායක සමගින් සඳිතිය දහර.
1: ඉතුරු බරිටික ගැන කතා කරගන්න සාක්කි පුතා කියලා තුන පුළුවන් නම් මේ පැත්තට එන්න කියලා.
2: අපිත් මේ ගැන තමයි කතා කර කර හිටියේ. දුරේෂ් එහෙනම් ඉන්නකෝ මම බොන්න මොන හරි හදන් එන්න.
3: මට නම් පුදුම සන්තෝෂයක් දැනෙනවා දුරේ. එකක් තමයි අපි දෙන්න මස්සිනාල වෙන්න යන්නේ. අනිත් එක තමයි සංදේශ් පුතාව ගෙදර නවත්ත ගත්ත එක.
1: මං හිතන්නේ මිනිහාය කවදාවත් ඒ විදිහේ වැරද්දක් නොකරන පාඩමක් ඉගෙන ගත්තා.
0: හසන් සමීර අධ්‍යක්ෂණයක් මල්පිකොන්
2: ඇයි තාත්තිය ඇවිත් තියෙන්නේ?

0: FM 93.7 Lakhana Radio ITN
1: හම සහය විනාඩි 12යි.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: දෙකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 30 මන්දාරනායක ජාතික පාසල පළගොල්ල.
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේ කිමු මගතොට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
5: හවස 6 විනාඩි 14යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ ඒකම මාට මතක් කරන්න ඕනේ සින්දුකට යන්නත් ඕනේ විජේ නිෂ්පාදන ගැන තමයි මේ මතක් කරන්න යන්නේ ඔව් දැන් කට්ටිය රැට කන්නේ මොනාද අද රැට කන්නේ මොනාද ඊයේත් කෑවේ මේවා කියලා කල්පනා කරනව නේද ඊයේත් කෑවේ බත් අද මොනාද කන්නේ කියලා කල්පනා කරනවනේ ආඩ පුළුවන් ඉතින් වෙනසකටත් එක්ක තෝස ටිකක් එහෙම නැත්නම් ඉඳියාප්ප ටිකක් ඒ වගේම නුරුස් ටිකක් හදාගන්න ගෙදරට රසට කන්න දෙන්න ඕන ආඩ පුළුවන්කම දිනවා හැබැයි ඉතින් හරි නිෂ්පාදනය තෝර ගන්න ඕනේ ඒක වෙනුවෙන් තමයි අපි වාට කියන්නේ විජේ නිෂ්පාදන මිලදී ගන්න කියලා අපේ රසේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන ආදන්නෝ තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් ඉතින් ඒ නිසා ගෙදර අයට වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට හොඳම දේවල් දෙන්න උත්සාහ කරන ඔයා වෙනුවෙන්ම තමයි විජේ නිෂ්පාදන තියෙන්නේ ඒ නිසා ළඟම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් ඔයා මිලදී ගන්න අපේ රසේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන හවස 6යි විනාඩි 16යි ඉවරින් ඩ්‍රයිව් එකයි

0: වගේද? නෑ, ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131, 011 286 1111. ශනිගමතුම් 19,600.
3: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසිටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: Cool drive එකට
5: ලක්කන evening drive.
6: හරි, එවනම් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ගොඩක් වෙලා අපිත් එක්ක හිටියා. ඉතින් පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් ගෙදර යන්න හදන්නේ. අයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්න. සුබ දවසක්. මම චමිත්.
7: ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: Lakhana Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RBB බැංකුවෙන්
6: ප්‍රවෘත්ති සිරස්තල
7: පොදු ප්‍රවාහනයේට නව පරිවර්තනයක් මාර්ග පහකට තවත් මෙට්‍රෝ බස් 112 බස් මන්තිරු නීතිය අද සිට දැඩි වෙයි බසිමයන්ගෙන් පැසසුම් ලෝක තෙල් මිල ඉහළගියද මෙරට ඩීසල් මිල පාලනයට බිලියන 41ක සහනාධාර දූෂණ විරෝධී පනත් කිටුම් පතේ පාර්ලිමේන්තු විවාදය ඔක්තෝබර් 8 වනදා දෝෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහි වත්මන් රජය ගන්නා තීරණ ඇමති විජිත ලොවටම කියයි හයි ශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය නාමල් යලි රක්ෂිත බන්ධනාගාරයට ගෝඨාභයට අතීතය අමතක වෙයි ඉරානයේ සම්බාධක ලිහිල් කරන කතාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි ලක්කඩි ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ පොදු ප්‍රවාහනයේ නව පරිච්ඡේදයක් සම්තුහන් කරමින් නව මෙට්‍රෝ බස් අත 112ක් මගී ප්‍රවාහනයට අද එක්රුණා සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවයේ සැපයුම අරමුණු කරගනිමින් බස් අත අද 10 මිනිට් එක්කලේ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. නවීන මෙට්‍රෝ බස් අත සේවාවක් හඳුන්වා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරුණේ 2025 අයවැය යෝජනාවක් ලෙසයි. කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමත් මෙම වැඩපිළිවෙලෙහි අරමුණක්. ඒ අනුව පොදු ප්‍රවාහනයේ විශේෂ අවස්ථාවක් සම්තුහන් කරමින් සුවපහසු පතුල පහත් බස් අත 100ක් මිලදී ගැනීමේ වෙනුවෙන් රජයේ රුපියල් මිලියන 3000ක් වෙන් කළා. ඒ අනුව මෙරට ලැබුණු බස් අත 104 සහ ජපාන් රජය ලබා දුන් බස් අත 8ක් අද සිට මෙලෙස 10 මිනිට් එක් කර තිබෙනවා. නව බස් අත කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ ධාවනය කරන්නේ. මගින්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාධිපති ළඟා වීමට හැකිවන පරිදි සේවාවන් ක්‍රියාත්මකයි. මාකුමර පිටකොටුව අතුරුගිරිය මිලෙනියම් සිටි කොළඹ කොටුව කඩවත මාකුමර දෙමළකොඩ පානදුර බතරමුල්ල ඒකල කොළුපිටිය වටරවුම මාර්ගය කහදුඩුව කොළඹ කොටුව යන මාර්ගවල මෙම නව බසත 10 මිනිට් එක්කර තිබෙනවා. කොළඹට ඇතුළුවන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කිරීමද මෙම සේවාවේ ප්‍රධාන අරමුණක්. මෙට්‍රෝ බස් මෙහෙයුම් සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩිජිටල් කරන පද්ධතිය සැලසුම්ද අවසන් කර තිබෙනවා. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමයි සැලසුම. මෙට්‍රෝ බස් සේවාව ස්ථාපිත කිරීමට රජයේ වැය කර ඇති මුදල රුපියල් බිලියන 7.5ක්. ඒ රටේ ආර්ථික ශක්තිමත් භාවයේ සංකේතයක් බවයි අමාත්‍ය බිම රත්නායක මහතා අවධාරණය කළේ.
8: බස් 10කින් පටන් ගත්තේ ජපාන් ආණ්ඩුවෙන් අපිට බස් 7ක් දුන්නා. ඊට පස්සේ අපි රජයේ මුදල් වලින් බස් 104ක් මිලදී ආරම්භ තිබෙනවා. ඊට පස්සේ ජපාන් ආණ්ඩුවෙන් තවත් බස් එකක් දුන්නා. දැන් ඒකත් මෙතන ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා අපි අද ඉඳලා බස් 122ක සේවාවක් මේ සම්පූර්ණයෙන්ම නාගරික ප්‍රවාහනය වෙනුවෙන් ලබා දෙනවා. මීට මාස කීපයකට කලින් ජනාධිපතිතුමා සමග අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැසීමකදී ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා අධ්‍යාපනය සෞඛ්‍ය හා සමානම මට්ටමකින් අපි ජනතාවගේ ප්‍රවාහනය තබන්න ඕන කිය. මම හිතන්නේ ඒ ලැබිච්ච මග පෙන්වීම සහ ශක්තිය සහ ප්‍රතිපත්තිය මම හිතනවා අපිට ලංකාවක් විදියට අපිට විශාලම දුරක් යන්න මම හිතනවා මග පෙන්වනවා කියලා. ඒ වගේම අපි මෙට්‍රෝ ආයතන පිහිටවීම. අපි දැනීමේ හැටියට දැනට බිලියන් 7.5ක් විතර මුදල් අපි යොදවලා තිබෙනවා මේකට රජයේ මුදල්. මේ බස් රථ ගේන්න, ඒ වගේම මේ කාර්ය මණ්ඩල බඳවා ගන්න, ඒ වගේම නවීන තාක්ෂණය සහිත ඩිපෝ අංගන ගොඩනගා. ඒ නිසා මෙතන තිබෙන්නේ අපි අවුරුදු දෙකක් ඇතුළතදී ආර්ථිකය කොතරම් ශක්තිමත්ව අපි ගොන්නකාගෙන යනවද කියන එක පිළිබඳවත් මේක ඉතාම ප්‍රබල සංකේතයක්. මෙට්‍රෝ ආයතනය මෙතන බස් එක සිවිදකක් ආරම්භ කිරීම කියලා කියන්නේ අපි අවුරුදු දෙකක ගමනේ තර ආකාරයක ලිට්මස් ටෙස්ට් එකක් මං හිතනවා ඒ ලිට්මස් ටෙස්ට් එකෙන් අපි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපිට අවසර ලැබුණා තවත් මෙට්‍රෝ බස් 50ක් ගේන්න. දැනට ඒකට වැඩ කරගෙන යනවා. ඒතර බස් 172ක ෆ්ලීට් එකක් මේක බවට පත් වෙනවා. ඒ බස් 50 යාපනයේ නුවර සහ ගාල්ල කියන නගර තුනේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලබන අවුරුද්දේ සිංහල දෙමළ අවුරුද්දට කලින් බොහෝ දුරට අපි හිතනවා අපිට ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. අපි කැබින පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා ගරු ජනාධිපතිතුමනි මේ නාගරික බස් ප්‍රවාහණය කියලා විශේෂ බස් බලපත්‍ර ක්‍රමයක් අපිට අවසර ලබා දෙන්න කියලා. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ක්‍රමානුකූලව මේක පෞද්ගලිකාංශයටත් යම් ක්‍රමයකට සම්බන්ධ කරගන්න.
7: මේ අතර අතුරුකිරිය පිටකොටුව මෙට්‍රෝ බස් සාවනිය අද දහවල් 12 සිට ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාලන මහතුරු නැතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. අලුයම පහට අතුරුගිරියෙන් ගමන් ආරම්භ කරන මෙට්‍රෝ බස් අත අවසන් ගමන් වාරයේ රාත්‍රී 10:30ට කොළඹ කොටුවෙන් පිටත් වෙනවා. කාර්යාල වේලාවන්හි විනාඩි 15න් 15ට බස් අත ධාවනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනිකුත් අවස්ථාවල පැයකට වරක් මේ මාර්ගයේ බස් අත ධාවනය සිදු කරනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා මෙලෙස අදහස් පළ කළා.
0: මෙට්‍රෝ ඩිපෝ හතරක් විවෘත කරලා තිබෙනවා. තලංගම, ඊට පස්සේ ඒකල, ඒ වගේම රත්මලාන ඇතුළු ඩිපෝ හතරක් විවෘත කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොටත් මෙට්‍රෝ බස් හතරක් පන්නිපිටිය කොළඹ විදිහට ධාවනයමින් තිබෙනවා. නමුත් අද දවස අපට විශේෂ වෙන්නේ තලංගම මෙට්‍රෝ ඩිපෝ එක තුල ලංකාවේ ප්‍රධාන බස් රූට් හතක මෙට්‍රෝ බස් අලුතෙන් 111ක් ධාවනය කිරීම සඳහා ආරම්භ කරලා තිබෙනවා. මේ වෙනකොට බස් රථ 121ක් ප්‍රධාන බස් මාර්ග හතක ධාවනය කිරීම සඳහා කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැන් අපි අද මේ ඉන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ බස් රථ නැවතුම්පළ සඳහා වෙන් කරපු භූමියේ. මිලේනියම් සිටි ඉඳලි වල කොළඹ කොටුව දක්වාත්, පානදුර සිට කොළඹ කොටුව දක්වාත්, කැස්පෑව සිට කොළඹ කොටුව දක්වාත්, කොළඹ ප්‍රධාන නගරාශ්‍රිතව සම්බන්ධ වෙන වටරවුම් මාර්ගයකුත් ඇතුළුව ප්‍රධාන බස් මාර්ග හතක බස් රථ ධාවනය අද සිට ආරම්භ වෙනවා. මෙට්‍රෝ බස් 12ක් මේ මිලේනියම් සිටි කොටුව දක්වා මේ ගමන් මේ තියෙන බස් රූට් එකට මෙට්‍රෝ බස් 12ක් වෙන් කරලා තිබෙනවා. උදේ 5:45 සිට උදේ 9 දක්වා විනාඩි 15න් 15ට බස් රථ ධාවනය වෙනවා. උදේ 9 සිට සවස 4 දක්වා පැයෙන් පැයට බස් රථ ධාවනය වෙනවා. හවස 4 සිට රාත්‍රී 7 දක්වා නැවතත් විනාඩි 15න් 15ට බස් රථ ධාවනය වෙනවා. සවස 7 සිට රාත්‍රී 10:30 දක්වා නැවත පැයෙන් පැයට මේ බස් රථ ධාවනය වෙනවා.
7: කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතාද මෙට්‍රෝ බස් සේවාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
9: තමන්ගේ සුවපහසු තකා තමන්ගේ පෞද්ගලිකින් වාහනයකින් කොළඹට ගිහිල්ලා ආරක්ෂිත තැනක වාහනයක් පාක් කරගන්න බැරුව වට කීපයක් තෙල් පුච්චනවා පෞද්ගලික රථයක් හිමි කෙනෙක්. හැබැයි අපි දන්නවා තමට ඒ තැන්වලම ගහ දෙනවා බෝඩ් එකක් ඔබේ වාහනේ සම්බන්ධයෙන් වගකීම ඔබ විසින් බාරගත යුතුයි කියලා. ඒ කියන්නේ වගකීමක් නැති පාකින් එනකොට බඩු ටික අරගෙන සමායිට දෙපැත්තේ සයිඩ් කණ්ණාඩි නැත්නම් බපර කරි ගලවන් ගිහිල්ලා ඒකේ මිල ගත්තොත් නැවත සවිකරන්න එච්චර වියදමක් දරා ගන්න ඕනේ නැ මේ බස් රථයක කොළඹට ගිහිල්ලා අප තමන්ගේ ගමට එන්න. විශේෂයෙන් අපි විශ්වාස කරනවා ගෙවල් 1652ක් පමණ සමන්විත විශාලම නිවාස සංකීර්ණයක් වෙච්ච මේ ඔරුවල මිලෙන් සිටි ජනතාවට වත්මන් ආණ්ඩුව දීපු ලොකු තෑග්ගක් විදිහට මේක.
7: මෙම නව බස් සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව රජයට ප්‍රසාදය පළ කළා.
10: කලින් තිබිලේල නැතුව ගියානේ ඔක ක්‍රියාවට නැගුණේ නැනේ. ඊට පස්සේ ආය කාලයක් යනකොට තියෙනවා කාලයක් යනකොට නැතුව යනවා. ඒක නිසා ඒක වෙලාවට කරනවා හොඳයි ඉතින්.
11: ගැටලුවක් නෑ යන්න පුළුවන්. හැබැයි මන්තිරු වේ කරන හොඳයි. පහසු නා.
10: අනිවාර්යෙන් හොඳයි. යන ගම් මිනිස්සුන්ගේ ආරක්ෂාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ. කොහොමද ප්‍රවාහන පද්ධතියම ශක්තිමත් වෙනවා.
12: හොඳයි හොඳයි. ඒක ඇත්තටම වටිනා වැඩක් කරලා තියෙන ආණ්ඩුව.
13: මන්තිරු නීති නම් ඉතින් අපි ගාන්න ක්‍රියාත්මක කරන් යනවා. ඉතින් අපි ඒවටත් ඉතින් සහයන කරු කරනවා. ඒක හොඳයි. අපිත් උපරිම සහයෝගය අපි දෙනවා ඒගොල්ලන්ට.
7: කොළඹ සහ අවට ප්‍රදේශවලට බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව උදෑසන 6 සිට පෙරළු 9 දක්වා සහ පසුරු 4 සිට රාත්‍රී 7 දක්වා මෙම නීතිය ක්‍රියාත්මකයි. ඒ අද සිට නියම ව්‍යාපෘතියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. එහි සාර්ථකත්වය අනුව ඉදිරි වැඩ පිළිවෙල සැලසුම් කරනවා. බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරු නිධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂා පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණකිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
14: අද දින මාර්ග හතක් අපි ප්‍රමුඛස්ථානයේ දීලා ක්‍රියාත්මක කරා. මහකුඹුර සිට කොටුව දක්වාත්, මිලේනියම් සිටි සිට කොටුව දක්වාත්, කඩවත් සිට මහකුඹුර දක්වාත්, දෙමඩකොඩ සිට පානදුර දක්වාත්, බත්තර මුල්ල සිට ජායල දක්වාත්, කොළුපිටිය සිට බම්බලපිටිය දක්වාත්, කහතුඩුව සිට පිටකොටුව දක්වාත් බස් රථ ක්‍රියාත්මක කරයි. මෙම මන්තිරු ක්‍රියාත්මක කරන අවස්ථාවේ කිසිදු වාහනයක් මේ මන්තිරුට ඇතුල් කිරීම තහනම්, මේක නවත්වා තැබීම තහනම්, කිසි දෙයක් මේ මන්තිරු ක්‍රියාත්මක කරනකොට කරන්න බෑ. නමුත් රියානතුරක් සිද්ධ වුණොත් ඒක මගහරවා ගැනීමට ඒ වාහනේ ඇතුල් කිරීමට හැකියාවක් තියෙනවා. තවද මාර්ග තදබදයක් තියෙන අවස්ථාවලදී ඒක ඇතුල් කරලා මාර්ග තදබදය අවසන් වෙනතුරු ගමන් කරන්න හැකියාවක් තියෙනවා. තවද එම මන්තිරුව හරහා තවත් මාර්ගයකට එළඹෙනවා නම් ඒක ක්‍රොස් කරන්න පුළුවන්. එන්නේ අවස්ථා තුන හැරෙන්න කිසිදු අවස්ථාවක නීතිරු ක්‍රියාත්මක කරන අවස්ථාවලදී මෙම නීතිය කඩන්න බෑ. නීතිය කැඩුවොත් අපි දඬුවම් කරනවා. තව නිලධාරියෝ දෝලා මේක නීතිය හරියටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
7: බස් හිමියන්ද නව වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඒ පිළිබඳව අදහස් පළ කළා.
15: මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම සතුටු වෙන පුද්ගලයා තමයි මම. විශේෂයෙන්ම කියන්න ඕන මේ ව්‍යාපෘතිය ඒ දවස්වල 2017 තමයි පාටලී චම්පික රණවේ කාලේ මේක පටන් ගත්තේ. ඒක උපංගෙයිම මරුණා ඒ ව්‍යාපෘතිය පටන් ගන්න ගිහිල්ලා මේ සාක්ෂාත් කරගන්නකොට ගැටලු වෙයි. මං හිතන්නේ ආණ්ඩුව බොහොම බුද්ධිමත්ව බොහොම තීක්ෂණව මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න ඕන. අපේ සහයෝගය අපි ලබා දෙනවා පූර්ණ වශයෙන් හොඳ කන්සෙප්ට් එකක්.
7: මෙද ප්‍රතිග යුදමය වාතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවදුරටත් සහන සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන සහනාධාරය තවදුරටත් ලබා දීමට ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ පිළිබඳව කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
16: මැදපෙරදි කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකවැඳපිටේ කණි තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට සමස්ත ආර්ථිකයට ඇතිවී බලපෑම අවම කිරීම සඳහා 2026 වර්ෂයේ අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලදී ඉන්ධන පාරිභෝගිකයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කළා. එකී යුදමය වාතාවරණය තවදුරටත් අවසන් නොවි පැවතීම හේතුවෙන් මෙරට ජනතාවගේ ජන ජීවිතයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයන් දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාමට සහ එයන පොදු මහ ජනතාවට සහනයක් සැලසෙන අයුරින් රජයේ විසින් ඉදිරි මාස 3ක කාල සීමාවක් සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත සහනයක් සලසා දීමට සැලසුම් කළා තියෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාස සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් මාස සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාස සඳහා රුපියල් බිලියන 12.15ක් වශයෙන් මාසික සීමාවන්ට යටත්ව ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපති මැදිහත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය අනුමත කරයි. පෙබරවාරි වලට සාපේක්ෂව මාර්තු මාසයේදී සිර 115කින් ලෝකවැඳපොලේ තෙල් මිල වැඩි වෙලා තිබුණා. ජුනි අවසන් වෙනකොට 139 දක්වා පහළ යාමකුත් වාර්තා වුණා. ඒ මොහොතේදී අපි සිදු කරපු දේ තමයි අප්‍රේල්, මැයි සහ ජුනි මාස සඳහා මේ මැදපෙරදිග අර්බුදයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 100ක් වෙන් කළා. ඒ බිලියන 100ෙන් බිලියන 57ක්ම වෙන් කළේ මේ ඉන්ධන සඳහා සහනදර ලබා දෙන්න. ඒ ලෝකවැඳපොලේ වැඩිවීම එලෙසම ජනතාව මත පටවන්නේ නැතුව තවත් බිලියන 41ක් මේ වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා භාණ්ඩාගාරයෙන් කොටි 4100ක්. ඒ අනුව මේ මාස 3 සඳහා තමයි මේ විදියට අපි රුපියල් බිලියන 15ක් ඔක්තෝබර් මාසයට, නොවැම්බර් මාසයට බිලියන 13.5ක් සහ දෙසැම්බර් මාසයට රුපියල් බිලියන 12.5ක් වෙන් කළේ. මේ මොහොතේදී ලබා දිය හැකි සහනය තමයි භාණ්ඩාගාරයෙන් ලබා දීලා තිබෙන්නේ. භාණ්ඩාගාරයේ වෙන් කළ තියෙන මුදලේ හැටියට පෙට්‍රල් ලබා දෙන්නේ නැහැ, ඩීසල් වලට තමයි ලබා දෙන්නේ. තෙල් මිල වැඩි වුණාම ඒ මත පදනම් වල භාණ්ඩා සේවමිල ඉහළ යනවා. එතකොට සමහර වෙලාවට තෙල් මිලේ යම් අඩුවීමක් අපි මාසෙ අන්තිමට හෝ මාසෙ මැද කළත් අර ඉහළ ගිය භාණ්ඩා සේවමිල ඉලෙසම අඩු වෙන්නේ නැත් තත්ත්වයකට තිබෙනවා. තෙල් ආනයනයේ ප්‍රශ්නයක් නැහැ. තෙල් සංස්ථාවත් ඉදු සමාගම තෙල් ගෙනහලා තිබෙනවා. තෙල් පෝලිං ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ මාසය සඳහා තෙල් වලට විතරක් බිලියන 100කට ආසන්න මුදලක් භාණ්ඩාගාරය සහන හැටියට ලබා දීලා තියෙනවා. තවත් සහන කටයුතු වලට අපේ රටේ පාරවල් හදන්න හරි, සෞඛ්‍ය අධ්‍යාපන විදන් කරන්න හරි, වෙනත් කටයුතු වලට යෙදවීමට තිබුණු භාණ්ඩාගාරයේ මුදලක් තමයි මේ අවස්ථාවේදී මේ බිලියන 40ක වෙන් කරන්නේ. එන දිත්තෝල්ට බිලියන 500ක් වෙන් කරේ කිසි බදු වැඩි කිරීමක් නොකර. පහුගිය සැරේ බිලියන 100ක් මේ මැදපෙරදිග අර්බුදයේ සහන දෙන්න වෙන් කරේ කිසි බදු වැඩි කිරීමකින් තොරව. දැන් මේ බිලියන 41 දෙන්නෙත් බදු වැඩි කිරීමකින් තොරව. එතකොට මේ තියෙන බදු වලින් තමයි කළමනාකරණය කරගන්න වෙන්නේ.
7: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එය අබස්කන් දිනුට අදාළව ලබන 13 වනදා දක්වා, ක්‍රිෂ්ණඩුට අදාළව ලබන 6 වනදා දක්වාත් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එය අබස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවට අත්අඩංගුවටගත් නාමා රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුගේ ඇපෙල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යළි ප්‍රතික්ෂේප කළා. ඒ සැකකරුගේ නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අන්තරුවයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි. වරින්දිනෙකුත් කර තිබෙන සැකකරුවන් උදර්පණ නීති යටතේ මෙරට ගෙන්වා ගැනීමට අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බවද ඔහු පැවසුවා. හිටපු එමති විමල් වීරවංශ මහතා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී දැයි සිදු කරන විමර්ශනවලට අදාළ ප්‍රගතියද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළා. පොලිස් මාධ්‍ය විමර්ශන කාර්යංශයේ මීට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මාධ්‍ය ආයතනවලින් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට නියෝග ලබාගෙන ඇති බවත් එම දර්ශන ලැබුණු පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් කර විමර්ශනවලට අවශ්‍ය නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා. නාමා රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාද අධිකරණය හමුවේ කරුණු දැක්වා. අන්තරුව සැකකාර නාමා රාජපක්ෂ මහතා ඔක්තෝබර් මාස 13 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියම කෙරුණේ. මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද යළි කැඳවුවා. මෙහි සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් බරිය අධිකරණ හමුවේ පැවසුවේ ඉන්දී රජයේ මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල සඳහා යෙදවූ මුදල් අශුද්ධ මුදල් වශයෙන් හඳුන්වා දී ඇති බවයි. මෙම කරුණ අතරත් බී වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ඇය පැවසුවා. මෙම කරුණ පිළිබඳව අන්‍යෝන්‍ය සහභාගිතාවේ වැඩපිළිවෙළ යටතේ ඉන්දියාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු ලබා දී ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ප්‍රකාශ කළේ. මේ පිළිබඳව අධිකරණ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය රුපියල් මිලියන 35ක මුදලක් අවස්ථා දෙකකදී නිමල් පෙරේරා හරහා මෙම සැකකරු බාර්ගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළිවී ඇති බවද සඳහන් කළා. මෙම අවදී සැකකරුගේ බාප්පාවරුන් වන බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ, නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙසත් කටයුතු කර තිබෙන බවද එම නිලධාරිනිය දන්වා සිටියා. මෙම සිද්ධියට අදාළ කඩිනමින් විමර්ශන අවසන් කර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇපෙල්ලීම් පිළිබඳ නියෝගයේ ඔක්තෝබර් මාස 6 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී සිදු වූ බව කියන පුද්ගල පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම පිළිබඳ චෝදනා අසත්‍ය බවත්, දේශපාලන වාසි සහ රටේ නම විනාශ කිරීමේ අරමුණ ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ප්‍රකාශ කළා.
17: දෙසැම්බර් 2011 දසවනදා සමාජ ක්‍රියාකාරිකයින් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අදාළව සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම පැමිණිල්ල යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සාක්ෂිකරුවෙක්. තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බවත්, යාපනයේ හැර අන්‍යෝන්‍යම අධිකරණයක සාක්ෂි දීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා. ඒ අනුවයි අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණේ. මෙහිදී පැමිණිල්ලේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නා. ඔබ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිදු වූ පුද්ගල පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර තිබුණේ දැයි පැමිණිල්ලේ නීතිඥවරයා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම අතුරුදන් කිරීමක් ගැනම වාර්තා වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ සිද්ධීන් වාර්තා වෙනවා. ඒව ගැන ඇහුවොත් මට කියන්න පුළුවන්. යනුවෙන් පිළිතුරු ලබා දුන්නා. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඔබට කරුණු වාර්තා වුණේ දැයි නැගූ ප්‍රශ්නයට ඒ මහතා කියා සිටියේ, එවැනි සිද්ධියක් වාර්තා වුණා. නමුත් ඒ ගැන මට දැන් විස්තර මතක නෑ. මොකද මේවා අවුරුදු 15කට පමණ පෙර සිද්ධ වෙච්ච සිද්ධීන්. ඒවා ගැන කරුණු සොයා බලලා සූදානම් වෙලා මම අදාවේ නෑ. කීත් නොයාර් පැහැරගැනීමෙන් පසුව ලලිත් අලහකෝ නැමැත්තෙකු ඔබට දුරකථනයෙන් කතා කළා මතකදැයි කළ විමසීමේදී ඔහු පැවසුවේ, එහෙම මතකයක් නෑ, කවුරු කතා කළාද කියලා. මේවා පරණ සිද්ධි නිසා හරි හැටි මතකයක් නෑ යනුවෙනුයි. මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් යුද හමුදාවේ ත්‍රිපොලි කඳවුරේ සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කළ බව ඔබ දන්නවාදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා, නෑ මම දන්නේ නෑ යනුවෙන් පැවසුවා. කීත් නොයාර් මරා දැමීමකින් තොරව නිදහස් කෙරුණේ ඔබ වැදිහත් වීම නිසා නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, නෑ ස්වාමීනි, මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා යනුවෙන් සඳහන් කළා. මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් මාස 27 දක්වා කල් තැබුවා.
7: දෝෂණ විරෝධී පළත් කිටුම් පතේ වගන්ති 3-2 බහුතරයකින් සම්මත කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තු විවාදය ලබන 8 වෙනිදා පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා. ඒ කැබිනට් තීන දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්,
18: ඕනෑම පනත් කෙටුම් පතක් ශ්‍රේෂ්ඨත්වය ඉදිරිපත් කරලා පස්සේදී ඒ ව්‍යවස්ථාවේ හැටියට ඒ සම්මත කරගන්න පුළුවන් ආකාරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ දැනුම් දෙන්නේ. මේකේ 3-2 අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරන්න පුළුවන්. ඒ අනුව ඔක්තෝබර් 8 වෙනිදා මේ විවාදය පැවැත්වෙනවා. විවාද අවසානයේ ඡන්දීම සීම පැවැත්වෙනවා. ඒ අනුව 3-2 අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ 3-2 අනුමැතියෙන් සම්මත කරගන්න පුළුවන්. ජනමචාරණයක යන බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ වගන්ති සම්මත කරගන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3-2 මේ වගන්ති අවශ්‍යයි. මේ සම්මත කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3-2 සහ ජනමචාරණ අවශ්‍යයි කියන එක. ඒ 3-2 අවශ්‍ය කරන වගන්ති වලට ඒ 3-2 සම්මත කරගන්න තමයි කටයුතු කරන්නේ. ජනමචාරණයක් යන්නේ නැත්නම් එක්කෝ අපි කාර්ක සභා අවස්ථාව සංශෝධනය කරනවා. සංශෝධනය කරලා දීපතිගේ අනුමැතිය ලබා ගන්නවා ඒකට. එහෙම නැත්නම් අපි ඒ වගන්ති ඉවත් කරනවා.
7: දෝෂිතයන්ට සහ අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය විජිත හිරත් මහතා ජගත් මහමණ්ඩල සැසිය අමතමින් ඒ ලොවටම හෙළි කළා. එමෙන්න පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය පළ කරන බවයි ඒ මහතා මහමණ්ඩල සැසිය අමතමින් සඳහන් කළේ.
19: 1980 දශකයේදී පලස්තීනයේ වෙනම රාජ්‍යයක් ලෙස මුල්වරට පිළිගත් රටවල් අතර ශ්‍රී ලංකාවද සිටිනවා. 1967 පෙර පැවති දේශ සීමා තුළ ඊශ්‍රායලී සමග සාමීන් සහජීවනය වන ස්වාධීන හා ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් කරන ඉල්ලීමට ශ්‍රී ලංකාවද සහාය පළ කරනවා. ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව අපි සාදරයෙන් පිළිගන්න අතර ඒ සියලු පාර්ශ්වයන් විසින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. මානුෂ්‍ය ආධාර කිසිදු බාධාවකින් තොරව සිවිල් ජනතාව වෙත ලබා දිය යුතු අතර ගාසා තීරයේ යථාතත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම හදිසි ප්‍රමුඛතාවක් විය යුතුයි. මෙරට ජනතාව අපට ලබා දුන් තීරණාත්මක ජන වර්මේ ප්‍රධාන කුළුණක් වුණේ විනිවිද භාවයෙන් සහ සදාචාරාත්මක මූලධර්මවලින් යුත් ජාතියක් ගොඩනැගීම. මේ ජන වර්ම ඉටු කිරීමේදී යහපාලනය, දූෂණ විරෝධය සහ ආයතනික විනිවිද භාවය දැඩිව ක්‍රියාත්මක කරමින් පවතින පුළුල් ජාතික අවශ්‍යතා වැඩපිළිවෙලක මූලිකාංග බවට පත් කර තිබෙනවා. දූෂණයේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන ආකාරය සහ විශ්වාසය විනාශ කරන ආකාරය අපි ඉතා පැහැදිලිව දැක තිබෙනවා. පුද්ගලිකුගේ පසුබිම හෝ සමාජ තත්ත්වය නොසලකා කිසිදු බියකින් හෝ පක්ෂපාතිත්වයකින් තොරව දූෂණයට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදු කරනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව විමර්ශන සහ නඩු පැවරීම අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතිනවා. අල්ල සහ දූෂණයේ සම්බන්ධයෙන් විමර්ශනය සහ නඩු පැවරීම සඳහා වග කිව යුතු ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අප ලබා තිබෙනවා. පසුගිය වසරේ මේ මහා මණ්ඩලයේ ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ රටවල් රැසකට තර්ජනයක් වී ඇති ආකාරය මෙන්ම මෙම තර්ජනයට මුහුණ දීම සඳහා අප රජයේ ගෙන ඇති පුළුල් ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළා. වසරකට පසුවත් ජාතියක් ලෙස එක්සත්ව ක්‍රියාත්මක කරන අපගේ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සැපයුම් දාමේ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමද ඊට ඇතුළත්.
7: අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස සිදු කිරීමට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඉදිරිපත් කරනවා. ඉන්පසු පසුගිය ජනවාරි මාස 13 වෙනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි පුරණ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍යයේ පළමු අදියර යටතේ සැලසුම් කළ 6 ශ්‍රේණි සඳහන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වසර සඳහා කල් තබා තිබෙනවා. පළමු ශ්‍රේණි සඳහා වූ නව විෂයමාලා ප්‍රතිසංස්කරණේ පමණ ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ. අනතුරුව තවත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු වුණා. නව සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව ප්‍රධාන කරුණු පහක් යටතේ පිහිටුවා ඇති අනුකම්පිතව මගින් සමාලෝචනය කර නිර්දේශ ලබා ගැනීම ජාතික විෂයමාලා රාමුව සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ එකඟතාව ලබා ගැනීම ඇතුළු කරුණු ඊට ඇතුළත්. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව අනුමත කළ ජාතික විෂයමාලා රාමුව සහ පාසල් පාදක ඇගීම් මෙන්ම තක්සේරු කරන මාර්ගපදේශ මත පදනම්ව 2026 වසරේ ආරම්භ කළ පළමු ශ්‍රේණිය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. දෙවන සහ හයවන ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වසරේදී ආරම්භ කර ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සහාය ලබා දෙන්නේ නම් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට හෝ අතිරුවා ඇති ඉරාන අරමුදල් මුදා ගැනීමට තමන් යෝජනා කරන බවට පළ වූ වාර්තා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් එවන් යෝජනාවක් තමන් ඉරානයට ඉදිරිපත් කර නොමැති බවයි අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. අමෙරිකානු මාධ්‍යක්මද ඇක්සියෝස් වාර්තා කර තිබුණේ ඉරාන් න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත පියවරක් ගත්තේ නම් සම්බාධක සහන සහ අතිරුවා ඇති ඉරාන අරමුදල් මුදා හැරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සලකා බලමින් සිටින බවයි. එම් වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත්තේ නම් නොකළ අමෙරිකානු නිලධාරීන්ද උපුටා දක්වමින්. ආසියානු ක්‍රීඩාවලියේ පිරිමි ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා නේපාල අර්ධ අවසන් තරගය අතහැර දමා තිබෙනවා. ඒ තරගයේ ආරම්භයේ පැය 9කට පෙර සිටම ඇදහැල්ලු වර්ෂාව හේතුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පිළ සමග අනිද්දා අවසන් පූර්ව තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහනයේට නව පරිවර්තනයක්. මාර්ග පහකට තවත් මෙට්‍රෝ බස් 112. බස් මන්තිරු නීතිය අද සිට දැඩි වෙයි. බස් හිමියන්ගෙන් පැසසුම්. ලෝක තෙල් මිල ඉහළ ගියද මෙරට ඩීසල් මිල පාලනයට බිලියන 41ක සහනාධාර. දූෂණ විරෝධී පරත් කිටුම් පතේ පාර්ලිමේන්තු විවාදය ඔක්තෝබර් 8. දෝෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහි වත්මන් රජය ගන්නා තීරණ ඇමති විජිත ලොවටම කියයි. 6 ශ්‍රේණි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
20: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
21: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
22: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011 76 679 579
0: මානවීය ප්‍රේමී සමුනාත්මක වියමන
5: සංගීත රසකාමේ ආදරණීය ඔබට ආයුබෝවන්. සතියක විරාමයකින් පස්සේ අඟහරුවාද සඳතිය දහරෙන් අපේ මුණ ගැහෙන වෙලාව. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනකින් ඔබේ මත්මතක අවදි කරන්න අදත් අවසරයි අපිට දෙහෝරාවක් ඔබ ළඟ රැඳෙන්න. ගිස්ම රහයක ආදර සාදය අදත් ප්‍රවීණයන් 6 දෙනෙකුගෙන් රසගැන් වෙනවා. මම ඔබ වෙනුවෙන් තෝරගත්ත කාලයකට පස්සේ සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ගේ ගීත සමුච්චයක්, ඒ වගේම තමයි TM ජයරත්න ස්වරයටත්, නිරංජලා සරෝජනී ස්වරයටත් අඟහරුවාදා සඳදිය දහරේ ඉඩවෙන් කරන්න හේතුවා. ඒ වගේම කරුණාරත්න දිවුල්ගණේ ස්වරයෙන් ගෙන ප්‍රේමනියම ගීත සමුච්චයක්, දීපිකා ප්‍රදර්ශනී පිරිස් ස්වරයෙන් ගෙන ප්‍රේමනියම ගීත සමුච්චයක් සහ ප්‍රියා සූර්යසේන ස්වරයෙන් ගැයෙන ප්‍රේමනීයම ගීත සමුච්චයක් අද පෙළගස්ව ගදෙන්නවා අඟහරුවාද සඳදිය දහරෙන් ඔබත් එක්ක එකතුව රස විඳින්න. එමනම් සිංහල ස්වභාවිත ගීතේ අරුත්බර බවත්, ප්‍රේමනීය බවත්, රසාලිප්ත බවත්, සංගීතයේ තියෙන මිහිරියාවත් එක්ව විඳින්න ඔබ ආදරෙන් ඔබට ඇරයුම් කරනවා මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන අඟහරුවාද සඳදිය දහරත් එක්ක ඒකාත්මික වෙන්නේ. රසවතුනි මේ අදගහරුවද සඳදිය දහරේ පළමු

1949 දෙසැම්බර් 19 වෙනිදා කොළඹ දේ උපත ලැබුණ එතුමන් පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති ඉදිරිසිංහ. එහෙම නැත්නම් අභෝසේ නාදරේ කරන සුනිල් ඉදිරිසිංහ. සුනිල් ඉදිරිසිංහ මහත්මයා ශ්‍රී ලංකේ කලාව තුල සම්භාව්‍ය සංගීතඥයෙකු විදිහට, සම්භාව්‍ය ගායන ශිල්පියෙකු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තමන්ගේ සහෝදරය වුණු සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළ මාතරාච්චි චිත්‍රපටයේ සඳකඩ පහනක කැටයම් උපෙලා කියන ගීතය ගායනා කරමින් ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වුණු සුනිල් ඉදිරිසිංහ මහත්මයා සිය 75 වසක් වූ ජීවන ගමන තුල ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීත කලාව වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝයි. මේ ඉන් කිහිපයක් පමණයි.

සුන් නිදර්ශන මහත්මයා මූලික අධ්‍යාපනය හමාර කළාට පස්සේ 1970 මුල් කාලයේදී විශාරද පී.ඒ. නන්දසිරි සංගීත අකඩමියෙන් සංගීතය හදාරනවා. ඊට පස්සේ එතුමන් ඉන්දියාවේ ලක්නෝ විශ්වවිද්‍යාලයට යනවා. ඊට පස්සේ 1975 සුනි ඉදිරිසිංහ මහත්මයා ඉන්දියාවේ සංගීතමය කීර්තිමත් මහත්කණ්ඩේ අකඩමියේ පළමු පන්ති ගෞරවපාදයක් ලබා ගන්න සමත් වෙනවා. ඒ අධ්‍යාපන කාර්යයන් අවසන් කළාට පස්සේ තමයි සුනිල් ඉදිරිසිංහ මහත්මයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සමගින් එක් වෙන්නේ. ඒ එකතු වෙලා ගුවන් විදුලි සරල ගීතය තුනක් සිය මුද්‍රාව සටහන් කරනවා. නනතුරු 1980 සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ මුල්ම කැසට් පටය චන්ද්‍රමණ්ඩල නමින් සහෘද ඔබ සම්පතකට පත් කරා. සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගුවන් විදුලි සරල ගීතය තුනක් චිත්‍රපට පසුබිම් ගී ගායනය තුනක් ඒ වගේම වේදිකාව තුලත් තිරිනාත්මිකව එක ලෙස සිය මధుර ස්වරයෙන් සංගීත ඥානයෙන් අනබිබවනීය මෙහෙවරක් කරපු ශිල්පියෙක්. අදත් එතුමයි මෙහෙවර සිංහල ගීතය වෙනුවෙන් සිංහල ගීතේ ලොබ බඳින ඔබ මා වෙනුවෙන් ඉටු

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප් SME enterprise මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ටෙක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 30 මන්දාරනායක ජාතික පාසල පළගොල්ල
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
7: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
8: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
10: Manaviya Premi Samaryatmak Viyamana
11: Sandhagiya Dahara
12: FM 93.5 FM 93.7 ආදරණීය රසවතුනි අපේ ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරා එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න මට අනුග්‍රහය එකතු කරන්න මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට මට අනුග්‍රහය එකතු කරන්න මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාති ලොතරැයි මණ්ඩලේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයිය වෙන්නේ NLB මෙගා පව. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින් සායතනේ දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නම්බර 31 ඇල්හෙල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග් සායතන ස්ථාපිත කරලා තියෙන 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. නම් ගීස්වර හයක ආදර සාදේ ලක්කනගරුවදා සන්තතිය දහරේ මීළඟ දිගහැරුම ළඟ අපි නවතිමු.

ගීතයක් ගීතවත්ව අපිට දැනෙන්න නම්, හදවත කම්පනය කරන්න නම්, සංගීතයේ නිර්මාණයත් පදවැලි අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. ඇයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පියක්. ඇය නමින් නිරංජලා සරෝජිනී. ප්‍රවීණ ගායන ශිල්පී අබේවර්ධන බාලසූරියන් වහන්සේ ආදරණීය ප්‍රියමිතාවන්.

නිරංජල සරෝජනි මහත්මිය කියලා කියන්න සිංහල ගීතේ මිහිරිම හඬක් හිමි ශිල්පියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරිය මහත්මයා ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක්වදාවත් ගීහන් අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරිය මැතිවන් ජීවත්ව ඉන්න අවදියේදී ඇය ඇගේ හඬින් ගෙන ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද. ඇය අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ නික්මයෑමෙන් පස්සෙත් පදවැල් වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්නට තිබුණාද.

අපි නිරංජල සරෝජනේස්වරයෙන් ගෑන බොහොම රසවත් ගීත සමුච්චයක් අගහරවාද සඳුදිය දහරණීමේ රසවිඳින්නේ. මිලඟ ගීතය සුවිශේෂී ගීතයක්. මේ ගීතය රචනා කරන්න අපේ රටේ සිටිය සුවිශේෂී ප්‍රතිභාවක් හිමි වූ ප්‍රවීණ ගීපද රචකාවයක්. ඇය දයාදන් විස්වාමිය. සත්‍ය සිද්ධියක් ඇසුරෙන් රචනා වුණයි කියලා තමයි මේ ගීතයේ ඉතිහාසය හොයාගෙන යද්දී අපිට මුණ ගැහෙන්නේ. දයාදන් විස්මහත්මිය, ජීවිතේ ආදරය, ප්‍රේමය, හිමිවීම, අහිමිවීම, තනිකම, මේ සියල්ල උපමා රූපකයන් ඇතුලේ හරි අපූර්වට පෙළගස්වලා තියෙනවා. ටිකක් ඇස් දෙක පියාගෙන සාවධාන වහගෙන ඉන්න ඔබට වැටහෙ ආදරය කළ හිතක්, තනි වුණු හිතක්, හැරගිය හිතක්, ජලි ප්‍රේමයක් පතාගෙන එන සඳ කෙලෙසනම් දෑත්තිකකොට වැළඳ ගන්නද. මේ හැම ප්‍රේමණී හදවතකම සැඟවුණු රිදුමක්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
5: ජීවිතේ හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා. අකුරු වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතේ හරි සීරුවට අපේ හදවත් ස්පර්ශ කරනවා.

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කාලෝපන්සේකා ශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් එහෙනම් මේ හැඟීම මට නෑ කියලා යාට මොකක් හරි ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: දර්ශනරුවන් දිසානායක සමගින් සඳිතිය දහර
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
0: සඳිතිය දහර
3: මනුතුනය දශම පහෙන් එ මනුතුනය දශම හතෙන් අපේ නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණ සමු ප්‍රේමේ රාගස්වර බිඳුමින් ඔබේ මත්මතක අවදි කරන්න ප්‍රවීණයන් හයදිනකුගේ ගීත පෙළ ගැස්මක් අපි ඔබලඟට අරගෙනවන ගහරුවාද දවසේ නේද මේ තමයි අද ඔබ වෙනුවෙන් තෝරාගත්ත මීළඟ දි

1944 අප්‍රේල් 13 වෙනිදා දොඩංගොඩදී උපත ලබන ඔහු නමින් TM චෛත්‍ර. වයිලින් වාදනයට උපන් හපංකම් දැක්වූ ඔහු පසු කලෙක ගුරුවරයෙක් විදිහට සිය උගත් සංගීත ඥානය අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කරන්න ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඉන් නොනැවතී ගුවන්විදුලියට බද්ධ වෙන TM චෛත්‍ර මහත්මයා ගුවන්විදුලි සරල ගීතයේ තුලත් චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් නාට්‍ය ගීතයේ තුලත් සෑම ආකෘතියකම ගීතවලට සිය මధుර හඬින් චේවි එකතු කරනවා. අද අගහරුවාදා සඳතිය දහරේ මේ දිගහැරුම ප්‍රවීණ ගායන ශිල්පී TM චෛත්‍ර නමින්.

ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ මලීදේව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන ලැබන ටීම් ජයරත්න මහත්මයා යෝන් නවදීදීම වයලින් වාදනයට බොහෝ සෙයින් ඇලුම් කරනවා. සහය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරනවා. කොහොම නමුත් 1966 ටීම් ජයරත්න මහත්මයාට රාජකීය හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් විදිහට සේවය කරන්න පත්වීමක් ලැබෙනවා. ඒ අනුව හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීතය උගන්වන අතරතුර ටීම් ජයරත්න මහත්මයාට ගුවන්විදුලි සංස්ථාවේ ජනහා පර්යේෂණ අංශයේ ප්‍රධානියා වන CJS කුලතිලක මහත්මයා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිමත් එක්ක තමයි ටීම් ජයරත්න මහත්මයා ගායන ශිල්පියෙක් විදිහට සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් කරන්නේ. මොකද CJS කුලතිලක මහත්මයා ටීම් ජයරත්න මහත්මයාට හැරයුම් කරනවා එකල ගුවන්විදුලියේ තිබුණ ওই ජන සංගීතය පිළිබඳව පර්යේෂණ වැඩසටහන. ඒ පර්යේෂණ වැඩසටහන් සඳහා නිර්මාණය කළ නිර්මාණයන් ගායනා කරන්න ටීම් ජයරත්න මහත්මයාට ආරාධනා කරන සහ අවස්ථාව දෙනවා. ඒ අනුව ටීම් ජයරත්න මහත්මයා එකල ගුවන්විදුලියේ තිබුණු ඒ පර්යේෂණ වැඩසටහනක් වූ ගාන තෙල් සඳුන් වැඩසටහනට ගායකෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි 1970 ටීම් ජයරත්න මහත්මයා සිය පළමු ගීතය පටිගත කරන්න ගුවන්විදුලියේ.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: ජීවිතේ හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා. අකුරු වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතයෙන් හරි සීරුවට අපේ හදවත්

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කහලෝපන්සේකාශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් එහෙනම් මේ හැඟීම මට නෑ කියලා. යාට මොකක් ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: හතට දර්ශනරුවන් දිසානායක සමගින් සඳිතිය දහර.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
7: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.
8: ජීවිතේ හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා. අකුර වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතේ හරි සීරුවට අපේ හදවත් ස්පර්ශ කරනවා.

0: හසුන් සමීර අධ්‍යක්ෂණයක්.
1: නාගි වරතලේනේ. මෙයා මොකටද වෘතල් කරන්නේ?
2: මේ යනවා යන්නේ.
3: ඔබ දැන් ආවේ? මෙලම ඇවදත් කොහෙ හරි එකයි යන්නේ.
1: මෙයාව මං කොහෙ එකයි යන්නේ?
3: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න කියලා.
0: මල් මයිකල් ගොන්.
2: මට සුදුගෙන බයයි කසුන්. මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ. මට මහා නරක දෙයක් දැනෙනවානේ.
4: ඒක මට සන්දේශ නෙවෙයි. ඔය සුදුව අල්ලගෙන.
2: අල්ලගෙන කියන්නේ? මං ඒ ළමයින්ගේ අක්කානේ කසුන්. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
4: මූ දහත් ගවුවක් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි. මට වෙලාවට කේන්තිත් යනවා අප්පා.
2: ඒ මොකද?
4: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන වාවාගේ පවුලේ යගෙන හිතේ තින්නකෝ. මං තියන්නම්.
0: සතියේ දිනපල රාත්‍රී 8ට ITN බලන්න.
5: මල් දිනුනේ.

0: ගැලීන් පොපුල ෝඩ් දෙදහස් විසිහය. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
1: Most popular radio program couple of the year. Chamith Vidhanagamage samaga Charu Samadhi.
0: Lakhanda Evening Drive. Chamith Vidhanagamage samagin Charu Samadhi.
1: Most popular television program couple of the year. Asanka Satarasinghe samaga The Sunni Navodaya.
0: Vasare Janapriyatama Roopavahini Nivedaka. Lakhanda Morning Show hi Asanka Satarasinghe.
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: ලොවක් සනසන ඔහු.

0: නොමියෙන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
3: මල්ලි ඔයාව වැටුනේ කොහෙද?
4: වැටුනේ මාව කාටවත් වට්ටන්නත් බෑ.
5: උඹව වට්ටන්න බෑ. අරකි අරකින් බෝ ආයි වට්ටන්න තියෙන උපරිමයට වට්ටලා තියෙන.
4: මගේ වැරැද්ද මීෂට කොච්චර ආදරේ කියලා මට එයාට තේරුම් කරන්න බැරි වුණා. මගේ වැරැද්ද. අද මම උගර කරදර කරන්න බෑ යන්න.

0: මල්ලි
1: මල්ලි
0: ඔහොම ඉන්නකෝ.
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: මේ හාන ජයි ලොකු පුතාගේ ශංගලිත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
4: මට බය ශංගලිත් එක්ක ගියින්ද තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ අම්ම කෙනෙක්.
5: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
6: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි?
7: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛවික ක්‍රමයේ බෞද්ධ සම්බන්ධ. මං හදන්නේ ඒක නවත්තන්න. ඒ? යනවාකට? ඒක ඇඳුම් මරු කරගන්න.
6: නෑ නෑ. චූටි යන්න වැඩට.
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
8: සීනික තනි වෙලා.
9: වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
10: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
11: පිස්සරි වැඩක් තමයි මේක ලියනෝයි. මගේ රතු කට්ට පයින්න කලින් මේක ලියනවා.
12: මේ චිත්‍රපටිය හෝල් එකේ පෙන්නන එකත් නෙවෙයි.
11: ඒ රතු කට්ට පනලා තියෙන්නේ ඒ විමුක්ති.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා.
13: මේකලු හිතන්නත්තේ මූණ එක වගේ ඔයා ඒකෝගේ ජීවිතය ඉලේ කරයි කියලා. එහෙනම් ඇයි ඔයාගේ ජීවිතය තෝ නැති කරගෙන ඒකුන්ගේ ජීවිතයත් නැති කරන්න බලන්නේ බබ?
11: ඉලිය කරන්න මට අම්මේ තාත්තේ නෑ අකෝ.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
14: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

පහෙන් FM 93.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමී රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරා එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතයක් දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හීනේ වගේම සුපිරි මෝටරත් එක්ක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-67-95-79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි, එහෙනම් ගීස්වර හයක ආදර සාදේ ලක්කන ගරු අදා සන්තතිය දහරේ මේ ළඟ දිගහැරීමට අපි නවතී.

අගහරුවාදා සඳදිය දහරේ මෙ දිගහැරුම විශාරද දේපිකා ප්‍රදර්ශන පිරිස් නමින් වයසවුරුදු 10දී ගුවන්විදුලියේ හදමාමා වැඩසටහනට ගීත ගායනා කරන්න වරම් ලබන විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය 1985දී විජේ ධර්මාශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරපු භාග්‍ය රූපවාහිනී කතාමාලාවට ආජුතපරලාහිනා ගීත ගායනා කරමින් තමයි ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ තමයි ඇගේ ගායන දිවි හැරවුම් ලක්ෂය කියලා කිව්වොත් නිවැරදි. එතනින් ආරම්භ කරන ගායන දිවිය විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිංහල ස්වභාවිත ගීතේ ප්‍රගමණය වෙනුවෙන් නිර්ලෝභීව දායාද කරනවා. එනිසයි අදටත් අපිට විඳින්නට පුළුවන් රසාලිත් අරුත්බර ගීතාවලියක් ඇගේ හඬින් ඉතිරි වෙලා.

අගහරුවාදා සඳදිය දහරේ මෙදිග හැරුම විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් නමින් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය ගුවන්දුලි සරල ගීතය තුළත් චිත්‍රපට පසුබිම් ගී ගායනය තුළත් නාට්‍ය ගීතය තුළත් සිංහල ගීතයේ රසය වෑහෙන යම් තැනක් වේද ඒ සෑම තැන්හිම ඇගේ ගීහඬින් රසවත් කළා. ඉන් නොනැවතුණු ඇය කැලණි විශ්වවිද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව හදාලදී අනාගත පරපුරට දායාද කරන්න ගුරුවරියක් විදිහටත් ඇය කටයුතු කළා. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිය ගී හඬින් සංගීත ඥානයෙන් කළ මෙහෙවරයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ඇය සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ තමයි ගායන ශිල්පිනියකට, කලාකරුවෙකුට, සංගීතඥයෙකුට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දායාදය, වටිනාම සම්පත නේද? තමන්ගේ ජීවිතේ මුහුණ දෙන වටිනාම මොහොත. ඉතින් ඒ අවස්ථාවත් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මියට

0: FM 93.7 Lakhana Radio ITN
1: ජීවිතේ හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා අකුර වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතේ හරි සීරුවට අපේ හදවත් ස්පර්ශ කරනවා

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු මේ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කාලෝපන්සේකා ශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් මේ හැඟීම මට නෑ කියලා. යාට මොකක් හරි ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: හතට දර්ශනරුවන් දිසානායක සමකෙන් සතිතිය දහර.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
3: අදරණය සහෘද රසවතුනි, FM 93.5, FM 93.7 ඔබ ලක්කන ගහරුවාදා සඳදිය දහරත් එක්ක. අද අගහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි

ඔහු මැදවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන ලියනගේ. 1952 ඔක්තෝබර් 27 වෙනිදා මෙලොව එළිය දකිනකොට එලෙසින් නම් ලබන ඔහු 1972 ජාතික ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් වුණාට පස්සේ ප්‍රියා සූර්යසේන නමින් නම වෙනස් කරගත්තා. ඒකට හේතුව තිබුණා. කොහොම නමුත් ප්‍රියා සූර්යසේන මහත්මයා 1952 ඔක්තෝබර් 27 වෙනිදා පුත්තලමේදී උපත ලබලා අවුරුදු 72ක ජීවන ගමන නිමා කරනවා 2024 දෙසැම්බර් 24 වනදා. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ප්‍රථම ගුවන්විදුලියේ ගීතය වෙන්නේ අඳුර අඳුර මගේ කියන ගීතය. ඒ ගීතයෙන් ගායන දිවි ආරම්භ කරන ප්‍රියා සූර්යසේන මහත්මයා ඉන් අනතුරුව රසාලිප්ත ගීත රසකට සිය මధుර ස්වරය එකතු කරනවා. අද අඟහරුවාදා සඳ දිය දහරේ මේ දිගහැරුම

එහෙමනම් ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අවසරයි සමුගන්න. මෙතෙක් කළ බොහොම ආදරෙන් ඔබත් එක්ක මේ ගීතවල රසය බෙදාගත් මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් මුණගැහෙමු. නබලසත්

0: ආදතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන්පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: මරිත් මොකද මෙතන කරන්නේ?
1: නෑස
0: මොනවද බලන්නේ? අතුල පෙරහැරක් යනවද?
1: ඔව් සර්. නෑස.
0: ඔව් සර් නෑස. අල නැත.
2: මලින්ද ගහති? ඇයි චංචලා නැන්නේ?

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්හඬ Golden Voice
4: ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට
6: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ජීවිතේ හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා. අකුර වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතේ හරි සීරුවට අපේ හදවත් ස්පර්ශ

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කාලෝපන්සේකා ශෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් එහෙනම් මේ හැඟීම මට නෑ කියලා. යාට මොකක් හරි ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: දර්ශනරුවන් දිසානායක සමගින් සඳිතිය දහර.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
3: Most popular radio program couple of the year. Chamit Vidhanagamage samaga Charu Samadhi.
2: Lakhanda Evening Drive. Chamit Vidhanagamage samagin Charu Samadhi.
3: Most popular television program couple of the year. Asanka Satrasinga samaga The Sunni Navodaya.
2: Vasare Janapriyatama Roopavahini Nivedaka. Lakhanda Morning Show hi Asanka Satrasinga.
4: ජීවිතයට එක් පොරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකාණ්ඩ රේඩියෝ.

0: වෙලාවරාත්‍රී 10යි ඔබ මේ ලක් අඩහගෙන ඉන්නේ. ජීවිත හීන දිනන්න කැමති ඔයාට තමයි NLB ලොටරි ටිකට් තියෙන්නේ. ඉතින් ඔන්න අද ගත්තනම් මෙන්න ප්‍රතිඵල.
1: එන්එල්බී අපි හැමදාමත් කියනවා වගේ එන්එල්බී අපිත් එක්ක හිටියොත් ඔබේ ජීවිතයේ වාසනාවන්ත ලෙස වෙනස් වෙනවා. ළඟම උදාහරණයක් ගන්නවා අපි ඊයේ රාත්‍රියේ. ඊයේ රාත්‍රියේ හඳ හනලතරයේ 13 වන සුපිරිත්‍යාගලාභිය බිහි කළා. එන්එල්බී අපි මේ වසරට මේ දක්වා සුපිරිත්‍යාගලාභීන් 39 දෙනෙක් බිහි කර අවසන්. 40 වන සුපිරිත්‍යාගලාභියත් සොයාගෙන ලොතරැයි දිනුම වාර 8කින් එන්එල්බී ජාතික ජයවරණය අදත් ආරම්භ කරනවා. ලොතරැයි වෙළඳපළට අලුත් ලොතරැයියක් එකතු වෙනවා කියලා කියන්නේ වාසනාවන්ත ඔබට තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන් කියන එක. ලොතරැයි පවුලට එකතු වුණු අලුත්ම සමාජිකයා ආයුබෝ ලොතරැයියේ මංගල දිනුමැදීම විශේෂ දිනුමැදීමක් ලෙසයි අපි ක්‍රියාත්මක කරන්නේ. දවස මතකයේ තියාගන්න ඔක්තෝබර් 12 වෙනිදා එදාට දිනුමැදීමේදී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රාහී අංක 4ක් අපි තෝරගන්නවා. මේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රාහී අංක 4 අග සිට මුලටත් මුල සිට අගටත් පිළිවෙලින් ගලපගෙන රුපියල් 105 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම අවස්ථා 15කින් දිනුම් හිමි කර ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔක්තෝබර් 12 වෙනිදා විශේෂ දිනුමැදීමෙන් ඔබට පුළුවන් මිලියනපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් මිලියනේ තෑගි, ලක්ෂපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් ලක්ෂයේ තෑගි, රන්කාසි අංකයේ පිළිවෙලින් ගලපගෙන රන්කාසි රසක් දිනා ගන්න විශේෂ දිනුමැදීමේ මේ ටිකට්පත් වැඩි වැඩියෙන් එනම් ඔබේ කරගන්න. දිනපතා දිනුම් අදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි ආයුබෝ වේවා. තවත් වාසනාවන්ත පණිවිඩයක් තියෙන ඔබට මතක් කරන්න හිතවතුනි, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිහිවුණු සුපිරි ත්‍යාගලාභීන් සඳහා රුපියල් 15,23,00,000 වඩා වැටි මුදලක් බෙදා දීමට පසුගිය දින NLB අපිට අවස්ථාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා විසින් සිදු කළ අවස්ථාවයි දැන් ඔබ දකින්නේ. අපි අහුව වාසනාවන්ත පණිවිඩ රැසක් අද දවසේ වාසනාව ඉතාමත් ඉක්මනින් ඔබට හිමි කර දෙන්නයි අපේ දැන් සූදානම. පරිගණක නිල වාර්තාව අද අපිට ලබා දෙන්නේ සසංක ගමගේ මහතා, එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් නිමේෂා S ජයපද්ම මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රුවන් ගුණරත්න මහතා. අපි දැන් තෝරන වාසනාවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතරසාලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය අද 593 වන දිනුම් වාරේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ V වාසනාවන්ත අංක 3689. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයිය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 367 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභීන් 9,196 දෙනෙක් අපි බිහි කළා.
2: Today selected English letter is V. The winning numbers are 3, 6, 8 and 9.
1: රුපියල් 105ක් අද ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ මාතලේ අලෙවි නියෝජිත සුසන්ත ගුණසේන. වසනාවන්තයින් අද 38 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත්තා. NLB ජය අද 593 වන දිනුම් වාරින සමස්ත ජයග්‍රහයකින් 80,374 දෙනෙක් අතර රුපියල් 68,13,840ක මුදලක් බෙදා දුන්නා අපි. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වසනාවන්ත 1634 වන දිනුම් වාරයේ වසනබු ඔබට හිමි කර දෙන්න NLB වෙනුවෙන් අපේ සූදානම දැන්. වසනාවන්ත ලග්න සංකේතයේ මේෂ හඳහන පළමු ජයග්‍රාහී අංකය අංක 41. දෙවනුව ඔබට වසනාව ගෙනාවේ අංක 43, අංක 25, අංක 7. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් වසරට සුපිරිත්‍යාග ලාභෙන් 13 දෙනෙක්, ඒ රාත්‍රියේත් මතකයිනි රුපියල් 110 ප්‍රථම ත්‍යාග ලාභෙන් 186 දෙනෙක් බිහි කරලා අවසන්.
2: Today selected zodiac sign is Aries. The winning numbers are 41, 43, 25 and 7.
1: අද හඳ හන දිනුම් වාරේ 1634 සමස්ත වසනාවන්තයින් 138,669 දෙනෙක් අතර රුපියල් 85,05,020ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳ හන සුපිරිත්‍යාගයේ මේ මතක් කරන්නේ රුපියල් 31,20,34 සද්දිනම ජයනීත ගොවිසෙත දිනුම් අදින් අපි සෝදානම් ඔබ බලන්න මිලදී ගත් ගොවිසෙත ලොතරැයි පත්වල දිනුම් වාරය 4567 ලෙස සඳහන් වෙනවාද කියලා. එන් ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 38, අංක 74, අංක 65, අංක 63. කෘෂිකර්මාන්තය නගස් සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජු ඒකබ්බත් අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 83 දෙනෙක්, රුපියල් 250,000 ත්‍යාගලාභින් 1083 දෙනෙක් බිහි කළා.
2: Today's selected English letter is N. The winning numbers are 38, 74, 65.
1: ඉංග්‍රීසි අක්ෂරය සමඟ ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත. අද වසනාවන්තයින් 4 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ වසනාවන්ත ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ජයන්ත පෙරේරා අනුරාධපුර, සැම්සන් මුනිතුංග ගම්පොර, ධම්මික ක්‍රිෂාන්ත ආනියම්බලම සහ KA උපුල් බැල්ලවත්ත. අද ගොවිසෙතෙන් සමස්ත වසනාවන්තයින් 128,799 දෙනෙක් අතර රුපියල් 88,33,520ක මුදලක් බෙදා දුන්නා. මෙල්ල මතක් කරන්නේ හෙට ගොවිසෙත සුපිරි ත්‍යාගය රුපියල් 8,58,59,147,756. දවස සබයි සිහින දිනයි ගන්න ඕන ටිකට් එක අතේ තියෙනවා. ඔබේ සුබ දවසක් වසනවන්ත. 441 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා. අද සුබ ලග්න සංකේතයේ මේෂ පළමු සුභාංකයේ අංක 41, දෙවන සුභාංකයේ අංක 62, තුන්වන සුභාංකයේ අංක 64. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 6599. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේකබද්ද ආරම්භදරට ඍජුම දායක වන සුබ දවසක් රොතරැයියෙන් අපි මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් ප්‍රති ජයග්‍රහකින් 351 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 1,770 දෙනෙක් බිහි කළා.
2: Today's selected zodiac sign is Aries. The winning numbers are 41, 62 and 67.
1: ඉලෙක්ට්‍රික් ප්‍රතිපදියක හෝ රුපියල් 105ක් ඔබ දිනා ගතේ වසනාවන්ත රතරපත ඔබට අලෙවි කළා. කටුවන අලෙවි නියෝජිත ජමුනා පුෂ්පරාණි රුපියල් 50,000 බැගින් අද වසනාවන්තින් 8 දෙනෙක් දිනා ගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනාවන්තින් 39 දෙනෙක් දිනා ගත්තා. අද දිනුම් වාරෙන් වසනාවන්තින් 112,659 දෙනෙක් රුපියල් 97,111,260ක මුදලක් දිනා ගත්තා. එනර්බි ජාතික ජයවර්ධනේ මෙතෙන් සිට ඔබව දිනවන ශිරෝමි සමගින් ජේමන් සුදානමින්.
2: මීළඟට මෙගා පවර්.
1: ඔබේ වාසනාව වෙනුවෙන් දැවැත්තම සුපිරි ත්‍යාග මුදල් දිනා දුන් NLB මෙගා පවර් රුපියල් කෝටි 47ක් වගේම කෝටි 23ක් ඔබට දිනා දුන්නට පස්සේ යලිත් වර්ෂ 72,110යි පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේට නවීන මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2355 වන වාසනාවන්ත දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. පළමු ජයග්‍රහණයේ අංක 23, වාසනාවන්ත දෙවන ජයග්‍රහණයේ අංක 41, ජයග්‍රහණයේ තුන්වන ජයග්‍රහණයේ අංක 19, අවසන් ජයග්‍රහණයේ අංක 18. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙක් වගේම 120 ප්‍රථම ත්‍යාගලාභින් 45 දෙනෙක් බිහි කළා.
3: Winning English letters M. Winning numbers are 23, 41, 19 and 18.
1: අදත් NLB ධන නිධානයේ වසනාවන්ත දිනුම් මැදීමෙන් රුපියල් 102 බැගින් දිනා ගන්න වසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා නිශාන්ත ජයලත් ගලෙවිල, ප්‍රියන්ත ගුණවර්ධන පොල්ගසොවිට, KG වික්‍රමසිංහ අනුරාධපුර යන අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව අද වසනාවන්තයන් 93,810 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 58,27,600ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වාම රුපියල් කෝටි 13ක්, කෝටි 12ක්, කෝටි 9ක් වගේම කෝටි 8ක් දිනා දුන් NLB ධන නිධානයෙන් හෙට ඔබට තිළිණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,75,28,982,740ක මුදලක්. ඔබවාසනාව වෙනුවෙන් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,325 වන දින මැදීමට දැන් අපි යමු. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. ජය අංක 435322. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 15 දෙනෙක් වගේම 125 ත්‍යාගලාභින් 296 දෙනෙක් බිහි කළා.
3: Winning English letter is Y. Winning numbers are 4, 3, 5, 3, 2 and 2.
1: අදත් NLB බාහිර සම්පත දිනු නැතිව තුලින් රුපියල් ලක්ෂ 25කට හිමිකම් කියන වාසනාවත් එක් සමත් වෙනවා. ලොතරැයි පතාලි විකරනවා M නන්දිකා 4 භාගයේ අලෙවිනු ජිතවරිය. ඒ වගේම ලක්ෂ බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 21 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා නිශාන්ත උදේ කුමාර අලුත්කම අලෙවිනු ජිතවරිය විසින් වාසනාවන්තයන් 2 දෙනෙක් බිහි වෙනවා. ඒ වගේම සමන් ඒකනායක අඹගහගෙදර LP චන්ද්‍රපාල පන්නල ඒ වන්‍යාරච්චි බොරැල්ල HK රිෂානි ලක්නිමා හෝකන්දර සංජීව ප්‍රනාන්දු මහනුවර සුනිල් ඉන්ද්‍රසිරි නුගේගොඩ RMDS විජේසේකර බණ්ඩාරවිල DTT දිව්‍යාංජන පාදුක්ක G ක්‍රිෂ්ණ කුමාර් කිලිනොෂිය M කරුණාසේන කටාන කපිල අමරසේකර වත්තේගම රෝහණ කුමාර ගලලියත්ත වසන්ති චතුරාණී ගලපිටමට WRAG රණසිංහ නිට්ටබුව G උදේකුමාර් වාලච්චේන HG ප්‍රියන්ත ඇම්පිලිපිටිය අචලා නානායකර කුරුණෑගල PD දයාවති රිදීගම PD කුමාරතුංග දෙවර වැව යන අලිවිනිවිතවරුන්. ඒ අනුවදත් වාසනාවන්තයන් 274,513 දෙනෙකු අතරේ අපි බෙදා දුන්නා බහදිර සම්පතින් රට පුරාම 2,20,32,320 මුදලක්. දිනක ජය නියත මහජන සම්පත හෙට ඔබට තිළිණ කරන සුපරිත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 2,87,49,560 මුදලක්. නවසේවන වතාවටත් අද සම්පතින් ඔබට වාසනාව උදා කරන්න අදත් අපි සූදානම්. ඔබ දන්නවා බහදින සම්පත අද ඔබට තෝරා දුන් වාසනාවන්තින් 20 අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අද සම්පතින් ගල්පා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුව අද ජයග්‍රහින් 20 අක්ෂරය Y ජය අංක 5322. අද සම්පත ටුඩේ ඉංග්‍රීසි ලෙටර් ඉස් Y and winning numbers are 5, 3, 2 and 2. ඒ අනුව අද 250,000 දකින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා හෙට්ටි ආරච්චිගේ ප්‍රියන්ත හෝමාගම අමිල පැතුම් දඹුල්ල පොත්තලම් දිස්ත්‍රික්කිනු තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙනවා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වෙනදා විදිහටම වාසනාවන්තයන් 51 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව රට පුරාම සමස්ත වාසනාවන්තයන් අතර අද සම්පතින් අපි බෙදා දුන්නා රුපියල් 1,23,87,80 මුදලක්. වාසනාවේ සුබ අඩහෝරාවෙන් රට පුරාම වාසනාවන්තයන් 9,82,191 දෙනෙක් අතරේ අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 8,39,23,560 මුදලක්. හෙටත් සුපුරුදු වාසනාව ඔබට දිනා දෙන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB. FM 93.5, FM 93.7, Lakhana.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Malpingkoingon, Hasan Samir Nirmana Karyak.
2: Ini tuh nem, nadua tiwiruna. Depet tuh kemati nisa, ikman tuh nadua yuruna. Hebei, satigra saraya kayu dennu nini dita.
3: Ya, ayu apa hoge nadde ini? ටික කාලෙකට ඉස්සෙල්ලා අපි කොයිතරම් දුකෙන්ද හිටියේ ලොකු පුතාගේ ප්‍රශ්නෙත් එක්ක. එයා දැන් ඩිවෝස් වුණා. දැන් අපි හැමෝම සතුටින් මංගල්‍යයකට ලෑස්ති වෙනවා.
4: ඒක තමයි ජීවිතය කියන්නේ. සතුටයි දුකයි දෙකම එකට එන්නේ. අපි ওই දෙකෙන් එකටවත් කම්පා වෙන්න හොඳ නැහැ. එච්චරයි.
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
5: වෙලවරාත්‍රි 10යි ඔබ මේ ලක්හඩාගෙන ඉන්නේ දැන් on air politics.
6: Digital ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ on air politics සමග. මේ දිනවල බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වී තිබෙන කාරණාව තමයි ඉන්ධන මිල, තෙල් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල මැද පෙරදිග ඇති වී තිබෙන තත්ත්වයත් එක්ක විශේෂයෙන් ඉන්ධන සඳහා අති විශාල සහනාධාරයක් රජය වෙන් කළ දෙන රුපියල් බිලියන 41ක්. ඉතින් මේ සියලු කාරණාත් එක්ක දවසේදී සාකච්ඡාව සඳහා සුදුසුම පුද්ගලයාව අප කැඳවා ගත්තා. වැඩසටහනට කංජිතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ජනක රාජකරණ මහතා තමයි අද සාකච්ඡාවට එක්වන්නේ. ආයුබෝවන් කියලා ඔබට බන් පිළිගන්න
7: වැඩසටහන.
6: අපේ මාතෘකාව ඔබට මතක් කළොත් ආර්ථිකයේ ස්ථාවරත්වයට තෙල් සංස්ථාවේ දායකත්වය තමයි අද අපේ මාතෘකාව. මිලට අමතරව ආර්ථිකය වෙනුවෙන් තෙල් සංස්ථාව කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට වෙන්න තියෙන දේවල් ගැනත් අප විමසන්නට සූදානම්. වැඩසටහන තුළ අපි මිලෙන් ආරම්භ කරොත් මේ සහනාධාරය තුළින් රුපියල් බිලියන 41ක් වෙන්නවා. බොහෝ දෙනෙක් ප්‍රවෘත්ති ඔස්සේ දැනටමත් දැනුවත් ඇති. නමුත් මොබින් සරල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා මේ ගැන. බොහෝ දෙනෙක් මේක අලුතෙන් දැනගන්න ඇති. කොච්චර ප්‍රමාණයක් හරි රුපියල් බිලියන 41ක්ද මාස කීයක් සඳහාද මේ සහනාධාරය හිමි වෙන්නේ? මේ අති විශාල සහනාධාරය හිමි වෙන්නේ
7: ප්‍රතිමින් සිදුවන් තියෙනවා. ඇත්තටම මං ගත්තතින් මේ සහනාධාරය මේ පාර විතරක් නෙවෙයි, මේ පාර බිලියන 41ක්. මිටිසල්ලා යුද්ධ පළවෙනි රැල්ලේදී බිලියන 57ක් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සහනාධාරි දුන්නා. මම හිතන්නේ මේ සහනාධාරය දෙන්නේ ඇයි කියන එකත් එක ගත්තොත් පොඩ්ඩක් අපිට ඉතිහාසයට ගිහිල්ලා මිටිසල්ලා සහනාධාරි දුන්නේ ඇයි, ඒක ඉවත් කරේ ඇයි, ඊට පස්සේ අලුතෙන් ඇති වෙන තත්ත්වය මොකද, ඇයි මේ සහනාධාරයට
6: වැඩසටහන ආරම්භෙට පෙර මට ප්‍රස්තාරයක් වෙන මතන එක පෙන්නුම්
7: කරත් ඒකත් එක්ක පැහැදිලි කරගන්න පුළුවන්. මොකද මේක ගන්න පුළුවන් නම් මම හිතන්නේ මෙන්න මේකේ තියෙනවා.
6: මෙතන ටිකක් ඉදිරියට පෙන්නුම් කරොත්.
7: ඔව්. මේ ප්‍රස්තාරය ගත්තොත් මේ ප්‍රස්තාරයේ මේ ලෝක වෙළඳපොලේ මෙතන දැන් තියෙනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල යටින් තියෙන්නේ මේ දේශීය වෙළඳපොලේ මිල. මේක ඩොලර් වලින්, මේක රුපියල් වලින්. මෙන්න මේ ප්‍රස්තාරයෙන් අපිට සියලුම දේවල් ටික පැහැදිලි කරගන්න පුළුවන්. මම මේක එකින් එක කියන්නම්. මේ තියෙන්නේ 2025 අවසානයේ ඉඳලා ලෝක වෙළඳපොලේ තෙල් මිල තිබිච්ච විදිය.
6: ආරම්භයේ තියෙන්නේ 2025
7: ඉඳලා.
6: අපි තව ටිකක් ඉදිරියට ආරම්භෙන්න.
7: ඔව්. එතකොට මම හිතන්නේ මේක මේ ගානටම අපේ දේශීය වෙළඳපොලේ රුපියල් මිලත් යනවා. ඊට පස්සේ පෙබරවාරි මාසේ අන්තිමේ මාර්තු මුල තමයි යුද්ධ පටන් ගන්නෙ. ඒකත් එක්ක ලෝක වෙළඳපොලේ මිල ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. මෙතන ගත්තොතින් ඩීසල් ගත්තොතින් වැඩි වෙනවා 115%. මාර්තු මාසේ අවරේජ් එක තියෙන්නේ රට ලෝක වෙළඳපොලේ මිල 115%. ඊට පස්සේ ඒ මිල හැමම තියාගෙන යනවා මාර්තු මාසේ අප්‍රේල් මැයි වෙනකොට ඒක 115, 103, 166 39 වගේ වශයෙන් අඩු වෙගෙන යනවා. ඒක තමයි මේ පින්නු කරන්නේ. එතකොට මේ තියෙන්නේ පෙට්‍රල් මිල වැඩි වෙනවා. ඒ වගේම පෙට්‍රල් මිල අරතරම්ම වැඩි වෙන්නේ නැහැ. පෙට්‍රල් මිල මාර්තු මාසයේ අවරේජ් එක තියෙන 71% වැඩි වෙන්නේ. ඊට පස්සේ ඒක යනවා මැයි විතර වෙනකන් ඒ විදිහටම. ඊට පස්සේ ආපහු අඩු වෙන්න පටන් ගන්නවා ජූලිවල ජූලිවල අඩු වෙලා 141ට බහිනවා. අගෝස්තු වෙනකොට 170කට බහිනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ටික ආපහු පාරක් යුද්ධ දෙවනි රැල්ල. දෙවනි රැල්ලත් එක්ක ඩීසල් මිල ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. පෙට්‍රල් මිල මේ
6: වම් මත පැත්තට ගත්තොත්
7: පෙට්‍රල් මිල පෙට්‍රල් මිල ගත්තොත් ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරනවා. ඉතින් මේක තමයි මේ
6: මෑත කාලය තුල.
7: මෑත කාලය තුල මම මේක සංඛ්‍යාලයකට එක හරියටම කිව්වොත් දැන් තියෙන්නේ ඇත්තටම ඩීසල් පෙට්‍රල් අපි පෙබරවාරි වලට සාපේක්ෂව තමයි අපිට ගණනය කරන්න පුළුවන්. මොකද පෙබරවාරි වෙනකන් තමයි සාමාන්‍ය තිබුණේ. පෙබරවාරි වලට සාපේක්ෂව වැඩි වෙච්ච ප්‍රතිශතයන් තමයි මම කිව්වේ 80%ක වැඩිවීමක්. නමුත් යුද්ධයේ පළවෙනි රැල්ලේදී පෙට්‍රල් වැඩිම ගියේ 71%.
6: يعني
7: ඒ තිබුණට වැඩිය වැඩි ප්‍රමාණයකින් පෙට්‍රල් මිල ලෝක වෙන්දපුලේ වැඩි වෙලා තියෙනවා. ඩීසල් ගත්තොතින් ලෝක වෙන්දපුලේ පළවෙනි යුද්ධයේ පළවෙනි රැල්ලේදී 115ට ගියා. දැන් තියෙනවා මේ මාසයේ අවරේජ් වෙලා තියෙන්නේ 92%. එතකොට ඒ දවස් එතකොට තිබුණේ ඇත්තටම 88ට තිබිච්ච එක බැරල් එකක් ඩීසල් දැන් 170කට ගිහින් තියෙනවා. පෙට්‍රල් යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලා බැරල් එක 75ට තිබිච්ච එක දැන් 135කට ගිහින්
6: ඩීසල්වත් වැඩි මාගේද වර්තා කරන්නේ
7: නැහැ. ඩීසල් වැඩි මාගේ නෙවෙයි, ඩීසල් වැඩි මාගේ වර්තා කරේ 191ක් දක්වා ගියා මාර්තු මාසේ. එතකොට ඩීසල් දැන් නමුත් දැන් 170 ඊට වඩා යම් ප්‍රමාණයක අඩුවක් තියෙන්නේ. එතකොට ඇත්තටම අපි දේශීය වෙළඳ පොලේ මිල ගත්තොතින් මම හිතන්නේ බෙත්තට මෙන්න මේ ප්‍රස්තාරේ මේ විදියට මම පෙන්ඳුම් කරේ. ඒක ගත්තොත් අපි කොයි වෙලාවකවත් අර 115කට ඩීසල් මිල ලෝක වෙළඳ පොලේ මිල පෙබ්‍රවාරි වලට සාපේක්ෂව වැඩි වුණාට අපි මේ මට්ටමට ගියේ නැහැ. ඒ වෙලාවෙත් ආණ්ඩුව දුන්නා රුපියල් ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් දුන්නා, පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. එහෙම දීලා තමයි ලෝක වෙළඳ පොලේ මිලට වඩා කොයි වෙලෙත් අපි අඩුවෙන් තියාගෙන ගියේ. මේ වෙනකොටත් ඇත්තටම ගත්තොත් අපේ දේශීය වෙළඳ පොලේ මිල ඩීසල් තියෙන්නේ 135ක, පෙබරවාරි වලට සාපේක්ෂව 135ක වැඩිවීමක් තියෙන්නේ. පෙට්‍රල් ගත්තොතින් ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව දේශීය මේ ලෝක වෙළඳ පොලේ මිල 80කින් වැඩි වුණාට දේශීය වෙළඳ පොල තියෙන්නේ 36යි. එතකොට පේනවා තාමත් ලොකු සහනාධාරයක් ඇතුලේ යන්නේ. එතකොට අන්නේ ඒ හින්දා තමයි රජය නැවත වතාවක් ඒ අතරේ යම් ප්‍රමාණයකට තෙල් මිල අඩු වෙනවා මේ ජූලි අගෝස්තු වල. අන්නේ වාසිය තමයි අපි අඩු වෙච්ච ගම
6: පසුගිය වාරේ
7: ජනතාවට දුන්නේ ඇත්තටම. නමුත් අවසනාවකට මේක වැඩි වෙනවත් එක්කම ආපහු මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මම මේ සබ්සිඩි එක ගැන කතා කරනවා නම් ඇත්තටම ජනතාව මෙන්න මේක තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ඩීසල් ලීටරයකට රුපියල් 100ක් පහුගිය පාර දුන්නා කියන්නේ ඕගොල්ලෝ ගහන හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් ආණ්ඩුව දරනවා. ඒ මහජන මුදල්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඔය අපි මම දන්නවා පෙට්‍රෝලියම් එකේ ඉන්න ඉඳ අපේ ඔය 33000 ලොරියකට සාමාන්‍ය ලීටර 300ක් 400ක් විතර ගහනවා.
6: ඒ කියන්නේ ඉන්ධන ප්‍රවාහනය කරන
7: බවුසරයකට ගහනවා ලීටර 200ක් විතර ගන්නවා. 200 300 සමහරකට 450 ගන්න වෙලාවත් තියෙනවා. එතකොට නිකන් ගණන් හදලා බලන්න පෙට්‍රල් ලීටර ඩීසල් ලීටරයකට රුපියල් 100යි කියලා කියන්නේ එකපාරක් තෙල් ගන්නකොට රුපියල් 40000ක් රජය ඒ වෙනුවෙන් දෙනවා.
6: 300 ගැව්වොත් 30000.
7: 300 ගැව්වොත් 30000.
6: 400
7: ගැව්වොත් 40000. එතකොට ඒ වගේ තමයි පෙට්‍රල් ලීටරයකට. හැම ගහන පෙට්‍රල් ලීටරයකටම දැන් ඕගොල්ලෝ රුපියල් පෙට්‍රල් ලීටර 10ක් ගැව්වොත් එතන රුපියල් 2000ක් යන මේ රජය දරනවා. මම කියන්නේ
6: එතකොට
7: භාණ්ඩාගාරය දරනවා. භාණ්ඩාගාරය දරනවා කියන්නේ මහජන මුදල්. එතකොට මම මේ දැන් තියෙන තත්ත්වයේ ඉතාමත් භයානකයි. දැන් උන් පේනවා ගිය පාරටත් වැඩිය දරන විදියට පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා. අපිට ක්‍රූඩ් ඔයිල් ගත්තොතින් ඇත්තටම මොබන් ක්‍රූඩ් ඔයිල් එක අපි පාවිච්චි කරන්නේ. එතකොට දැන් ඒක වැඩි වෙලා තියෙනවා 164ක් පෙබ්‍රවාරි වලට 166ක් මේ මාසය වලට
6: සාපේක්ෂව
7: ඒකත් ගත්තොත් මේ අවුරුද්දේ වැඩිම මිල. එතකොට ක්‍රූඩ් ඔයිල් උත් වැඩි වෙලා තියෙනවා. කියන්නේ අපේ පිරිපහද්දුවෙන් හදන තෙල් වල මිලක් වැඩි වෙලා තියෙනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ ජනතාව මෙන්න මේ තත්ත්වය දරුණුයි. ලෝකේ අනිත් රටවල් ගත්තත් ඒ වගේම වැඩි වෙලා තියෙනවා. දැන් ඇමරිකාවට බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ සතියේ, පහුගිය සතියේ තීන්දු කරලා තියෙනවා තවදුරටත් පිරිපහදු කරපු තෙල් පිටරටට විකුණන්නේ නැහැ කියලා. තාවකාලික, මොකද ඉතිහාසයේ වැඩිම මිලට ගිහින් තියෙනවා.
6: අපිට බලපෑමක් තිබෙනවා.
7: ඒක යම් බලපෑමක් තියෙනවා
6: අපිටත්.
7: ඒ හින්දා තමයි ඇත්තටම අපේ ඩීසල් ඒවා ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙන්න හේතුව. අනිත් පැත්තෙන් රුසියාව යුද්ධය තියෙනවා. යුක්‍රේනෙන් විශාල ප්‍රමාණයකට ගැහුවා රුසියාවේ තෙල් පිරිපහදු. එතකොට ඒගොල්ලොත් යම් ප්‍රමාණයක් තෙල් පිටට විකුණන්නේ නැහැ. එතකොට ඒක හින්දා තමයි මේ ඇත්තටම ගත්තොත් මේ මිලවල් වැඩි වෙන්නේ. මම කියන්නේ කී
6: දැන් උතන්ට අහම කෙනෙක්ට බය හිතෙන බුල අපිට නැති වෙයි කියලා, ඉන්ධන නැති වෙයි කියලා.
7: නැහැ, ඉන්ධන නැති වෙන එකක් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕනේ මං ගාව තියෙනවා ඩීසල් ප්‍රයිස් පකිස්තානයේ මේ වෙනකොට 52.
6: මම කිව්ව කාරණාත් එක්ක මම හිතන්නේ පැහැදිලි කරගත්ත හොඳයි කියලා. හිතන්න නැත්නම් කෙනෙක්ට අනිසි බයක් කෙරෙන්න පුළුවන්. සමාන අනිසි විදියට ප්‍රචාරය කරන්න පුළුවන්. දැන් ඇමරිකාවත් යවන්න නැත්නම් එවන්න නැත්නම් රුසියාවෙත් එම් කිසි බාධාවක් ඇති වෙනවා. ලංකාවටත් නැති වෙයි. මැද පෙරදී කොහොමත් ආසිර තත්වයක තියෙන්නේ. නැති වෙන තත්වයක ඇයිද අපි කොහෙන් කොහෙන් තෙල් ගන්නෙ මේ වෙලාවට?
7: නෑ, මේ වෙනකොට ඇත්තටම ගත්තොත් තෙල් සැපයීමේ කිසිම ගැටලුවක් මතුවෙලා නැහැ.
6: අපි කොහෙන්ද මිල දීගෙන?
7: අපි ගන්න ටෙන්ඩර් වලින්, ටෙන්ඩර්ස් වල අපිට වැඩිපුරම එන්නේ සිංගප්පූරුව සහ ඉන්දියාව, කොරියාව, ඒ වගේ මේ කලාපයේ තියෙන රටවල් වලින් තමයි අපිට දිගටම තෙල් ආවේ. ඇත්තටම අපි බොර තෙල් විතරයි මැද පෙරදීගෙන් එන්නේ. තාම පුජේරවලට හෝමුස්වලට පල්ලෙහයි පුජේරවලින් අපේ ඔබ්බර තෙල් ලෝඩ් වෙන්නේ. ඒකින්ද ඒක සැපයීමේ ගැටලුවකුත් නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ මේ දෙවෙනි රැල්ලේදී ඉන්ෂුරන්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ ෆ්‍රේට් එක වැඩි වෙනවා.
6: නැව් ගාස්තු සහ ආරක්ෂණ ගාස්තු
7: වැඩි වෙනවා. හේතුව නැව් වලට ප්‍රහාර එල්ලුන්නේ නැහැ පළවෙනි රැල්ලේ. දෙවෙනි රැල්ලේදී නැව් වලට ප්‍රහාර එල්ලෙනවා. ඒතකොට ඒගොල්ලෝ ප්‍රකාශය එක එක ප්‍රකාශය මත දැන් තෙල් මිල එක පාට ඔන්න වැඩි වෙනවා. ආපහු සාමයට යනවා කිව්වන් පස්සේ අඩු වෙනවා. දැන් ආපහු පාරක් ඊයේ ගගේ කිව්වම ආපහු පාරක් සාමයට එන්නේ නැහැ කියලා ආපහු පාරක් වැඩි වෙනවා. ඒ වගේ උච්චාවචනයක් තියෙනවා. මම කියන්න උත්සාහ කරේ අනිත් රටවල් වලත් මං ගාව තියෙනවා. පකිස්තානයේ 52%කින් පෙබරවාරි වලට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. ෆිලිපීනයේ 60%කින් ඩීසල් වැඩි වෙලා තියෙනවා. නේපාලයේ 32%කින්, මියන්මාර් 62%කින්, ඇමරිකා ජර්මනියේ 57%කින්, ඔය වගේ USA 67%කින්. මම කියන්න උත්සාහ කරන්නේ අපිට තාම මේ යුද්ධයේ යන රටාව කොච්චර වුණත් අපැහැදිලි. අපි හිතුවා මේක සාමිතයයි. ඒ හින්දා ජනතාව මේ වෙලාවේ මීට වඩා අපි තේරුම් ගන්න ඕනේ, මේක මීට වඩා බරපතල විදිහට තේරුම් ගන්න ඕනේ. අපි අනවශ්‍ය විදියට තෙල් පාවිච්චි කරනවා නම් අපි අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරක් යන්න කියන ආයතනය කරන්නේ. මොකද රජය මේ සහනාධාර දෙනවා කියලා කියන්නේ ආපව් මහජන මුදල්. ආපව් ඕගොල්ලන්ගේ මුදල් තමයි. ඒ හින්දා අර පිටිමස්ෙන් තෙල් පරිහරණය කරන්න කියන ඉල්ලීමක් මේ වෙලාවේ මම කරන්න
6: කැමතියි. QR ක්‍රමවේදය දැන් තවමත් ක්‍රියාත්මකයි. බොහෝ මන්දක ඉන්ධන පිරුම්හල් වල දැන් ඒක අවධානය යොමු කරලා තියෙනවා. QR වලට විතරයි තෙල් දෙන්නේ කියලා සුදවස්ති වැඩි සැලකිලිමත් වුණාට. දැන් මෙහි යම්කිසි වෙනසක් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. නැත්නම් ඊට වඩා තවත් තද කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඔත් ඒ ලක්ෂ වගේ වේ.
7: මෙහෙමයි. QR ක්‍රමවේදය ඇත්තටම තාමත් ක්‍රියාත්මකයි. නමුත් මෙතන යම් ගැටලුවක් තියෙනවා. මොකද තෙල් සස්සා විතරක් නෙවෙයි මේ මාකට් එකේ ඉන්නේ. IOC1, සිනුපෙක්1 තවත් සමාගම් ඉන්නවා. එතකොට සමහරලාවට අපේ ක්‍රමවේදය තියෙනවා, පහළටම අපේ ජාලය තියෙනවා, ඒරියා මැනේජර්ස්ලා ඉන්නවා, ඒරියා සුපර්වයිසර්ස්ලා ඉන්නවා. අපිට මේක මොනිටර් කරන්න පුළුවන්. ඒ සමාගම් වල ඒක අඩුයි. එතකොට අපි තෙල් සස්සාවට හැකියාව නැහැ ඒ සමාගම් වල QR එක චෙක් කරන්න. එතකොට ඒක අමාත්‍යංශය හරහා යන්න ඕනේ. ඒ හින්දා යම් යම් ගැටලු මතුවලා තියෙනවා. ඉතිහා ගිහිපු යම් ගැටලු ටිකක් මතුවලා තියෙනවා. එම සමාගම් සමාල මේ වෙනකොට ඉන්ධන නිතුකිරි අඩු කරන තත්ත්වයක තියෙනවා.
6: ඒ කියන්නේ යම් කෙසේ ඉන්ධන පෝලෙන් දකින් ලැබෙනවද උන්ගේ ඉන්ධන හල ලසන මොනිට නිරීක්ෂණය කළ තියෙනවා? නිරීක්ෂණයක්.
7: ඇත්තටම ගත්තොතින් මෙහෙමයි. ඩීසල් ගත්තොත් මම සංඛ්‍යාලේකනත් එක්ක කියන්නම්. ඩීසල් ඒගොල්ලෝ පහුගිය මේ මාසේ මුලේ ඉඳලම ඉෂු කරන එක අඩු කරා. මොකද ඒගොල්ලොන්ගේ මිලබල් කතා කරවතින් ඒ වහින්දා ඒගොල්ලෝ පාඩු හින්දා පාඩු වෙන අවස්ථාවේ සාධාරණයි. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ බිස්නස් එකට. එතකොට පාඩු වෙනකොට ඒ මිලවල් වලට තෙල් විකුණන්න බැරි වුණාම විකුණන්නේ නැහැ. එතකොට ඒ සමාගමකට පාඩු
6: වෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම හැකියාවක් නැද්ද රජයට?
7: රජයට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව දැන් සාකච්ඡා වෙමින් තියෙනවා. මම ඒක සංඛ්‍යාලේඛනයක ගත්තොතින් සාමාන්‍යයෙන් ඩීසල් ගත්තොත් ඒගොල්ලොන්ගේ මාකට් එක තිබුණා අපේ මාකට් එක CPC මාකට් එක 60% වගේ තිබුණේ ජනවාරි වල. ඊට පස්සේ මාර්තු වල අර්බුදේ පටන් ගන්නකොට 170 දක්වා ගියා. ඊට ඒ දවස් වලත් යම් ප්‍රමාණයකට අඩු කරගෙන ගියා. ඊට පස්සේ අපේ 67 76 දක්වා නැග්ගා. ඊට පස්සේ ජූලි වෙනකොට ඒක අඩු වෙනවා 65%. ඒ කියන්නේ පෙට්‍රෝලියම් එකේ මාකට් එක. ඒ කියන්නේ අනිත් සමාගම් ආපහු අර අර්බුදයේ තියෙනකොට පාඩු වෙනකොට විකුණන්න නැතුව ඉන්න ඒවා ටික තමයි අපිට එන්නේ. ඊට පස්සේ ආපහු පාරක් මේ අර්බුදේ පටන් ගත්තට පස්සේ දෙවෙනි වතාවේ පටන් ගත්තාම අපේ මාකට් එක 79 දක්වා ගිහිල්ලා 80% විතර දැන් පෙට්‍රෝලියම් එකෙන් තමයි කරන්නේ. අන්න ඒ හින්දා තමයි අර සමහර ලාවට පෝලිං වගේ පේන්නේ. මොකද අනිත් සමාගම් තෙල් නිකුත් කරන්නේ නැති වුණාම ඒක පෙට්‍රෝලියම් එකට එනවා.
6: දැන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැද්ද? ගිවිසුම් ප්‍රකාරව ක්‍රියාමාර්ග නොගැනීමේ හැකියාවක් තිබෙන්නේ?
7: ඒ පිළිබඳව ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න වෙන තත්ත්වයක් තියෙන අතරම ගත්තොතින්
6: ඔවුන්ට එහෙම ඉන්ධන නිකුත් නොකර ඉන්න පුළුවන්ද නීති හැටියට?
7: මෙහෙමයි.
6: ඔව් බලපත්‍රයක් ලබා දෙන්න
7: තියෙනවා. ඒක වෙනම ඒක මම වෙනම සාකච්ඡා කරන්නම් පොඩ්ඩක්. දැන් ඒගොල්ලොන්ගේ මිල ගණන් කිව්වොත් මේ මාසේ මම සමාගම් වල නම් කියන්නේ නැතුව කියන්නම්. එක සමාගමක් කියනවා ඒගොල්ලොන්ට ඩීසල් ලීටරයකින් මම මේ සංඛ්‍යාව ඉගෙන ගන්න මේ ලේකම් තුමත් එක්ක දිවි සාකච්ඡාවකදී අමාත්‍යාංශ ලේකම් එක මොකද අපිට ගැටලුවක් ආවා ඩීසල් සමහර තැන් වල පෝලිං එන්න පටන් ගත්තා. සමහර මෙහෙමයි දැන් ඒ සමාගම් වලට අපි දීලා තියෙනවා රජයේ විසින් සිනපෙක් සමාගමට තියෙනවා ෂෙඩ් 150ක් දුන්නා පෙට්‍රෝලියම් එකේ තිබිච්ච ආරම් පාක් එකට දීලා තියෙනවා 130 IOC එකට 200ක් විතර තියෙනවා. ඒකට සමහර ඒරියාස් වල තියෙනවා සිපිට් කෝ ෂෙඩ් එකක් නැහැ. ඒකට ඒ ඒරියාස් වල ඒගොල්ලෝ තෙල් මිල තෙල් පාලනය කරාම ඉෂුව කරන එක අඩු වුණාම ඒ පැත්ත ඩ්‍රයි වෙනවා. අන්න ඒ හින්දා ලේකම් තුමාගෙන් සාකච්ඡාවක් කරා. එතෙන්දී අපි අඳුනගත්තා ෂෙඩ් ඒරියාස් 62 ඒගොල්ලන්ට කිව්වා ඒ ප්‍රදේශවලට පාලනයකින් තොරව, ඒ කියන්නේ ඒගොල්ලෝ කෝටා එක හිතන 100ක් දුන්නා නම් මේ දැන් දෙන්නේ 50 නම් ඒ 50 ප්‍රයොරිටි දෙන්න කියලා ඒ ෂෙඩ් වලට. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ තෙල් නැති වෙනින්ද. අන්න ඒ සාකච්ඡාවෙදි මතුවෙච්ච ඒවා තමයි මම කියන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා එක සමාගමක් කියනවා ඒගොල්ලොන්ට රුපියල් 192ක් ඩීසල් ලීටරයකින් පාඩුයි කියලා. පෙට්‍රෝල් ලීටරයකින් රුපියල් 71ක් පාඩු කියලා කියනවා. තවත් සමාගමක් කියනවා රුපියල් 135ක් ඩීසල් ලීටරයකින් පාඩු.
6: ඒ සහනාධාරයෙන් පසුවද?
7: නැ මේ සහනාධාරට ඉස්සෙල්ලා මේ දැන් මේකත් එක තමයි මේ සහනාධාරට යන්නේ. එතකොට පෙට්‍රෝල් වලට 61ක්.
6: එහෙනම් මේ දැන් දීලා තියෙන රුපියල් බිලියන 41ක සහනාධාරට කලින්
7: සහනාධාරයට කලින් ඉදිරිපත්
6: කරන කලින් අවස්ථාවේ දීපු සහනාධාරයේදී ඔවුන්ට මිල ගෙවක් උනානේ.
7: ඔව් හැම සමාගමකටම රුපියල් 100 ගානේ දුන්නා. 100 ගානේ
6: දුන්නා. ඒ මුදල ලැබිලත් ඔවුන්ට පාඩුයිද එහෙම?
7: ඒ මුදල ලැබිලත් ඒ දවස්වල පාඩු කරන දැන් ඒගොල්ලෝ සහනාධාරය දෙන්න ඉස්සෙල්ලා තමයි මේවා කියුවේ මේ මිල ගණන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි රජය
6: තව සහනාධාරයකට
7: යන්නේ.
6: හොඳයි ඔබට අවස්ථාව.
7: ඔව් එතකොට ඔබතුමා අහන්නේ අපිට ඒගොල්ලොන්ට පාලනය කරන්න
6: පුළුවන් නියාමනය කිරීම හැකියාවක් නැද්ද?
7: හැකියාවක් නැද්ද කියලා.
6: නැහැ.
7: ඔව් අමාත්‍යයන් තියෙනවා. මේ තියෙන ඇග්‍රීමන්ට් එක ඒගොල්ලොත් එක්ක ගහපු. හැබැයි මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. මේ ඇග්‍රීමන්ට් එකේ එක තැනක තියෙනවා ඒගොල්ලොන්ට යම් පාඩුවක් වුණා. එහෙම තෙල් ඒ කියන්නේ රජයේ දැන් ප්‍රයිස් ෆෝමියුලා එක තියෙනවා. මේක පැහැදිලි කර තියෙනවා. ඒ ෆෝමියුලා එකට අනුව තමයි රජයේ තෙල් මිල රජයේ නෙවෙයි මේ සමාගම් තෙල් මිල තීරණය කරන්නේ. කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් ෆෝමියුලා කියලා අතරම ගත්තොත් මේ මිල හැදෙන හැටි එක තියෙනවා.
6: සූත්‍රයක් කියමු.
7: මිල සූත්‍රය. ඒ මිල සූත්‍රයට අනුව තෙල් මිල නියම කරන්න ඕනේ. ඒ මිලට විකුණන්න ඕනේ කියන එක තමයි මේ ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ. ඒ සූත්‍රයෙන් පිට යන්න සිද්ධ වුණොත් රජයේ බලපෑම මත. හරිද? එතනම තියෙනවා ඒ ෆෝමියුලාවකින් පිටට යන්න ඕන by request by MOP අමාත්‍යාංශය කිව්වොත් ඒගොල්ලොන්ට වෙන පාඩුව රජයේ ගෙවන්න. එහෙම තමයි ඇග්‍රීමන්ට් එක ගහලා තියෙන්නේ. මේ ඉස්සෙල්ලා රජය ගහපු ඇග්‍රීමන්ට් එක ඔන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ
6: කොයි කිව්සම කොයි කාලේද අත්සන් තිබුණේ?
7: මේක 2022
6: කාලේ. පසුගිය ආණ්ඩුව
7: කාලේ. පසුගිය ආණ්ඩුව කාලේ ඇත්තටම අත්සන් තිබුණේ. දැන් මම මේ මට කියන්න ඕනේ අපේ කොස්ට් එක
6: ගන්න. ඉන්නේ සමාගම් හතරක් තියෙනවා. හතරත් එක්කම ඔයගේ කිව්සම තිබෙන්නේ නැත්නම් හතරවලම එක වගේ කිව්සම තිබෙන්නේ.
7: සමාගම් හතර කියන්නේ සිනපෙක් ආරම් පාක් එකත් එක්ක මේ ගිතුම තියෙන්නේ. තව එකක් ආවා යුනයිටඩ් කියලා. ඒක මේ වගේ ගැටලු ඇවිල්ලා ඒගොල්ලෝ මෙහෙන් අයින් වෙලා ගියා. ඒතෝ ඒ ටිකත් එක්ක තියෙන එක ගිතුම.
6: රයෝසි.
7: IOC එකත් එක්ක තියෙන 2003 ගහපු ගිතුම. ඒකේ මිල මේ මේ මේ මේ ඇග්‍රීමන්ට් එක නෑ. ඒගොල්ලන්ට ඕන මිලකට විකුණන්න පුළුවන් කියන එක තියෙන්නේ. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා තව. දැන් මේ මං කිව්වේ ඒගොල්ලන්ට වෙච්ච පාඩුව. නමුත් අපිට තියෙන පාඩුව ගත්තොත් තෙල් සංස්ථාව ගත්තොත් අපිට ගේන තෙල් වලින් රුපියල් 60ක විතර පාඩුවක් තිබුණා ගිය මාසේ. නමුත් මෙයාලට රුපියල් 100ක විතර පාඩුවක් තියෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ මට මතකයි මේ EOI එක අන්න එක තමයි. EOI එක කෝල් කරනකොට කෝල් කරේ තෙල් සැපයුම් කරන රටවල් එක්ක. ඒ කියන්නේ ඔයිල් ප්‍රොඩියුසින් කන්ට්‍රීස් වලින් තමයි EOI එක කෝල් කරන්නේ. හැබැයි එහෙම නෙවෙයි අන්තිමට තෝරගල තියෙන්නේ. අය ඒකේ රොකිමන් ප්‍රොසෙස් එකට මම හිතන්නේ අවුරුද්දක් විතර ගියා. මේ අර ඩොලර් අර්බුදේ කාලේ තමයි මේගොල්ලෝ ගෙන්නන්නේ. මේ සමාගම් වලට එන්න කියනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට අවුරුද්දක තෙල් ඒගොල්ලොන්ගේ විදෙමින් ගෙනල්ලා රටේ විකුණන්න කියනවා. ආපහු ලාභේ පිටට ගෙනියන්න බෑ. ඕක තමයි ඩොලර් අර්බුදේට විසඳුමක් හැටියට මේ සමාගම් ගෙන්නන්නේ. එතනදි මට මතකයි ඔයිල් ප්‍රොඩියුසින් කන්ට්‍රීස් කියලා තමයි ගෙන්නුවේ. නමුත් එතකොට ඔයිල් ප්‍රොඩියුසින් කන්ට්‍රි එකක් නම් ඒගොල්ලෝ රිෆයිනරි එකක් තියෙනවා නම් මේ කාලේ රිෆයිනරි වලින් ලොකු ලාභයක් තියෙනවා. ඔබතුමා හැව්වේ මගෙන් අපි කොහොමද මේක පාලනය කරන්නේ? අපි අඩුවට තෙල් දෙන්නේ කොහොමද පෙට්‍රෝලියම් එක? අත්‍තරම ගත්තොත්
6: පාඩුව දැන් පන්ති තෙල් එකට පාඩුව අඩු වෙනොත් ඒ වගේ ඕන්ට පාඩුව වැඩි වෙනොත් එන්නේ කොහොමද?
7: අන්න ඒකයි. එතකොට අපිට තියෙනවා රිෆයිනරි එක. රාපි පිරිපාද මේ මේ මේ
6: වගේ සපගස්කන්ද පිරිපාද
7: සපගස්කන්ද පිරිපාදුවේ මේ මේ අවස්ථාවේ පළවෙනි මාස 6 ලාභය ඩොලර් මිලියන 315
6: ලාභේ
7: අපි අන්නේ ලාභේ තමයි මේකට පාවිච්චි
6: මේක කලින් අලාභයන්නේ තිබේ
7: මේක කලින් අලාභෙච්ච අවස්ථා අනන්ත තිබුණා සාමාන්‍ය මෙමය බොරතෙල් සහ ලෝක වෙළඳ පොලේ පිරිපාදු තෙල් ඩීසල් පෙට්‍රෝල් වල මිල අතර වෙනසක් තියෙනකොට අනිවාර්යෙන් පිරිපාදුවක් ලාභ ලබනවා එතකොට ඒ ලාභයෙන් බුල දැන් ඉන්දියාව ගත්තොත් මේ වෙලාවේ මේ අර්බුදේ තෙල් මිල ඩොමෙස්ටික් මාකට් එක ගොඩාක් වැඩි කරේ නැහැ. හේතුව ඒගොල්ලෝ ගාව පිරිපාදු විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ පිරිපාදු ලාභ ලබන අන්නේ ලාභෙන් දරා ගන්න පුළුවන් වුණා. දැන් මෙතන ගැටලුව වෙලා තියෙන්නේ
6: අපිට තියෙන පිරිපාදු එකයි.
7: අපිට තියෙන එකයි මේගොල්ලන්ටත් පිරිපාදු තිබුණා නම් ඒ සමාගම් වලට මේගොල්ලන්ට පිට අඩුවට ගේන්න පුළුවන්. නමුත්
6: පිරිපහදුව ගැන මම බුලුල් විමසන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් ඔය ඉදිරියට එන සහනාධාර දැන් රුපියල් බිලියන 41ක සහනාධාරයක් වෙන් කළ තියෙනවා මාස 3කට. ඒ සහනාධාරයේ සමාගම් වලටත් අයිතිද ලැබෙනවද?
7: අනිවාර්යෙන් අයිති. ඒ කියන්නේ දැන් රජය දෙනව නම් හැම සමාගමකටම ඒ ගාණ දෙනවා.
6: නෑ ඒත් පාඩුව වැඩි හින්ද තමයි අර කියන විදිහට අඩුවෙන් සැපේම යන්නේ.
7: බලාගෙන යනවා ඒගොල්ලන්ට මේ තියෙන ඇග්‍රීමෙන්ට් එකේ හැටියට ඒගොල්ලන්ට දැන් ඕන මිලකට විකුණන්න පුළුවන්ද කියලා. එයාලා මේ මේ ඒ සමාගම් මේ වෙනකන් කරේ සාමාන්‍යයෙන් අපි ওই මාසේ අන්තිමේ හරි මේ ඊළඟ මාසේ සතියක් ඇතුළත මිල තීරණය කරනවානේ. මිල කියලා ඒ දෙන්නේ පෙට්‍රෝලියම් එකේ මිල. අපේ ඇක්ට් එකේ හැටියට අපි අපේ ඩේටා ටික දෙනවා අමාත්‍යංශයට. අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශෙත් එක්ක මේ සාකච්ඡා කරලා පෙට්‍රෝලියම් එකට කියනවා ඕගොල්ලෝ මෙන්න මේ ගන්න තමයි විකුණන්න ඕනේ කියලා. ඒක තමයි ගැසට් කරන්නේ පෙට්‍රෝලියම් එකේ මිල. එතකොට ඒක ෆලෝ කරපු එක තමයි මේගොල්ලෝ මේ දක්වා කරේ. දැන් ඒ නමුත් 95 එකයි සුපර් ඩීසල් එකයි ගත්තොත් ඒගොල්ලෝ මේ එහෙම කරේ නැහැ. ඒවා වැඩිමුළුට පහුගිය දවස්වල වික්ක ඕගොල්ලෝ දකින්න ඇති. අනිත් ඒවට ඒගොල්ලෝ තනිකරම මේ ෆලෝ කරේ.
6: ඒක තමයි ගිවිසුම්ගත වීමේදී ඔබතුමා ගුවා ගිවිසුම්ගත වීමේදී තෙල් පිරිපහදු කරන රටවල් වලට පමණක් මේ ස්ථාවස්ථා දුන්නක දැන් ඒක උල්ලංඝනය වෙලා තියෙනවා මොකක්ද ගන්න පුළුවන් ක්‍රම? එහෙම
7: ඒක ගහල ඉවරයි. එතකොට බලන්න ඕනේ ඒක නීතිමය තත්ත්වය මොකද්ද. ඒක මම කිව්වේ මුල්ලදී පළවෙනි කැබිනට් පේපර් එක දැම්මේ එහෙම. නමුත් අවස්ථා ගණනාවකදී ඒවා වෙනස් වෙලා, එතකොට මුලදී මං හිතන්නේ ඒගොල්ලෝ මට මතක හැටියට දාලා තිබුණා ප්‍රොයිටි එකක් ගෙවන්න ඕනේ කියලා.
6: දැන් මෙහෙම ජනතාවගේ බදු මුදලින් තමයි මේ සානාධාරය එන්නේ. දැන් ගිවිසුමට ලැබීමේ 2022 කියන පසුගිය අනු සමිතේ නිසියාකාරව ගිවිසුමට ලැබිලා නැද්ද මුල් අවස්ථාවකදී මේ ලැබිලා තියෙන්නේ? එහෙමද පුතුමා
7: කියන්නේ? ආරම්භයේ
6: කියලා තියෙන එක
7: අපි UI එක කෝල් කරනවා කියන්නේ UI ඉන්ට්‍රස්ට් කෝල් කරද්දී කියපු එක නෙවෙයි ආපහු මේ කට්ටිය තෝරගන්නකොට කරලා තියෙන්නේ. ඒක ඇවිල්ලා තියෙන්නේ.
6: දැන් මොකක් කරන්න දැන්නේ?
7: දැන් ඉතින් ඒක නීතිමය තත්ත්වය බලලා ඊට පස්සේ තින් නඩු ගිහිල්ලා ඊට පස්සේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ පිළිබඳව දැන් ඊට පස්සේ දැන් හොයමින් යන්නේ ඒගොල්ලොන්ට.
6: ඔබ මේක පාඩු වෙන්නේත් සංජනන දිගස් සංස්ථාවට අවසාන ජනතාවට.
7: අවසාන ජනතාවට. දැන් සහනදර දෙන්නේ. ආණ්ඩුවෙන්.
6: අනේ කියන ජනතාව බදමුද?
7: බදමුද?
6: එහෙනම් තමයි ජනතාවට කියන්නේ පරිස්සමෙන් පරිදි කරන්න කියලා. බදමුද පාණ්ඩුවෙන්.
7: අනිවාර්යෙන් පරිස්සමෙන් භාවිතා කරන්න කියන්නේ.
6: හරි, දැන් මේ බිලියන 41 ඉදිරියේදී වෙන්නේ සානාධාරයේ ඩීසල් වලට විතරයි කියලා සඳහන් කළා. එතකොට පෙට්‍රල් වලටයි පෙට්‍රල් භූමිතල් වලටයි මොකද වෙන්නේ? අපි විරාමයක් යාමලත් අවශ්‍යයි. මුතුබුතුමට අතීතතර වෙලාව තියෙන බැලන්ටි කරන්න.
7: ඔව්. මම
6: කොට දෙන්නට තියෙන ප්‍රශ්නෙත් එක.
7: ඒක තාම රජයේ මොන විදියටද බෙදන්නේ කියන එක තාම අද වෙනකන් ඊයෙන්ද කැබිනට් එකෙන් අප්‍රූවල් එක ආවේ. එතකොට ඩීසල් වලට තමයි දෙනවා කියලා කැබිනට් අප්‍රූවල් එක තියෙන්නේ මම හිතන්නේ.
6: මොන විදියටද කියලා සඳහන් කරා ඩීසල් වලට පමණයි
7: කියලා ඉදිරි මාස 3ට.
6: ඔව්.
7: ඒ කියන්නේ දැන් ඒක
6: මේක
7: තියෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මාස 3ට තමයි. එතකොට එක මාසයකට කොච්චර වෙන් වෙනවද කියන එක බලන්න වෙනවා. ඒකත් එක්ක ආණ්ඩුව තමයි තීන්දුව කරන්න ඕනි. තාම ඒක තීන්දුව කරේ නැහැ. අපිට තාම හෙට වෙනකොට සමාජලාට දැනුම් දෙවි මන ප්‍රපාණයක් සානාධාර දෙනවද කියන එක. එතකොට ඒ අනුව ඒ හැම සමාගමකටම හිමි වෙනවා.
6: ඔබයි පෙට්‍රල් වලට මුත වෙන්නේ සානාධාර හිමි වෙන්නේ නැද්ද ඉදිරියේදී?
7: පෙට්‍රල් වලට සානාධාරී හිමි වෙන්නේ නැති වේවි. නමුත් අපිට ගත්තොතින් පෙට්‍රල් වල අපි මං කිව්වේ අපිට පිරිපහ ලැබිච්ච මේ ලාභයක් තියෙනවා. ඒකත් එක්ක අපිට අපිට පුළුවන් යම් දුරකට මේක පාලනය කරගන්න. අතරම දැන් ගත්තොතින් දවස් අර දැක්කා.
6: හොඳයි, අපි විරාමයකට යන්න සූදානම්. විරාමයෙන් පස්සේ මම ඔබෙන් අහන්න සූදානම් පෙට්‍රල් මිලට කුමක්ද වෙන්නේ කියලා. අපි විරාමයකට යෑමට සූදානම් වන දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ලංකා කාංජ තෙල් නිලධාරී සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා. ඉන්ධන සහනාධාරය සහ ඉන්ධන මිල ඒ වගේම රටේ අනාගතය සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මෙදී සිටින ITN ලක්කන සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සම්බන්ධයෙන්

හරි ලස්සන තැන් අපි ගීතෙන් සනහලනවා. අකුරු වලින් කියලා ඉවර කරන්න බැරි සමහර හැඟීම් ඔහුගේ සංගීතේ හරි සීරුවට අපේ හදවත් ස්පර්ශ කරනවා.

මගේ නෝන මගේ මාදරයක් කියන මේ අමිලේ තේනුන හදපු ඒ භාෂා සමීකරණයට අපි ඔක්කොම අයිති වෙනවා. අර කාලෝ පොන්සේකා ෂෝරින් මට කියනවා දර්ශන මේකට අයිති වෙන්නේ නැති කෙනෙක් කවුරු හරි කිව්වොත් මේ හැඟීම මට නෑ කියලා. යාට මොකක් හරි ෆිසිකලි ලඩක් මොකක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඔක්කොටම මගේ නෝන මගේ මාදරය

0: දර්ශනරුවන් දිසානායක සමගින් සඳිතිය දහර. මල්මයිගොන්ගොන් හසන් සමීර නිර්මාණ කාර්යයක්
1: ඉන්නේ තුන් නෑම් නඩුවත් ඉවර වුණා. දෙපැත්තම කැමති නිසා ඉක්මනටම නඩුව ඉවර වුණා. හැබැයි සතියකට සැරයක් ආයුව දෙන්න ඕන නිදීට.
2: එයා ආයුව අපහු ගෙනත් දෙයිනේ. ටික කාලෙකට ඉස්සෙල්ලා අපි කොයිතරම් දුකෙන්ද හිටියේ ලොකු පුතාගේ ප්‍රශ්නෙත් එක්ක. එයා දැන් ඩිවෝස් වුණා.
3: විරාමයෙන් අනතුරුව ජලිත් එක්වන්නේ ඔන් එයා අපරටෙක් සමඟ දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකාරණ මහතා. අපි අවසානයේ සිටියේ මිල සම්බන්ධයෙන්. පෙට්‍රල් මිල මොනවා වේද කියලා මම ඔබෙන් අහුවේ. මොනවා වේද
4: පෙට්‍රල් මිල ගත්තොත් ඇත්තටම අපිට මම හිතන්නේ ඒ තියෙන සානාධාරිත එක්ක ඇක්චුවලි කිව්වා අපිට ඩොලර් මිලියන 315ක විතර ලාභයක් අපිට පිටපහදුව හැටියට තියෙනවා කියලා. ඒතකොට මේ අවුරුද්ද අන්තිමේ තියෙන්නේ අපිට ඒ මිලෙන් යම් ප්‍රමාණයක් කැප කරලා සහ අපිට ඊට අමතරව අපි ජෙට් එක වන්දිකරනවා, අනිකුත් ඒවා විකුණනවා. අපි බංක බිස්සත් එක්කගෙන නැව්වලට තෙල් ලබා දෙනවා, ඩීසලුත් ලබා දෙනවා, තව දැවි තෙලුත් ලබා දෙනවා. ඒ වගේම ඇත්තටම ගත්තොත් තෙල් සංස්ථාව ලාභ ලබල තියෙන ලාභයක් තියෙනවා. එතකොට ඒ ලාභේ අපිට දරාගෙන මේ තෙල් සංස්ථාව අපි ප්ලෑන් කරලා තියෙන ඇත්තටම සාමාන්‍යයෙන් බිලියන 30ක විතර ලාභයක් ලබන ගිය අවුරුද්දෙත් අපි බිලියන 36ක් ලාභ ලැබුවා කිසිම පොලි මුදල කරවල් දෙවන් නැතුව. අපි ඒ ටාගට් එකේ තියාගෙන යනවා. එතකොට ඒ ටාගට් එකට අමතර වෙන මේ මුදල් අපිට ජනතාව වෙනුවෙන් කැප කරන්න පුළුවන්. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා අපි හිතනවා අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තියෙන සහන ආධාරෙත් සම
3: පෙට්‍රල් නෙවෙයි සංස්ථාවේ ලාභේ
4: කැප කරන ඒ ප්‍රමාණයන් ගණනය කරලා කැප කරන්න පුළුවන්. හරි.
3: භූමි තෙල් වල මොකද
4: වෙන්නේ? ඇත්තම ගත්තොත් භූමි තෙල් ගැන කතා කරනවා නම් භූමි තෙල් වලට තියෙන්නේ අපි සබ්සිඩි එකක් කියන්නේ කිසිම බඩු මුදලක් නැහැ. භූමි තෙල් වලිනුත් අපිට රුපියල් 25ක විතර පාඩුවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මගේ පැත්ත අපි පැත්තෙන් ගත්තොත් භූමි තෙල් පාවිච්චි කරන්නේ පැටිපුරම් පාවිච්චි කරන තීව්‍ර ප්‍රජාව. අපි නමුත් මේ භූමි තෙල් අවභාවිතය
3: වෙනම කතාවකුත් තියෙනවා. භූමි තෙල් අවශ්‍ය නැති අයත් භූමි තෙල් පාවිච්චි කරනවා කියලා කතාවක්
4: තියෙනවා. ඒක එලිපිටම කියන්න පුළුවන්. බස් වලට භූමි තෙල් ගහනවා. දැන් ගොඩක් පොලිසියෙන් අල්ලලා තියෙනවා. සමහරලාට අහුනම බැඩියම සම්පූර්ණ භූමි තෙල් පිටිච්ච අවස්ථා හම්බෙලා තියෙනවා.
3: එවැනි වැටලීම්
4: සිදුවන ඒක අපි එක්ස්පීරියන්ස් එකෙන් දන්නා. සාමාන්‍යයෙන් භූමි තෙල් මිලයි ඩීසල් මිලයි අතර පරතරය අඩු වෙනකොට භූමි තෙල් අපේ මේ ඉෂු එක ගොඩක් අඩු වෙනවා. කන්සම්ප්ෂන් එක ගොඩක් අඩු වෙනවා.
3: අලෙවි අඩු වෙනවා.
4: භූමි තෙල් මිල පරතරය ගොඩක් වැඩි වෙනකොට අලෙවි වැඩි වෙනවා. ඒ කියන්නේ අදාළ මේ දෙන සහන ආධාරය, මේක ආණ්ඩුවේ සහන ආධාරයක් අනිපතෙන් ගත්තොත් අදාළ කට්ටියට නෙවෙයි යන්නේ. ඒ හින්දා අපි යෝජනා කරා ඇත්තටම තෙල් සංස්ථාව හැටියට දෙන්නම් සහන ආධාරය. ඩීසල් අපි ගේමු ඩීසලුයි භූමි තෙලුයි එක මිලට ගෙනල්ලා. එතකොට මේක 90%ක් විතර පාවිච්චි කරන්නේ, ඇත්තටම 90%ටත් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ධීවර ජනතාව. දැන් ධීවර ජනතාව අඳුනගෙන තියෙන්නේ. එතකොට QR එකක් අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. QR එක හදන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට සම්පූර්ණ QR එකකින් අපිට ඒගොල්ලන්ට ඒ ගහපු ප්‍රමාණයට ඒ සහන ආධාරය දෙන්න පුළුවන්. දැන් ඇත්තටම ගත්තොත් ගියේ පාර මේ පළවෙනි රැල්ලේදී රජය භූමි තෙල් වලට සම්පූර්ණ සහන ආධාරය දුන්නා. මේ මීට අමතරව ධීවර ජනතාවට වෙනම සහන ආධාරය දුන්නා. දැන් අසතුමට දුන්නා වගේ
3: ඒත් භූමි තෙල්
4: ලිපි අපි ලේකම්තුමාට ලිපියක් කියවුවා. ඇත්තටම ගියම සති ඒකට දැන් අදාළ කාරණා මේ කරගෙන යන්නේ ඩීසල් පෙට්‍රල් එක ගන්නට හද මේ භූමි තෙල් සහ ඩීසල් මිලට ගේන්න. ඒක ධීවර ජනතාවට අපි වෙනම ඒ සහන ආධාරය දෙමු. එතකොට ධීවර ජනතාව පාවිච්චි කරන තෙල් වලට විතරයි ඒ සහන ආධාරය දෙන්න ඕනේ. එතකොට අර අනවශ්‍ය විදිහට පාවිච්චි කරන කට්ටියට ඒ සහන ආධාරය දෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ යම් ප්‍රමාණයකට ගොවිය පාවිච්චි කරනවා. ඒගොල්ලන්ටත් ඒක අපිට QR එකක් හදන්න පුළුවන්. ඒක ඩිජිටල් අමාත්‍යාංශයට අපි බාර දීලා තියෙන්නේ. එතකොට ඒක අද මේ වුණාට පස්සේ අපිට ඒක තෙල් සංස්ථාව යටතේ සහන ආධාරයක් දීලා යන්න පුළුවන්.
3: හරි අපේ ඉංජිනේ අන්තිම හරයට ආවොත් මේ සහනාධාරයෙන් නොලැබුණා නම් මේ වගේම කාංජි තෙල් නිධිගත සංස්ථාව ලාභෙන් කොටසක් අය කරලා බාරගත්තේ නැත්නම් මොන වගේ තැනකට මිල යයිද ඉදිරියේදී?
4: අනිවාර්යයෙන්ම පහුකිය ගාන දැන් ඔයගොල්ලෝ දැක්කා 90 සුපර් ඩීසල් රුපියල් 600ට 700ට ගියා. අතරම පළවෙනි රැල්ලේ රුපියල් 700 දක්වා වැඩි වීමේ අවදානමක් තිබුණා. දැන් මම ලෝක වෙළඳපොළේ මිල ගත්තොත් ඇවරේජ් එක තියෙන්නේ රුපියල් වලට කන්වර්ට් කරාම ලෝක වෙළඳපොළේ නෙවෙයි මේ ඩොමෙස්ටික් වෙළඳපොළේ වෙන රටවල් වල සාමාන්‍ය මම පොඩි සංකේතයකට හදුවා රුපියල් 500ට උඩින්. රුපියල් 500 ලංකාට සාපේක්ෂ නෙවෙයි. දැන් අපි හිතමු ඇමරිකාවේ ඒ ඔක්කොම රටවල් සමහර රටවල් වල ගාන වැඩි සමහර රටවල් ගාන අඩු ඒක ඇවරේජ් කරාම ලෝකේ අනිත් රටවල් වල මිල ඒක රුපියලට රුපී වලින් කන්වර්ට් කරාට පස්සේ රුපියල් 500ට 550ට වඩා ඉහළින් තමයි මිල තියෙන්නේ. එතකොට ඇත්තම ගත්තොත් අපිට මේ සහනාධාරල නොලැබෙනවා නම් තෙල් සංස්ථාව මේ ලැබෙන ලාභයන් ජනතාවට ලබා නොදෙනවා නම් රුපියල් 500-600 අතර මිලකට අනිවාර්යෙන් මිල වැඩි වෙනවා. ජනතා ආණ්ඩුව මේ සහනාධාර නොදුනා නම්.
3: හොඳයි අපි කාංජි තෙල් නිධිගත සංස්ථාව පැත්තට ආවොත් දැන් කාංජි තෙල් නිධිගත සංස්ථාව උදව් ගන්න කරා බැංකුවල කොහොමද මේ ලාභ ලබන තත්ත්වය ගැන දැන් පාඩුවක් නැද්ද ඇත්තටම?
4: අතරම් පාඩුවන්නේ යවුරු දෙකක් තොටින් මම මිට ඉස්සෙල්ලා කිව්වා
3: කාලයක් සදාන්තරා මේක පවත්තාය නමාර පෞද්ගලීකරණය කරන්න ඕනේ මේක සේවක අතිරික්තයක් ඉන්නේ වැඩි විදිහට වැඩි දැන් විදිහ වැඩි නැද්ද සේවක අතිරික්තයක් නැද්ද පාඩු ලබන්නේ නැද්ද දැන් හරිද
4: අපි ඒක මෙන්න මෙහෙම ගත්තොත්
3: කොහොමද කල්පනාකරන්නේ කරින්
4: ඔව් අපි මෙහෙම ගත්තොත් හරි අතරම ගත්තොත් තෙල් සංස්ථාව කියන්නේ සුදු වැලියෙක් දුගන්න බෑ මහල දාන්න ඕනේ ජනතාව එළියට බර අපේ ලෝගෝ එක දැක්කම වෛර වෙන මට්ටමේ මට්ටමකට ගෙනත් තිබුණා.
3: ඒක බාණ්ඩාගාරයක බරක්.
4: බාණ්ඩාගාරයක බරක් මේක තෙල් මේ සම්පූර්ණ මේ පරිණඩි කියවන්නේ ඇත්තට මේ බොරු.
3: බොරු.
4: ඉතිහාසයේ කවදාකවත් බාණ්ඩාගාරයෙන් සල්ලි අරගෙන තෙල් සංස්ථාව පරිණඩි කියවලත් නැහැ. එහෙම වෙලා තිබුණේ නැහැ. ඒක හදපු දෙයක්. ඒකට හේතු වුණේ තමයි දැන් මේ වෙනකොට වෙච්ච පාඩුවනේ දැන් මිල ගණනය කරලා ඒ පාඩුව ජන මේ සහනාධාරයක් ඇතුළේ රජය දෙනවා. මීට ඉස්සෙල්ලා සහනාධාරය දුන්නේ කවුද? මීට ඉස්සෙල්ලා ওই සහනාධාරය දුන්නේ කණිත සංස්ථාව විතරයි. මීට ඉස්සෙල්ලා ওই සහනාධාර දීලා තියෙන්නේ කණිත සංස්ථාව. ඒ කියන්නේ රුපියල් 100ට ගෙනල්ලා 50ට විකුණන්න කියලා. හරි. රුපියල් 100ට ගෙනලා රුපියල් 75ට විකම. මොකද වෙන්නේ? පාඩුව. එතකොට පෙන්වනවා පාඩුවක් වෙනවා. ඇයි ඒ පාඩුව වෙන්නේ? මිල තීන්දුව කරන්නේ කවුද? කණිත සංස්ථාව තමයි තෙල් ගේන්නේ. මිල ගණනය කරනවා. නමුත් මිල තීන්දුව කරන්න බෑ කණිත සංස්ථාවට. අපි ඇක්ට් එකේ තියෙන්නේ අපි මිල අපි ඒක අමාත්‍යංශයට යවනවා. අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශෙත් එක්ක එකතු වෙලා තමයි මිල තීන්දුව කරන්නේ. එතකොට ඒ කියන මිලට අපි විකුණනවා. පාඩු උනත් ලාභ උනත්. එතකොට දැන් වෙන්නේ මොකද්ද? දැන් පාඩු වෙනව නම් ඒක ආපහු පෙරලා ආණ්ඩුව දෙනවා. සහනාධාරයක් ඇති. මීට පෙර ඔක දුන්නේ නැහැ. ඒක දුන්නේ නැතුව නම් මොකද වෙන්නේ? ඊළඟ මාසෙ ගේන්න තෙල් නැහැ. තෙල් ගේන්න සල්ලි නැහැ. සල්ලි නැති වුනාම බැංකුවෙන් LC එක ඕපන් කරනවා. LC එක ඕපන් කරලා ඒක ණය හැටියට තියාගන්නවා. කොහොම ගිහිල්ලා 105 10 පොලි කිවන්න ඕනේ. ඊට පස්සේ ඕක විසම චක්‍රයකට ගිහිල්ලා අන්තිමට 2023 වෙනකොට
3: දැන් ණය නැද්ද?
4: මම ඉතිහාසෙත් එක්කම කියන්නේ මේක ජනතාවට හරියටම තේරුම් ගන්න. 2023 වෙනකොට ඩොලර් බිලියන මිලියනේ බිලියන තුනකට ආසන්න මුදලක් 2.94ක් විතර මුදලක් තෙල් සංස්ථාව බැංකු දෙකට පීපල්ස් බැංක්
3: රාජ්‍ය බැංකු දෙකට
4: ණය. එතකොට හැබැයි ඒ බැංකු දෙකත් දුවනවා. මොකද ඒගොල්ලෝ මේකෙන් පොලිය ගන්නවා. ඒ පොලිය අපව ජනතාවගෙන් ගන්නවා. එතකොට ඒ බැංකු දෙකෙත් ඒ පොලිය හින්දා ලොකු ලාභයක් ඒගොල්ලන්ටත් තිබුණා. ඔන්න ඔය තත්ත්වය වෙනස් වෙනවා 2023 ජනවාරි පළවෙනිදා ඉඳලා මේ සියලුම ණය. ඇත්තම ගත්තොත් මේ ණය කියන්නේ මොකද්ද? ආණ්ඩුව සහනාධාර හැටියට දීලා නොගෙවපු මුදල්. ඊට පස්සේ මෙන්න මේ මුදල් ටික සම්පූර්ණ භාණ්ඩාගාරේ ගන්නවා. භාණ්ඩාගාරේ අරගෙන ඉවරලා තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 100ක ණයක් දෙනවා දුවන්න කියලා. ඊට පස්සේ දුවනවා. ඊට පස්සේ දැන් IMF එකේ මැදිහත් වීමත් එක්ක එතනම ගත්තොත් කොස්ට් මේ ෆෝමියුලා එකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ.
3: පිරිවැය ආවරණයට
4: යන්න ඕනේ. ඒ හින්දා දැන් වෙනකොට තෙල් සංස්ථාව කිසිම ණයක් නැහැ. කාටවත් ණයක් නැහැ.
3: ඒක ණය බිඳුවද?
4: එතකොට 2020
3: ණය නැද්ද?
4: නැහැ. ඒක තමයි. ඒ ණය ඔක්කොම ආණ්ඩුව බාරගත්තනේ.
3: ආණ්ඩුව බාරගත්තා.
4: බාර අරගෙන මොකද කරේ? බාර අරගෙන ඉවරලා ටැක්ස් එක රුපියල් 50ක රුපියල් 72ක ටැක්ස් එකක් දාලා තියෙන්නේ. අන්න ඒ ණය ආණ්ඩුව අරගෙන ඒක බැංකුවට ගෙවන්න තමයි ඒක අරන් තියෙන්නේ. තමයි මේ වෙනකොට අත්‍තරම ගත්තොත් ඉතින් ඒක සැහැන්දුරට ගෙවිගෙන යන්නේ. ඊට පස්සේ 2025 ගත්තොත් අපි බාර ගන්නකොට දැන් මම කියන්නේ ඊට ඉස්සෙල්ලා අරන මතයක් හදලා තිබුණා මේක බරක් මේක වැඩක් නැහැ පිරිපහදුව ගත්තොත් පිරිපහදුව වැඩක් නැහැ වහලා දාන්න ඕනි කියන මට්ටමේ තිබුණේ. මම තිර සංස්ථාවේ සභාපතිවරයා හැටියට එනකොට තිර සංස්ථාවට පිරිපහදුව තිබුණේ නැහැ. කැබිනට් එකේ අප්‍රූව් කරලා කැබිනට් අප්‍රූවල් එකක් තිබුණා. තිර සංස්ථාවෙන් පිරිපහදුව අයින් කරලා වෙනම රාජ්‍ය සමාගමක් හැටියට පත් කරා. ඒක බලාපොරොත්තුනේ අතරම එතනින් එහා වෙනම ලකුණ විකුණීමේ මේකක් තිබුණේ. අපේ පළවෙනි කාර්යය මොකුණේ මොකද්ද? ආපෝ පිරිපහදුව තිර සංස්ථාවට ඇඳා ගැනීම. ඒකට කැබිනට් අප්‍රූවල් එකක් ගත්තා. අන්නේ පිරිපහදුව තියෙන ලාභෙන් තමයි මේ දැන් ජනතාව දුවන්නේ. එතකොට 2025 ගත්තොතින් 2025 අපි රුපියල් බිලියන 36 කලාපයක් ලැබුවා. රුපියල් බිලියන 6ක් ආණ්ඩුවටත් දුන්නා. රාජ්‍යයටත් ගෙවන බිලියන 36 කලාපයක් ලැබුවා. අවුරුදු 41කට පස්සේ කිසිම ණයක් නැතුව කිසිම පොලියක් ගෙවන්න නැතුව, ඒ කියන්නේ බැංකු අයිරාවක් ඕඩී එකක් 7-5ක්වත් ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න නැතුව ඇත්තර ලාභයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒකේ අපි ඒ මුදල් ගමනා කරන්නේ ඒකත් එක තමයි. මේ වෙනකොටත් අපි ඒ ටාගට් එක යන්නේ. මේ මොනවා තිබුණත් අපි ඒ ටාගට් එක කරනවා. මොකද අපිට ඉදිරියට ලොකු සංවර්ධන වැඩ ටිකක් තියෙනවා. පහුවෙච්ච අතපසුවෙච්ච වැඩ ගොඩාක් තියෙනවා. අපි ඒ සියල්ල මේකෙන් ඉෂ්ට කරන්න ටාගට් කරගෙන තමයි යන්නේ.
3: දැන් සේවකින් සංඛ්‍යාව ගත්තා මේක සේවක අතිරික්තයක් ඉන්නවා. දේශපාලන මත්තින් මතදාපය ඉන්නේ විවිධ කතා තිබ්බා. දැන් සේවකයෝ අනිසි විදිහට ඕටී යනවා මේවා ඇත්ත. දැන් සේවක අතිරික්තයක් තියෙනවා. දැන් කලමනාකරණය දෙල්ලක් තියෙනවා. නැත්තම් පුරව පාඩු තියෙනවා. මොකක්ද දැන් තත්ත්වය?
4: නෑ අත්‍තරම ගත්තොත් සේවක අතිරික්තයක් තියෙනවා. දැන් මේ අපි කාඩ් එක හදලා
3: තිබුණා. දැන් අතිරික්තයක් තියෙනවා.
4: දැන් යම් අතිරික්තයක් තියෙනවා. එතකොට කාඩ් එක හදලා තිබුණේ නෑ. කාඩ් එක හැදුවා. ඒකෙදි සාමාන්‍යයෙන් 1600ක විතර ප්‍රමාණයක් අමතර ඉන්නවා. ඒ කියන්නේ 2016 කාඩ් එකට වඩා අලුතෙන් හදපු කාඩ් එකේ 1600ක විතර ප්‍රමාණයක් අඩුයි. 2031ක් තමයි 2030ක් තමයි CPC එකේ ඉන්නේ. 1996 මට පදේ CPSTL එකේ ඉන්නේ. එතකොට යම් ප්‍රමාණයක් ඉන්නව ඇත්තටම. තවත් අමතර සේවක සංඛ්‍යාවක් මේකේ ඉන්නවා.
3: අතිරිතයක්
4: ඉන්න පැහැදිලිව. නමුත් අපි ඒකට වැඩපිළිවෙලක් හදාගෙන යනවා.
3: ඒ මොකද්ද?
4: මෙහෙමයි. ඇත්තටම මේ අපිට තිබුණේ නෑ කෝඕපරේට් ප්ලෑන් එකක් තිබුණේ. ආයතන දෙකටම
3: මේ කෝඕපරේට් ප්ලෑන් එකක් තිබුණා. ඔබතුමා සභාපතිත්වයට පත් වෙනකන් එවැනි වැඩසටහනක් තිබිලා නැද්ද? මේ අතිරිතය සම්බන්ධයෙන් වැඩසටහනක් දියත් කරන්න.
4: නෑ අතිරිතය සම්බන්ධයෙන් කියන්නේ ඒ වෙලාව හැම කොයි වෙලෙත් එහෙම පේබකෝ ලබා බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණේ නෑ.
3: අපි
4: දේශපාලනිකව කිසිම දෙයක් දැම්මේ නැහැ. අපි ප්ලෑන් එක මෙන්න මෙහෙම තියෙන්නේ. අපි කෝඕපරේට් ප්ලෑන් එක හැදුවා. කෝඕපරේට් ප්ලෑන් එක ට්‍රෙෂරි ගලන් මත කරගත්තා. ඒ කෝඕපරේට් ප්ලෑන් එකට හරියන විදිහට ඇක්ෂන් ප්ලෑන් එක හැදුවා. ඒකට ගැට ගහලා තමයි ප්‍රොක්‍යුරමන්ට් ප්ලෑන් එක හදන්නේ. ඊට පස්සේ අපි KPI හඳුන්වලා දුන්නා. තේකොත් එක සාකච්ඡා කරලා එතකොට ඒ කෝඕපරේට් ප්ලෑන් එක ඇක්ෂන් ප්ලෑන් එක තියෙනවා. ඒ වැඩ කටයුතු කරන්න අවශ්‍ය කොච්චරක් ඕනද මේ හැම දිනාටම අපි KPI එකක් දීලා තියෙනවා. එතකොට දැන් ඒක දැන් මේ ඉවලුෂන් ස්ටේජ් එකේ තියෙන්නේ. අලුතෙන් හඳුන්වලා දුන්නේ දැන් අතරම මේ කාලේ කරගෙන යන්නේ. ඒකත් එක්ක අපි හැබැයි අපි ওই අතිරිත සේවක සංඛ්‍යාවක් හිටියට අපිට තාක්ෂණික වශයෙන් ඉංජිනේර්ස්ලා ගත්තොත් ස්කිල් ලේබර්ස්ලාගේ අඩුවක් තියෙනවා. එතකොට සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට සමහරලාට වැඩ කරනවා. ඒගොල්ලන්ට ඒ පුහුණුව නැහැ. එතකොට දැන් අපි ප්ලෑන් කරා මෙහෙම. දැන් අපි අර ස්කිල් ලේබර්ස්ලාගේ කැටගරියට මේගොල්ලෝ ගන්න. එතකොට අපි ISO හඳුන්ලා දෙන්න යනවා. හඳුන්ලා දෙනවා. දැන් ඒක පටන් ගන්න තියෙන්නේ. එතකොට ඒක සේවක ස්ටෑන්ඩඩ් කරනවා. එතකොට ඒක බදවා ගැනීමේ පටිපාටි අපි වෙනස් කරා. වෙනස් කරාම ගොඩක් ක්වොලිෆිකේෂන් නැත්තම් ආපහු උඩට එන්න බෑ. එතකොට ක්වොලිෆිකේෂන් නැති කට්ටියට අපි අවස්ථාව ලබා දෙලා තියෙනවා. අපි නයිට් එකත් එක්ක පහුගිය දවසේ ඇහුවා ඇග්‍රීමන්ට් එක. අපේ ඉන්න කට්ටියට NVQ ලෙවල් එකක් දෙන්න. තොට එන්වකු ලෙවල් එකක් නැතුව ඇත්තරම මෙ ඉස්සරහට මෝෂණයක් ගන්න බෑ. එතකොට අතිරිත සේවකයෝ අර තියෙන වේකන් සිස්වට අපිට යොමු කරගන්න පුළුවන්. යම් ප්‍රමාණයක් ඉතුරුණු ඒ කට්ටිය අපි මේ පඩි දෙනවා අවසානය වෙනකම්. ඔක තමයි අපේ ප්ලෑන් එක. එතකොට මම ඒක ආපු වෙලාවෙම කියන්නම්, මේ අපේ මේ මේ හියුමන් කැපිටල් එක ගත්තොත් අපි නයිට එකත් එක්ක පෞගිය මාසයේ ඇග්‍රිමන්ට් එකට ආවා. මේ මාසයේ ඇග්‍රිමන්ට් එකට ආවා. අපේ පෙට්‍රෝලියම් රිෆයින්ඩ් එක ගත්තොත් ලොකු විශාල වැඩපිළිවෙළක්. ඒ කියන්නේ අවුරුදු දෙකකට පාරක් ඒක සම්පූර්ණ අලුත් වැඩියා කරනවා. එතකොට ඒකේ ගෙවි කීපු කොටස් මලකඩ කාපුවා මේ කරපො සම්පූර්ණ හදන්නේ ඒ වර්ක්ෂොප් වල. ඒකට ගියොතින් උඩ බල ගන්න පුළුවන්. එන විශාල වෙල්ඩර්ස්ලා, මෙකනික්ස්ලා, ඉලෙක්ට්‍රීෂියන්ස්ලා, වෙන අනිත් ඔපරේටර්ස්ලා මහ විශාල සේවක සංඛ්‍යාවක් පුහුණු කරන්න ඉඩකඩ තියෙනවා. CPS ස්ටිල් එකෙත් එහෙමයි. ලංකාවේ විශාලම ගරාජ් එක තියෙනවා CPS ස්ටිල් එක ඇතුලේ. වර්ක්ෂොප් තියෙනවා, ලේත් මැෂින් තියෙනවා. ඉතින් අපි කල්පනා කරා මේකට තව සේවකයෝ අරගෙන නයිට් එක හරහා අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කීපයක් කරගෙන යනවා. ඒගොල්ලෝ අපි සිලබස් දැන් හැදුවා, පහ හතරක් හැදුවා. ඒක හදලා ඉවරයි, තව පහක් හදාගෙන යනවා. ඒ ටිකේදී අපි කරන්නේ පිටින් ට්‍රේනිස්ලා ගන්නවා, අරගෙන අපි ට්‍රේන් කරලා අවුරුදු හතරක් ඉවරුනාට පස්සේ ඒගොල්ලන්ට NVQ 5 දෙනවා. ඒතකොට NVQ 5 දුන්නාට පස්සේ එයාලට පුළුවන් අපේ තියෙන බේකර් සින්ස් වලට එන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ ඕන රටකට යන්න පුළුවන්. මොකද මේකෙන් ඒ වගේ ලෙවල් එකට එන කට්ටිය විශාල ඉල්ලුමක් තියෙනවා. කනගාටුයි කියන්නේ

0: පාඩම ගත්තොත් ඒක ඒ කෝස් එක කරාට පස්සේ නිකන් ඩිප්ලෝමා වගේ ලෙවල් එකක් එන්නේ NV5 කියන්නේ. එතකොට ඒකෙන් එතර විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත් ජනතාව එන්නේ නැහැ, දන්නේ නැහැ. අපි ඉස්සරහට දැන් බලාපොරොත්තු 200-150ක් විතර යම් ප්‍රමාණයක් ඒක තියාගෙන යන. අනිත් පැත්තෙන් ගත්තොත් ඒගොල්ලොන්ට දීමනාවක් ගෙවනවා. දැන් සාමාන්‍ය කෝස් එකක් කරන්න ගියාම අපි වේදන් කරනවා. මෙතන ඒගොල්ලොන්ට දීපනාවක් ගෙවනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන ඇත්තට මේ ඇසෙට් එක පාවිච්චි කරලා අපි ලෝකෙට, මොකද අපේ රටේ ගත්තොත් ජන ඝනත්වය වැඩිම රටක්. එතකොට අපේ ඉරකියාව තියෙනවා. එතකොට ස්කිල් ලේබරස්ලා හැදුවොත් ඔයා පිටරටවල වලට ගිහිල්ලා දුක් විඳින අම්මලා වෙනුවට මිට වඩා ලොකු පඩිවලට මෙතේ යවන්න පුළුවන්. ඊට පස්සේ අපි තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා, ෆර්දර් ට්‍රේනින් කියලා. NVQ ලෙවල් එකක් තියෙන කට්ටිය අපි ගන්නවා අරගෙන ඉවර වෙලා ඒගොල්ලෝ තියාගෙන ඉන්න අවුරුදු දෙකක කාල සීමාවකට. එතකොට ඒගොල්ලෝ අපි වැඩ කරනවා. ඒගොල්ලන්ට අපි දීමනාවක් ගෙවනවා. හැබැයි ඒගොල්ලෝ අපි ස්ථිර සේවක හැටියට බඳව ගන්නෙ නැහැ. ඇග්‍රීමන්ට් එකක් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්නකම් අපේ කා වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට දීමනාවකුත් ගෙවනවා. එතකොට අපේ වැඩත් ඒ පැත්තෙන් කරනවා. කරන ගමන් මොකද අපි කාඩ් එක ලොකු ප්‍රමාණයකින් අඩු කරලා තියෙන්නේ. ඒකත් කරනවා. ඒක යන්න පුළුවන්. කියන කනගාටු අපිට වෙල්ඩර්ස්ලා 20ක් ඕනි. දැන් අපි ඔය අලුත් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒගොල්ලෝ කිව්වා අපිට දෙන්න, අපි ට්‍රේන් කරලා දෙන්නම් කියලා. තාම 7 දෙනෙක් ගන්න පුළුවන්. එක වෙල්ඩ කෙනෙක් හොඳට ට්‍රේන් වෙලා එළියට එනවා නම් ඔය NVQ ලෙවල් එකට එනකොට රුපියල් 110ට එහා ඉල්ලුම තියෙනවා. දැන් නයිට් එක කියන්නේ අපිට ජර්මනි, ජපානි, කොරියාවේ විශාල ඉල්ලුමක් තියෙනවා කියලා. මම කියන්නේ මේක ජනතාව අහගෙන ඉන්නවා,
1: බාධ කරන්නේ නැත්නම්
0: මේවා ටිකට තව අපිට තව ගොඩක් එන්න පුළුවන්. අපි තව බලාපොරොත්තු වෙනවා අපේ ෆයර් මේක තමයි ලොකුම නිදි පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ ෆයර් ඇන්ඩ් සේෆ්ටි එකේ පුහුණුව ලබා ගත්තට පස්සේ ඇත්තටම ලෝකේ සෑහෙන්න ජොබ් තියෙනවා, රෙඩ් ලිස්ට් එකේ තියෙන්නේ. අපි ඒකට සිලබස් එක දැන් හදාගෙන යනවා. ඒකත් එක්ක NVQ ලෙවල් එකක් දෙන්න. ඒගොල්ලන්ට කොළොන්නාව, මුතුරාජ වෙල විතරක් නෙවෙයි එයාපෝර්ට් එකෙත් අපි ට්‍රේනින් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තව ඒවියේෂන් රීෆෝලර්ස්ලා හැටියට තව කෝස් එකක් අපි දැන් සිලබස් හදාගෙන යන්නේ. ඒකේ වුණාට පස්සේ ඒගොල්ලොත් අපි මේකේ ට්‍රේන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ටත් විශාල ඉල්ලුමක් තියෙනවා ලෝකේ. ඒගොල්ලන්ට අපිට ඕන කට්ටිය ගන්න ගමන් ඒගොල්ලොන්ට දෙන්න පුළුවන්. මේ ටික හරියට සම්පූර්ණ වෙලා එනකොට ඔය කියන අපේ බලාපොරොත්තු වෙන ISO ලෙවල් එක විතරක් නෙවෙයි හොඳ ස්ටෑන්ඩඩ් එක කෙනෙක් ගන්න. බට ඔබ ඇහුවේ මගෙන් අපි ආවට පස්සේ ගත්තද කියලා. කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසා ස්කිල් කට් නැත්තම් අපේ දේශපාලන මේකෙන් අපි ගන්නේ නැහැ. අපි තිබිච්ච ක්‍රියාපටිපටි සම්පූර්ණ වෙනස් කරා. කිසිම කෙනෙකුට උසස් වීමක් දෙන්න, ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න ඒ කිසි දෙයක් සභාපතිවරයා හැටියට මට ඕනේ හැටියට තියෙනවා බලේ. මේකෙම දීලා තියෙනවා. ඒ බලේ පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙනකන් කිසිම කෙනෙක්ට ඒ බලේ පාවිච්චි කරලා නැහැ. හැම එකටම ප්‍රොසීඩර් එකක් හදලා තියෙනවා. ට්‍රාන්ස්ෆර් මේ පොලිසි එකක් හැදුවා. ඒක සියලුම යූනියනුත් පෙන්නුවා. ඒ ට්‍රාන්ස්ෆර් පොලිසි එකට තමයි අපි ඉදිරියේ වැඩ කරන්නේ. ඒකට සභාපතිවරයාගේ අභිමතය හැටියට පාවිච්චි කරන්නේ නැහැ. උසස් වීමුත් ඒ ආකාරයටම තමයි. බඳවා ගැනීමුත් සියලුම දේවල් අපි කරන්නේ ඒ විදිහට. ඉංජිනියර්ස්ලා ගත්තත් දැන් ගිය සතියේ තිබුණා ඉංජිනියර්ස්ලාගේ 700 ගානක මේ බඳවා 700 ගානක එක්සෑම් එකක් තිබුණා. ඒ එක්සෑම් එකෙන් පාස් වෙන කට්ටිය තමයි අපි ගන්නෙ. අපි මැනේජ්මන්ට් ට්‍රේනිස්ලා ගන්න බලාපොරොත්තු වෙනවා. කනගාටු කියන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිස්ලා අපි දාපුවම අපිට ආව 15,000ක් ඇප්ලිකේෂන්. දැන් 15,000ක් ෂෝට්ලිස්ට් කරාම ඒක තව ආවා 12,000 ගානක් අපිට එක්සෑම් එකේ තියන්න ඕන. 12,000 තියාග එක්සෑම් එකක් තියාගන්න කවුරුත් බාර ගත්තේ නැහැ. මොකද මේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ, අපි තියන්නේ නැහැ. ඒක එක තැනකට ගේන්න බෑ. දැන් ඊට පස්සේ අපි 12,000. ඊට පස්සේ අපි දැන් ඒක ඩිජිටල් ප්ලැට්ෆෝම් එක අපි එක්සෑම් වලට වෙනම ප්‍රොකියුමන්ට් එකක් කරා. අපි ඔන්ලයින් තමයි ගාවට එක්සෑම් එක තියන්නේ. අපි ඒක කරලා ඉවරයි. ඉස්සරහට එන්නේ ඔක්කොම එක්සෑම්ස් අපි ඔන්ලයින් තියනවා. ෂෝට් ලිස්ට් වෙන එකත් ඒකෙම කරලා දැන් ඒ ටික ඉවර කරගත්තට පස්සේ අපි ඉස්සරහට මැනේජ්මන්ට් ට්‍රේනින්ග්ස් ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ සෝරප් එක අපේ පොඳවා ගැනීමේ පටිපාටි අනුමතිය එක හැටියට මාසහයකට ඉස්සෙල්ලා අපේ කෙනෙක් සක්සස් කෙනෙක් හැදෙන්න ඕනේ. අනිත් මැනේජර් කෙනෙක් ඉන්නවනම් එයා යනවනම් එයාට මාසහයකට කලින් එයාට අනුප්‍රාප්තිකය අපි මේ කරන්න ඕනේ. ඉතින් අපිට මේකට අප්‍රූවල් එක ගන්න ගියා මම හිතන්නේ මාස අවුරුදු එකමාරකට වැඩි කාලයක් ගියා. මොකද මේක අපි ඔඩිට් එකක් කරලා ඒක අමාත්‍යංශයට යවලා අමාත්‍යංශින් ට්‍රෙෂරි අප්‍රූවල් එකක් ගන්නවා. අන්න ඒ කාලේ ගිහිල්ලා මේ

0: ඔබේ සතිය තමයි ඒකට අපිට අප්‍රෝල් ලම්බුනේ. දැන් අපි පළවෙනිද ඉඳගෙන ඒ බඳවා ගැනීම ආරම්භ කරමු. එතකොට ඔය ඔබතුමා කියපු ඔය වැඩිපුර ඉන්න සේවකයෝ අලුතෙන් ගන්න ඒවා ඒ සියලුම දේවල් වලට උත්තරේ ලැබෙයි කියලා බලාපොරොත්තු
1: වෙනවා. හරි. ඔය සතිය මම බාධා කරන්නේ නැත්තේ ඒ නිසා ඔබේ දියට පැහැදිලි කිරීමට, ඒ වගේම ඔබට ප්‍රණාමය පැතුම් වෙනස වෙනුවෙන් කැප වෙනාට වෙනසලි කරන්නේ. දැන් මේ වැඩවර්ජන අවසන්දේකට දැන් පරිවේදික සංස්ථාව කියවහම වැඩවර්ජන වලට මූලිකත්වය ගන්න තැනක කතකින් චෝදනා කරත් ලන ඔබතුමාලා ඇතන නැති, ඒ කියන්නේ ඔබතුමාලා දැන් පාලනේ ඉන්න නිසා තමයි වැඩවර්ජන නැත්තේ කියලා මොකක්ද ඔබට දෙන්නේ? පිටුපත සේවකයෝ සතුටින් ඉන්නද මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන හින්දාද?
0: මම හිතන්නේ ඇත්තටම ලොකු අභියෝගයක් තමයි KPI දාන එක. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ගත්තොතින් KPI කියන්නේ හැම සේවකයකටම
1: කාර්ය
0: සාධනයක් දෙනවා. ඒකෝල ඉවලුවේට් කරලා දැන් අසාමාන්‍ය
1: බෝනස් අකමැති වෙන්නත් පුළුවන් කාර්ය සාධනෙ වෙන බන්නොත්.
0: අපි බෝනස් දෙකක් දුන්නා. මාස දෙකක බෝනස් දුන්නා. එකක්ම දුන්නේ ඇත්තටම.
1: මාස දෙකක බෝනස් එකකට
0: දුන්නා. මාස දෙකක බෝන වැටුප දුන්නා බෝනස් හැටියට. එතකොට උසස්යෙන් දෙනකොට එහෙම ඉවලුවේෂන් සිස්ටම් එකක් තිබුණේ නැහැ. දැන් මේ KPI එකේදී ඇත්තම ගත්තොත් සමහර සේවකයෝ විතාමත්ම කැපවීමෙන් වැඩ කරනවා. සමහර සේවකයෝ ඉන්නවා කිසිම වැඩක් කරන්නේ නැතුව ඒගොල්ලොන්ටත් මේ බෝනස් එක හම්බ වෙනවා මේ විදිහටම යනවා. අපි කෙලින්ම සේවකත් එක්ක කතා කරා. මේ KPI එක අඳුනලා දෙනකොට ඒගොල්ලොත් එක්ක දීර්ඝ වශයෙන් උත්සාහ කරච්චා කරා. මේකයි අපේ වැඩ පිළිවෙල. අසාධාරණයි. කෙනෙක් නිකන් ඉඳලා වැටුප් ගන්න එක වැරදි. මහන්සියලා වැඩ කරන එක නට අසාධාරණයි. ඉතින් ඒකට විරෝධතාවයක් ආවේ නැහැ. දැන් අපි ඊළඟට මේක ඉවලුේෂන් එකත් එක්ක ඊළඟ
1: දැන් හැමෝටම සහයෝගය දන්න තියෙනවා.
0: දැනට පෞගේ කාලේ ඒ බෝනස් ටික දුන්නා. දැන් ඊළඟ එකේ ඉඳගෙන අපි පැහැදිලි කරලා තියෙන්නේ වැඩ කරන තික්නට හම්බ වෙන්නේ නැහැ. හැබැයි හොඳට වැඩ කරන එක්කනට එක්සලන්ට් එක්කනට හතරක් හම්බ වෙනවා.
1: බෝනස් හතරක්. අපි වැටුප්
0: හතරක් හම්බ වෙනවා. හැබැයි ඒ ලෙවල් එකට එන්න ටිකක් අමාරුයි. හැබැයි ඒ ලෙවල් එකට ඒ පුජ්‍යලයා එන්නත් බෑ. ආයතනෙත් සම්පූර්ණ KPI එක සම්පූර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ අපි සම්පූර්ණ අපේ කෝපරේට් ප්ලෑන් එකේ ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එක ආයතනේ සම්පූර්ණ කරොත් තමයි අර පල්ලෙහා එකනට ඒක එන්නේ. හරි. හැබැයි ඒ වගේම තමයි කැපවිලා වැඩ කරන එකනට 100 ගණක් තියෙන එකක් කියට එකද. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් වැඩ කරන තැන එකනට බිඳුවයි. උසස් වීම දෙනකොටත් ඒ පරිපාටියම තමයි යන්නේ. උසස් වීමක් දෙනකොට ඊළඟට KPI එකේ යම් ලකුණු පාණයක් දෙනවනේ ඒගොල්ලෝ දැනුත් දෙනවා. ඒකත් ඒ විදිහට හදයි. එතකොට අපි අනිත් ඒවා සේවකයොත් එක්ක සාකච්ඡා කරලා අනිත් ගැටලු ඇති වෙන තැන් ගැටලු තිබිච්ච තමයි උසස්වීන් ඒවා ක්‍රමවේදයකට හඳුන්වලා දීලා ඒ ක්‍රමවේදයේ සියලු දෙනා එකඟ වෙනවනම් එතනින් එහාට මම හිතන්නේ ගැටලුවක් එන්නේ නැහැ.
1: කී දෙනෙක් විතර වැඩ කරනවද සංස්ථාවක නැවුත්?
0: ඒකේ
1: සංස්ථානයේ සේවකයෝ කීයක් විතර ඉන්නවද? විශාල ප්‍රමාණයක් සේවය දෙන සමාන කී දෙනෙක් විතර කියලාද ඔබේ අදහස?
0: අපි දැන්
1: අලුත් වැඩ පිළිවෙලත් එක්ක මම අහන්නේ ජනතාවට මේකේ බර තේරුම් ගන්නට.
0: නැහැ, එහෙම විරෝධය දක්වන පිරිසක්
1: නැහැ. ඒක සංස්ථාවේ කී දෙනෙක් විතර සේවකයෝ වැඩ
0: කරනවද? 2031 කාර්යක මේ අලුත් කාර්යකේ තියෙනවා CPC එකේ, පෙට්‍රල් කෝපරේෂන් එකේ 1996 ඉන්නවා CPST ලගේ දැනට.
1: මේ ටික තමයි කල්පනාකරණය වෙන්නේ. හොඳයි. මේ වැඩ පිළිවෙල අනික් රාජ්‍ය ආයතන වලටත් ආදර්ශයක් කියලා කියන්න පුළුවන්. දැන් අපි සමුගස්කන්ධලාවොත් සමුගස්කන්ධ වසර 50කට ඒ කාලයක් තිබෙනවා. සමුගස්කන්ධ නවීකරණය කිරීම සඳහා මොනවාගේ වැපෘද්ධ ක්‍රියාත්මක වෙන්නේ? මේක ඇත්තටම බරද නැත්නම් අලුත් පිටපහදුවක් කියන එකද වඩා හොඳ? මොකක්ද ඔබේ අදහස? මොනවාගේ වැඩසටහනක තියෙන්නේ?
0: සත්පුරස්කන්ධ ගත්තොත් 1969 හදන්නේ. දැන් එතකොට මේක outdated. ඇත්තටම ඉතින් එහාට ධාරිතාව වැඩි කරා 38000 දවසකට පිට 38000 පටන් ගත්තේ 50000 දක්වා වැඩි කරා. ආයම් යම් ප්‍රතිසංස්කරණ ටිකක් කරපු එකක් විතරයි කරලා තියෙන්නේ. ඒ හින්දා ඇත්තටම දැන් මේ වෙනකොට අපිට 25-30 අතර ප්‍රමාණයක් තමයි අපේ රටේ අවශ්‍යතාවයෙන් සත්පුරස්කන්ධ හදන්නේ. එතකොට අපි ආණ්ඩුවේ මතය සහ අපි ඉන්න මතය අනිවාර්යයෙන්ම එනර්ජි සිකියුරිටි එකට රටේ එනර්ජි සිකියුරිටි එකට පිරිපහදුවක් අත්‍යවශ්‍යයි.
1: තවත් පිරිපහදුවක්
0: අත්‍යවශ්‍යයි. එක අනිත් එක පිරිපහදු මං හිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති පිරිපහදුවක් තිබිලා පිරිපහදුවක් වහලා දාන රට. අනිත් එක අපි ඉන්න තැන ගත්තොත් ස්ට්‍රැටජිකලි මෙතන ප්‍රධාන මුහුදු මාර්ගය. මෙතන තව පිරිපාදුවක් ගැව්වත් ඕන තරම් තෙල් ලෝකෙට විකුණන්න පුළුවන්. ඒකින් තමයි රජය තීන්දුව කරන්නේ දැන් බැරල් 50,000 පිරිපාදුව බැරල් 100,000 දක්වා වැඩි කරන්න. එකට අපි EO එකක් කෝල් කරා. එකට සමාගම් 20ක් විතර ඇවිල්ලා දැන් 8ක් තෝරගෙන තියෙනවා. නමුත් ඊට පස්සේ අපි මේක තව විශ්ලේෂණය කරද්දී අපි දැක්කා දැන් මේක තව අපි ඒ වෙලාවේ BOT එකක්. ඒ කියන්නේ ඒ කට්ටියට ඇවිල්ලා මේක හදලා ඒ අප ඔපරේට් කරලා බාර දෙන එකක් තමයි තිබුණේ. ඊට පස්සේ දැන් අලුත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන JV එකට යන JV BOT එකක්. ඒ කියන්නේ තෙල් සංස්ථාවක් දායක වෙනවා එතකොට. ඒ කියන්නේ තෙල් සංස්ථාවෙත් එක හදන ජොයින් වෙන්චර් කම්පැනියක් හදනවා. අන්නේ කම්පැනියෙන් තමයි මේක හදන්නේ. ඒතකොට ඒකට අවශ්‍ය EO එක අපි මේ කැබිනට් අප්‍රූවල් එකක් ගන්න යනවා. ඒ ආපෝපාර ඒකෙන් ඩිවලොප් කරලා
1: කැමරාව බලාපොරොත්තු වෙන නිතිකන් සංස්ථාව සහ තවත් ආයෝජකෙක් හෝ කිහිපයක්
0: එක්ව
1: පිරිපහදුව නැවත හදන්න.
0: නැවත හදන්න.
1: එතන අපිට පිරිපහදවන ප්‍රමාණය නැත්නම් තවත් පිරිපහදුවක් වෙන එකද වඩා හොඳ
0: නෑ. දැනට අපි මේ ධාරිතාවේ දෙගුණ කරනවා. දෙගුණ කරනවා කියන්නේ දැන් 50,000 තියෙන ලක්ෂය දක්වා ගියාම අපේ රටේ අවශ්‍යතාවයට වඩා වැඩි දැන් වැඩි තියෙන්නේ වෙන තව සමාගම් ඉන්නවනේ. එතකොට ඒගොල්ලොන්ගේ අපෙන් ගණීද නැද්ද කියන එක තාම දන්නේ නෑ. අනිවාර්යෙන් මිට වඩා අඩු වෙන ගන්න පුළුවන්
1: සමාගම් කීපයක්.
0: සමාගම්. එතකොට අපිට බලන්න වෙන්නේ තෙල් සංස්ථාවේ දැන් තියෙන මාකට් එක. ඒකට ගත්තොතින් යම් ප්‍රමාණයක් තෙල් වැඩි වෙනවා. ඒ හින්දා තමයි අපි අර JV එකට යන්නේ ඇත්තටම. එතකොට ඒන සමාගම එක්ක එකතු වෙලා අපි මේක ට්‍රේඩින් පටන් ගන්න යන්නේ. අපි ප්ලෑන් එකක් තියෙනවා. මෙතනින් එහාට මේ අමතර වැය දෙන තෙල් පිට විකුණන්න. ඊට අමතරව තව ලොකු ඩෙවලොප්මන්ට් ප්ලෑන්ස් ටිකක් තියෙනවා. මෙතනින් ට්‍රේඩින් හබ් එකක් හැටියට ඩෙවලොප් කරන්න තිරිකුණාමලේ ඒ ආදිවාසී.
1: වසර කීයක විතර සැලසුමක්ද පුරුදු කරන්නේ තෙල් බැරල් ලක්ෂණය?
0: මේක සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර යනවා මේක සම්පූර්ණ වෙලා එන්න පිරිපාදුව ගත්තදී.
1: මේ 2030 වෙනකොට මේ තත්ත්වෙනව.
0: තත්ත්වෙට එන්න පුළුවන් මේ කියලා බලාපොරොත්තු වෙනවා. අපි අනිත් ඩෙවලොප්මන්ට් ටික වෙනම
1: කතා කරමු. තවත් බොහෝ දේ කතා බහ කරන්න තියෙනවා. මා සුදනවන් ඉර කලින් කෙටි විරාමයකට යොමුන දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ලංකා කාංජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරණ බොහෝ වැදගත් සාකච්ඡාවක් ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රොෆෙෂන් සමග එක්ව සිටින්න කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමු වෙනවා.

0: පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකන්ඩ රේඩියෝ ITN
5: සභාපති ජනක රාජකර්මා මහතා අපේ සංචිත නිර්දන්තාවේ ඉන්ධන සංචිත මේ සංචිත පිළිපද පසුගිය කාලේ විවිධ අදහස් පළ වුණා විවිධ සමහර අය වීඩු කරන්න පටන් ගත්තා නමුත් ඇත්තටම වැදගත් වන්නේ සංචිත ගොඩනැගී නැතිවීම තමයි ගැටලුව. දැන් මේ සංචිත වැඩි කරන්න මොනතරම් තියෙන ක්‍රියාමාර්ග?
6: ඔව් ඇත්තටම සංචිත ගැන කතා කරවතින් අපිට තියෙන්නේ
5: දවස් ටැංකි කියලා කිව්වොත් සරලව
6: තේරෙනවා. අපේ ධාරිතාව ගත්තොතින් ප්‍රමාණවත් වෙන්නේ සමහර ඉන්ධන සඳහා දවස්
5: කිහිපයක්. කොහෙද තියෙන්නේ? කෙරවල පිටිය.
6: අපේ තියෙන්නේ කොළොන්නාව තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. කොළොන්නාව මුතුරාජවිල තියෙනවා. කොළොන්නාව තියෙන මුතුරාජවිල ඊට අමතරව ඩිපෝ තියෙනවා 11ක්. ඊට අමතරව ත්‍රිකුණාමලේ තියෙනවා. එතකොට දැන්
5: සංස්ථාව ත්‍රිකුණාමලේ තෙල් ටැංකි කීයක් භාවිත කරනවා?
6: මම එකකින් කියන්නම්. අපි ප්‍රොජෙක්ට් එක ගත්තොතින් දැන් ඒ ටික ගත්තොත් අපිට දවස් මං කිව්වේ 25යි 30යි අතර ප්‍රමාණයකට තමයි අපිට සංචිත ප්‍රමාණවත් වෙන්නේ. එතකොට අපේ ටාගට් එක තියෙන්නේ දවස් 45කටවත් මේක උත්සගන්න ඔසවතබන්. එතකොට ඒකට ගිය අවුරුද්දේ මේ 9 වෙනි මාසේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පටන් ගත්තා සික්ස් ටැංක් ප්‍රොජෙක්ට් එක ඉස්සෙල්ලා පටන් ගන්න ප්‍රොජෙක්ට් එකක්. ඒක අතහැරලා දාලා තිබුණේ, නැවතිලා තිබුණේ. ඒකට ආපහු පටන් ගත්තා. ඒක දැන් ලබන අවුරුද්දේ 9 වෙනි මාසේ 30 වෙනිදා වෙන කලියෙන් ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. මේ වෙනකොට සම්පූර්ණ කරගෙන යනවා මේ වැඩ කටයුතු ටික.
5: ත්‍රිකුණාමලයේ
6: කොළොන්නාව. එතකොට ඒක ගත්තොතින් ඒකේ කැපැසිටි එක වැඩි වෙනවා 64,000 කියුබික් මීටර් 64,000. ඉන්වෙස්ට්මන්ට් එක රුපියල් බිලියන 3.7ක්, ඒ කියන්නේ මිලියන 3700ක ප්‍රොජෙක්ට් එකක්. ඒක ටැංකි 6ක් ඉදි වෙනවා. ඒකේ අපි බලාපොරොත්තු වෙන ඇත්තටම ජනවාරි පෙබරවාරි වෙද්දී ටැංකි දෙකක් සම්පූර්ණ කරලා අපිට භාවිතයට ගන්න පුළුවන්. ඒතර ටික ටාගට් එකට යනවා. මේ දවස්වල බිටුමන් ප්‍රශ්නයක් ඉඳ පොඩි ඩිලේ එකක් තියෙනවා. ඊට අමතරව කොළොන්නාව ගත්තොත් තව 31 32 ටැංකි දෙක තිබිච්ච දෙක එතන ටැංකි දෙක අබලන් වෙලා තිබුණේ. ඒ ටැංකි දෙක ඉවත් කරලා එතන ටැංකි 22,000 ධාරිතාවය වැඩි කිරීමක් කරන්න යනවා. ඒකත් දැන් අපේ ප්‍රොකියුමන්ට් එක ඉවරයි. අපිට ලැබෙන මාසේ 2 වෙනි සතිය විතර ඒකෙත් වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ කොළොන්නා මුතුරාජවිල ගත්තොත් තව ටැංකි 3ක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 2 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්න. ඒකේ ධාරිතාවය 40,000 වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොතින් 2 වෙනිදා තව ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. JET-A1 ප්‍රොජෙක්ට් එක, JET-A1 පයිප්ලයින්. ඒ කියන්නේ JET-A1 කියන්නේ ගුවන් යානා ඉන්ධන මේ වෙනකන් අපි කොළොන්නාවේ ඉඳලා බවුසර් සහ බෝගි වලින් කෝච්චියෙන් තමයි ගෙනිච්චේ.
5: දැන්
6: කටුනායකට ගෙනිච්චේ. එතකොට කටුනායකට ගෙනිච්චාම එතන 10,000 විතර කැපැසිටි එකක් තමයි තියෙන්නේ. එතකොට දවසකට දැන් 100කට වැඩි ප්‍රමාණයකට තෙල් ගහනවා අපි. දැන් මේක අර ෆේස් 2 එක ඇවිල්ලා තව මේ සංචාරක ව්‍යාපාරي දිනු වෙනවත් එක්ක මේක හබ්බයක් ආවම අපිට දවසකට මේ යන ප්‍රමාණය ගිහිල්ලා මුකු මේ ගොඩින් ගෙනහිල්ලා මේක කේට කරන්න බැහැ. ඊළඟ එක තමයි එතන ලොකු ධාරිතාවක් අපිට හදන්න බෑ මේ එයාපෝට් එක ඇතුලේ. ඒ හින්දා තමයි මේ ප්ලෑන් කරලා තියෙන්නේ මුතුරාජවෙල ඉඳලා පයිප්ලයින් එකක් කිලෝමීටර් 21ක් දිග එකක් යනවා කටුනායකට. ඉතින් ඊට අමතරව එතන එනවා ටැංකි පහක් හදනවා 90,000ක ධාරිතාවයේ වැඩි කිරීමක් එතන වෙනවා. ඒතර ඒකත් දෙවනිට පටන් ගන්නවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒක බිලියන 22ක ප්‍රොජෙක්ට් එකක්. රුපියල් බිලියන 22ක්. ඔය දෙක දෙකොළොන්නාවේ තමා මුත්‍රාජල පටන් ගන්නවා. එතකොට ඇත්තම ගත්තොත් මේ මේකත් එහෙලා මතක කියලා කියන්න ඕනේ මේ එකකටවත් අපි කිසිම ණය කිසිම එකක් කරන්නේ නැහැ. CPSTL එක හැටියට ගත්තත් CPC එක හැටියට ගත්තත් මේ සියලුම දේවල් කරන්නේ කිසිම ණයක් ගන්න නැතුව අපි අර පහුගිය කාලයේ ලබාගත්තු ලාභෙන් අපි කැෂ් ෆ්ලෝ එක ගණනය කරලා තියෙන්නේ. අපිට කිසිම බරක් නැතුව ජනතාවට බරක් වෙන්නේ නැතුව අපිට මේක කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගත්තොත්
7: ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ගැනත් අපි
6: ත්‍රිකුණාමලයේ තෙල්
7: ටැංකිය භාවිත වෙනවද මොකක්ද ඒ 10
6: ත්‍රිකුණාමලයේ මෙහෙමයි. ත්‍රිකුණාමලයේ මෙහෙමයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය 91ක් තිබුණා. ඒකේ 2003 IOC එකට දුන්න සම්පූර්ණ දුන්නා කියලා තිබුණා. නමුත් ඇග්‍රිමන්ට් එකේ සම්පූර්ණ වෙලා තිබුණ නැති හින්දා අපි නඩු දැම්මා යූනියන් හැටියට එහෙම කරගෙන ගිහිල්ලා 2022 දී අපෝ මේක නැවතවතාවක් බෙදලා දුන්නා. ඒ වෙලාවේ දුන්නේ ඉහළ ටැංක් පාමේ පහළ ටැංක් පාමේ දෙකක් තියෙනවා.
7: දැන් නැතන චෝදනා කළා ඔබතුමාලා තමයි මේක කරන්න දුන්නේ නැත්නම් ඔබතුමාලා තමයි බාධා කරේ කියලා. මොකක්ද ඒකට දෙන්න තියෙන උත්තරේ? එහෙම වුණා නම් මොකද්ද වෙන වැරද්ද?
6: එහෙම වුණා නම් සමහරලාවට ඒක ඔබතුමාලා කිව්වේ යූනියන් හැටියට.
7: ඔව්.
6: නෑ, එතන ඇග්‍රිමන්ට් එකේම තිබුණේ తాවකාලික ඇග්‍රිමන්ට් එකක්.
7: කලින් ගිවිසුම පෙන්වා වගේම
6: තාවකාලිකව මාස 6ක් ඇතුළත අලුත් ඇග්‍රිමන්ට් එකකට යනවා කියලා තමයි ඒක තිබුණේ. ඒකට මාස 6ක් ඇතුළත ගියේ නැහැ. අනිත් එක ඒක ගත්තොත් දේශපාලනිකව ඒක ඔක ගහන්නේ 87 සාමූහික ගිවිසුම් මතක ඇති. ඒ සාමූහිකයේ දෙවෙනි කොන්දේසිය තමයි මේ තෙල් ටැංකි ටික ඉන්දියාවත් එක්ක පරිහරණය කරන්න ඕනේ කියලා කොන්දේසියක් දාලා තිබුණා. මොකද ඒ වෙලාවේ මේ තෙල් ටැංකි ටික ඇමරිකාවට දෙන්න හැදුවා. එහෙනම් මේක එහෙම සරලව ගන්න පුළුවන් කාරණාවන්නේ භූදේශපාලනිත් එක්ක බරපතල විදියට ගැට ගැහිච්ච එකක් තමයි මේ තිබුණේ. අපි පැත්තෙන් තිබිච්ච එක තමයි මේ තෙල් ටැංකිය ටික සම්පූර්ණ වෙන රටක් බාරගත්තා නම් එතකොට මේ තෙල් මාකට් එක සම්පූර්ණ ඒගොල්ලෝ පාලනය කරා නම් දැන් අද තිබිත් අද මූණ දෙන තත්ති ඇත්තටම ගත්තොත් වෙන සමාගම් ඒම තුල අපේ එනර්ජි සිකියුරිටි එකට දැන් අද බලපෑමක් වෙලා තියෙනවා.
7: දුන්න නැත්නම් නිකන් ඉන්න වෙනවා.
6: දුන්නත් නිකන් ඉන්නේ.
7: සාහනගේ
6: ආන්නේකින්ද තමයි මේක තිබුණේ. අනිත් එක මේකේ ආර්ථික මර්මස්ථානය. මේක 1930 යුරෝපීන් ඉංග්‍රීසි ජාතීන් මේක හදන්නේ ලංකාවට තෙල් දෙන්න නෙවෙයි. මේ කලාපෙම තෙල් ටික පාලනය කරන්න පුළුවන් තැනක් දෙක. ඉතින් ඒකේ තියෙන වටිනාකම තමයි අපි ඇත්තටම දිගටම අල්ලගෙන හිටියේ, ආරක්ෂා කරගෙන හිටියේ. නමුත් අවාසනාවකට අපව ගම්මපිල ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් ඒක IOC එකට බෙදලා දුන්නා. මෙන්න මේ විදිහට බෙදලා දුන්නේ ටැංකි 14ක් දුන්නා සම්පූර්ණම IOC එකට අවුරුදු 50කට. අප ටැංක් ෆාම් එකේ ටැංකි 24ක් දුන්නා තෙල් සංස්ථාවට. තව ටැංකි 61ක් TPTL කියලා සමාගමක් හැදුවා. ඒ සමාගමේ 51ක කොටස් තෙල් සංස්ථාවටත් 49 කොටස් තියෙන්නේ IOC එකට. එතකොට දැන් ඔන්න ඕක තමයි දැන් තියෙන සංයුතිය. එතකොට ඒකෙන් 2003 ඉඳලම IOC සමාගම පහළ තෙල් ටැංකි ටික පාලනේ මේ පාවිච්චි කරා. ඒ ප්‍රදේශයේ තෙල් කොළඹට තෙල් වේගොල්ලෝ ඒකෙන් ගේනවා.
7: ටැංකි 14.
6: ටැංකි 14යි එකක් අපල ටැංකි දෙකක් හදලා තියෙනවා. ඒතොර ටැංකි 15ක් තියෙනවා දැන්. දැනට. හරි. ඊට අමතරව ලුබ්‍රිකන් ප්ලාන්ට් එකක් හදාගෙන තියෙනවා. ඒ ටික දැන් ඒගොල්ලෝ පාලනය කරනවා. එතකොට තෙල් සංස්ථාව හැටියට හම්බෙච්ච ටැංකි 24න් දැන් දෙකක් නවීකරණය කරලා අවසන් කරලා තියෙනවා. තව ටැංකි 3ක් පළවෙනි අදියරේදී නවීකරණය කරන්න ටෙන්ඩර් කෝල් කරලා දැන් ඒ ටික කරගෙන යනවා. ඒකේ තව ඕනේ ෆයර් ෆයිටින් ඒවා ටික දැන් කරගෙන යනවා. අපි ඇත්තටම අහන්න පුළුවන් එතකොට ඒ ටැංකි දෙකක් විතර මතයක් හදලා තුන මේ ටැංකි දිරලා තියෙන්නේ අවුරුදු 100ක් විතර පරණයි. මේක දුවන්න බෑ කියන තැන. ඒ හින්දා තමයි ටැංකි දෙකක් අපි නවීකරණය කරලා වතුර පුරවලා අපි පෙන්නලා තියෙනවා මේ ටැංකි සම්පූර්ණව පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒකත් එක්ක තමයි අපේ ඉල්ලුම වැඩි වෙන පටන් අරන් තියෙන්නේ. අපේ ප්ලෑන් එක තියෙන්නේ අර ටැංකි හදලා එතනින් බංක බිස්නස් එක පටන් ගන්නවා. ඊට අමතරව ඒ ප්‍රදේශයේ තෙල් පලන තෙල් සංස්ථාව හැටියට පටන් ගන්නවා. එතකොට ඒකට අවශ්‍යයි
7: 24ම ඉලක්ක කරනවා.
6: ඒ 24 අපි සත්තා සල්ලි වලින් අපිට කරන්න පුළුවන් කිදි කරලා වන්නත්
7: 24
6: පුළුවන් 24 පුළුවන් ඒ එතකොට ඒකට මුහුදේ ඉඳලා තෙල්
7: ගොඩ මේ 24ට සැලසුමක් තියෙන 2000 කීය වගේ වෙනකන් කරනකොට මේක 24ම අපිට ගන්න පුළුවන් කියන තැනට එන්න මාවිතර ගන්න පුළුවන් කියන
6: තැනට ඇත්තටම අපිට තව අවුරුදු කමාරක් වගේ අවුරුද්දක් වගේ ඇතුළත ටැංකි ඔපරේෂන් එක පටන් ගන්න පුළුවන් මොකද තව මෙහෙමයි තව
7: ගැටලුවක් තියෙනවා මේ 24ම නවීකරණය කරන්න
6: 24ම නෙවෙයි ටැංකි පහක වැඩේ දැනට පටන් ගන්න පුළුවන් නෑ ගැටලුව තියෙන්නේ අපිට තව අවුරුද්දක විතර කාලයක් යනවා පයිප්ලයින් එක හදා ගන්නවා පයිප්ලයින් එක දිරලා තියෙන්නේ එතකොට දැන් තියෙන්නේ ටොන් 40,000ක නැවක් විතරයි වන්න පුළුවන් මොකද ඊට පොඩ්ඩක් එහයි මීට 400ක විතර තනක් තියෙනවා එතනට ඕන ලෝකේ විශාරම නැවුණා කියන්න පුළුවන් ඕනම කාලෙක එතකොට එතන අඳුනගෙන තියෙනවා බෝයාවක් තියෙනවා එතන ඉඳලා පයිප්ලයින් එක ගහන වැඩේ පටන් අරගෙන තියෙනවා ඒකේ අප්‍රූවල් ප්‍රොසෙස් එකේ දැන් තියෙන්නේ ඒක අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් දෙකක් වගේ ඇතුළත සම්පූර්ණ කැබිනට් එකට දාලා ඒ ටෙන්ඩර් එක දෙන්න ඒක දුන්නොත් අපිට ඒකට යාවි සම අවුරුද්දක් විතර ඒක එනකත් එකත් එක්කම අපිට ඉතුරු ටැංකි ටික අපිට ප්ලෑන් කරලා යන්න පුළුවන්
7: 24ටම සැලසුමක් ගේනවා
6: ඔව් ඒ 24ට අමතරව TPTL එක එතකොට අර පයිප්ලයින් එක ආවත් එක්ක TPTL එක බංක වල 61ක් තියෙනවා කියලා ඒකෙන් දැන් අපි ටැංකි 29ක් අඳුනගෙන ඒ ටැංකි 29ට EO එකක් කෝල්
7: කරන්නේ 151යි තිය සංස්ථාව තියෙනවා
6: සංස්ථාව තියෙන්නේ එතකොට ඒ ටැංකි 21 අපි බලාපොරොත්තු වෙනවා EO එකක් කෝල් කරලා ඒක නවීකරණය කරන්න වෙන සමාගමකට දෙන්න දීලා
7: 45ක් ඔක්කොම
6: වෙනවා. ඔව්. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ඉන්ටර්නැෂනල් හබ් එකක් හැටියට පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට බෑ ඩොමෙස්ටික් මාකට් එකට දාන්න. හරි. එන සමාගම ඒගොල්ලෝ මේක නවීකරණය කරන්න ඕනේ. කරලා ඉවර වෙලා මේක තෙල් දාලා ඒගොල්ලන්ට ඔන්ලා ගෙනියන්න පුළුවන්. හැබැයි එතකොට අපිට තෙල් ලීටරයකට අපිට ගණක් ගෙවන්න ඕනේ. ඔක තමයි ඒකේ ප්ලෑන් එක. ඒකට දැන් මේ වෙනකොට ලොකු ඉල්ලුම් තියෙනවා අතට. එහෙනම් දැන් අපිට ඉල්ලුමක් තිබුණා කියලා ඕනතරම් දැන් අත්තරම ඇවිල්ලා සමාගම් ඉල්ලනවා මේකේ තෙල් දාන්න ඉල්ලනවා. නමුත් අපිට බඳ වගේ මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් තියෙනවා, ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් තියෙනවා. ඒකට යන්න ඕනේ. ඒ හින්දා තමයි ඒක දැන් RFP ડોකියුමන්ට් එක හදලා ඉවරයි. හදලා මේක ඇත්තටම අපි එන්නේ ඉස්සෙල්ලා පටන් ගන්න ඉස්සෙල්ලා ඒකට UI එකක් කෝල් කරලා තිබුණා. ඒ ටැංකි ඔක්කොටම නෑ ටැංකි 10කට කෝල් කරලා තිබුණා UI එකක්. ඒක හත් දිනක් සිලෙක්ට් වෙලා තිබුණා. ඒක ගොඩ කාලයක් ගිහිල්ලා ඒක පැරණි වෙච්ච හින්දා තමයි ආපහු කැබිනට් එක දේඳු කරේ අලුත් EOI එකක් කෙලිම RFP එකක් ඒ කියන්නේ කෙලිම ටෙන්ඩර් එකට ගිහිල්ලා මේක දෙන්න කියලා. ඒක තමයි දැන් සැලැස්ම යන්නේ. ඒකේ ડોකියුමන්ට් එකේ වැඩ කටයුතු ගොඩක් ඉවරයි. අපි සම සති මාසයක් වගේ ඇතුළත අපිට පුරා වේ ටෙන්ඩර් එක දා. එහෙම වුණොතින් ඒ ටික හැදිලා ඉන්න ඕන නම් අවුරුදු කමාරක් කියයි තව අවුරුදු දෙකක් වගේ ඇතුළත මේක ඉන්ටර්නැෂනල් හබ් එකක් හැටියට ස්ටාර්ට්අප් එක අපිට ගන්න පුළුවන්.
7: 2030 වගේ වෙනකොට මේ ඔක්කොම සංචිතයත් එක්ක එකතු
6: වෙනවා. ඒ සංචිත මෙහෙමයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ඉන්ටර්නැෂනල් මේකක් හැටියට තියාගන්න. එදෙනින් බංක බිස්නස් එක කරන්න පුළුවන්,
7: 24 කරන්න
6: පුළුවන්. නෑ 24 නෑ 60. ඔව් 29.
7: 29.
6: ඔව්. අනිත් ටිකට එනේවත් එක්ක මෙතන අපේ ප්ලෑන් එක තියෙන්නේ
7: මේ ටිකේ 24ක් තියෙනවා.
6: ඔව් 24ක් තියෙනවා. ඒ 24ට මේක ස්ටාර්ට්අප් එක ආවට පස්සේ ලෝකයේ අවධානය මෙතනට යොමු වෙනවා. සහ දැනුත් යුද්ධෙත් එක්ක මේ පැත්තට ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඒක ඊළඟ ඩෙවලොප්මන්ට් කරන ප්ලෑන් එකට
7: යන්න. හ්ම්. දැන් 24යි අපිට මුතු රාජ වෙන සබු කෙරළ පිටි ඒක ඔක්කොම එකතු නැහැ. පස්සේ 2030 වගේ කියලා අපි හිතමුකෝ. මෙයාම පස්සේ අපේ සංචිත දවස් කීයකට විතර ඇති වෙයිද දැන් ඔය කියන මාස 6 දවස් 45 ඉදිරියට කියලා කොපමණ කාලයක් විතර සංචිත තියාගන්න පුළුවන් ස්ථාවර තත්ත්වයකට අපි එයිද?
6: ඒ ටික තියාගත්තට පස්සේ අපිට මාස දෙකකට එහා සංචිත තියාගන්න පුළුවන්. මේ රිෆයින් ටික හැදුන පස්සේ සංචිත වල ගැටලුව මම හිතන්නේ ගොඩක් විතරට අපිට හෑන්ඩෝ විශ්න ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ නෙවෙයි අපිට ඇත්තටම ගත්තොත් මේ ටැංකි කොච්චර හැදුවත් අපිට ඕන තරම් දැන් ඉල්ලුම් තියෙනවා. මේවා ඉන්ටර්නැෂනල් හබ් එකක් හැටියට යූස් කරන්න. ඒක තමයි අපි ඇත්තටම ගත්ත තින් ප්ලෑන් එක ඉලක්කේ.
7: දැන්
6: ඒකට තව ගැටලුවක් තියෙනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එක තමයි ඒකත් දැන් අපේ අවධාන අධීරයේ තියෙන්නේ
7: නල එලීම.
6: නල එලීම
7: සබුගස්කන්ද ගෙරවල පිටිය
6: දෙකක් තියෙනවා. එකක් තමයි ලොකු මේක ඉක්මනට කරගන්න ඕනේ කොලොන්නාවේ ඉඳලා හාබර් එකට තියෙන පයිප් ලයින් එක. ඒක දැන් අවුරුදු 90ක් විතර පරණ එක.
7: කොළොන්නාව කොළඹ වරාය.
6: කොළොන්නාව කොළඹ වරාය. අවුරුදු 20ක් තිස්සේ උත්සාහ කරා ඔබ කරගන්න බැරුව හිටියා. දැන් ඒක අපි ටෙන්ඩර් එක කෝල් කරා. කෝල් කරලා දැන් අන්තිම අදියරේ තියෙන්නේ. ලබන මාසේ මැද විතර වෙනකොට අපිට පුළුවන් වේවි ඒක ආරම්භ කරන්න. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් අතරම ඒකත් එක්ක ඒකත් ඩොලර් රුපියල් බිලියන 16ක විතර ප්‍රොජෙක්ට් එකක්. ඒකත් අපි සල්ලි වලින් කරන්න. ඒක කරාට පස්සේ දවස් පැය 96ක් යනවා දැන්.
7: ඒක ණය නැතුව.
6: ණය නැතුව. පැය 96ක් යනවා දැන් නවබ්බාන්. ඒක 40 46කට අපිට අඩු කරන්න පුළුවන්. ඒතකොට ඒකත් එක්ක වෙන්නේ දැන් මේක අවුරුදු එකමාරක ප්‍රොජෙක්ට් එකක්. ඒ අවුරුදු එකමාරෙන් පස්සේ දැන් මේ අර පැය 96ක් කියන්නේ ඒ ගානට නැවගාස්තු අපි ගෙවන්න. එතකොට අපිට අපි ටෙන්ඩර් එක කෝල් කරනකොට ඒක ලෝඩ් කරලා තමයි
7: එන්නේ. ඒක අඩු කරගන්න පුළුවන්.
6: අනිවාර්යෙන්. අනිවාර්යෙන් ඒකත් ජනතාවගේ වුණොත් දැන්. එතකොට මේකට අපි යොදන මුදල අවුරුදු එකමාරකින් පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රීමියම් එකෙන් අඩු වෙනවා. ඒතකොට යම් ප්‍රමාණයක් ජනතාවගේ තෙල් බිල අඩු කරන්න පුළුවන්.
7: හොඳයි. එතකොට සපකස්කන්ද කියලා පිටියනාලි.
6: සපකස්කන්ද කෙරවල පිටියේ ඇත්තටම ඒ නලිත් අපි මේ මේ ඊළඟ ස්ටෙප් එක ඒක. ඒකටත් අපි දැන් බෝඩ් ඩිසිෂන් එක ගත්තා. ඒකේ ප්ලෑන් කරන්නේ අපි ඇත්තටම ගත්තොත් සපකස්කන්දේ ඉඳලා දැන් තියෙනවා නලයක් කොළොන්නාවට. නල තුනක එකක් තියෙනවා. ඒ කොරිඩෝ එකම අපිට පාවිච්චි කරලා ඔරුගොඩවත්තට එන්න පුළුවන්. ඔරුගොඩවත්තේ ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා කෙරවල පිටියට ලයින් එකක් ගහන්න. එතකොට අපිට කෙලින්ම දැනට දැවිතෙල්. දැවිතෙල් ගත්තොතින් අපි ගේනේවා එක්කෝ සපුගස්කන්දේ ඉඳලා කෙරවල පිටියට ප්‍රවාහනය කරන මොකද කෙරවල පිටියේ තමයි පවර් ප්ලාන්ට් දෙක තියෙන්නේ. ඒක එතනට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොළොන්නාවට ඇවිල්ලා කොළොන්නාවෙන් ගෙනියන්න ඕනේ බවුසර් වල. අපිට පුළුවන් ඒක කෙලින්ම එතනට ගහන්න. එතකොට ඒකේ සෑහෙන එකක් ඉදිරි කරගන්න පුළුවන්. ඊට අමතරව ගුවන් යන ඉන්ධනත් අපි ඊගාගේ ස්ටොප් එකේදී අපිට කෙලින්ම එතන ඉඳලා කටුනායකට දක්වාම කෙරවල පිටිය හරහා යවන්න පුළුවන්. එතකොට ඊළඟ ප්‍රොජෙක්ට් එක ඒක තමයි. ඒකත් සැලසුම් කරගෙන ඉන්නේ. ඊට පස්සේ රිෆයින්ඩිය දිනුවාට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ තෙලුත් කෙලින්ම කෙරවල පිටියට යවන්න. ඊට පස්සේ අපි ප්ලෑන් එක තියෙන ඇත්තටම එහෙම ඒ නලයේ එළුවට පස්සේ අපිට දැන් පිරිපාදුවේ හදන තෙල් කොළොන්නාවට ගෙනල්ලා ගබඩා කරලා තමයි අපි රට පුරා බෙදා හරින්නේ. එතකොට අපි අතනින් සම්පූර්ණ භාගයක් කෙලින්ම යනකොට අපිට මෙහි ස්ටෝරේජ් එකක් ඉතුරු වෙනවා. අපේ ඊළඟ ප්ලෑන් එක මේ ස්ටෝරේජ් එක පාවිච්චි කරනවා බංක බිස්නස් එකට. ඒ කියන්නේ දැන් අපේ රටේ ලංකාව හරහා නැව් 250 500ක් අතර ප්‍රමාණයක් දවසකට යනවා. මේකෙන් නැව් 4-5ක්වත් ලංකාවෙන් තෙල් ගහන්නේ නැහැ. එතකොට මේකෙන් නැව් මේ යන එකෙන් 25%ක් හරව ගත්තත් ලංකාවට සෑහෙන ප්‍රයෝගයක් කරන්න පුළුවන්. කරන්න බැරි වෙලා තියෙන්නේ මෙතන මිල වැඩි. හේතුව දැන් අපේ JCT oil bank එක කියලා තියෙනවා. ඒකේ capacity එක මදි. එතකොට ගේන්න වෙන්නේ පොඩි මේකේ බංක players ලත් ගොඩක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ගේන්නේ 5000 උපරිම ගේ. ඉතින් ලොකු නැවක් ගේන්නේ නැතුව මෙතන business එක ලාභයක් ගන්න බෑ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ 40,000ක නැවක් ගෙනල්ලා කෙලින්ම මේ ඉතුරුනේ storage එකේ CPS steel එක අපිට පුළුවන් ගබඩා කරන්න. ඊට පස්සේ අපිට ඕන්ලාට දාන්න පුළුවන්. එතකොට මෙතන බංක බිස්නස් එක කොළඹ හදන්න පුළුවන්. ඊට අමතරව තව කැබිනට් পেපර් එකක් දැන් දාන්න මේ දාලා තියෙන්නේ ගාල්ල වරාය බංක හබ්යක් හැටියට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ගාල්ලෙන් තමයි මේ මේක ළඟින්ම නැව් යන්නේ. එතකොට අපේ ප්ලෑන් එක තියෙන්නේ ගාල්ල කිලෝමීටර් 2ක් විතර එහාට ගියාම SPB එකක් හදන්න පුළුවන්. එතනට ලොකු නැවක් ගේන්න පුළුවන්. ගෙනැල්ලා එතන ඉඳන් ලයින් එකක් ගන්නවා ගොඩබිමට. ගොඩබිම දැන් අපි ඉඩම් අඳුනගත්තා. අක්කර 30ක විතර ඉඩමක් අපිට අවශ්‍යයි. ඒ ඉඩම අඳුනගෙන තියෙන්නේ එතන ටැංකිය හදනවා. හදලා එතන ඉඳලා අපි ලයින් එක ආපහු හාබරයකට ගහලා ඒකෙන් කුඩා බාජස් වලට පුරවලා OPL පිට ගිහිල්ලා නැව මුහුද මෙහෙට එන්න ඕනේ නැහැ. වරායෙන් පිටට ගිහිලි ඉවර වෙලා තෙල් දෙන්න පුළුවන්. දැන් එහෙම තමයි කරන්නේ. මොන්සූන් සීසන් එකට අපිට ඒකේ බ්‍රේක් පොට් එකක් ගහන්න අපේ සල්ලි වලින් ප්ලෑන් කරලා තියෙනවා. ඒකෙන් ගහුවට පස්සේ ඒ මොන්සූන් සීසන් එකේ එතකොට ඇවිල්ලා ගහන්න පුළුවන්.
7: නෑ නැතු කරන වැඩ.
6: හා ඒකත් පුළුවන්. ඒක දැන් අපි මුල් මේකේදී අපි ඇත්තටම මේ EO එකක් කෝල් කරන්න යනවා ජොයින් වෙන්චර් එකට. හේතුව එතන බිස්නස් එක අපි පටන් ගන්න ඕනේ දැනට බංක බිස්නස් කරන කෙනෙක් එක්ක. එයාට සැපයුම සහතික වෙන්න ඕනේ. මොකද අපිට අලුත් බිස්නස් එකක් එන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් එක්ක පටන් ගන්න මෙතන ස්ටාර්ට් කරවොතින් අපිට කිසි ගැටලුවක් නැතුව මේක දුවන්න පුළුවන්. මොකද මාකට් එකත් එක්ක එන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම අර ටැංකි හදනකම් ට්‍රයි කරලා බලනවා. බාජ කියන්නේ ලොකු නැවක්, බාජ ඒගොල්ලෝ නැවක් ගෙනල්ලා ඒකට අන්ලෝඩ් කර කර ඒකෙන් මේ ඔපරේෂන් එක කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. මාස 6ක් කරන්න පුළුවන් අනිත් මාස 6 මොන්සූන් සීසන් එක කියන එක. එතකොට ඒකටත් එක්ක තමයි අපි ෆේස් 1 ෆේස් 2 කියලා කෝල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්ලාන්ට්කට යනවා. ඒකේ ළඟ දහයකලා ඉන්න තියෙන ඒක පරණ වෙලා දිරලා එන ස්ලෝ ගහන්නේ. ඒකත් අපි එලන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙත් දැන් ප්‍රොක්‍යුරමන්ට් එක පටන් අරන් තියෙන්නේ. ඊට අමතරව අපේ තෙල් පුරවන දැන් ගත්තකින් අවුරුදු දැන් 90ක් විතර පරණයි. ගැන්ට්‍රි, ඒ ගැන්ට්‍රි ඩිවලප් කරන්න.
7: බෝයා ප්‍රශ්න ඉවරද? දැන් බෝයා සම්බන්ධ ප්‍රශ්නත්
6: හඳ බෝයා පිළිවෙල ගැටලු නැහැ. බෝයා පිළිවෙල ගැටලු නැහැ. ගැන්ට්‍රි අප ඔටෝමේට් කරලා ඉවර වෙලා ඒක ඩිවලප් කරන්න ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තියෙනවා. ඒකත් කෝල් කරලා තියෙන්නේ. ඒක තව ඒගොල්ලෝ කල් ඉල්ලුවා. තව ලබන මාසේ මැද හරිය වෙද්දි ඒ ටෙන්ඩර් එක ක්ලෝස් වෙනවා. එතකොට ඔටෝමේට් කරලා ඉවරලා අපිට මෙතන වඩා වේගෙන් තෙල් පුරවන්න පුළුවන්. අප්ඩේට් කරන එකක් තව යනවා.
7: හොඳයි. මන්නාරම කංජ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් නවතම තත්ත්වය මොකක්ද කියලා මම ඔබෙන් අහුවොත් ගවේෂණ කරදව සමාගම කියන්නේ.
6: ඔව්. ඒක නවතම තත්ත්වයක් අතින් ඒක කරන්නේ කණිජ තෙල් සංවර්ධන අධිකාරිය මගින්. ඒකෙ වෙනම සභාපතිවරයෙක් ඉන්නවා, ඩීජී කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඒක කරගෙන යන්නේ. අතරම ගත්තා තියෙනවා.
7: බලත් දැනුවත්. ඇද අනිවාර්යෙන්.
6: අතරම දැනුවත්. 2003 වෙනකන් තෙල් සංස්ථාව යටතේ තිබුණේ. 2003 න් පස්සේ ඇක්ට් එක වෙනස් කරලා කරගෙන ගියා. එතන ආචාර්ය නීල් මහත්මයා, ડોક્ટર නීල් තමයි ඒක වැඩ කරගෙන ගියේ ගිහිල්ලා. අතරම ගත්තොත් ලංකාවේ තෙල් තියෙනවා කියන එක සම්පූර්ණ තහවුරු කරගෙන තියෙන, ගෑස් තියෙනවා කියන තහවුරු කරගෙන තියෙන.
7: මේක දැන් හෙඩ්ලයින් එකක් විතරක් නෙමෙයි නේ.
6: හෙඩ්ලයින් එකක් විතරක් නෙවෙයි. ඒ හින්දා තමයි බය නැතුව කියන්න පුළුවන් වෙන්නේ. එතකොට 2011 වෙනකන් ආපහු ડોક્ટર නීල් වැඩ කරගෙන ගියා. කැන්ස් ඉන්දියා කියන සමාගමත් එක්ක ඩ්‍රිල් කරා. ඩ්‍රිල් කරාට පස්සේ ගෑස් හම්බුණා. ඊට ඉස්සෙල්ලත් අවස්ථා ගණනාවකදී දත්තත් එක්ක ගෑස් තියෙනවා කියන එක සම්පූර්ණ තහවුරු කරගෙන තිබුණා. ඊට පස්සේ දිවිච්ච ගැටලුත් එක්ක මම ඉතින් ට්‍රාන්ස්ෆරන්සි එක පිළිබඳ ප්‍රශ්නත් එක්ක එතුමා මේක දාලා ගියා. සාණ්ඩු මාරු වුණාට පස්සේ ආපහු අපි සාකච්ඡා කරා කැනඩාවේ හිටියේ. දැන් එතුමා ලංකාවට ඇවිල්ලා කිසිම මුදලක් ගන්න නැතුව, සත පහක්වත් පඩි ගන්න නැතුව දැන් වැඩ කටයුතු ටික කරගෙන යනවා. එතකොට අපි ප්ලෑන් කරලා තිබුණේ ජනවාරි වෙනකොට ලයිසන්සින් රවුන්ඩ් එක පටන් ගන්න. ඒ කියන්නේ ලන්සු කැඳවන්න ගවේෂණ වලට මනා බේසින් එකේ ලොට්ස් හතරක් කටගෙන් කරලා තියෙනවා. ඒ හතරට සමාගම් වලට මේ ලොට්ස් ටික විකුණනවා. කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා පළවෙනි අවස්ථාවේ ඩ්‍රිල් කරලා ඉවර වෙලා ගෑස් තියෙන ප්‍රමාණයන් තහවුරු කරන්න ඕනේ. කොමර්ෂියලි කොච්චර මෙච්චර කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා තහවුරු කරන්න ඕනේ. තහවුරු කරාට පස්සේ ගවේෂණ ඊට පස්සේ ඒක අරගෙන කොච්චර ෂෙයාර් එකක් දෙනවද කියලා ඉවරලා ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකට යන්න ඕනේ. ඉතින් ගැටලුවක් ඇවිල්ලා තිබුණා, නඩුවක් දාලා තිබුණා, තහනම් නියෝගයක් අරගෙන ඒ හින්දා පරක් වුණා. ඊට පස්සේ අපි ගිය මාසේ ඒක ටෙන්ඩර් එකක් ඕපන් කරා.
7: ඒ වෙන
6: ගවේෂණයට සමාගම්
7: කැඳවන්න.
6: එතකොට මේ වෙනකොට දැන් ආචාර්ය නීල් සහ කණ්ඩායම එංගලන්තෙ ගිහිල්ලා, අපේ එංගලන්තේ ටීම් එකත් මේ සමාගමත් තමයි ඔය මාකටිං පාර්ට් එක කරන්නේ. ඒගොල්ලොත් එක්ක මේ මොහොත වෙනකොට ලෝකයේ ඉන්න ගොඩාක් රටවල් ගවේෂණය කරන රටවල් තියෙන සම්මේලනයක් තියෙනවා, වැඩසටහනක් තියෙනවා. ඒකට ඇවිල්ලා දැන් මෙතුමන්ලා ගිහිල්ලා ඒකට සමාගම් එක සාකච්ඡා කරලා ඒ වැඩ කටයුතු ටික යනවා. එහෙම කරවතින් ඒක ඒ ටික සාර්ථක වුණොතින් අපිට පුළුවන් වෙයි. ඒගොල්ලෝ කියන්නේ අවුරුදු 4-5ක් වගේ කාලයක් යන අතරම ඇතුළත අපිට ගෑස් අපේ ගෑස් ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තමයි යන්නේ. එතකොට තව තෙල් සංස්ථාව හැටියට ගත්තොතින් ඒ ලයින්සන්සින් රවුන්් එක තියෙනවා තව එකක් ගවර්න්මන්ට් පෙට්‍රෝලියම් රිසෝර්ස් කම්පැනි එකක් හදන්න ඕ. අපි ඒ කම්පැනි සංස්ථාව ඇතුලේ කම්පැනි හදන්න බලාපොරොත්තු වෙනවා. හදලා උත්සාහ කරනවා තව ජොයින් වෙන්ච් එකක් හදාගෙන ඒ එක රවුන්ඩ් එකට එක ලොට් එකකට අපි බිඩ් කරා. ඒකට යම් මුදලක් අපිට යොදවන්න වෙනවා. ඒකේ බැරිකමක් නැහැ, ඒක හැකියාවක් තියෙනවා. එහෙම නොවෙතින් ඒ කමර්ෂියලි ඔක කොච්චරද කියලා හොයාගත්තු ගමන් ඒකේ වැලියු එක විශාල වශයෙන් වැඩි වෙනවා. එතකොට ඒ වැඩි වෙන වාසිය රටට ඉතුරු කරගන්න පුළුවන්. දැන් පිට සමාගමක් විතරක් ඒ වැඩි කරවුතින් අපිට රොයල්ටි එකයි රජයේ ෂෙයාර් එක විතරයි හම්බෙන්නේ. ඊට අමතරව අර ලැබෙන ගෑස් වල ලොකු විශාල ප්‍රතිශතයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකේ යම් සායක දැන් ධර්මින්
7: ඉන්නවා. ඒ තමයි රටට හම්බෙන්න තියෙන වාසිය එතනින්.
6: ඔව්.
7: ද මේ සියලු දේවල් ඇති. දැන් දකින්නවා විදුලි වාහනවල වැඩි නැවරුවක් තිබෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක වෙද්දී ඒ සම්බන්ධව උපාය මාර්ගික අවධානය යොමු කරලා තියෙනවා. මගේ අවසාන ප්‍රශ්නේ ඒ වගේම කයිසලිතික සංස්ථාවේ තියෙන පෙරුම් හල්වලත් EV ප්‍රොජෙක්ට් එකක් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවාද?
6: ඔව්, ඇත්තටම දැන් අපේ ඒ පැත්තෙන් ගත්තොතින් අපි අපේ ෂීට්ස් ටික ඩිවලොප් කරන ප්‍රෝග්‍රෑම් එකක් යනවා. මේව දෙකක් යටතේ
7: සූර්ය පැනලයික් කරන්න පුළුවන්.
6: ඔව්, අපි ඇත්තටම EV අඳුනා දීමේ ප්‍රොජෙක්ට් එකක් අපි පටන් අරගෙන තියෙනවා. දැනුත් අපි අනුරාධපුරයේ තව කොළඹ කීප එක ගහලා තියෙන්නේ. ඒකම ෂෙඩියුල අපි EV ගහන බලද්දි මේ ප්‍රොජෙක්ට් එක ආරම්භ කරලා තියෙන්නේ. අපි දැන් ඩෙල්ෆ් වල ෂෙඩියක් පටන් ගත්ත ඇත්තටම ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එතනත් අපි EV ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද එතන ෂෙඩ් එක තිබුණාට තව බලාපොරොත්තු වෙනවා රජයේ තීන්දුව කරලා තියෙනවා ඒක ග්‍රීන් අයිලන්ඩ් එකක් හැටියට පාවිච්චි කරන්න. එතකොට අපේ ප්ලෑන් එක තියෙන්නේ එතන දැන් සූර්ය කෝෂ ගහලා වින්ඩ් එකක් ගහනවා. ඒක පාවිච්චි කරලා අපි EV ගහනවා. මොකද එතන අශ්වය බලන්න ඕක කියලා අශ්වෝ ඉන්නවා. මම හිතන්නේ එතන සංචාරක ඩෙස්ටිනේෂන් එකක් හැටියට ඩිවලොප් වෙන්න තන. අපේ බලාපොරොත්තු තියෙන්නේ එතන ඔය EV vehicle තාන්න. ඒ EV vehicle වලට අපි තමයි ගාවට EV මේක දෙන්නේ.
7: හොඳයි, මම සතිය ඔබතුමාට මම හිතනවා බොහෝ දේ දැනුවත් වන්නට ඇති. අද සාකච්ඡාවට එක්ුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණ මහතා. ආර්ථික ස්ථාවරත්වයට තෙල් සංස්ථාවේ දායකත්වය සම්බන්ධයෙන් තමයි අද සාකච්ඡා කරේ. දායකත්වය කෙසේ ද යන වග ඔබට හොඳින්ම පැහැදිලි වන්නදී ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අපගේ ආරාධනාව පිළිගත්තාට කාර්යබහුලත්වයකදී. ඒ වගේම සුබරාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එවගේම ITL ලක්කඩස අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අපහායක සිටි ඔබ සියලු දෙනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ලබන සතියේ තඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වැඩසටහනකින් හමු වෙමු. සුබ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Mahasamaya Sutra Deshnava. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුදැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොමඩ ගුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නක් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව දෙපහ විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ඇත්ත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලේ

0: අයිබෝන් සූදැස්සනක ම නතුන දශම පහන නොතුනයි දශම හතෙන් ලක්කඩ හගෙන ඉන්න වෙලාවද පහයි විනාඩි තිස්තුනයි.
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN.